0: Rocket Money. දසන පහයි විනාඩි 40යි වෙලාව. දැන් ඉන්නවා අපිත් එක්ක දවසේ කතා කරන්න අපේ පළවෙනි තරඟකාරිනිය හිරුෂි ගල්නෑවිනා. Good morning හිරුෂි.
1: Good morning.
0: හිරුෂි ලෑස්තිනේ තරඟ කරන්න.
2: ඔව්. හරි. හිරුෂි ටොන්න රුපියල් 5000ක් පොකට් මනි අරගෙන අපි ඇවිල්ලා ඉන්නේ. ප්‍රශ්න හතරක් තියෙනවා. හොඳට කල්පනා කරලා උත්තර දුන්නොත් මේ රුපියල් 5000 ඔයාගේ හිරුෂි. හොඳද? තප්පර 5යි උත්තර 2යි මේ තමයි ඔයාලට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: හිරුෂි පළවෙනි ප්‍රශ්නේ වලට හම්බෙන ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන් අතීතයේ ඉඳන්ම ශ්‍රී ලංකිකයන්ගේ වැදගත් කෘෂිකාර්මික කටයුත්තක් තමයි සත්ව පාලනය. ප්‍රාග්ඓතිහාසික යුගයේ ඉඳලා මිනිස්සු හා සත්ව අතර මේ සම්බන්ධතාවය තිබුණා. මම අහන ප්‍රශ්නේ අපේ පැරණි සමාජයේ ප්‍රචලිතව පැවති සත්ව පාලන ක්‍රමය මොකද්ද? 1. කුකුළු පාලනය 2. ගව පාලනය.
2: නියමයි හිරුෂි. හරි උත්තරේ දීලා ඔන්න රුපියල් 250ක් පොකට් මනි දිනා ගත්තා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: ඔන්න හිරුෂි දෙවෙනි ප්‍රශ්නේ වලට හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකේ. පස යට වර්ධනය වන ආහාර ගවඩා කරන්න වගේම අලුත් පැලබිහි කරන්න පුළුවන් කඳන් අපි භූගත කඳන් විදියට හඳුන්වනවා. මං අහන ප්‍රශ්නේ භූගත කඳන් දෙකේ හැකිවන්නේ මේ අතරින් කුමන ශාකයේද? 1. පුවක් 2. ඉඟුරු.
2: හරියටම හරි උත්තරේ දුන රුපියල් 500කුත් ඔන්න පොකට් මනි දිනා ගත්තා හිරුෂි. කහ එතකොට කිරියල, හබරල, අර්තාපල් වගේ දේවල් වලත් තියෙන භූගත කඳන්. හරි, දැන් රුපියල් 500,000ක් කරගන්න අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: රයිට් හිරුෂි, ඔන්න තුන්වෙනි ප්‍රශ්න වලට හම්බෙන භූගෝල විද්‍යාව සබ්ජෙක්ට් එකෙන් වායුගෝලයේ වලාකුළු අතර හෝ වලාකුළු හෝ පොළව අතර හදිස්සියේ සිදුවන ස්ථිති විද්‍යුත් විසර්ජනයක් අපි අකුණක් විදිහට හඳුන්වනවා. මං අහන්නේ ශ්‍රී ලංකාවේ අකුණු බහුලව හටගන්නේ 1. මාර්තු අප්‍රේල් මාසවල 2. අගෝස්තු ජනවාරි මාසවල.
1: 1.
2: හිරුෂි, මේ වෙනකොට රුපියල් 1000ක් ඔයා පොකට් මනි දිනාගෙන ඉන්නේ. 1000 5000ක් කරගන්න අපේ බෝනස් ප්‍රශ්නේ ඔයාට දැන් තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නේ තෝරගමුද?
1: හා.
0: හිරුෂි, මේක තමයි ඔයාට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. අපේ අවසාන ප්‍රශ්නේ ඊජිප්තුව උතුරින් මධ්‍යදරණී මුහුදෙනුත් නැගෙනහිරින් රතු මුහුදෙනුත් සීමාවෙ පිහිටලා තමයි තියෙන රටක්. ඊජිප්තු නිල භාෂාව වෙන්නේ අරාබි භාෂාව. මං අහන්නේ ඊජිප්තුව අයිති වෙන්නේ කුමන මහද්වීපයටද? 1. යුරෝප මහද්වීපයට 2. අප්‍රිකා මහද්වීපයට.
2: හරි උත්තරේ වෙන්න ඕන අප්‍රිකා මහද්වීපයට. අතේ තිබ්බා රුපියල් 1000ක්. හැබැයි ඉතින් බෝනස් ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි වුණ නිසා 1500ක් වෙනකන් අඩු වුණා. හැබැයි අපි ආයෙමත් දවසක උත්සාහ කරමු හිරුෂි. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට.
0: ජයව හිරුෂි.
3: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0.714151 දැන්ම WhatsApp කරන්න.
4: සියතා පොකට් මනි. අනුග්‍රහය
3: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පංචා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
5: දෙදෙනසෙකුලා අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: විහාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචි කාර් නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචි කාර් නිවස.
1: හෙට උදේ 8ට.
2: ඇයි
3: අනේ සර්, අවුරුද්දට වෙදි කෑල්ලක් ගන්න කීයක් හරි දෙන්න සර්.
2: මොකක්?
3: අවුරුද්දට වෙදි කෑල්ලක් ගන්න කීයක් හරි දෙන්න සර්.
2: අවුරුදු ඉවරයිනේ මොනසේ දැන්.
3: ඈ මං කිව්වේ සර් ලබන අවුරුද්දට.
2: ඈ

0: Yata Pocket Money. දසන පහ විනාඩි 54යි වෙලාව. දැන් ඉන්න අපිත් එක්ක අපේ දෙවනි තරඟකාරිනිය. ගුඩ් මෝර්නින්. කවුද මේ?
1: ඉමාෂා.
2: හරි, ලස්සන නමක් තියෙන්නේ. මුතුලි තමයි නම.
0: මුතුලි. හරි, මුතුලි දැන් අද කීයද ඉස්කෝලේ යන්නේ?
1: 6:00.
0: අපි තව චුට්ටක් සද්දෙන් කතා කරමු. හරිද? ලෑස්තිනේ තරඟ කරන්න.
2: හරි මුතුලි, ඉස්කෝලේ යන කලින් රුපියල් 5000ක් දිනා ගන්න. ඔන්න ඔයාට chance එකක් තියෙනවා. තප්පර 5ක් අපි ඔයාලට දෙනවා. උත්තර දෙකකුත් අපි ඔයාලට දෙනවා. ප්‍රශ්න 4යි තියෙන්නේ. හොඳට කල්පනා කරලා උත්තර දුන්නොත් රුපියල් 5000ම දිනා ගන්න පුළුවන්. මේ තමයි මුතුලිට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: මුතුලි, පළවෙනි ප්‍රශ්නේ ඔයාලට හම්බ වෙනවා ඉතිහාසයේ සබ්ජෙක්ට් එකේ. ලංකාව කියන්නේ මුතුලි වාරි කර්මාන්තය අතින් සෑහෙන්න දියුණු රටක්. ලංකාව පාලනය කරපු රජවරු ලංකාවේ වැව් සෑහෙන ප්‍රමාණයක් නිර්මාණය කරා තියෙදී. මම අහන ප්‍රශ්නේ, එක වැවක ජලය තවත් වැවකට අරගෙන යන්න හදලා තියෙන ඇල මාර්ගය මොකක්ද? එක යෝධ ඇල, දෙක ඇල හැර ඇල.
2: යෝදැල තමයි හරි උත්තරේ වෙන්න ඕන. යෝදැල හදලා තියෙන්නේ ධාතුසේන රජතුමා මුතුලි. ඒ වගේම කලාවැවේ ඉඳලා තිසාවැවට ජලය අරගෙන යන්න තමයි යෝදැල හදලා තියෙන්නේ. රුපියල් 250ක් වන්න මුතුලි දිනා ගන්න. අපි අමු වෙන 250 500ක් කරගන්න දෙවෙනි ප්‍රශ්නෙට.
0: මුතුලි, දෙවෙනි ප්‍රශ්නේ වලට හම්බ වෙනවා සිංහල සබ්ජෙක්ට් එකේ. සිංහල භාෂාව කියන්නේ හරි රසවත් භාෂාවක් නේද? භාෂාව රසවත් කරන්න තියෙන හොඳම අංගයක් තමයි ප්‍රස්තාව පිරුළු. අංගහන ප්‍රශ්නේ, එක කරදරයකින් තවත් කරදරයකට පත්වීම, මේ අදහසට ගැළපෙන ප්‍රස්තාව පිරුළ මොකද්ද? එක ගහෙන් වැටුණු මිනිහට ගුණා එන්න වගේ, දෙක අඹරස් සිල් ගත්තා වගේ.
2: ගහෙන් වැටුණු මිනිහට ගුණා එන්න වගේ තමයි හරි උත්තරේ වෙන්න ඕන. මුතුලි උත්තරේ හරියට දීලා ඔන්න රුපියල් 500කුත් මේ වෙලාවේ දිනාගෙන තියෙන්නේ. අපි යමු එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට.
0: මුතුලි, තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකේ. විපර්යාස වර්ග දෙකක් තියෙනවනේ මුතුලි නේද? භෞතික විපර්යාස සහ රසායනික විපර්යාස. අපි අහන්නේ භෞතික විපර්යාසයක් වන්නේ මේ අතරින් මොකක්ද? එක දර දහනය වීම, දෙක ජලය වාෂ්ප වීම.
2: හරි උත්තරේ වෙන්න ඕනි දෙවෙනි උත්තරේ ජලය වාෂ්ප වීම. හරි කමක් නැහැ, මුතුලිගේ අත රුපියල් 500ක් පොකට් මනී තියෙනවා. 500 වට 2500ක් කරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නේ තෝරගෙන. බෝනස් ප්‍රශ්නේ යමුද?
1: යමු.
0: හරි මුතුලි, බෝනස් ප්‍රශ්නේ අපේ අවසාන ප්‍රශ්නේ. සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක් විදියට තමයි මේක ඔයාට ලැබෙන්නේ. මිනිස් සිවුර හැදිලා තියෙන අවයව ගොඩකින්. ඒ අවයව මිනිසාගේ ඇඟ ඇතුලේ සෑහෙන කාර්යයක් කරනවා. ප්‍රගහන්නේ මිනිස් සිරුරේ විශාලතම අවයවය මොකද්ද? එක වෙනහලු, දෙක සම.
2: රුපියල් 2500ක් පොකට් මනී දිනා ගන්නවා මුතුලි. ජය වේවා.
0: මුතුලි, දැන් 6:00 නේද ඉස්කෝලෙන් ලෑස්ති වෙනවා කිව්වේ? හරි, ස්කූල් වෑන් එකේද යන්නේ නැත්නම් ගෙදර කාත් එක්ක හරිද යන්නේ?
1: තාත්තා
0: එක්ක. හරි, එහෙනම් ස්කූල් ගියාට පස්සේ යාළුන්ට කියන්න ඕන අපිට මැසේජ් එකක් එවන්න කියලා. හරිද? ජය වේවා.
2: මුතුලි, ඒ විදිහට පොකට් මනී දිනා ගද්දී අපි ආයෙමත් සරක් වන නම්බර් එක මතක් කරනවා. අපිට මැසේජ් එකක් එවන්න කියලා 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක. ගන්න අම්මගේ හරි තාත්තගේ හරි ෆෝන් එක අතට අපිට මැසේජ් එකක් එවන්න. ඒ වගේම අම්මලාටත් ඔය අවස්ථාව තියෙනවා මමිස් පොකට් මනී සෙග්මන්ට් එකත් එක්කත් එකතු වෙන්න.
0: හරි මාසි, දැන් අපි මේ විදිහට පොකට් මනී දෙනකොට සල්ලි වල තියෙන වටිනාකම දන්නවනේ අපි පොඩ්ඩුනේ. දැන් පොඩ්ඩුන් තුනක් තේරලා තියෙනවා ඉස්සර වගේ නෙවෙයි සල්ලි කියන ටික ඉතුරු කරන්න ඕනේ. එතකොට තමයි අම්මලාට තාත්තලාට උදව් ඔක්කෙන්නේ කියන එක පොඩ්ඩක් ඔලුවට ඇවිල්ලා තියෙනවා දැන් ඉන්නේ මේ පොඩ්ඩුන්ගේ. හැබැයි පොඩ්ඩු වෙනුවෙන් සල්ලි ඉතුරු කරන්න ඕනේ කියන කෙච්චර දැනෙන්නේ නැහැ. යාළගේ අනාගතය ගැන තාම බරක් කියලා දැනෙන්නේ නැහනේ. හැබැයි දෙමෝපියෝ තමයි දරුවන්ගේ අනාගතයේ තියෙන බගකීම අතට අරගෙන තියෙන්නේ. දරුවා හොඳ ස්කෝලෙකට දාලා තේනවා. ඊට පස්සේ අමතරව උගන්නන දේවල්, ක්‍රීඩා, මේ හැම දෙම බැලන්ස් කරනකොට දරුවගේ අනාගතය ගැන අනිවාර්යයෙන්ම හිතලා මුදලක් ඉතුරු කරන්නම ඕනේ. එහෙම ඉතුරු කරන්න නම් තියෙන හොඳම තැන තමයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හඳුන්වලා දෙන පංචායතුරුම් ගිනුම. මොකද ප්‍රතිලාභ ගොඩක් තියෙනවා, වාසි ගොඩක් තියෙනවා, හොඳම හොඳ පොලියක් තියෙනවා. මේ හැම දෙයක්මත් එක්ක ඔයාට ඔයාගේ දරුවාට වයස අවුරුදු 18 ඉවර වෙනකොට ඔයා ඉතුරු කරලා තියෙන මුදල දරුවගේ අතට බයක් නැතුව දෙන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මෙච්චරක් මම ඉතුරු කරා. මේකට පොලියත් ඇඩ් වෙලා ඔන්න ඔයාගේ අතට ගන්න පුළුවන් දවස කියන එක. ඉතින් වයස අවුරුදු 18 ඉවර වෙනකොට හොඳ මුදලක් අතේ තියෙනවා කියන්නේ ඩිග්‍රියක් කරනවා නම් වියදම් කරන්න පුළුවන්, ඩිප්ලෝමා එකක් නම්, කැම්පස් යනවා නම්, රට යනවා නම් මේ හැම දෙයකටම වියදම් කරන්න පුළුවන්කම තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව බය වෙන්නේ නැතුව ගන්න කෝල් එකක් 13:19ට වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්. අපිත් ලෑස්ති වැඩිපුර විස්තර කියන්න ගන්න කෝල් එකක් 13:19ට.
3: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0714-151-151ට දැන්ම WhatsApp කරන්න.
4: පොකට් මනි අනුග්‍රහය
3: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න
5: 13:19 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
2: දැන් වෙලාව 10:06.

0: Good Money. උදේ 6:05 වෙලාව. දැන් අපි මේක කතා කරන්න අපි දෙවනි පැයේ මිනුගි නෙතුම්සා ඉන්නේ අපන්නි පිටියේ. Good morning මිනුගි.
1: Good morning.
0: Good morning. මිනුගි ලෑස්තිද නේද තරම් කරන්න?
2: මිනුගිට සින්දු කියන්න පුළුවන්ද?
0: උත්තා.
2: ලස්සන වොයිස් එකක් තියෙන. හරි මිනුගි, එහෙනම් අපි ප්‍රශ්න හතරට හොඳට උත්තර දීලා රුපියල් 5000ම පොකට් මනී දිනාගමු. තප්පර පහක් අපි ඔයාලට දෙනවා, උත්තර දෙකකුත් අපි ඔයාලට දෙනවා. හොඳට කල්පනා කරලා හරි උත්තරේ දෙන කලබල වෙන්නේ නැතුව. මේ තමයි මිනුගිට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: මිනුගි උන පළවෙනි ප්‍රශ්න වලට හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකකින්. බලකොටුවක් ලෙස ප්‍රසිද්ධියක් ඇති මෙම රජමාලිගය විශාල කලාගාරයක් විදිහටද සලකන්න පුළුවන්. 1. නිශ්ශංක මල්ලමාලිගය, 2. සීගිරිය.
1: 1.
2: හරි උත්තරේ දුන සීගිරිය තමයි උත්තරේ වෙන්න ඕන. අපි යමු අපේ දෙවැනි ප්‍රශ්නෙට.
0: දෙවැනි ප්‍රශ්නේ ඉනුගි හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. බීමට ගන්නා ජලයේ පිරිසිදු කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය මොකක්ද? 1. පිනොප්තලින්, 2. ක්ලෝරින්.
1: 2.
2: ක්ලෝරින් තමයි හරි උත්තරේ වෙන්න ඕන. හරියටම උත්තර දීලා රුපියල් 500ක් ඔන්න පොකට් මනී දිනාගත්තා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: මිනුගි ඔන්න මේ ප්‍රශ්නේ අහගෙන ඉඳලා හරිද වැරදිද කියලා තමයි ඔයාට කියන්න තියෙන්නේ. ශ්‍රී ලංකාව බහුවාර්ගික සහ බහු ආගමික සංස්කෘතියක් ඇති රටක. 1. මේ ප්‍රකාශය හරි, 2. මේ ප්‍රකාශය වැරදි.
1: 1.
2: හොඳට කල්පනා කරලා ඔන්න හරියට උත්තර දීලා රුපියල් 1000ක් මේ වෙනකොට මිනුගි දිනාගෙන තියෙන්නේ. දැන් රුපියල් 1000 5000ක් කරගන්න අපි යමු අපේ බෝනස් ප්‍රශ්නෙට.
0: ඒක තමයි මිනුගිට ලැබෙන බෝනස් ප්‍රශ්නේ. ඕනම රටක විශේෂ අවස්ථාවකදී ජාතික ගීය ගායනා කරනවා මිනුගි නේද? අපේ රටේ ජාතික ගීය රචනා කරලා තියෙන්නේ ආනන්ද සමරකෝන් මහතා. මම අහන ප්‍රශ්නේ, ලෝකේ දිග්ගම ජාතික ගීය සහිත රට මොකක්ද? 1. ග්‍රීසිය, 2. ජපානය.
1: 1.
2: හරි උත්තරේ වෙන්න ඕනේ පළවෙනි උත්තරේ 2 කියලා තමයි අපිට කිව්වේ. ග්‍රීසිය තමයි උත්තරේ වෙන්න ඕනේ. එතකොට ලෝකයේ කෙටිම ජාතික ගීය තියෙන ජපානයේ. අතේ තිබ්බ රුපියල් 1000ක් බෝනස් ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි වුණ නිසා 1500ක් වෙනකන් අඩු වුණා. කමක් නෑ, අපි ආයෙමත් දවසක උත්සාහ කරමු. හොඳද? හොඳ උත්සාහයක් ගත්ත මිනුලි.
0: ජය වේවා මිනුගි.
3: දනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0.714451 දැන්ම WhatsApp කරන්න.
4: සියතා පොකට් මනි. අනුග්‍රහය.
3: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
5: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: දැන් වෙලා උදැස්සන 6යි විනාඩි 12යි.
1: රොක්වෙමු සියතට. කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
3: එල්බෝට් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
4: මේ දියසැලියේ නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
3: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
1: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
6: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
7: තලලෙ ගහන්න ඕන හැම එකක් කියලා අගේ පතමදියට කරු කියලා.
3: උඩු රවුල තිබ්බට බෙඩ නැහැ නම කියන්න කියලා. මොකටද ගෑකවන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්නේ ඒක නෙදෙන්න බෑ.
8: sorry.com ඒ වටිනක් නැහැ.
1: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
9: මේක නිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.
10: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 011 5 93 93 93.
11: පිට්සා ෆැක්ටරි. ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා.
13: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවී ඔයත් පහල.

0: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: Hi, මම ශේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මට තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.718 492 0.711 327 777

0: మధులకవర్ధన టెక్స్టైల్స్
1: అమ్మే మెన్న ఓయాట మగే ట్యాగ్గాక్
2: అనే రత్తరం పెండెంట్ ఎకక్ ఐ పుతే మెచ్చర వటిన ట్యాగ్గాక్
1: అమ్మ వేతిమ్మట వటినోనే
3: මවරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරනින්නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
1: RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
4: සියත ක්‍රේසි වෙන්දේසි අද හවස පහට
5: powered by bid to win.
6: අම්මේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
7: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
8: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
2: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක තම්මනවා.
9: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
10: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය.
9: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
11: 2019 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
4: සියත දෙවයින පුරා.

0: Money. දසන 6 විනාඩි 23යි වෙලාව. අද දවසේ අපි අවසාන තරගකරුවා තමයි දැන් එකතු වෙන්නේ මොරටුවේ ඉඳන් සඳරු. Good morning සඳරු.
1: Good morning.
0: සඳරු ඉන්නේ අටවසරේ නේද?
1: ඔව්.
0: අද කීයට ඉස්කෝලේ යන්නේ දැන්?
1: 6 මාර්ට් යන්නේ.
0: 6 මාර්ට් තව විනාඩි 5ක් 10ක් විතර තියෙන්නේ. Right last ඉන්නේ තරඟ කරන්න.
1: ඔව් ලැස්ති.
2: හරි එහෙනම් වැඩිපුර කතා කරන්න නැතුව අපි යමු ප්‍රශ්නෙට. ඔයාලට තප්පර 5ක් අපි දෙනවා. ඒ වගේම උත්තර දෙකකුත් දෙනවා. මේ තමයි ඔයාලට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: සඳරු පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකකින්. පූර්ණ සූර්යග්‍රහණයක් කියන්නේ චන්ද්‍රයා පෘථිවිය සහ සූර්යයා අතරින් ගමන් කරලා සූර්යාගේ ආලෝකය සම්පූර්ණයෙන්ම පෘථිවියට පතිත වීම වැළැක්වීම. තර්ක විද්‍යාත්මකව තමයි මේ දේ සිද්ධ වෙන්නේ. මම අහන ප්‍රශ්නේ, පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවන්නේ 1. පුර අටවක දිනයකදී, 2. අමාවක දිනයකදී.
1: අමාවක දිනයකදී.
2: හරි උත්තරේ දුන්න රුපියල් 250ක පොකට් මනි විනා ගත්තා. එහෙනම් අපි යමු අපේ දෙවෙනි ප්‍රශ්නෙට.
0: දෙවෙනි ප්‍රශ්නේ ඔන්න හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකේ. 1638 මාර්තු 28 ලංකා ඉතිහාසයේ පෘතුගීසීන් සහ සිංහලයන් අතර ඇති වූ තීරණාත්මක වගේම ඓතිහාසික සටනක් තමයි ගන්නෝරුව සටන. අපි අහන ප්‍රශ්නේ, පෘතුගීසීන් අන්ත පරාජයට පත් වූ ගන්නෝරුව සටන මෙහෙයවූ පෘතුගීසි කපිතාන් ජෙනරාල්වරයා කවුද? 1. දියාගෝ ද මේලෝ, 2. පේරෝ ලෝපෙස් ද සූසා.
1: දියාගෝ ද මේලෝ.
2: නියමයි, හරියට උත්තර දුන්න රුපියල් 500ක් වන පොකට් මනි දිනාගත්තා. අපි යමු 500,000ක් කරගන්න තුන්වෙනි ප්‍රශ්නෙට.
0: තුන්වෙනි ප්‍රශ්නේ සඳරු හම්බෙන සිංහල සබ්ජෙක්ට් එකකින්. මුදලාලි ගිනි කණමායයි ගම්මු මැසි මිලි නගති. 1. මුදල් වංචා කරනවා, 2. අධික මිලට බඩු විකුණනවා.
1: අධික මිලට බඩු විකුණනවා.
2: සඳරු ආකාශ හොඳට පාඩම් කරනවා කියලා තේරෙනවා. අපි දැන් රුපියල් 1000ක් මේ වෙද්දි සඳරු දිනාගෙන තියෙන්නේ. මේ 15000ක් කරගන්න බෝනස් ප්‍රශ්න තෝරගන්න වෙනවා. බෝනස් ප්‍රශ්නට යනවද?
1: ඔව් යමු.
0: සඳරු බෝනස් ප්‍රශ්න වලට හම්බෙන්නේ සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක් විදියට. උතුරු ඇමරිකානු මහද්වීපයේ පිහිටලා තියෙන ප්‍රාන්ත 50කින් සහ ප්‍රබල ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් තමයි එක්සත් ජනපදය. අපි අහන ප්‍රශ්නේ, එක්සත් ජනපදයේ පළමු ජනාධිපතිවරයා කවුද? 1. ජෝර්ජ් වොෂින්ටන්, 2. ඒබ්‍රහම් ලින්කන්.
1: ඒබ්‍රහම් ලින්කන්.
2: හරි උත්තරේ වෙන්නේ පළවෙනි උත්තරේ. ජෝර්ජ් වොෂින්ටන් තමයි එක්සත් ජනපදයේ පළමු ජනාධිපතිවරයා. වෙන්නේ කමක් නැහැ. අතේ තිබ්බා රුපියල් 1000. බෝනස් ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි වුණ නිසා 1500ක් වෙනකන් අඩු වුණා. අපි ආයෙම දවසක උත්සාහ කරමු. ඔයා හොඳ උත්සාහයක් ගත්තා.
0: සඳරු ජය වේවා.
1: හරි ජය වේවා.
3: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0.714151 දැන්ම WhatsApp කරන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය.
3: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
5: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
0: මාෂි අපි මතක් කරා නේද සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් අපේ පංචායතුරුම් ගිණුම ගැනනේ. පොඩ්ඩ වෙනුවෙන්ම තමයි මේ පංචායතුරුම් ගිණුම නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් දැන් දෙමෝපියෝ සාමාන්‍යයෙන් දරුවෝ වෙනුවෙන් සල්ලි ඉතුරු කරනකොට බයයිනේ. දැන් දරුවා ලොකු වෙනකන් ඒක ෆික්ස් ඩිපොසිට් එකක් විදියට තියෙනකොටනේ මේ සල්ලි ටික ගන්න පුළුවන් වෙන්නේ වයස අවුරුදු 18න් පස්සේනේ. ඉතින් හොඳට වග කියන තැනක් වෙන්න ඕනේ. සමහර තැන්වල සල්ලි දාන්න ගියාම සල්ලි දාන්න සෑහෙන වෙලාවක් යනවා. කවුන්ට් එකක් ඕපන් කරන්න පැය ගාණක් යනවනේ. පොඩි කෙනෙක් එක්ක ගිහිල්ලා කරදර වෙවි වැඩ ගොඩයි. ගොඩක් ෆෝම් පුරවන්න දෙක එක දේවල් ගොඩක් තියෙනවා. හැබැයි සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් පංචායතුරුම් ගිනුම මේ දේ බොහොම ලේසි කරලා තියෙනවා. ඔයාට දරුවත් එක්ක ගිහිල්ලා පොඩි ලීකෙවිල් ටිකක් විතරයි තියෙන්නේ, රුපියල් 1000ක් විතරයි දාන්න ඕනේ මාෂි මේ account එකක් ඕපන් කරගන්න. ඉතින් රුපියල් 1000ට වැඩි අපි දවසට කොච්චර වේදම් කරනවදනේ. ඔයාගේ දරුවා වෙනුවෙන් පුංචි රුපියල් 1000ක් වේදම් කරලා මේ account එක ඕපන් කරනවා. සැලරි එක ගත්තට පස්සේ හිතන්න නැතුව පොඩි පොඩි ගණන් දාන්නනේ. 1000 වෙන්න පුළුවන්, අතේ තියෙන ගානට ලොකු ගණක් දාන්නත් පුළුවන්, ලොකු වෙලා ගණක් දාලා. ඉතින් මේ account එක වර්ධනය වෙනවා වගේම ඔයාගේ දරුවගේ අනාගතෙත් මේ මුදලත් එක්ක සුරක්ෂිත වෙනවා. ගන්න කෝල් එකක් 13:19ට වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. අපිත් ලෑස්ති වැඩිපුර විස්තර කියන්න.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: වියට්නාම ජනපති දිවයිනට මද්‍රව්‍ය සම්බන්ධ නීති සංශෝධනයට ජනපතිගෙන් උපදෙස්. දෙනියායේ පාසල් සිසුන් අතර පැතිරෙන උණරෝගය හඳුනාගැනේ. ඇමරිකාවෙන් ඉරානයට ප්‍රතිප්‍රහාර.
0: දේශීය සියත. Local news on theater.
1: නිල සංචාරයක් සඳහා වියට්නාම ජනාධිපති ටොලම් ඊ රාත්‍රියේ දිවයිනට පැමිණියා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයක් අනුව ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර රාජතාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කිරීමේ 55 වන සංවත්සරය සැමරීම සඳහායි. කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි වියට්නාම ජනාධිපතිවරය ඇතුළු රාජතාන්ත්‍රික නියෝජිත පිරිස පිළිගනු ලැබුවේ අග්‍රමාත්‍ය ආචාර්ය හරිනියමර සූර්ය විසින්. වියට්නාම ජනාධිපති ටොලම් පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි. පිළිගැනීමේ උත්සවයෙන් පසු දෙපාර්ශ්වය අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳ විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වෙනු ඇති. රාජතාන්ත්‍රික සාකච්ඡාවලින් අනතුරුව විවිධ ශ්‍රේෂ්ඨවල සහයෝගීතාවය පුළුල් කිරීම සඳහා දෙරටේ පොදු කැපවීම පිළිබිඹු කරමින් අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද නියමිතයි. අනතුරුව දෙරටේ නායකින් විසින් ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශයක් සිදු කරන බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. වියට්නාම ජනාධිපතිවරයා අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතා විශේෂ දේශනයක්ද සිදු කරනු ඇති. ශ්‍රී ලංකා වියට්නාම ව්‍යාපාරික හමුවට සහභාගී වීමෙන් අනතුරුව අද රාත්‍රියේදී වියට්නාම ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස රාජ්‍ය සංචාරය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. මද්‍රව්‍ය ව්‍යසනය රටින් තුරන් කර දැමීම සඳහා අවශ්‍ය නීති සංශෝධනය කිරීම ඇතුළු සියලු අංශවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන එන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ මද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ රටමැකට ජාතක මෙහෙයුම් සභාව ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවට එක්වෙමින් අතරංකොට ගන්නා මද්‍රව්‍ය යළි සමාජගත වීම වළක්වමින් ඒවා නිසි නීතිමය තත්ත්වය යටතේ ඉක්මනින් විනාශ කිරීමේ සහ වර්තකරුවන්ට දඬුවම් ලබා දීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා. රටමෙකට ජාතක බිහිම ආරම්භ කෙරුණේ පසුගිය වසරේ ඔක්තෝබර් 30 වනදා සිටයි. එදින සිට මේ දක්වා ගංජා කිලෝග්‍රෑම් 5437ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 1936ක්, අයිස් කිලෝග්‍රෑම් 1991ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 271ක් පොලිස් භාරයට ගෙනුණා. ඊට අදාළව අතරංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 168460ක්. භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා මාර්ගයෙන් පරීක්ෂණයක් සිදු කළ යුතු බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසනවා. එහි කැඳවුම්කරු ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සඳහන් කළේ මෙම සිද්ධිය හේතුවෙන් ජාත්‍යන්තර ආයතන ශ්‍රී ලංකාවට ණය සහ ආධාර ලබා දීම ප්‍රතික්ෂේප කිරීමේ අවධානමක් පවතින බවයි.
2: ජනාධිපතිතුමා සහ ආණ්ඩුව පාර්ලිමේන්තුව මේවා විගණනය කරන්න වෙනවා. විගණකාධිපති දම්මල මේවා විගණනය කරන්න සිද්ධ වෙනවා. මීට වඩා විශාල මුදල් ප්‍රමාණයක් මේ රටේ ජනතාවගේ මුදල් නැති වෙලා තියෙනවා. එතකොට දැන් අපේ භාණ්ඩාගාරයට අපේ මහබැංකුවට මේ මුදල් ටික පරිස්සම් කරගන්න බැරි නම් ඒ වගේ අවස්ථාවකදී මේ වගේ වගකීමෙන් විරහිතව කටයුතු කරනකොට ඒගොල්ලොන් අපිට මුදල් දෙයිද? අපිට ආධාර දෙයිද?
1: ඔස්ට්‍රේලියාවට ගෙවිය යුතු ණය මුදලක් සම්බන්ධයෙන් පසුගිය වසරේ අගභාගයේ මෙම මුදල් අස්ථානගත වීම සිදු ඇති බව මූලික පරීක්ෂණයේදී අනාවරණ වුණා. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මගින් පරීක්ෂණ ක්‍රියාත්මකයි. නව වැඩබදු මගින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මත අනවශ්‍ය බදු බරක් පටවා ඇති බව ආර්ථික විද්‍යාඥයින් පවසනවා. පෙරාදිනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පැවසුවේ මෙම බදු මගින් උද්ධමනය සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බවයි.
3: රුපියල් ලක්ෂයකට වැඩි ආදායමක් ලබන, ඒ කියන්නේ ශුද්ධ ලාභයක් නෙවෙයි, ආදායමක් ලබන සියලුම ව්‍යාපාර වැට් රෙජිස්ට්‍රේෂන් වලට යා යුතු වෙනවා. ඒ කියන්නේ අපි දන්න සයිවර් කඩ හිටන්, ඊළඟට හාඩ්වෙයාර් ටික, සැලොන් ටික, සිල්ලර හෝටල්, සාමාන්‍ය හෝටල් සියල්ලම මේ බදු ලියාපදිංචියට යටත් වෙනවා. ඒ අනුව දැන් අපි දන්නවා කවුරුත් මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුව ව්‍යවසායකයින් මුහුණ දෙන ප්‍රශ්න. ගොඩාක් අයට ඒ ව්‍යාපාරයේ කරගෙන යාමටවත් ප්‍රමාණවත් ආදායම් මේ වෙලාවේ ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක තේරුම් නොගෙන තවදුරටත් ඔවුන්ට ආණ්ඩුව විසින් බදුබරක් ලබා දීම මම නම් මේ අවස්ථාවේ අගය කරන්නේ නැහැ. ඒක ඔවුන් පිට පනවපු අමතර බරක් කියලා තමයි මා කිතන්නේ.
1: වැඩපතු සංශෝධනය කිරීමෙන් ව්‍යාපාරික ප්‍රජාව දැඩි අපහසුතාවයට ලක්වන බවයි ශ්‍රී ලංකා ඉදිකිරීම සංගමේ සභාපති සුසන්ත ලියනාරච්චි පැවසුවේ.
4: ලංකාවේ මේ වැට් එකට ක්වොලිෆිකේෂන් එක තිබුණේ වාර්ෂිකව මිලියන 60ක්. දැන් ඒක අඩු කරලා තියෙනවා මිලියන 36 දක්වා. කාර්තුවකට අපිට ගෙවන්න වෙන ප්‍රමාණය බලන්න කොච්චරක්ද කියලා. එතකොට මාසෙට බෙදලා බලන්න ඒක තමයි ලක්ෂයක්. ලක්ෂකින් සුදුසුකම් ලැබනවා කියන්නේ වැට් එකක් ගෙවන්න. ලංකාවේ මේ තියෙන ආර්ථිකය සහ දරිද්‍රතාවය අනුව හරිම අමාරුකමක් ඇති වෙනවා. මේ ව්‍යාපාරික ප්‍රජාවට තාම නැගිටින්න බැරි තත්ත්වයක ඉන්න වෙලාවක අපේ මේ වගේ වැට් එකක් ගන්න එක හරි අසාධාරණයක් කියලා කියන්නේ. මොකද 20.5 අර අයින් කරපු ආරක්ෂණ බද්ද අයින් කරපු 2.5 මේ 10%ට එකතු කරාම 20.5ක් එකතු කළාගේ මත බද්ද වැලු වැඩ ටැක්ස් එක ගන්නවා.
1: 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු හෙවත් වැට් පනත සංශෝධනය කිරීම සඳහා වන නව කෙටුම් පතක් මුදල් අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමගින් ලබන ජූලි මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි නව වැට්බදු කිහිපයක් පැනවීමට යෝජිතයි. මූල්‍ය සේවා මත වැඩබදු 18% සිට 20.5% දක්වා වැඩි කිරීමට කෙටුම් පතින් යෝජනා කර තිබෙනවා. ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සපයනු ලබන සේවා එනම් අන්තර්ජාලය ඔස්සේ විවිධ සේවා සපයමින් ආදායම උපයන පුද්ගලයින්ගෙන් 18%ක වැට් අය කිරීමටද යෝජිතයි. මහජන බදු මුදලින් ක්‍රියාවට නැංවෙන අරමුදල් සම්බන්ධ ක්‍රියාවලියේදී රජය වගකීම් සහගත ලෙස කටයුතු කළ යුතු බව පෙරදිනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා. ඔහු සඳහන් කළේ අස්වසුම දීමනාව දෙවරක් ගෙවීමෙන් රජයට අයවිය යුතු පොලි ආදායම විශාල වශයෙන් අහිමි වී ඇති බවයි. 2026 අප්‍රේල් මස අස්වසුම ප්‍රතිලාභ දීමනාව සිංහල හා දමිළ අවුරුදු සමරුමට පෙර එනම් අප්‍රේල් 10 ප්‍රතිලාභයෙන් වෙත ලබා දී තිබුණා. ඊට අමතරව මැද පෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් බලපෑමට ලක් වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් අමතර දීමනාවක් ගෙවීමට අනුමැතිය හිමිවුණේ අප්‍රේල් 8 ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අනුවයි. අන්ත දුප්පත් කාණ්ඩයේ පවුලක් සඳහා රුපියල් 7,500ක්ද, දුප්පත් කාණ්ඩයේ පවුලක් සඳහා රුපියල් 5,000ක්ද, අවදානමට ලක් වූ කාණ්ඩය සඳහා රුපියල් 2,500ක් වශයෙන් අමතර දීමනාවක් ගෙවීමට අනුමැතිය හිමිවුණා. ඒකාබද්ධ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු පද්ධතිය මගින් මසකට දෙවරක් ගෙවීම් සිදු කිරීමට අවස්ථාවක් නොමැති බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ. එහෙත් සේවයේ අවශ්‍යතාවය මත තොරතුරු තාක්ෂණ අංශය සහ මූල්‍ය අංශය ඉතා කෙටි කාලයක් තුළ අමතර විශේෂ දීමනා ගෙවීමට අදාළ ප්‍රතිලාභී පවුල් 117කට ආසන්න ලේඛනයක් සකස් කර තිබෙනවා. එය ලිපිගණු 90,000ක ධාරිතා මට්ටමින් කාණ්ඩ කර සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ බැංකු ගිණුම් ක්‍රියාත්මක වන බැංකුවට උඩුගත කරනු ලැබුවා. එහිදී අතපසු වීමකින් දෙවරක් උඩුගත වී දුප්පත් ප්‍රතිලාභී කාණ්ඩයේ ද්විත්ව ගෙවීමක් සිදු වී ඇති බව අනාවරණ වුණා. ක්ෂණිකව ක්‍රියාත්මක වූ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ද්විත්ව ගෙවීම සඳහා අදාළ ගෙවීම් අත්හිටුවා එම මුදල් මණ්ඩලයේ බැංකු ගිණුමට ආපසු බැර කරන ලෙස බැංකු වෙත දන්වා තිබෙනවා. අප්‍රේල් ද්විත්ව ගෙවීම අත්හිටුවීමට පෙර ප්‍රතිලාභීන් විසින් ඔවුන්ගේ ගිණුම් වලින් මුදල් ලබා ගැනීම හේතුවෙන් අයකර ගැනීමට නොහැකි වූ ප්‍රතිලාභීන් 49,759 මුදල් 2026 මැයි මාසයේ අස්වැසුම ගෙවීමෙන් අයකර ගැනීමට කටයුතු ක්‍රියාත්මකයි. එම මුදල රුපියල් 24,87,95,000ක්. ක්ෂණිකව මෙම පියවර ගැනීම හේතුවෙන් රජයට කිසිදු මූල්‍ය පාඩුවක් හෝ මූල්‍ය අක්‍රමිකතාවක් සිදු නොවූ බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළා. එහෙත් පෙරාදිනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසුවේ අස්වැසුම දීමනාව දෙවරක් ගෙවීමෙන් මූල්‍යමය අක්‍රමිකතාවක් සිදුව නැතැයි රජය සිදු කරන ප්‍රකාශ පිළිගත නොහැකි බවයි.
5: එක පැත්තකින් රජයට බදු ගෙවන ජනතාව රජය කෙරෙහි තබන විශ්වාසය ක්‍රමයෙන් මේ තුළ පිරිහීමක් දක්නට ලැබෙනවා. අනිත් පැත්තෙන් මේ අස්වැසුම ලාභීන් ඒගොල්ලෝ මුදල් අරගෙන දැන් ඊළඟ මාසයේ ඒගොල්ලන්ට ආයෙ මුදල් ලැබෙන්නේ නැති වෙනකොට ඒගොල්ලෝ ලොකු අපහසුතාවයකට පත් වෙනවා. දැන් කෙනෙකුට කියන්නට පුළුවන් මේකෙදී කිසිදු පාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ කියන කතාව තුලත් සත්‍යතාවයක් අපිට පේන්නේ නැහැ. දැන් අපි දන්නවා බිලියන 12කට ආසන්න ප්‍රමාණයක් මාසයකට වියදම් කරනවා මේ අස්වැසුම ලාභීන් සඳහා. ඒතකොට බිලියන 12ක් බැංකුවේ තැන්පත් කරලා තියෙනකොට මාසයකට පොලි ආදායම කීයක් එනවද රජයට? ඒතකොට ඒ සම්පූර්ණ මුදල දැන් නැති වෙලානේ තියෙන්නේ. ඒක නිසා දැන් මේ වගේ වැරදි සිද්ධ වෙනවා නම් ඒ වැරදි ප්‍රමාණය ඒ වැරදියට අදාළ අලාභය ගණනය කරලා අදාළ නිලධාරීන්ගෙන් අය කර ගැනීම සඳහා රජයේ ක්‍රියා කරන්නට ඕනි.
1: ආණ්ඩුව හදිසි නීති දීර්ඝ කිරීමේ අරමුණ සංවර්ධන කටයුතු නිසි පරිදි ඉදිරියට පවත්වාගෙන යාම බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. එමේ බව සඳහන් කළේ ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
6: රජයේ මොකක්හරි බලය වෙනුවෙන් මේ ආණ්ඩුවේ ආරක්ෂාව වෙනුවෙන් නෙවෙයි මේක පවත්වාගෙන යන්නේ. ජනතා සේවය අපිට ජනතාවට ලබා දිය යුතු සේවාවන් ඒ සහන සේවාවන් මේ තත්ත්වය තුළ වඩා කාර්යක්ෂමව සහ ඉක්මනින් ලබා දීම සඳහා පමණක් කියන එක මම මතක් කරන්නේ.
1: හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව ඊයේ පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 139කින් සම්මත වුණා. මෙතර භණ්ඩාගාර සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ක්‍රියාත්මක බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටකල ප්‍රකාශ කළා. ඒ මන්ත්‍රී කින්ස් නෙල්සන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
7: දැන් අපේ රටේ මහා බැංකුවේ ඩොලර් මිලියන 2.5ක් කවුරු හරි කෙනෙක් විසින් මේක හොරකම් කළා හරි මොනවා හරි දෙයක් වෙලා හරි විමර්ශනයක් දැන් වෙනවනේ. එතකොට මේක පෙන්වලා දෙන එක වරදක්ද? එතකොට නිලධාරි 4 දෙනෙක් මෙතන අයින් කරනවා සැකයි කියලා. එතකොට මේ නිලධාරි 4 දෙනාට කවුද උපදෙස් දෙන්නේ? ඉහලින් ඕඩර් එකක් එන්න ඕන. එතකොට මේක පල්ලෙහා ඉඳලා උඩට යනවද උඩින් ඉඳලා පල්ලෙහාට යනවද කියන එක මට තේරෙන්නේ නැහැ. මේවා පෙන්වලා දෙනකොට ඒවට හරි උත්තරයක් දෙන්නෙත් නැහැ. දැන් අපිටත් එපා වෙලා තියෙන මේ දිගින් දිග මේකම මාතෘකාවගෙන අපි කතා කරනවා. මේ කිසිම
8: මේ මුදල් අමාත්‍යාංශයේ සිද්ධිය පාදක කරගෙන විවිධ කතා නිර්මාණය කරනවා. තාම වේලසන වැඩි ආණ්ඩුව ඊට නිසි පිළිතුරු ලබා දෙමින් යනවා.
1: දෙනියාය ප්‍රදේශයේ පාසල් සිසුන් අතර පැතිර යන උණරෝගය මෙනින්ජයිටිස් නැමැති රෝග තත්ත්වයේ බවට තහවුරු කරගෙන තිබෙනවා. වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම සඳහන් කළේ සිසුන් 47 දෙනෙකු මෙවන විට රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි. ඔවුන්ගෙන් 15 දෙනෙකුට මෙනින්ජයිටිස් රෝගී තත්ත්වය වැළඳී ඇති බවට තහවුරු කරගෙන ඇති බවයි විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ. ජල මූලාශ්‍රක් මගින් මෙම රෝගී තත්ත්වය ව්‍යාප්ත වන්නට ඇති බවට සැක පළ වී තිබෙනවා. මෙම තත්ත්වය මත දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් 4ක් ඊයේ සහ අද වසා තැබීමට පියවර කැණුණා. ඊරාන හමුදා මධ්‍යස්ථාන වෙත ඇමරිකාව විසින් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ හෝමු සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ ඇමරිකානු යුද නැව් ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් හෝමු සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරමින් තිබූ ඇමරිකානු ප්‍රහාරක නෞකා 3ක් ඉලක්ක කර ගනිමින් ඉරානය මෙම ප්‍රහාර එල්ල කර තිබුණා. මෙම ප්‍රහාරවලින් ඇමරිකානු යුද නැව් වලට කිසිදු හානියක් සිදුව නොමැති අතර ඇමරිකානු හමුදාව සමත් වී ඇත්තේ සියලුම ඉරාන ප්‍රහාර සාර්ථකව මැඩ පැවැත්වීමටයි. ඇමරිකාව ප්‍රතිප්‍රහාර එල්ල කර තිබුණේ ඉරානය විසින් මිසයිල සහ ඩ්‍රෝන ක්‍රාත්මක කළ මධ්‍යස්ථාන අනතන සහ පාලන මධ්‍යස්ථාන මෙන්ම බුද්ධි තොරතුරු මෙහෙවන මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින්. මේ සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්‍රූත් සමාජ මාධ්‍යගෙන මොස්සේ සටහනක් තබා තිබුණා. ඔහු සඳහන් කළේ යළිත් වරක් ඉරානය පරාජය කළ බවයි. ඉරානය කඩිනමින් ගිවිසුමකට එකඟ නොවන්නේ නම් තවත් දැඩිව සහ ප්‍රචණ්ඩකාරී ලෙස ඉරානයට ප්‍රහාර එල්ල කරන බවද ට්‍රම්ප් පැවසුවා. මේ අතර ඇමරිකාව සහ ඉරානය අතර නව ගැටුමින් පසු ලොක වෙළඳපොලේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබෙනවා. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඉහළ ගොස් ඇත්තේ ඇමරිකානු ඩොලර් 102.5ක් දක්වයි. WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 96.66ක් දක්වා ඉහළ ගියා. යලි සිරස්තල වියට්නාම ජනපති දිවයිනට මද්‍රව්‍ය සම්බන්ධ නීති සංශෝධනයට ජනපතිගෙන් උපදෙස් දෙනියයේ පාසල් සිසුන් අතර පැතිරෙන උණරෝගය හඳුනා ගැනි. ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රතිප්‍රහාර. සියත උදැස්සන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එතෙක් රැඳි සිටින්න පැන් පේපුවත් සමක.
0: පුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: talk of the town.
1: අපේ මතකෙ රැඳෙන නිර්මාණ ගොඩක් කරපු සිංගර් කෙනෙක් මියුසිෂියන් කෙනෙක් තමයි ලක්ෂ්මන් හිල්මි.
2: සෙනෙහසේ මුට්ටියෙන් තම්බලා ආදරේ නිරතුරු ඔබට පොවන්නම්.
3: අද තමයි යාගේ බර්ත්ඩේ එක. හැපි බර්ත්ඩේ.
4: 2023 කන්නේකට මම මතක් වෙන ගෑනු පොල් හැම දිනාටම මේ දුක් නිරෝග සුව ප්‍රාර්ථනා කරනවා මම.
5: Happy birthday, happy birthday, happy birthday to you.
1: අද ඉතින් විශේෂ මොන හරි වෙනවද?
4: මම දවස් 365ම එකයි. ඒකයි මම හිතන්නේ. ඔය මහලු මඩම් තියෙනවා අපේ ගෙදර දෙකක්. මම හුඟක් වෙලාවට යන්නේ නැහැ. ඒ වලට මම ඉතින් මේ මගේ ඩම්පින් කරනවා මගේ තාත්තාම වෙන්නේ.
3: හැමදාම ලැබෙන ෆෑන්ස්ලාගේ ආදරය කොහොමද ඔයාට දැනෙන්නේ?
4: අපිට ජීවිතේ ලැබිච්ච ලොකු වාසනාවක් ඒක. රසිකයන්ගේ ආදරේ මතනේ අපි අද මේ ඉන්නේ. රසිකයෝ කියන මහමුදක් නම් අපි කියන ජීවිතේ මාළු වෙනකල තමයි. ඉතින් මම මාළුම ආදරේ ජනතාවට මගේ රට ජාතියට මම මාළුම ආදරේ.
1: අලකින් අලුත් වැඩක් දැක්කෙත් නෑ
4: මගේ YouTube channel.

0: එකෙන් අපි බලන්න ලෑස්ති වෙන්නේ House of Dragon History එකේ දරුණුම සීසන් එක.
1: මේ පාරත් එපිසෝඩ්ස් 8ක් තියෙනවා. රිලීස් වෙන්නේ ජුනි මාසේ.
0: Game of Thrones ෆෑන්ස්ටත් බලාගෙන ඉන්නේ මේ සීරීස් එකේ බෑග්ග්‍රවුන්ඩ් ස්ටෝරි එකක් උණු මේ House of Dragon Season 3 රිලීස් වෙනකම්.
2: Talk of the town.
3: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතන ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.
4: එක්සයිට් ගන්න, ලක් එක චාර්ජ් කරගන්න. එක්සයිට් බැටරියක් විලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
5: අපොස උසස් පිළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණ ලබා ගන්න. හරිත සරසවියක අසිරිය විඳ ගන්න. NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8 9 10 හොවාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011
4: බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.

0: pocket money.
1: මාෂි, වෙලාව කියන එකේ වටිනාකම අපිට දැනෙන්නේ දවස ඉවර වෙලා හෙමින් හෙමින් ගත වෙලා යනකොටනේ.
2: අපි ඕනම කෙනෙක්ට රවිෂ්ක පැය 24යි තියෙන්නේ. මේ පැය 24 ඇතුලේ තමයි කරන වැඩක් අපි කරලා ඉවර කරන්න ඕනේ නේද?
1: හරියටම හරි. හැබැයි ඉතින් වැඩ ටික මැනේජ් කරගත්තොත් තමයි මේ පැය 24ත් සාර්ථකව ගත කරන්න පුළුවන් වෙන්නේ. අද දවසේ අපිත් එකතුලා ඉන්න මොමිස් පොකට් මනි සෙග්මන්ට් එකට ජීවනී පිළියන්දලින. Good morning ජීවනී.
3: Good morning.
1: ලෑස්ති නේද මොමිස් පොකට් මනි සෙග්මන්ට් එකට දැන් එකතු වෙලා ඉන්නේ රුපියල් 5000ක් වින් කරන්න?
2: ජීවනී, මේ තමයි ඔයාලට ලැබිලා තියෙන හොඳම අවස්ථාව. මේ ප්‍රශ්න හතරට උත්තර දුන්නත් රුපියල් 5000ක් ඔයාගේ කරගන්න පුළුවන්. ඔයාගේ දැනුම වැඩි කරගන්න ගමන් අපි ඔයාලට තප්පර 5ක් දෙනවා හරියට උත්තර දෙන්න. ඒ වගේම උත්තර දෙකකුත් අපි දෙනවා. මේ තමයි ජීවනීට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: ජීවනී, මෞකිරි කියන්නේ ඕනම දරුවෙක් ඉපදුනාට පස්සේ එයාට දෙන පෝෂ්‍යදායීම පානයක්. එහෙම නේද?
3: ඔව්.
1: මෞකිරි ලබා දෙන මවක් දිනකට අමතර කැලරි 400-500 අතර ප්‍රමාණයක් ලබා ගන්න ඕන. දරුවට හොඳින් මෞකිරි ලබා දෙනකොට මවකේ සිරුරේ කිරි නිපදවීම උත්තේජනය වෙනවා. මං අහන ප්‍රශ්නේ, මෞකිරි ලබා දෙන මවක් ආහාරයට නොගත යුත්තේ මේ අතරින් 1. පැපොල්, 2. අන්නාසි.
2: හරියටම හරි උත්තරේ දුන්න ජීවනී රුපියල් 250කුත් ඔන්න පොකට් මනි දිනා ගන්න. ඒ වගේම ජීවනී, අන්නාසිවල තියෙන ඇසිඩ් ගතිය නිසා දරුවගේ බඩේ අසනීප තත්ත්ව, එතකොට සමේ රතු ලප ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අන්නාසි කිරි දෙනකොට ආහාරයට ගන්න හොඳ නෑ. හරි, එහෙනම් අපි යමු අපේ දෙවනි ප්‍රශ්නෙට.
1: ජීවනී, මුරුංග එහෙම වැඩියෙන් ඔයලා කන්න ආස කෙනෙක්ද ඔයා? සමහර අය මුරුංග ටිකක් කන්න කම්මැලි ඉන්නේ. ඒක කන්න තියෙන විදිහත් එක්ක. හරි, ඔන්න දෙවෙනි ප්‍රශ්නේ මම ඔයගෙන් අහන්නේ මුරුංග ගැන. රුධිරයේ සීනි මට්ටම වේගෙන් අඩු කිරීමේ හැකියාව මුරුංග වලට තියෙනවා. මුරුංග වල තියෙන ඔරේක් අම්ලයෙන් හිසකෙස් ගැලවී යාම නවත්තනවා. මං අහන ප්‍රශ්නේ, මුරුංග ව්‍යංජනයක රසය සහ ගුණය වැඩි කර ගැනීමට එකතු කරගත නොහැක්කේ මේ අතරින් 1. සාදිකා, 2. කරාඹු නැටි.
2: ජීවනී, හරි උත්තරේ වෙන්න ඕනේ සාදික්කා. සාදික්කවල තියෙනවා ජීවනී ප්‍රබල සුවඳක්. ඒ වගේම මුරුංගවල තියෙන ස්වභාවික රසය මේ සුවඳට යටපත් වෙනවා. ඒ නිසා මුරුංගවලට සාදික්ක එකතු කරගන්නේ නැහැ. කමක් නැහැ, ජීවනී ගැති රුපියල් 250ක් තියෙනවා. මේ 250 500ක් කරගන්න අපි ඔබ තුන්වෙනි ප්‍රශ්නෙට.
1: ජීවනි, ඕනම රටකට විදේශ සම්බන්ධතා පවත්වා ගන්නවා කියන එක සෑහෙන වටිනවනේ. ආර්ථිකයට වගේම දේශපාලන වශයෙන් විදේශ ජනාධිපතිවරක පැමිණීම ආර්ථිකයට ඍජුව බලපානවා. මේ වසරේ ආරම්භයේ ඉඳන් රාජතාන්ත්‍රික දූත පිරිස් 10කට වැඩිය ලංකාවට ඇවිල්ලා තියෙනවා. මං අහන ප්‍රශ්නේ, මේ මාසේ විදේශ ජනාධිපතිවරු 2 දෙනෙක් ලංකාවට පැමිණීමට නියමිතයි.

0: යතරින් මුලින්ම ලංකාවට පැමිණියේ එක වියට්නාම ජනාධිපතිවරයා, දෙක මාලදිවයින් ජනාධිපතිවරයා.
1: හරියටම හරි උත්තරේ දුන්න ජීවනී රුපියල් 250ක් අතේ තිබ්බ, දැන් ඒ 250 ඔන්න රුපියල් 500ක් වුණා. ජීවනීට දැන් පුළුවන් මේ රුපියල් 500 රුපියල් 2500ක් කරගන්න අපේ බෝනස් ප්‍රශ්නේ තෝරගන්න. බෝනස් ප්‍රශ්නට යමුද?
2: යමු.
0: ජීවනී ඔන්න මම බෝනස් ප්‍රශ්න වගේ අහන්න හදන්නේ සල්ලි ගැන. සල්ලි කියනදී අපිට ඉතින් කොච්චර තිබ්බත් ඇති වෙන්නේ නැහැනේ ජීවනී නේද?
2: ඔව්.
0: 1951 ලංකාවේ මහා බැංකුව පිහිටුවීමත් එක්ක නෝට්ටු නිකුත් කිරීම ආරම්භ වුණා. දෘශ්‍යබාධිත පුද්ගලයන්ට උනත් මේ මුදල් නෝට්ටු අඳුන ගන්න විශේෂ සලකුණු මේ මුදල් නෝට්ටු වල තියෙනවා. මම අහන ප්‍රශ්නේ, මෑතකදී භාවිතයට ආ 2000 නෝට්ටුව නිකුත් කර ඇත්තේ 1. ශ්‍රී ලංකා මහා බැංකුවේ 75 වෙනි සංවත්සරයේට, 2. මහා බැංකුවේ 65 වෙනි සංවත්සරයේට.
1: ඉවනී, හරියටම හරි උත්තරේ දීලා රුපියල් 2500ක් ඔයා අද දවසේ පොකට් මනී දිනා ගන්න. ඒ වගේම ජීවනී, මේ මුදල් නොට්ටුවේ තේමාව තමයි සමෘද්ධිය සඳහා ස්ථාවරත්වය කියන තේමාව. ජීවනී, අද දවසේ රුපියල් 2500ක් පොකට් මනී දිනා ගන්නවා. සියත පොකට් මනී ප්‍රෝග්‍රෑම් එක ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ?
2: ඇත්තටම මේක ගොඩක් හොඳයි. මොකද ප්‍රශ්න අහනවා, මේ හරි ලස්සන හොඳ ප්‍රෝග්‍රෑම් එකක් කියලා කියන්න පුළුවන්.
1: ස්තුති ජීවනි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ආයම දවසක සම්බන්ධ වෙමු. ජය වේවා.
3: සියත පොකට් මනි.
0: මාෂුන්න අදත් අපිත් එක්ක එකතු වෙලා හිටියා නේද? සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්චයි තුරුම් ගිනුම. අපි සෑහෙන විස්තර මතක් කරනවා නේ මේකේ තියෙන ප්‍රතිලාභ, අපේ පොඩ්ඩොන්ට ලැබෙන දේවල් ගැන, කොහොමද අම්මල තාත්තල පෙන්චයි තුරුම් ගිනුමක් ඕපන් කරගන්න ඕනේ, මේ සේරම විස්තර අපි ප්‍රෝග්‍රෑම් එක ඇතුළතදී මතක් කරනවා. විශ්වාසයෙන් පොඩ්ඩ වෙනුවෙන් ඉතුරු කරන්න තියෙන එකම හොඳම තැන තමයි මාෂි පෙන්චයි තුරුම් ගිනුම. ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි වගකීමක් තියෙන එකම තැන තමයි පෙන්චයි තුරුම් ගිනුම. පොලිය ප්‍රතිලාභ මේ හැම දෙයක්මත් එක්ක අපේ දෙමාපිය පොඩ්ඩු වෙනුවෙන් ඉතුරු කරන්න තෝරගන්න තියෙන හොඳම තැන තමයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හඳුන්වලා දෙන පෙන්චයි තුරුම් ගිනුම. වැඩිපුර විස්තර දැනගන්න ගන්න 13.19 කෝල් එකක්. කෝල් එකක් අරගෙන අදම තමන්ගේ දරුවා වෙනුවෙන් පෙන්චයි තුරුම් ගිනුමක් ඕපන් කරන්න.
1: අපි ආයමත් මුණ ගැහෙන්නේ අලුත් සතියක රවිෂ්ක. ඉතින් ඊට කලින් අපි අපේ නම් එක මතක් කරලා තියන්න ඕන. මොකද අපිට මැසේජ් එකක් එවලා තිබ්බොත් අපිට ලේසි මේ පැත්තෙන් පොකට් මනි දෙන්න. 0714 151 151 තමයි අපේ WhatsApp නම් එක. 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. අම්මගේ හරි තාත්තගේ හරි ෆෝන් එක ඉක්මනට අතට අරගෙන අපිට මැසේජ් එකක් එවලා තියන්න. ඒ වගේම අම්මලාටත් පුළුවන් මමස් පොකට් මනි සෙග්මන්ට් එකත් එක්ක සම්බන්ධ වෙන්න.
0: එහෙනම් අපි අදට යන්න තමයි හදන්නේ. සුබ දවසක් වගේම සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා. මම රවිෂ්ක.
1: මම ආශී.

0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: විටමින් බහුල ආහාර මොනවාද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
2: අපේ දේහයේ ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වාගෙන යාමටත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහාත් විටමින් කියන්නේ අත්‍යවශ්‍ය සංඝටකයක්. ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා විටමින් A, B, C, D, E සහ K කියන විටමින් වර්ග. ඔබ ගන්න ආහාර මගින් දිනපතාම මේ විටමින් වර්ග ලබා ගතහොත් ඔබට පිටතින් ඖෂධයක් විදිහට විටමින් ලබා ගන්න සිදුවන්නේ නැහැ. විටමින් A අඩංගු ආහාර විදිහට කැරට්, බතල, නිවිතිය, ගොටුකොළ සහ බිත්තර කහමදේ වගේම සත්ව ආහාරවල අක්මාව සඳහන් කරන්න පුළුවන්. විටමින් B අඩංගු ආහාර තමයි රතු සහල් වර්ග, ධාන්‍ය වර්ග වගේම පරිප්පු, කිරි, යෝගට් සහ බිත්තරත් කොළපාට එළවලු වර්ගත් සඳහන් කරන්න පුළුවන්. දෙහි කුලයට අයත් පළතුරු වලින් විටමින් C වර්ගත්, මාංශමය මාළු ආහාරයට ගැනීමෙන් විටමින් D ඔබට ලබා ගන්න පුළුවන්. විටමින් E බහුල ආහාර තමයි ආමන්ඩ්, සූර්යකාන්ත ඇට, අලිපේර, ඔලිව් තෙල් සහ රටකජු කියන්නේ. බ්‍රොකලි, ගෝවා, පාස්ලි වල තමයි වැඩිපුර විටමින් K තියෙන්නේ. ඉතින් මේ ආහාර වැඩිපුර ඔබේ ආහාරයට එකතු කර ගැනීමෙන් ඔබට කවදාකවත් විටමින් ඌනතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ඔබට කිසි විටකත් විටමින් බෙහෙතක් විදිහට පිටතින් ලබා ගන්න සිදුවන්නේත් නැහැ. මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් ලබන සඳුදාත් අපි හමු වෙමු.
0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: ලොවම රසයෙන්ම විත කළ ආසියානු සැබෑ රසය නියම ලව් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලව් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න, නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
4: පිට්සා ෆැක්ටරි, ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
5: දශකායක විශ්වාසයෙන් ඔබ රසවත් කළ මෝතා ඉන්ග්‍රීඩියන්ට්ස්, ජෙලටින්, කලරින් සහ ෆ්ලේවර්ස් හදට දැනෙන රසකමයිම.
6: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
7: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
8: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
9: තායිලන්ත් කියන්නේ සංචාරක ගමනාන්තයක්.
10: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
11: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
9: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492. 0718 132 77.
12: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම, ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින්. වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
13: ඇප් එකෙන් ගත්තත් H15, රීලෝඩ් කරලා ගත්තත් H15. ඇප් එකෙන් ගත්තත් රීලෝඩ් කරගත්තත් iPhone 17 Pro දිනනවා H15. H15 පිස්සු හැදෙන අවුරුදු වාසියක්. වැඩි වැඩියෙන් H15 ඇක්ටිවේට් කරන්න, දිනන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න. අදම රුපියල් 1699ක් රීලෝඩ් කර පිස්සුම අවුරුදු වාසියෙ ඔබේ කරගන්න.
14: මුලින් මිලියන 10ක් ගෙවලා කහතුඩුවෙන් වටිනා ගෙයක් ගන්න ඔයත් කැමතිද? ඉතිරිය පදිංචි වෙලා ටික ටික ගෙවාගෙන යන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, කහතුඩුව හයිවේ එන්ට්‍රන්ස් එකට විනාඩි 10යි. ඉතින් මේ හැම දෙයක්ම දැනගන්න මේ 10 වෙනකන් තියෙන 88 රෙසිඩන්ස් ඕපන් හවුස් එකට ඔයත් එන්න. කතා කරන්න ප්‍රයිම් ගෲප් 1322.
15: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. ෆිච් රේටින්ග්ස් A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
16: එන්න

0: අම්මේ මෙන්න ඔයාට මගෙන් තෑග්ගක්.
1: අනේ රත්තරම් පෙන්ඩන්ට් එකක්. ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්?
0: අම්මා වෙතින් මට වටිනවනේ.
2: මවුරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවුරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරනින් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
3: RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
4: සියත ක්‍රේසි වෙන්දේසි අද හවස පහට
5: powered by bid to win.
6: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
7: පාන් නෑවගේ කමුකගේ
8: ප්‍රේක්
7: නෑවගේ
8: පතිමු රේස්
9: ෆ්‍රයිඩේ මචං
10: අද විතරයි සිකුරාදා
6: සියතා දිවයින පුරා

0: නැත දිවයන නිකරට හද පුරවන රස හැඟුම් මෝතා කලසන් ෆ්ලේවර්ස් සිත සනසන වර්ණ සහ රස මිහිර
1: මුලින් මිලියන 10ක් ගෙවලා කහතුඩුවෙන් වටිනා ගයක් ගන්න ඔයත් කැමතිද? ඉදිරිය පදිංචි වෙලා ටික ටික ගෙවාගෙන යන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි කහතුඩුව හයිවේ එන්ට්‍රන්ස් එකට විනාඩි 10යි. ඉතින් මේ හැම දෙයක්ම දැනගන්න මේ 10 වෙනකන් තියෙන 88 රෙසිඩන්ස් ඕපන් හවුස් එකට ඔයත් එන්න. කතා කරන්න ප්‍රයිම් ගෲප් 13:22
2: ඔන සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.

0: සතුටයි ජීවිතේ.
1: අතේ මිටේ තියන කාලෙට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 ට දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
2: දැනෙන්න අඳින්න රිසිසේ, මේ සලු පිළිසිල්ලාරේ චාප්කාරේ.
3: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
4: මේ පාර සේත ක්‍රෙස් වෙන්නේ සීන් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
3: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංසු තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංසු තියන්නේ.
4: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
5: Theater crazy when desi of the harvest of pahata
6: powered by bid to win
7: loki pani kohi ho friday wana listen see it
8: tomorrow anuwatai dashma deken anuwatai dashma hataren
9: sikurada
8: siyata divine

0: ஜெயலலிதா திவைனபுரா.
1: හඳේ
2: හිටියත් එච්චර වෙනස් වෙන්නේ නැහැ.
1: ශ්‍රී ලංකා කොහමද? අපි කොරියාවේ.
2: හනා තුල් සෙත් කිම්චි.
1: හනා තුල් සෙත් කිම්චි.
2: What is that? 1-2-3 චීස්.
1: ආ ෆොටෝ එකක් ගන්න.
2: ඒ මම වැඩි කාලයක් මේ රටේ තියන්න එපා වගේ. ඒ වුණත් මම කතා කරන කොරියන්.
1: හරි.
2: කොරියොන්ට තේරෙන්නේ නැති මට්ටමට මම කොරියන් භාෂාව ඉගෙන ගන්නවා. දැන් මේ දවස් 3-4ට
1: හරි
2: වචන පහක් ඉගෙනගෙන තියෙනවා. දවස් 3-4ට වචන පහක් ඉගෙන ගත්ත කොල්ලෝ.
1: Yes, ඒකනේ.
2: මට ඇත්තටම පුදුමයි මේ රටේ මේ අපේ ලංකාවේ ඉන්න මේ කොල්ලෝ කෙල්ලෝ කොහොමද මේ තරම් භාෂා හොඳට හසුරවන්නේ කියලා. ඔයා කියන්නේ පිස්සු හැදෙනවා ලංකාවේ සමහර අය ඉන්නවා මේ අපේ සිංහල කොරියන් භාෂාවට හරවල කියන. ඒත් සිංහල කට්ටිය.
1: හා ඔකේ.
2: ඒ වගේ දක්ෂතාවයක්වත් මොකක් හරි පුරුදු වෙන්න.
1: ඉතින් මඩ පුළානේ සිංහලට හරවන්න.
2: හරවන්න දෙයක් නැහැ හැරවිලා බලන්න.
1: ඇත්තට අති දක්ෂය වුණා මෙහෙ ඉන්න කොරියන් ජනතාවට කොරියන් භාෂාව උගන්වන කට්ටිය.
2: නේ. අපි ඉතින් ස්කිමෝලට ෆ්‍රිජ් දුරන පොරවලා හරිද? කොරියන් මිනිස්සුන්ට කොරියන් උගන්වන්නේ ගහන්න දෙයක් නැහැ. ස්කිමෝලට ෆ්‍රිජ් විකුණපු මිනිස්සු අපේ රටේ ඉන්නේ. මේ කොරියාව ගැන තමයි පොඩි පොඩි දේවල් කියන්න ඕනේ නේ.
1: හරි ඔකේ.
2: ලංකාව ගැන මේ දවස්වල අපි මේ මොන වුණා දෙයිනේ කියලා මේ ලංකාවේ සිද්ධ වෙන දේවල් ගැන නේ අපි කතා කරන්නේ. කතා ගන්න එපා වෙලා. කොරියාවත් නැහැ එහෙම ටැක්ස්. මොකද කරන්නේ? මෙහෙම ඉමුතේ.
1: මං ආසයි.
2: ඉමුදෝ ඉමුදෝ
1: සරන් හේ කොරියා සරන්
2: හේ සරම නැති වෙලා
1: තියෙනවා. හරි.
2: ඔයාමනේ මේ අවුරුදු උත්සවයට එන සරමක් හදලා දුන්නානේ. තරමක් නෙමෙයි කට අවුට් එකක් නේ.
1: ඒක print එකක්. ඒකයි ඒක චුට්ටක් බර තියෙන. බර ගානක් ගියා හරිද?
2: print කළාද ගත්තේ? දන්නවනම් නමත් ගහලම ගන්න. අපි ඒක කතා කරානේ.
1: හරි.
2: මේ රටේ ළමයි හරි එකක් මේ රටේ නිකන් හරි ලස්සනයි නේද? හ්ම් හ්ම්. ඔයා වුණත් ඉතින් මන් දන්නවනේ සුදු වෙන්න මාර ගේමක් නේ දෙන්නේ. ඒ වගේ නෝ නිතර කැමති නේද?
1: ප්‍රතිම සුදු මට.
2: දැන් හිතන්න සුදු පාට මොනකොයි කහ පාට දතුයි. මේ
1: වහිම කියන්නේ බා දැක්කනේ අවුරුදු උත්සවයක මල්ලිගෙන කැවි.
2: කියන්න දෙයක් නැහැ පේනවා. අවුරුදු උත්සවයට ඔයගොල්ලෝ විශ්වාස කරන්න මල්ලිගෙන කැවිලක. ආ ඒ තරම්ම කහ පාට නෑ නේද කියලා. මිනිස්සුන්ගේ දත්වල ඔයාගේ තියෙන ඇද්දත් ඇද්දත් කහපාටක්
1: තියෙනවා.
2: ඇද්දල ඇද්දල ඇද්දල ඔයාගෙන තියෙන ඇද්දල පුච්චලා වගේ ඇද්දල ලිපට දෙන්න ඔත් දෙන්න.
1: දත් ගැනද කොරියාව ගැනද දැන්
2: කතා කරන්නේ? දත්
1: ගැන. මේ ළමයි
2: මේ ළමයි ගැන කියන්න හරිද? ඒ ළමයි ලස්සනයි. ඒ වටේ හිටන ඉතින් ලස්සන කෙනෙක් නෝ සුදුයි ගොඩක් නේ. ගොඩක් සුදුයි. මම එකන දෙන්නේ කරන් යන්න තින්නේ හෙලන. ඉදර යන අදහසක් නෑ.
1: ළමයි විතරයි.
2: තමයි කට්ටිය. පවුල පිටියම. ඔයා කල්පනා කරලා තියෙනවද? කොරියාවේ ඉන්න මිනිස්සු ඔල්ලෝ විතර නෙමෙයි කොරියන් කෙල්ලෝ විතරක් නෙමෙයි කොරියන් කොල්ලෝ පවා.
1: හරි.
2: එච්චර ලස්සන වෙන මහන්සි වෙන්නේ නැයි කියලා. ඔය අහන්නේ මේ ලස්සන පිටපස්සේ තියෙන පොඩි දුක හිතෙන කතාවකුත් තියෙනවා.
1: ඒ කියන්නේ මේකේ ඩාර්ක් සයිඩ් එකක් තියෙනවා.
2: ඕ මේ කොරියන් විතර නෙමෙයි ඉංග්‍රීසිත් එක්ක.
1: ලස්සනට
2: කුතුහලයි. ඉතින් මේ රටේ මේක මම අහපු කතාවක්.
1: හරි. මේ
2: කොරියාවේදී අහපු කතාවක් නෙමෙයි. කොරියාවට එන්න කලින් අහපු කතාවක්. මේ රටේ මේ ඉගෙනීම කියන එක මහා ලොකුම තැනක තියෙන එකක්.
1: හරි.
2: එහෙම නැතුව මේ තරම් තාක්ෂණයක් අරගෙන ලෝක ඉස්සරහට යන්න මේ වගේ රටකට අමාරුයි. අපි කතා කරානේ ඊයේ 1960 වෙනකොටත් මේ රට දුප්පත් රටක්. අවුරුදු 66ක චේන්ජ් එක තමයි මේ රටට ආපුවම දකින්නේ. දරාගන්න බැරි තරම් වෙනසක් අවුරුදු 66කට. 2500ක ඉතිහාසයක් තිබුණත් අපිට වැරුණා එක් කරගන්න හොදේ. අපේ රට පල්ලෙහාට දානවා නෙමෙයි. අපේ රට මේ යන විදිහට අපි ඊයේත් කිව්වා මේ කොරියාව කියන්නේ ඇත්තටම අපිට වඩා ගොඩාක් පහුවෙලා දියුණු වෙන්න පටන් ගත්ත. හැබැයි අවුරුදු 66කින් අපිට හිතා ගන්න බැරි තරම් විශාල ගමනක් ගිය රටක්. අපි දැන් බලා ගන්න ඕනේ මේ ඒක උනේ කොහොමද කියලා. හෙවත් ඇත්තටම এডুকেෂන් වලින් තමයි ඒක උනේ.
1: හරි, ඕකේ.
2: ඒ අධ්‍යාපනයේ තියෙන වටිනාකම තේරුම් ගන්න අපේ රටේ හොඳේ. මේ රටේ අධ්‍යාපනය කියන එකත් තරගයේ හිණි පෙත්තෙම තියෙන. ඔයා හම්බානක ඉගෙන ගත්තා කියලා මේ රටේ ජොබ් එකක් හොයන්න අමාරුයි.
1: සීරියස්ලි?
2: අපි දැන් ඒක වනේ. මේ රටේ දලදේශීය නිෂ්පාදිතින් 49%කට වග කියන්නේ කම්පැනි 4ක් හෝ 5ක්. ඒක ඇතුලේ Samsung තියෙනවා. ඒක ඇතුලේ LG තියෙනවා. ඒක ඇතුලේ Kia තියෙනවා. ඒකට Honda තියෙනවා.
1: හරි.
2: අපි ওই හතර නිකන් හිතමුකෝ.
1: හරි.
2: රටේ රස්සා වලින් 49%ක් නැත්නම් රටේ දලදේශීය නිෂ්පාදිතින් 49%ක් විතර ආයිති ඒගොල්ලන්. ඉතින් හැමෝගෙම මේ රටේ සීනියක් තියෙනවා. ඒ කම්පැනි ලොකු රස්සාවකට.
1: ආ ඕකේ.
2: ඒක මේ එක්කෙනෙක් දෙන්නෙක්ගේ සීනියක් නෙමෙයි. මේ කොරියාවේ ඉන්න හැම කොල්ලෙක්ගෙම හැම කෙල්ලෙක්ගෙම හීනයක් තමයි ඒක.
1: රයිට්.
2: හරි.
1: හරි.
2: ඉතින් මේ හැම ළමයෙක්ම ඉගෙන ගන්නවා. අවුරුදු 14ක් 15ක් යනකොට මේ රටේ ඉන්න කොල්ලෝ ස්වාධීන වෙනවා. අපේ නම් ඉතින් ළමයිව අපි අවුරුදු 20 වෙනකොටත් කණ්ඩ දීලා පුතේ නැගිටින්න අනේ පුතේ මයේ බෞත් මගේ පුතේ පුතේ මේ අම්මා නෙමේ නැගිටින්ද මගේ නැගිටින්න මේ අවුරුදු 20ෙත් නැගිටින්න පුතේ ඔයාට එහෙම නමුත් මේ රටේ අවුරුදු 14 15 වෙද්දි තමන්ගේ ජීවිතය හොයාගෙන යන්න
1: ඕනේ.
2: ගෑනු ළමයෙක් වුණත් අවුරුදු 16 17 වෙද්දි අමංගේ ජීවිතේ තනියම හොයාගෙන අභියෝග වලට මුණ දෙලා ගෙදරින් එළියට ගිහලා මේ ජීවිතේ බාර ගන්න ඕනේ.
1: අම්මල තාත්තලටත් ඒ කියන්නේ ඒගොල්ලෝ අවසර දාම් වෙනවා ඒගොල්ලන්ගේ.
2: අවසර දෙන්න දෙයක් නැහැ.
1: හරි.
2: සිස්ටම් එක හැදිලා තියෙන්නේ මෙහෙම දුවන්න තමයි.
1: ඕකේ.
2: අපේ වගේ 19 20 වෙද්දි ගෙදරින් උයලා කන්න දෙන්නේ නැහැ.
1: හරි.
2: අවුරුදු 16 17 වෙද්දි එළියට බහින්න ඕනේ. ඒක පොඩි ඇත්තක් තියෙනවා. හැමදාම ගෙදර මේ තුරුල්ලේ උකුලේ හැදුනහම ළමයි ජීවිතය ඉගෙන ගන්න තව අවුරුදු 10ක් ගන්නවා. අපි ජීවිතය ඉගෙනගෙන ඉන්නකොට අවුරුදු 40ක් විතර වෙලා අපිට.
1: අපි ලේට්.
2: ඔව්. ඉතින් තව ඉතින් ජීවිතේ තේරුම් අරගෙන ඉන්නත් ලොකු කාලයක් නැහැ නේද? අවුරුදු 16 දාහේ හරිද වැරද්ද කියන කතාවට වඩා
1: මේ
2: රටේ කරන විදිය තමයි අපි මේ කියන්නේ.
1: හරි.
2: එතනින් එළියට යනවා. හැම ළමයාම try කරනවා ඉගෙන ගන්න. ඉගෙන ගන්න ලෝකේ තියෙන හැම දෙයක්ම මේ ළමයි කරනවා. කොහොම හරි විශ්වවිද්‍යාලයකට යනවා කියන්නකෝ.
1: හරි.
2: දැන් අපේ විශ්වවිද්‍යාලයකට යනවා කියන්නේ නිකන් ටිකක් අපේ රටේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අපි දැන් A level කරපු ළමයි ගමුකෝ. A level කරපු ළමයින්ගෙන සාමාන්‍යයෙන් 10ක් 15ක් විතර වගේ අපේ විභාගේ විභාග හැරෙට කරගන්න බැරි වෙනවනේ. ඒක පැත්තක තියන්නකෝ.
1: හරි.
2: ඒක පැත්තක තියන්නකෝ. විශ්වවිද්‍යාලයට යන්න සුදුසුකම් ලැබුවත් විශ්වවිද්‍යාල පුරප්පාඩු නැති හින්දා ළමයි ලක්ෂකහමාරක් දෙකක් විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබලා විශ්වවිද්‍යාලයට යන්නේ 40,000ක්. සුදුසුකම් තිබිලත් යන්න බෑනේ.
1: හැබැයි
2: මේ රටවල විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්.
1: හරි.
2: හුඟක් ළමයි විශ්වවිද්‍යාලයට කොහොම හරි යනවා. ඒකේ සුදුසුකම් අරගෙන උපාධිය අරන් එළියට ආවිල්ලා බලනකොට හැම ළමයෙකුටම උපාධිය තියෙනවා. හැම ළමයෙකුටම තියෙන එකම විදිය සුදුසුකම්.
1: හරි, ඕකේ.
2: උපාධි 10ක් තියෙනවා නම් හැම ළමයෙකුටම උපාධි 10ක්ම තියෙනවා.
1: හා.
2: දැන් කොයි ළමයෙවද රස්සාවට තෝරගන්නේ?
1: Confuse.
2: අන්න එතනදි තමයි මේ රහස එළියට එන්නේ.
1: හා.
2: ඉන්ටර්විව් එක ඊටාම වැදගත්. ඕටම ජොබ් ඉන්ටර්විව් එකක් හම්බ වෙනවා වෙන්න පුළුවන්.
1: හරි.
2: හැබැයි එතනදි තෝරගන්නේ ලස්සන මෙක්කෙනා. මොකද දක්ෂතාවය බලලා වැඩක් නැහැ. හැම ළමයාම එක වගේ දක්ෂයි. දැන් මොකෙන්ද ළමයාව තෝරගන්නේ?
1: ලස්සනින්.
2: විශ්වාස කරන්න.
1: හරි.
2: ළමයාගේ ලස්සන ඊටාම වැදගත් වෙනවා. ඒ නිසා තමයි මේ වගේ රටවල් වල ලස්සන කියන එකට මෙච්චර ලොකු තැනක් ඇවිල්ලා
1: තියෙන්නේ.
2: දැන් හැමෝම බලන්නේ අධ්‍යාපන සුදුසුකම් වලින් ඉස්සරහට ඇවිල්ලා වැඩක් නැහැ. හැමෝටම තියෙන්නේ එකම විදිය අධ්‍යාපන සුදුසුකම්.
1: හරි.
2: දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් ලස්සනින් අඟලක් හරි ඉස්සරහට එන්න තමයි කොරියාවේ ළමයි බලන්නේ. ඒක තමයි අඩිය ගහන තැන ඔලිව් යන් තියෙන්නේ. අඩිය තියෙන තියෙන තැන ඩයිසෝ තියෙන්නේ. ඩයිසෝ කියන්නේ නම් ඉතින් මේ රූපලාවන්‍ය සඳහා වුණ කරන පොඩි පොඩි කැජමැටික්ස් තියෙන කොස්මැටික්ස් තියෙන තැනක් විතරක්ම නෙමෙයි. නමුත් ඔලිව් යන් කියලා කියන්නේ මෙහි රටේ තියෙන කොස්මැටික්ස් වලට තියෙන මෑත කාලේ නපු නම්බර් එකේ නම් ගිහින් බලන්න යන යන තැන යන යන තැන ඉන්නවා
1: මම ඔලිව් යන් එකක් ඉස්සරහා මං
2: හොඳ
1: ලාට නියරින්ද මට දැන් තියෙන ඉගෙන ගන්න එක ලස්සන ඇවිල්ලා තියෙනවනේ
2: කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ
1: ලස්සන දැන් කොහොම හරි වෙලා තියෙනවනේ මම
2: කොහොමද වෙලා තියෙන්නේ
1: අනාරිකලට කොරියාවේ ළමයි
2: මොනවා කළාද ලස්සන
1: දැන් මට තියෙන ඉගෙන ගන්න දක්ෂතාවය හදාගන්න
2: ඉගෙනගෙනත් නෑ ලක්කා ගන්නම් ස්ටයිල් කියන්නේ ඉතින් ඇත්තම මේ මේ මේ ගන්නම් කියලා කියන්නේ මෙහි තියෙන ගමද්ද කොහෙද?
1: ඕකේ.
2: ඒ ගමේ ස්ටයිල් එක තමයි මේ පෙන්වන්නේ. කොහොමද? ඔයාගේ නම් පොඩි ගමේ ස්ටයිල් එක තමයි. ඒකලා ඉඳන්. දෙවියනේ ගාලා කතා කරාට ගම් ස්ටයිල් ගංගොඩේ ස්ටයිල් එක තමයි. ඒ
1: කියන්නේ ගොඩේ කියලා
2: නිකන්. ඔව් ගන් දෙමේ ගොඩේ.

0: Theater.
1: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න එක්සයිට් බැටරියක් විලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
2: අපොස උසස් පිළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණිය ලබා ගන්න හරිත සරසවියක අසිරිය විඳ ගන්න NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8 9 10 කොමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011 544 5000
3: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
4: ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.

0: රත්තරනින් බැබලෙන්න කුලිය නැතුව චේන් ගන්න ස්වර්ණ මහල් ජුවලස් නුගේගොඩ සහ ගම්පහ ශාඛාවන් වෙතින් මැයි මාස 8 9 10 යන දිනයන්හිදී නැවතත් රන්මිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබ පැමිණෙන්න ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
1: මුලින් මිලියන 10ක් ගෙවලා කහතුඩුවෙන් වටිනා ගෙයක් ගන්න ඔයත් කැමතිද? ඉදිරිය පදිංචි වෙලා ටික ටික ගෙවාගෙන යන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි. කහතුඩුව හයිවේ එන්ට්‍රන්ස් එකට විනාඩි 10යි. ඉතින් මේ හැම දෙයක්ම දැනගන්න මේ 10 වෙනකන් තියෙන 88 රෙසිඩන්ස් ඕපන් හවුස් එකට ඔයත් එන්න. කතා කරන්න ප්‍රයිම් ගෲප් 1322.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
3: නොකරයේ පෙරලි කරන NLB මෙගා පවර්. දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග්ද නැකම ලොතරය. NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
4: ඉතුරු කරන පුදුමහත
5: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක්. සීමාවක් නොමැතිව මුදල් ආපසු ගැනීමේ හැකියාව ඇතුළු තවත් පුදුම හිතන වාසියෙක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුමහත. අමතන්න 0112200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
6: Сията, дивайна була.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ
2: අනුග්‍රහය.
3: සීලිවිරන්න ඇදෙන ස්තරම් තැනක්. රන්පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
6: මොකද්ද මහත්තයා?
5: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක විලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
7: ආයුබෝවන් සුබෝදස්සනක්. Good morning. මේ කියන්නේ යන්නේ මේ කොරියාවේ පත්තර හිම නෙමෙයි, මේ ලංකාවේ පිටරට විස්තර අපි ගොඩක් දැන් අහගෙන ඉන්නවා අරවින්දගෙන් ආශාරයෙන්. ඒ අතරේ මේ මං කියන්න ලෑස් වෙන්නේ මේ විස්තර. ඊට කලින් මේ විස්තරත් ඔයා ඔළුවට දාගන්න එක හොඳයි. අපිට මේ මුදල් අවශ්‍යතා හදිසි වීම කොයි වෙලේද කියන්න බෑනේ නේද? එහෙම සල්ලි හදිසියක් වෙච්ච වෙලාවට අතේ රත්තරන් ටිකක් තියෙනවා කියලා කියන්නේ ලොකු සානක. මේ තිබිලම වැඩක් නැහැ නේ. ඒක හරියට සල්ලි ගන්න පුළුවන් වෙනවනේ. අඩි පොලියකට ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔබේ මුදල් අවශ්‍යතාවයට රන්පවුමට 325,000ක ඉහළම අත්‍යකාරම් මුදලක් දෙන්නේ කවුද? CDB. CDB වෙතින් මේ ගන්න පුළුවන්කම තියෙනවා වගේම 325,000ක් රන්පවුමට විශේෂ දෙයක් තිරවට මතක් කරන්න ඕනි තමයි CDB රන් ගනුදෙනු කරන ඔබට අඩුම පොලියකුත් එකයි දෙන්නේ කියන එක. ඒ විතරකුත් නෙවෙයි තව එකකුත් තියෙනවානේ. පළවෙනි මාසේ පොලියෙන් භාගයක් ඔයාගේ අතට ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. නැත්නම් පොලිය ඒ අදාළ මුදල හෝල් කරගන්නවානේ. නෑ, පොලියෙන් භාගයක් ඔයාට ලැබෙනවා. වැඩි විස්තර දැනගන්න ඔයාට ළඟම තියෙන CDB එකට ගිහිල්ලත් පුළුවන්. එහෙම නැත්නම් හොට්ලයින් එකට කතා කරලත් පුළුවන්. මෙන්න නම්බරේ 011 7 388 388. CDB රන් අය රත්තරන් අයදින ස්තරම්ම තැන. හොඳයි, මේ පණිවිඩෙත් ඒ අතරේ අපි දිනපතා මේ ටිකේ මතක් කරන පණිවිඩි ස්විස්ටෙක් ඇලුමිනියම් සම්බන්ධව කෑෂ්බැක් එක ගැන තමයි වැඩි දෙනෙක් උනන්දු වෙන්නේ මේ දවස්වල. මොකද්ද මේ කියන කෑෂ්බැක් එක? කොහොමද ඒක ලබා ගන්න? කාටද මේකට ඇප්ලයි කරන්න පුළුවන්? ආයතන අපි පටන් ගමුකෝ. කාටද මේකට ඇප්ලයි කරන්න පුළුවන්? කොච්චර කෑෂ්බැක් එකක් ලැබෙයිද? අලුතින් ගෙයක් හදනවා නම්, ගෙයක් අලුත් කරනවා නම්, එහෙම නැත්නම් බිස්නස් ප්‍රොජෙක්ට් එකකට මොනා හරි බිල්ඩින් එකක් හදන්න යනවා නම්, හදමින් ඉන්නවා නම්, ඒ ඕන කෙනෙක් ඇප්ලයි කරන්න පුළුවන්. ඔබේ කොටේෂන් එක යවන්නේ ස්විස්ටෙක් එකට. ඊට පස්සේ ඉතුරු ටික කොහොම ලස්සන්ට සිද්ධ වෙනවා අනුපිළිවෙලට මට ඒ ස්ටෙප්ස් ටික කියන්නත් පුළුවන්. මෙන්න මෙහෙම මෙහෙම මෙහෙම තමයි වෙන්නේ කියලා මුලින්ම ස්විස්ටෙක් ඇලුමිනියම් භාවිතයෙන් වාගේ කොටේෂන් එක හදන්න කියලා ෆැබ්‍රිකේටකින් ඉල්ලන්නවා. එයාට කියලා එක හදාගෙන ඒ කොටේෂන් එක 0.76780 වට්ස්ඇප් කරන්න. හැබැයි ජුනි 30 හෝ ඊට කලින් මේ ප්‍රොජෙක්ට් එක රෙජිස්ටර් කරගන්න ඕනේ වාගේ. ඊළඟ ස්ටෙප් එක තමයි සිස්ටෙක්

එන හරි විවෘත වැඩිහිරුවලියක් නැත ගැටෙන විදිහේ ඉදිකිරීමක් එමනත්තං ස්පේස් එකක් බලාපොරොත්තු වෙනවා. ඉනිසා ස්විස්ටෙක් ඉතාම සිහින් රාමුවක් සහිත ස්ලයිඩින් දොර ජනෙල් සීරීස් එකක් හඳුනල දීලා තියෙනවා. මේවා බලන්න පුළුවන් වාට මේ නාවල පරණ ආරහෙන් පිට තියෙන ස්විස්ටෙක් ඩිසයින් ස්ටුඩියෝ එකට ගියාට පස්සේ. ඊළඟ පණිවිඩේ තමයි එක්සයිඩ් ගන්න ලක් එක චාර්ජ් කරගන්න. එක්සයිඩ් වෙතින් ලක් එක චාර්ජ් කරගන්න හැටි තමයි මේ කියන්නේ. මේ වැඩි ක්‍රියාත්මක වෙන්නේ අගෝස්තු 1 වෙනිදා වෙනකල් විතරයි. හැම සතියෙටම එක ජයග්‍රාහකෙක් බිහි කරන වැඩක් මේක. ජයග්‍රාහකයෝ 24ක් තෝරලා අඟල් 55 LED UHD Smart TV එකක් තෑගි දිනවා. ජෙනුවින් එක්සයිඩ් මෝටරත බැටරියක් ගන්නවා. බ්‍රවුන්ස් මධ්‍යස්ථානකින් ගන්න පුළුවන්, නැත්නම් බලලා තලවි නියෝජිතයෙක්ගෙන් ගන්න පුළුවන්. දැන් ඒ ගැන කියනකොට දිවයින පුරාම විහිදුණු ජාලයක් තියෙනවා. එක්සයිඩ් සතුව අලවි නියෝජිතව 800කට අධික ශක්තිමත් බෙදහැරීම් ජාලයක් තියෙන නිසා අර ගන්න එක අපහසුවක් නෑ. ඒ ගන්නකොටම ජෙනුවින් විදිහට ගන්නකොටම එක්සයිඩ් අරගද්දි ඔයා මේ වොරන්ටි එක යලම සක්‍රිය කළ දෙන්න නිසා මේකට ඇතුළත් වෙනවා. එක්සයිඩ් අරගන්න ලක් එක චාර්ජ් කරගන්න වැඩේට වනිකම් ඇතුළත් වෙනවා. එහෙනම් ඒ ගැනත් අවධානයෙන් ඉන්න, ඔළුවේ තියාගන්න. අපි දැන් ඔළුවට දාන්න යන්නේ ලංකාවේ විස්තර සහ මේ අතරේ තියෙනවා පිටරටේ වුවත් තියෙනවා. අපි පටන් ගමු දිවයින පත්තරෙන්. පුනර්ජනනීය විදුලියට බිලියන 10ක පොල්ලක්. බාල ගල්ලඟුරු ප්‍රශ්නය නිසා ඩීසල් බිල ගෙවන විට අපට කරන ගෙවීම් පමා කරලා පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්ගේ සම්මේලනයේ උපසභාපති ප්‍රභාත් වික්‍රමසිංහ කියන්නේ. තව කතාවක් තියෙනවා. මුදල් අමාත්‍යංශයේ සමග සාකච්ඡා කර විසඳුමක් දෙනවා ජාතික පද්ධති ක්‍රියාකාර පුද්ගලික සමාගමේ සභාපති ආචාර්ය BL ප්‍රදීප් ප්‍රියදර්ශන් පෙරේරා. ඒ ගැන කියනවා. මොකද වෙලා තියෙන්නේ? පුනර්ජනනීය විදුලියට ගෙවන බිලියන 10ක් ගෙවලා නැහැ පොලු තියලා කියලා ශ්‍රීමන්ත රත්නසේකරගේ මේ තියෙන දිවයින මේන් හෙඩ්ලයින් එකේ තියෙනවා. ජාතික පද්ධතියට සපයන ලද පුනර්ජනනීය බලශක්තිය සදහවන ගෙවීම මාස ගණනාවක් තිස්සේ නොගෙවීම මත රට තුල බලශක්ති සැපයුම් හිඟයක් ඇතිවීමේ බරපතල අවදානමක් මතුව ඇතැයි දිවයින පත්‍රයට වාර්තා වෙනවා කියලා ඔවුන් ලියන්නේ. පහුගිය 2025 දෙසැම්බර් මාසයේ සිට මේ වසරේ 2026 අප්‍රේල් මාසයේ වනතේ කාලය තුල පුනර්ජනනීය බලශක්ති සදහවන ගෙවීම් රුපියල් බිලියන 10කට වඩා වැඩි මුදලක් මේ විදියට ගෙවීම් ජාතික පද්ධති ක්‍රියාකාර පුද්ගලික සමාගම විසින් පැහැර හැරලා තියෙනවා කියලා. ඒ නිසා නිෂ්පාදකින්ට තවදුරටත් ජාතික පද්ධතියට පුනර්ජනනීය බලශක්තිය සැපයීම බරපතල ගැටලුවක් වෙලා තියෙනවා කියලා තමයි මෙහි සඳහන් වෙන්නේ. එක පැත්තකින් ගෙවීම් හරියට වෙලා සංවිධානය තමයි කියන්නේ. සංවිධානයෙන් සෑහෙන්නේ වගේ සෑහෙන අවධානයකින් ඉන්න බවක් පේනවා. ඒ අතරේ මේ අස්වැසුම කාටද ලැබෙන්නේ? මේ සහනාධාර ක්‍රමයක් මේ ලැබෙන්නේ. දැන් අවුරුද්දට වැඩි කරලා දුන්න සිංහල හින්දු අලුත් අවුරුද්දට. ඒතර අවුරුද්දට දාන එකේදී අමතරවත් එකක් වැටිලා ලක්ෂ 5000ක් ගිහිල්ලා තියෙනවා. දැන් රජයේ පැත්තෙන් මොකද්ද මේකට කියන්නේ? ඒක පාඩුවක් නොවන විදිහට කලමනාකරණය කරගත්ත කියන අදහස ඉදිරිපත් කරනකොට මේක වංචාවක් විදිහට හඳුන්වමින් තමයි ෆ්‍රී ලෝයර්ස් හැබැයි කතා කරන්නේ. එකක් විශේෂයෙන් කියන්න ඕන එකක්. කොහොමද දැන් වැඩ කරලා මහන්සි වෙලා කඹුරලා සමහර අයට බෝනස් එකක් තියා එක අමතර කිසිම දෙයක් පඩියවත් සමාලාර වෙලාවට හම්බුණා දන්නේ නැහැ. හම්බුණා නම් ලොකු දෙයක්. එහෙම වෙච්ච රටක සමහර ජනතාව ජීවත් වෙන රටක මේ විදියට ලැබෙන දේ ලැබෙන්න ඕනේ කියන එක වෙනම කතාවක්. හැබැයි ඉතින් අර මාළු වෙනුවට බිලීපිති දෙනවා කියපු කතා දැන් කොහෙද කියලා තමයි අපිට අහන්න තියෙන්නේ. මේවත් එක්ක ඒ අයට නම් බෝනස් එකක් හම්බ වෙලා තියෙනවා. ඒ අතරේ දැන් මේ මොකද්ද වෙන්නේ මේ ගෙවීම් පිළිබඳව? දැන් බලන්න මෙතන තව උඩින් තියෙනවා හැක සල්ලි ගත්තා නම් යලි ගන්න එක අමාරු වැඩක්. මහාචාර්ය අනුරාධි හපු ආරච්චි කියන්නේ භාණ්ඩාගාරයේ මුදල් ගිය ගිණුමින් ජාත්‍යන්තර හැක කෙනෙකු ඒ සල්ලි අරගෙන නම් විවිධ ආයතන වලට පැමිණිලි කළත් එම මුදල් රටක රජයකට වුවත් ආපසු ගැනීමට අපහසු බව මහාචාර්ය අනුරාධි හපු ආරච්චි ප්‍රකාශ කරනවා. දර්බන් මේවා නොලැබීමේ සම්භාවිතාව තමයි වැඩි. නොලැබීමේ සම්භාවිතාව දැන් එතකොට ගන්නට හැබැයි මේ රජය මේ යාන්ත්‍රණය පොඩ්ඩක් බැලන්ස් කරන බවක් පේනවා දෝ කියලා අපිට හිතන කලින් ඔය පෝර නැවලින් අර මේ වෙන්න ආසි වෙච්ච මේ කාලවලත් බැලන්ස් කරනවා. ඒ කියන්නේ ඒකට ඒක තකට තක වගේ එකක් නිකන් පේනවා වගේ එකක් තියෙනවා. කොහොම වුණත් මේ රාජ්‍ය නිලධාරීන් නේද මේ කටයුතු කරන්නේ? ඒ යාන්ත්‍රණයට එතකොට මොකද වෙලා තියෙන්නේ? උන්ට අනවශ්‍ය පීඩනයක් ඇවිල්ලා මේක කරගන්න බැරිද? නැත්තම් උන් නිතාමතා මේක කරනවද? මොකද්ද මේ කියන ප්‍රශ්නේ තමයි
දැන් අපිට මෙතනදි

0: වෙන්නේ කොහොම වුණත් එකක් නම් කියන්න වෙනවා, බදු ගෙවන ජනතාවගේ විශ්වාසය රජයේ මුදල් භාවිතය හැසිරවීම පිළිබඳව මෙහෙම ගියොත් නැති වෙනවා කියන එක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. දැන් ඇමරිකන් ඩොලර් 2.5 ප්‍රශ්න, US පෝස්ට් එකේ මේක මෙහෙම ගත්තොත් කීයක්ද? අපි ඊළඟ පුවතටත් අවධානය යොමු කරමු. රාජ්‍ය ආයතන තවදුරටත් හොල්ලන්ඩ මහ බැංකුව තමයි කියන්නේ. ශාම්නුවන් ගණේමත් ලියන්නේ රාජ්‍ය ව්‍යවසාය ආයතනවල තවදුරටත් අඛණ්ඩ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම, මේ ව්‍යුහාත්මක වෙනස්කම් කරන්න කියලා තමයි කියන්නේ. හැබැයි මේ හොල්ලන්ඩ කියලා කියන්නේ රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කරන්න විනා මේක මේ කඩාවැටෙන්නපත් කරන්න කියන එක නෙමෙයි, හොල්ලලා වට්ටලා දාන්න කියලා නෙමෙයි කියන්නේ. ඒකත් හොඳට ඔළුවේ තියාගෙන තෝ හොල්ලලියොල බිම දෙඹුත් එම හරි ප්‍රශ්නයක් වෙනවා. මේ අපි ඒ අතරේ දකින්නවා ඩිජිටල් හැඳුනුම් පත සැකසීම විදේශයකට දීම දේශීය විද්වතුන්ට කරන අසාධාරණයක්. ජාතික වෘත්තීය හා සිවිල් පෙරමුණේ කැඳවුම් කරු කියලා තිනවා දිවයින පත්තරේ ඒ ලෙස වාර්තා වෙනවා. අපි දිනමින පත්තරේටත් ගමන් කරමු. දිනමින පත්තරේ ප්‍රධාන සිරස්තලේ බන්න ආවා ගියා ආවා ආවාගිය එයාබස් ගනුදෙනුව අප කොන්දේසි කැඩු කපිල චන්ද්‍රසේන අල්ලන්න වරෙන්තු. අප ගත්තා විතරයි හැරෙන තපෑලෙන් ආයි අත්තඩංගුවට ගන්න වරෙන්තු. අප දුන්නේ සල්ලි වලට ගත් දෙන්නේ. අර ඇතුළට ගියාම හැරෙන තපෑලෙන් අප ලැබලෙනවා වගේ මෙතුමට එහෙම නම් හම්බුන්නේ නෑ. මේ දැන් එළියට ගියා විතරයි හැරෙන තපෑලෙන් ඇතුළට එන්න වෙලා තියෙනවා. එයාබස් ගනුදෙනුව හා සම්බන්ධව අප කොන්දේසි කැඩු කපිල චන්ද්‍රසේන අප දුන්නේ සල්ලි වලට ගත් දෙදෙනෙක්. ඔන්න වැඩි අප දුන්නේ සල්ලි වලට ගත් දෙදෙනෙක් කියලා තමයි මේන් හෙඩ්ලයින් එකේ අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. අතරේ බස් පර්මිට් 308ක් අතුරුදන් වෙලා කියලා නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන මැති සභේ කියපු කතාවක් අද අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මේ සමග අධිවේගී මාර්ග හා දුරගමන් සේවාවලට සුඛෝපභෝගී බස් රථ 200ක් ගෙන්වීම පිළිබඳව දිනමින පත්‍රයේ වාර්තාවක දකින්න ලැබෙනවා. උඩ දෙනෙක් මේ ප්‍රසන්න හරි ඇමතිතුමා හරි ප්‍රසන්න විදියට දකිනවා සහ වැඩ කරන බවක් කියනවා. ඒ අතරට මේවත් අපිට ගන්න එකතු කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ එන්නේ නම් අපිට දකින්න පුළුවන් බස් අර කියපු ලොරි නෙමෙයි බස් දැන් ලංකාවට එන බවක්. බොඩි එක ගහලා මේ ලොරි චැසි නෙමෙයි මේවා බස් කියලා කැත නැතුව කියන්න පුළුවන් ඒවා අපට එන බවක් පේන්න තියෙනවා, යන්න පුළුවන් වෙන බවක් පේන්න තියෙනවා. රටක් දියුණුයි සංවර්ධිතයි කියලා කියන්නේ හැමෝටම මේ සැප වාහනයක් තියෙන එකම නෙවෙයි. රටේ ඕනම කෙනෙකු රටේ ජනාධිපති වේවා රටේ ඉහළ තනතුරු දරන අය වේවා ඕනෑම කෙනෙකුට සැපට යන්න පොදු ප්‍රවාහනයේ ශක්තිමත් නම් අන්න ඒවා දියුණු රටවල් කියලා කියන්න පුළුවන්කම තියෙනවා. මේ අතර වියට්නාම ජනපති අද පාර්ලිමේන්තුව අමතයි පිළිගැනීමේ නිල උත්සවය අද විශේෂ රථවාහන සැලැස්මක්. ඒක තමයි විශේෂ අවස්ථාවක්. වියට්නාමයේ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාවයට පමණක් නෙවෙයි විදේශීය රාජනායකෙක් වසර 11කට පස්සේ තමයි අපේ පාර්ලිමේන්තුව අමතන්නේ. එතකොට කතානායකවරයාගේ ආසනය අසලම විශේෂ අසුනක් එතුමාට පැනවෙන බව සඳහන් වෙනවා. කොහොම වුණත් ඉතින් අද ඔක්කොම 225ම හොඳට ඉඳ වෙයි නේද අපේ පාර්ලිමේන්තුවනේ. ඉතින් ඒ අතරේ මේ ඒතරම් හොඳ කතාවක් නෙමෙයි මේ නම් වියට්නාමය ගැන කියන්නේ. සයිබර් අපරාධ කළ චීන හා වියට්නාම් ජාතිකයන් 30ක් අත්අඩංගුවට ගැනීමක් පිළිබඳවත් සඳහන් වෙනවා. ඔය දිනමිනේ අදක දිවයිනේ දින වියට්නාම් ජාතිකයන් 74 දෙනා ලබන 14 දක්වා රිමාන්ඩ්. මේ කාරණා දෙකම වෙන වෙනම පොඩ්ඩක් කියනනම් අර සයිබර් අපරාධ කළ වියට්නාම් චීන ජාතික 30ක් අත්අඩංගුවට ගැනීම ගැන වැලිසර අතරමැද කඳවුරේ රඳවා සිටි චීන හා වියට්නාම් ජාතිකයන් 30 දෙනෙක් එම කඳවුරෙන් පලා විත් බොරලැස්කමේ කුලියට ගත්තු ගෙදරක ඉඳමින් නැවත සයිබර් අපරාධ කළා දින. අතට කොහොමද 30ක් පලා එනකම් මොකද කළේ, කොහොමද ආවේ? ඒක බරපතල ප්‍රශ්නයක්. ඊළඟට දිවයිනේ තියෙනවා අර මං කිව්ව අනිත් නිවුස් එක වියට්නාම් ජාතිකයන් 74 දෙනා ලබන 14 දක්වා රිමාන්ඩ් කළ අන්තර්ජාලයේ උසෙ මූල්‍ය වංචා සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට හා වීසා කොන්දේසි ලංඝනය කළ බවට කොල්ලුපිටිය පොලිසිය පෙරේදා අත්අඩංගුවට ගත් අය පිළිබඳව තමයි මේ ලෙස වාර්තා කරලා තියෙන්නේ. පරිස්සම් වෙන්න ඕනේ මෙහෙන් විතරක් නෙමේ, එහෙන් එහෙන් මෙහෙන් හැම තැනින්ම පරිස්සම් වෙන්න වෙලා තියෙනවා මෙහෙ ඉන්න අයට. මේ අතර ලාෆ් ගෑස් මිල ඉහළට ලිට්‍ර වෙනසක් නොවේ. ප්‍රදීප් ප්‍රසන්නගේ පුවත් වාර්තාව අපි මේ කියවන්නේ. මේ ගෑස් මිල පෙරේද වැඩි කිරීම පිළිබඳව ලාෆ් ගෑස් මිල කොහොමුණත් දැන් එක රටක් ගණන් දෙකක් ඒ මොකෝ කියලා තමයි අපිට අහන්න වෙන්නේ. එහෙම හොඳද, එහෙම හරිද? ඒ අතරේ දැන් මම දැක තවත් යම් යම් තැන්වල පළ වෙලා තියෙනවා. දැන් මෙහෙම වුණාම ගෑස් ගණන් දෙකක්නේ. එතකොට ලිට්‍ර වලින් උයන පිහිනකොට එක ගානකට දෙන්න වෙනවා, ලාෆ් වලින් උයන පිහිනකොට තව ගානකට දෙන්න වෙනවා. දැන් එහෙම ගියොත් එහෙම අපිට මේ පාරිභෝගිකය පැත්තෙන් ගත්තොත් මුදලාලි ලිට්‍ර කොත්තුවක් දෙන්න, මුදලාලි ලිට්‍ර රයිස් එකක් දෙන්න එහෙම කියලා ඉල්ලන්න වේද දන්නෙත් නැහැ. මෙහෙම කියලා නේද අපි දකිනවා ඉදිකිරීම් මහා කොන්ක්‍රීට් අපද්‍රව්‍ය යළි භාවිතයට ගත හැකි පරිදි සකස් කරන මෙරට පළමු ව්‍යාපෘති ආරම්භය පිළිබඳ පුවත් වාර්තාවකුත් දිවයින පුවත්පත. ඒක නම් ඉතාම හොඳ වැඩක් කියන එක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඒ සමග දින මින පුවත්පතට ආයෙත් එමු අපි. දින මින පත්‍රයේ තියෙනවා ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 පණී සංචාරක නියෝජ්‍ය අමති කියයි. පළවෙනි වතාවටලු මෙහෙම වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් දැනෙනවද කියන එක තමයි තියෙන ප්‍රශ්නේ. එහෙම වෙන එක බොහොම සතුටුදායකයි. වෙනවා නම් දිලිඳු කමසීට 20 දක්වා 5% මිලියන 1.5% දිලිඳු කමෙන් මුදා ගත්ත ඇමති උපාලි පන්නිලගේ ප්‍රකාශ කරනවා. යතර රතුගල ආදිවාසී නායක සුදාවන් නිලැත්තු සමු ගැනීම පිළිබඳවත් සඳහන් වෙනවා දිනමිනේ. අනෙක් පත්‍රයේ දිවයින මේ ගැන වාර්තා කරන රතුගල ආදිවාසී නායකයාගේ අවසන් කටයුතු හෙට සිදුවන බවකුත් සඳහන් වෙනවා. මේ අතර මේ හිරුවෙලියෙන් පිළිකා උදේ 10 සිට හවස 4 තෙක් ආවරණය වීම වැදගත් කියලා විශේෂඥ වෛද්‍ය හසන්ති ජයලාල් දක්වන අදහසක් අපට මුණ ගැහෙනවා. වෛරස් උන දෙනියායේ පාසල් 4ක් වසා දමයි කියලත් තවත් පුවතක් තියෙනවා. සිසු දරුවෝ අතර පැතිර යන වෛරස් උන රෝග තත්ත්වයක් නිසා දෙනියායේ කලාපේ පාසල් 4ක් කලබල වෙන්න බෑ. ඔක්කොම නෙමෙයි දෙනියායේ කලාපේ. මේ අතර කුරුණෑගල නගර සභා මාලිමා මන්ත්‍රී B.W. ප්‍රේමචන්ද්‍ර ඉල්ලා අසීම ගැන තිනවා. වංචා දූෂණ අවම කරන්න බැරි වූ නිසයි කියලායි ඔහු මේ ගැන අදහස් පළ කරලා තියෙන්නේ. ඒ සමග මේ තමිල්නාඩුවේ සිනමා දේශපාලනය ගැනත් අද පත්තරවල වාර්තා අතර දකින්න පුළුවන්කම ලැබෙද්දි ಭಾರತೀಯ ಜನತಾ ಪಕ್ಷයේ ಆಧಾರಕರೂ ಬಟಹಿರ ಬೆಂಗಾಲಿ ಲೆನಿನ್ ಪಿಲಿರುವ ಕಡತಿ ಆಧಾರಕರೂದ ಅಪರಾಧಕರೂ ಬವಟ ಪತ್ತಲಾದ ಕೇಳ ತಮೈ ಅಪಿಟ ಅಹಣ್ಣ ವೆನ್ನಿ ಒಯತರ ಮೇ ಶಿಷ್ಯತ್ ಲಿಯಪು ಅಮ್ಮಲಟ ಅಪಿಟ ಮತಕ್ ಕರಣ ತಿನ ಪನಿವಿಡಿ ತಮೈ ಶಿಷ್ಯತ್ ಪಾಸಲ್ ದಿವನ ವಟೇ ಅಭಿಹಾಚನ ಆಯದುಂ ಪತ್ ಕರೀಮ ಆನ್ಲೈನ್ ಕ್ರಮೇಟ ಸಿದುವೀಮ ಪಿಲಿಬಾದವ ಏನಂ ಇತಿನ್ ಐ ಸಂದ ಹಂಬಿಮ ಅಪಿ ಸುಭ ಸತ್ಯಾಂತ್ಯ
1: හතර වටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ
1: අනුග්‍රහය
3: සීලිවිරන් නැදෙන ස්තරම් තැනක් රන්පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක පිළිදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: උදේ 8යි විනාඩි 2යි දැන්.

0: किया था टॉप स्टोरी
1: පරිකනක අපරාධ සිදු කළ විදෙස් ජාතිකින් 30 දෙනෙකු අතරංගුවට පරිකනක අපරාධ සිදු කරන බවට සැකපිට විදෙස් ජාතිකින් 30 දෙනෙකු බොරලස් කමෝ ප්‍රදේශයේ පිහිටි හෝටලයකදී අතරංගුවට ගෙන තිබෙනවා. ඒ ගල්කිස්ස කොටස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ බැටලීමකදී සකකරුවන් අවුරුදු 20-54 අතර වයස්වල පසුවන චීන සහ වියට්නාම් ජාතිකයින් සකකරුවන් විසින් පරිගණක අපරාධ සඳහා යොදාගත් පරිගණක පහක් ජංගම දුරකථන 26ක් සහ රවුටර් පහක් පොලිස් බහරයට ගෙනුණා. මේ අතර ව්‍යාජ විදෙස් මුදල් සමග විදේශිකයින් දෙදෙනෙකු අබරාධුව ප්‍රදේශයේදී අතරංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ව්‍යාපාරික ස්ථානයක් වෙත ගනුදෙනු සඳහා ව්‍යාජ ඩොලර් 400ක මුදලක් ලබා දුන් බවට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබුණේ අබරාධුව පොලිසිය විසින්. ඒ අනුව ඔවුන් නවාතැන්ගෙන සිටි නවාතැන්පොළට පැමිණ පරීක්ෂා කිරීමේදී එම විදේශිකයින් සංචාරක වීසා මත මෙරට රැඳී සිටින තජිකිස්තාන ජාතිකයින් බව අනාවරණ වුණා. ඔවුන් සතුව තිබූ තවත් ව්‍යාජ ඩොලර් 5200ක් සුවකත් බවයි පොලිසිය සඳහන් කළේ.
0: Theater, top story.
2: Theater, divina pura.

0: මේ මොනව වුණත් ඉතින් අපි මේ අපේ රටේ ඉගෙනීමට මාර තැනක් තියෙනවනේ අදට.
1: Yes.
0: නේද? මේ රටවල බලන්න ඉගෙන ගත්තත් වැඩක් නැහැ. ඉගෙන ගත්තර වැඩක් නැහැ ලස්සන වෙන්න. නැත්තර රස්සාව හම්බෙන්නේ නැහැ. ඉන්ටර්වියු එකේදී ඉතින් සහතික බලල වැඩක් නැහැ හැමෝටම තියෙන්නේ එකම සහතිකේ. එකම සුදුසුකම. ලස්සන බලලා ගන්න. බිජෙන්ගේ පිටයි. අපේ රටේ තාම දක්ෂතාවය බලලා ගන්න. දරුවට උගන්නන්න බය වෙන්න එපා. තාමත් අපේ රටේ ඉගෙන ගන්න එකට පුදුම තැනක් තියෙනවා. CA ශ්‍රී ලංකා දාලා ළමයට chartered accountant කෙනෙක් වෙන තැනට උගන්න ගන්න පුළුවන් නම් අවුරුදු 3යිනේ. අවුරුදු 3ෙන් ළමයාව කිසිම සතා කම සමාවක් නැතුව අවුරුදු 3ෙන් chartered accountant කෙනෙක් කරන්න පුළුවන්.
1: Yes.
0: CA ශ්‍රී ලංකාවේ හදන නිකම් පොතේ දෙනමුද පොතේ ගුරාලා නෙමෙයි CA ශ්‍රී ලංකාව හදන්නේ.
1: Practically ඒගොල්ලන්ට අවශ්‍ය knowledge එක දෙනවා.
0: ඉතින් ඔයා කියන්නේ දැන් CA ශ්‍රී ලංකාව ඒගොල්ලන්ගේ curriculum එක.
1: විෂය ධාරාව.
0: ඔව්. විෂය නිර්දේශය හදලා තියෙනවා 2025 2030 කියන කාල සීමාව. ආම 2026.
1: ඒකනේ.
0: 2025 26 කියන 2030 කියන සම්පූර්ණ කාල සීමාවට හරියන විදිහට මුළු ලෝකෙත් එක්කම කතා කරලා තමයි ඒගොල්ලන්ගේ විෂය ධාරාව හදලා තියෙන්නේ. විෂය නිර්දේශය හදලා තියෙන්නේ. ඒ නිසා අද උගන්නන ළමයා අවුරුදු 3කින් එළියට එනකොටත් ඒ උගන්නන ටික 2030 වෙනකම් වළංගු.
1: රයිට්.
0: අඩුම වශයෙන් එදාස් 30ටත් වළංගුයි ඉගෙනගෙන එළියට එනවා. පරක්කුණම් කරන්න එපා. ඔච්චර වුණත් කොරියෝ මෙහෙම කොරියෝ කියලා කියන්නේ.
1: හරි.
0: කොරියෝ කොච්චර හිටියත් ලංකාවේ ඔල්ල කෙල්ලෝ ටික ගේමක් ගහන බව පේන්න තියෙනවා. අපේ මිනිස්සු ලංකාවේ වැඩ කරන්නේ නැතත් රටකට ගියහම පටස් කාලා වැඩේ අල්ලගන්න.
1: ඒක නම් ඇත්ත.
0: මන් දන්නේ කොහෙන් ආපු දක්ෂකමක්ද කියලා. බලන් ඉඳලා වැඩේ අල්ලගන්න ඥාන තියෙනවා අපේ ඇඟේ. ඉතින් ඕකට අධ්‍යාපනයේ පොඩ්ඩක් මික්ස් වුණාම ඔයා හිතන්නකෝ කොහොමද තත්ත්වය කියලා.
1: ඒකනේ නේ.
0: ඒකයි මේ කියන්නේ.
1: CA
0: ශ්‍රී ලංකාව යවන්න. A level සුදුසුකම් S3 නෙල්ලන්. පාස් වුණා නම් විෂය තුන ලොකු කතා නෑ.
1: මොන සබ්ජෙක්ට් එක කරත් ඒක අදාළ නෑ.
0: ඒක කියන්න ඕනේ. තාම මෙච්චර මේ උදේ ඉඳන් රෑ වෙනකන් කිව්වත්
1: හරි.
0: තාමත් හිතාගෙන ඉන්නවා මේ අපේ තාත්තලා අම්මලා ඉතින් chartered accountant කෙනෙක් කරන්න නම් ළමයා කොමස් කරලා තියෙන්න ඕනේනේ. වාණිජ විෂය ධාරාව කරලා තියෙන්න ඕනේනේ. ඒක බොරු කතාවක්. A level වලට මොන විෂය කරත් science කරත් maths කරත් technical subjects කරත්
1: arts කරත්
0: S3ක් තියෙනවා. S3 නම් තියෙන්න ඕනේ. ඒකට නම් මුකුත් කරන්න බෑ. මම බැලුව පොඩි වංගුවක් ගහගන්න බලන්න බෑ. S3ට වංගුව ගහන්න බෑ. ඔකද ලංකාවේ මේ accounting කියන එකේ standard එක හදන්නේ CA ශ්‍රී ලංකාවේ.
1: Right.
0: මේක මේ විවස්ථාවකින් සම්මත කරපු ආයතනයක්. විවස්ථාවෙන් සම්මත කරපු ආයතනයක්.
1: හරි.
0: නිකන් එකක් නෙමෙයි නිකන් මේ. නිකන් ආසාවට දාගත්ත මේ පොඩි ඉස්කෝලයක් නෙමෙයි. ඒ නිසා තමයි රාජ්‍ය මට්ටමේ සුසුකමක් ලැබෙන්නේ. රාජතාන්ත්‍රික සුසුකමක් chartered accountant කෙනෙක් වෙනවා කියන්නේ ලංකාවේ.
1: Okay.
0: පොඩියට හිතන්න එපා අදටත් ලංකාවෙන් එහෙම ඉගෙන ගත්ත 9000ක් විතර ලෝකෙ පුරා වැඩ කරනවා. හැම වෙලාවකම 40000ක් විතර ළමයි මේක ඉගෙන ගන්නවා. දරුවව දාන්න බය වෙන්න එපා. අනාගතේ නිකන් සීල් එකක් ගැහුවා වගේ වැඩක් තමයි. අනිවාර්ය ගොඩෑමක් තියෙන්නේ. මේක අවුරුදු 3ම එක දිගට ඉගෙන ගන්න නැතුව එළියට ආපු ළමයිනුත් ඉන්නවා. අවුරුද්දක් ඉගෙනගෙන ප්‍රායෝගිකව මේක Taman ඉගෙන ගත්ත දේ කොහොමද යොදවන්නේ දැන් පයිතගරස් ප්‍රමේය එහෙම මම ඉගෙන ගත්තා.
1: හරි.
0: ඒ කාටවත් කියන්න එපා. මං අතරත් දන්නේ පයිතගරස් ප්‍රමේය ඉගෙන ගත්ත එකෙන් මම මොකද්ද කරන්නේ? පයිතගරස් ප්‍රමේය ඉගෙනගෙන මම වොෂ්රූම් යන එක තමයි දැන්.
1: අදටත් මතක නෑ පයිතගරස් ප්‍රමේය ගැන මොකද්ද
0: කියලා. ඒක ඉගෙන ගත්තෙත් නෑ.
1: ඉගෙන ගත්තා
0: මතකද? තේරුම ගොස්තේ. පයිතගරස් ප්‍රමේය මං අදටත් කිසිම වැඩක් කරන්නේ නෑ කියන්නු. හැබැයි CA ශ්‍රී ලංකාවේ උගන්නන හැම විෂයෙම වැඩට දාන්නේ කොහොමද කියලා.
1: හරි.
0: ඒ විෂය ධාරාව උගන්නලා අන්තිමට උගන්නනවා. ඒ නිසා අවුරුද්දක් කොල්ලා ඉගෙන ගත්තත් අවුරුද්දක් යනකෝ ඉගෙන ගන්න. ඒ ජොබ් එකක් වන්න. දැන් ෂුවර් ෂොට්. අවුරුදු දෙකක් ඉගෙන ගත්තොත් ඊට වඩා ෂුවර්.
1: රයිට්.
0: අවුරුදු 3ම ඉගෙන ගත්තොත් මට කතා කරන්න බෑ මට ඇඬෙනු.
1: හිතනවා මම ශ්‍රී ලංකාවේ එහෙම චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් වෙලා නම් මේ ඇවිල්ලා තියෙන්නේ මම මෙහෙම කොරියාවට ඇවිල්ලා
0: තියෙන්නේ. මම කියන්නේ
1: කවුද? මම කියන්නේ සමුනුසිං.
0: රට්ටු නැත්තම් නිකන්.
1: එහෙනම් මම සමහර පිට යන්නේ නැතිනේ. මොකද මට ඔෆර්ස් එයි මෙහෙම විශ්වාස චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් නේ. හා කියලා. ඒ තරම් ඒ කියන්නේ
0: චාටර්ඩ් අකවුන්ට් මූනේ කිසිම චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් කියන්නේ නැහැ. කිසිම මේ දේහ ලක්ෂණයක් නැහැ. එයා මඤ්ඤංගත යන්නේ.
1: රයිට් සී ශ්‍රී ලංකාවේ කතා කරන්න අම්මා තාත්තා ළමයිත් එක කතා කරලා අනිවාර්යෙන් කෝල් එකක් දෙන්න.
0: නෑ නෑ නෑ ළමයි කතා කරන්න දෙයක් නෑ. ටප් ටප් තස්සේ ටප් පුප්පා ටප්. දව දැම්ම ළමයා.
1: රයිට් 0.7 0.45 55 11 0.7 0.45 55 11.
0: දැන් අපි එන්නේ කෙන්සාන්නේ.
1: Yes.
0: දැන් මෙහි මේ ඉංග්‍රීසියෙන් ලියනකොට මේ අපිට තේරෙනවා මේක ඩේගු වගේ නේ.
1: ඩේගු.
0: ඩේගු. ඩී අකුරෙන් තමයි පටන්
1: ගන්න. ඔව්.
0: ඒනට මෙහි මේ ඩී අකුරයි ටී අකුරයි ශබ්ද කරන්නේ නිකන් තයන්නේ. තා තා. එතකොට ඩේගු නෙමෙයි මේගොල්ලෝ කියන්නේ.
1: තේගු.
0: කතා කරනම් කතා කිව්වා නම් නං කතා නං කතා නං කිය. නං කිය. පුතේ කියන්න පුතා.
1: දැන් හිතන්නක අපි තුමු ධනුෂ්ක නම ධනුෂ්ක.
0: අපි කියන්නේ තනුෂ්ක.
1: ලගේ
0: තියෙන දන්නව දන්නවා කියන්නේ අපි මේ දැන් දන්න දන්න තන්න මරවත් කියන්නේ පව් කියලා තියෙන තමයි අපේ භාෂාව ගැන අපේ භාෂාව ගැන පොඩි ආඩම්බරයක් ඇති වුණා සිංහලත් ඉතින් මාර භාෂාවක් නේ සිංහල භාෂාව මේ මේ මේ මේ මහ පොළවේ බිහිවෙච්ච භාෂාව නෙමෙයි කියලා කියනවනේ අපි ඉතින් ওই ලොකු කමට හදාගත්ත ඒවත් දන්නෙත්
1: නෑ හරි
0: සිංහල කියන භාෂාව අපිට මේ මේ පිටසක්වල ජීවීන්ගෙන් ආපු භාෂාව. ගොඩක් ඒවා අපේ පිටසක්වල ජීවීන්ගෙන් ඇවිල්ලා තියෙනවා.
1: ඔව්. විශේෂ පුරුදු තියෙනවා නේද?
0: පිටසක්වල ජීවීන්ගෙන් තමයි ගොඩාක් ඒවා අපිට ඇවිල්ලා
1: තියෙන්නේ. හරි.
0: නැත්තම් අස්සෙසුම දෙපාරක් ගෙවන්නේ
1: නැහැ. එතකොට ඔයා කියන්නේ අපේ භාෂාව මරු කියලා කියන ප්‍රධාන හේතුවක් තමයි ඇල්ෆබෙට් එකේ හැම අකුරක්ම වගේ තියෙනවා. ප්‍රොනවුන්ස් වෙන හැම අකුර.
0: අපිට ෆයන් ෆ තිබුණා
1: නේද? තිබුණා. ඒකත්
0: ෆ දාගත්තා. අපි එහෙමයි. අගාලා ඇඩප්ට් වෙනවා ලංකාවේ මිනිස්සුත් අපේ භාෂාව වගේ තමයි ඕන තැනකට සෙට් වෙනවා
1: yes ඒක හරි
0: මෙහෙ ඉන්න කොල්ලෝ කෙල්ලෝ ටික ඕන දෙයකට දන්නවද ඕන ලෙවල් එකක ඕන මට්ටමක ඕන චැලෙන්ජ් එකකට ඕන රටක ගිහිල්ලා පැලවෙනවා පුදුම ඇට జాතියක් තමයි ඇත්තටම අපි
1: ඇත්ත හැබැයි කාටවත් නිකන් අර කරදරයක්වත් නැහැ සමහර ජාති තියෙනවනේ එහෙම පැලවුනොත් අනිත් මිනිස්සුන්ට කරදරයි
0: වාත වෙන්නේ
1: වාත වෙන්නේ
0: ශ්‍රී ලාංකිකයෙක් හැටියට ඉපදිලා මොන රටට ගියත් ඒ රටේ විදිහට ජීවත් වෙන්න බලනවා නිසා මේ ඒක ඇතුලේ මේ ශ්‍රී ලංකාව හදන්න යන්නේ නැහැ
1: හරියට හරි
0: ඒක ඇත්තටම මානසික වශයෙන් ඒ රටවල ඉන්න මිනිස්සුන්ට සහනයක් කොරියාවේ ශ්‍රී ලාංකිකයන්ට සෑහෙන හොඳ තැනක්
1: තියෙනවා
0: ඔය මොකෙක් කරන්නත් හොඳට ඉගෙනගෙන එන්න
1: හරි ඔකේ
0: ඉතින් දක්ෂකම විතරක් නෙමෙයි තමන්ගේ අධ්‍යාපන සුදුසු කරුණුත් හරියට හදාගත්තොත් මැච්චක් ගහන්න නම් කිසිම බැරි කමක් නැහැ. ඉතින් අපි දේගු වලට මෙහෙ දේගු කියලා ඉංග්‍රීසියෙන් ලියපු එක තේගු කියලා කියනවා මේ රටේ. මේ රටේ තව පොඩි එක එක අමුතු අමුතු දේවල් තියෙනවා. මේ රටේ මේ හතර කියන එකට පොඩි නිකන් බයක් තියෙනවා.
1: හතර ඉලක්කමට.
0: අපි කියන 9 නපුරු වෙයි කියලා ගන්න මේගොල්ලො හතර මේගොල්ලන්ට නපුරු වෙලා තියෙනවා. 9 වගේ වෙනකන් ඉඳලා නැහැ. හතර ඉඳලා බුදු අම්මෝ ගාලා. මේ රටේ අපි හෝටලයකට ගියොත් එහෙම ඔයාට 503 තියෙනවා 505 තියෙනවා 504 හොයන්න ඔයාට බෑ. හෝටල් වල 4 කියන ඉලක්කම නැහැ.
1: ඇයි?
0: මං හිතන්නේ ඒගොල්ලෝ 4 මහණි දානේ පහල ගන්නවා. 4
1: කියන්නේ නෑ මොකක් රීසන් එකක් ඇති.
0: ඔයා දන්නවද මේ රට දැන් අපි බලන්න මේ තේගු වටේටම බලන්නවා මෙතන. සියයට 70වත් 80වත් අතර කඳු තියෙන රටක් තමයි කොරියාවකේ දැන්ද බලන්න.
1: පවර කඳු තරතු.
0: අර තියෙන්නේ නැන්නේ පිදුරු තලාගල.
1: ඕකේ මෙහෙටත් පේනවා.
0: ඔව් පිදුරු තලාගල මෙහෙටත් පේනවනේ. අර තියෙන්නේ අර මෙහෙම කිරිගල් පොත්. අර තියෙන්නේ.
1: අර සපුගස් කන්ද දයි.
0: සපුගස් කන්ද. අර අර කටාවුද කන්ද. මේ ව රටවල් වලට ගේනවට වඩා හොඳයි රටවල් එහෙට ආවම.
1: ඔයාකෙන් මම මෙහෙ ඇවිල්ලා මම AC එකක් කරේ තියාගෙන යනකොට මෙහෙ අර රන්දමඩ කතා කළකෝ අක්කේ අක්කේ
0: අර බලන්නකෝ වැස්සක් නොවැ ඉන්නේ කියලා
1: AC එක මෙහෙ ඉඳන් අරගෙන යන්න ඕනේ නැහැ අක්කේ සිංගල් එකට ගිහිල්ලා ගන්න ඔයාට ගෙවන්න ගන්නත් මොකද්ද වගේ හිතුණා අරවින්ද මෙච්චර මම සිංහයක ගැන කතා කරනවා
0: මේ තියෙන කිලෝ මේ 23යිද කොහෙද තියෙන්නේ ඈ බං ඒසි හුත් තරම් යන plan එක
1: පොඩි ඉතින් පොඩි පොඩි රටේ ඉඳන් එනකොට පොඩි එකක් තියෙන්නේ බෑ පොඩි ගැම්මක් තියෙන්නේ බෑ
0: ඕ කොහොමත් මෙහෙ ඉන්න ලංකාවේ කොල්ලෝ ටික නට්ටම් කරලා තමයි මේ යන්නේ ලංකාවට යනවා නෑ යන්නේ
1: ඔය කතාව කියන්න එපා
0: ඕ ඒ කතාව කියන්න ඕනේනේ ඒසි ගන්න ඒසි ගන්න පාන් රාත්තලක් ගන්න බැරුව ලංකාවෙන් ආපු කෙනෙක් කොහොමද ඒසි එකක් කරන් ලංකාවට යන්නේ කියලා
1: හරි පොඩි ෂෙයරින් පාරක් යනවා
0: ඒ ෂෙයරින් කරනවා ඇති මේ කොල්ලෝ ටික එකතු වෙලා සල්ලි දාලා වෙන්නේ තු ඔක ගන්නවා ඇති ෂෙයරින් කියන්නේ එහෙමනේ ෂෙයරින් ඉස් ෂෙයරින් මල්ලි අර ඒසි එකට මං ආසයි මල්ලි නම්බු පිට ලංකාවට ගිහිල්ලා සිංගර් එකකින් නම් මේ ආපු නම්බෝ රෙදි ඇඳන් යන්න මේ එයාපෝට් එක රෙදි ඇඳන් යන්නේ නැහැ රෙදි නතු එයාපෝට් එකට යන්න බෑ
1: ඒවත් අලං දීපෝ මතක් කරන්න මොනි වෙන රටවල් වලට ගියත් ඔබ මතක තියාගන්න ඒ රටවල් වලින් ඉලෙක්ට්‍රොනිකස් දේවල් නියම උස්සගෙන එන්න එක දඟලන්න එපා ඒ කාලේ ගියා දැන් අපිට සිංහ එක තියෙනවා සිංහ එක
0: පොඩි ගණන් වල පොඩි අඩුවක් තියෙයි
1: හරි
0: ඒත් එකපාර ගෙවන්න එපා
1: ඒකනේ තින්නේද
0: අපි හිතමු මෙහි ඉඳලා අපිට කතා කරන්න ඔබට ලංකාවේ තාත්තලා ඉන්නවා අම්මලා ඉන්නවා දරුවෝ ඉන්නවා වයිෆ් ඉන්නවා සමහර අයන වයිෆ් මෙහි පුළුවන් තරම් ඉක්මනට ගේනවා ඉස්සර වගේ
1: නෙමෙයි
0: එක එක වීසා කැටගරිස් තියෙනවා ඒ තත්ත්වෙට ගියාම අමංගේ වයිෆ් ගර්ල් ෆ්‍රෙන්ඩ් උනත් මේ රටට ගේන්න පුළුවන්
1: මොකද ක්‍රම වේද තියනවා
0: නේ සමහර ළමයි ඉතින් හදිස්සි වෙලා ආසයි නේ තවන්ගේ වයිෆ් ටේම මේ රට පෙන්නන්න අක්කාල අරන් එනවා එහම අරන් ආපුවාම ඉතින් මේ ටිකක් ඉතින් ගේමත් තමයි
1: ඉතින් ඔව් ඒක ඇත්ත
0: හරිද ඊට පස්සේ දෙන්නෙක් නඩත්තු කරගෙන මේ රටේ දුවන එක ඉතින් මං කියන්නේ මේ කොරියාවේ කොල්ලන්ට බ්‍රෝ සලා මචං ඔළු උස්සලා ගේමක් ගහගෙන ඉන්න
1: ඕනේ
0: අල්ලන් ඉන්න පොඩ්ඩක් ඊට පස්සේ තැනකට ආවිල්ලා මැච්චක් ගහලා තව මිනිහෙකුට උදව් කරන්න පුළුවන් තත්ත්වයට ආපම වේදම පටන් ගන්න.
1: රයිට්.
0: එතකන් අල්ලන් ඉන්නවනේ මං දන්නවා. ආස හිතෙනවා. මට උනත් හිතෙනවා වයිෆ් එක්කන් ඉන්න ළමයි එක්කන් ඉන්න කොරියාව පෙන්වන්න ඕනේ. නමුත් මම මෙහෙ ආවත් හිතුවා නෑ ඉස්සලා ගේමක් ගහලා තැනකට ඇවිල්ලා ඊට පස්සේ තමයි ගේන්නේ වයිෆ් ලව.
1: ඊට පස්සේ මාව.
0: ඔකටද උඩට ඉන්න.
1: අසර නෑ.
0: උඩට ඉන්න. ඇයි මං මොකද ඔයාව ගේන්නේ? මොකද?
1: පාට්නර්නි රේඩියෝ පාට්නර්.
0: ඒකට මට මොකුත් කියන්න බෑ රේඩියෝ පාට්නර්ටි මොන වුණා එන වයිෆ් ගේ නෑ මං ඔයාව ගේන්න ඒක
1: ආකියන්නේ පොඩක් මෙහෙම ස්ටේබල් වෙන්න ඕනේ නේ
0: ස්ටේබල් වෙන එක ඒ අතුරු කතාව
1: හරි ඕකේ
0: හැබැයි අර ලංකාවේ ඉන්න තාත්තට අම්මට වයිෆ්ට මොන හරි ඒ ඒසි එකක් අරන් දෙන්න හිතුණා
1: හරි
0: ආයි මල්ලි මෙහෙන් දඟලලා සම්පූර්ණයෙන් සල්ලි ගෙවලා ඒව කරන්න අවශ්‍ය නෑ කතා කරන්න මෙහෙ ඉඳලා උනත් සිංගර් එකට දා ගන්න ඩීල් එක පඩියෙන් අන්තිම චූටි ගන්න අපේ ලංකාව කොල්ලෝ ඉතින් අක්ෂතර පක් ෂේප් එකේ හොයනවා මේ ඉඳන් යනවා මේ
1: මාසෙක හොඳයි හොඳයි හොඳයි
0: බියුටිෆුල් නේ
1: වෙරි නයිස්
0: ඉතින් මේ සිංගර් එකට කතා කරලා ගෙවන්න ගන්න බරු ටික සිංගර් එකෙන් ගෙදරට ගිහින් දීලා AC එක හයි කරලා ඒව ටිකත් කරලා දෙනවා දන්නවනේ අනිත් එක සර්විස් එක ගැන හිතන්න අතනින් මෙතනින් AC ගන්න එපා AC එකට මොන හරි වුණාම ඔය එහෙම් මෙහෙම් තියාගෙන අපේ ලාභයි කියලා විකුරන කිසිම මිනිහෙක් ඔය AC එක විකුණන්න තියෙන හදිසිය AC එකට මොන හරි වුණොත් සර්විස් කරන්න ඉතර හදිසියක් ඔය කට්ටියට නෑ නමුත් සිංගර් එක අමං විකුණපු AC එකට අවසාන මොහොත දවස වෙනකන් වග කියනවා සර්විස් එකට එනවා හයි කරලා දෙනවා මොකක් හරි වුණොත් එහෙම ඇවිල්ලා බලනවා ඒ ටික වටින්නේ
1: නැත් ඇත්ත
0: නේද
1: වටිනවා
0: බෝතලයක මූඩියක් අරගන්න බෑ අපිට තේලවට වයිෆ් ලට AC එක හදා ගන්න පුළුවන්
1: අපිට බෝතලවල මූඩියක් අරගන්න පුළුවන් දැන් WD-40 තියෙන නිසා ගල තුම්පාරක්
0: විතර
1: ස්ප්‍රේ කරා ටග්ගාලා ජලය ඇතුලෙන් ගිහිලා ජලය නිකන් ඉවත් කරලා කෙලින්ම මූඩිය අරලා දෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා.
0: WD කියන්නේ වෝටර් ඩිස්ප්ලේස් කරනවා කියන්නේ. වෝටර්
1: ඩිස්ප්ලේස්
0: කරනවා. එහෙක් මේක කරන්නේ. ඩිස්ප්ලේස් කරනවා. අර රිමිනේ
1: එහෙක් මේක කරනවා.
0: වෝටර් ඩිස්ප්ලේස්
1: කරනවා.
0: හරි. WD-40 කියලා කියන්නේ අපි මේව නිතර කියනවානේ. 39 වතාවක් අතන්න ගිහිල්ලා මේ ප්‍රොඩක්ට් එක ෆේල් වෙනවා අවශ්‍ය දේ කරගන්න බැරි වෙනවා 40 වෙනි වතාවේ සෙට් වෙනවා කියන්නකෝ
1: වැඩේ ගොඩ යනවා
0: ඉතින් ඒ කාලේ මේක ඇමරිකන් ප්‍රොඩක්ට් එකක් නේ
1: රයිට්
0: ඒ කාලේ මේ 40 වතාවක් try කරලා සාර්ථකකත කරගත්ත ප්‍රොඩක්ට් එකට තමයි WD-40 කියලා නම දාන්නේ ඒ මිනිස්සු එච්චර නැහුණා ඕක හදන්න ටක් ගාල කොපි කරා. මිනිහෙක් මහන්සිවෙලා කරන එකක් කොපි කරන්න ලංකාවේ තින්න නියම ඩයිල්ලොව කොපි කරලා හොර කරන්න ලෝකෙත් ඒ වගේ ඉන්න එතන මට දුකනෑ. කොපි කරන එක ලෝකෙම තියෙන සිස්ටම් එකක්. ටක් ගාල ඒ වගේ එකක් ගහනවා. මතක තියාගන්න WD-40 කියලා කියන්නේ පේටන් ප්‍රඩක්ට් එකක්. ඒකේ ෆෝමියුලා එක කිසිම කෙනෙකුට පාවිච්චි කරන නීතිමය වශයෙන් අයිතියක් නැහැ. ඔය මාකට් එකේ තියෙන සියලුම ප්‍රොඩක්ට්ස් WD-40 වගේ කෑන් හැදුවට ප්‍රොඩක්ට් එක WD-40 වගේ නෙවෙයි. මේකේ ප්‍රයෝජන 2000කට වැඩිය තියෙනවා කියලා කියනවා. අපි තාම පහක්වත් දන්නේ නැහැ. WD-40 කවුද ලංකාවට ගෙන්නන්නේ? මගේ අම්මා.
1: ඩීමෝ
0: තමයි. ඩීමෝ එක ගැන විශ්වාසය ගැන අපි අලුතෙන් කතා කරන්න ඕනේ නැහැ. ඩීමෝ තමයි.

0: මේ මෙහෙ බොම්බයි මොටයි නා දැක්කේ මම.
1: මේ බොම්බයි මොටයි වෙනුවට වෙන කෑම ජාතියක්
0: තියෙනවා. එවගේ ස්වීට්ස් නේ.
1: හරි පොඩි දේවල් හොයාගෙන
0: තියෙනවා. ආ දැක්ක දැක්ක බොම්බයි මොටයි දැක්කා.
1: දැක්කනේ?
0: ඔව් දැක්ක දැක්ක.
1: ඒ බොම්බයි මොටයි නම නේ වෙන මොකද්ද නමකින් තියෙන්නේ. ඉතින් ලංකාවේ ගොඩාක් දේවල් තියෙනවා. අපි මේ නිකන් අදකුද හෙව්වට.
0: හරි.
1: ඔයා කියන්නේ කරනවා නම් මිනිහෙකුට ලංකාව ගොඩ දාගන්න ඕන කරන පරිසරයේ තියෙනවා. මේක මිනිස්සුන්ගේ වැරද්දද එහෙම නැත්නම් එන උන්දලගේ වැරද්දද කියලා හිතා ගන්න බෑ. මොකක් හරි තියෙනවනේ අවුල.
0: මට හිතෙනවා අපි චුට්ටක් කම්මැලි කියලා. ඒක තමයි මට හිතෙන දේ.
1: මම කියන්නේ මේ ඇත්තටම මේ කොරියාවට ගෙනහැල්ලා අපේ මේ ඔය යන් තරුණ
0: ජෙනරේෂන් එක.
1: ඔව් යන් ජෙනරේෂන් එක ඇත්තටම මේ මේ ඔය සමහර රටවල් වල තියෙන අනිවාර්ය
0: යුද්ධ
1: පුහුණුවද?
0: ආ.
1: ඒ හමුදා පුහුණුව.
0: හරි.
1: යුද්ධ කරන්න මම නෙමෙයි හමුදා පුහුණුව. ඒක ඉතින් විනය කියන එක සහ වේලාවට වැඩක් කරන්න ලස්සනට අඳින්න වගකීම් බාර ගන්න ඔය මේ මේ ඔය පුහුණුව ඇතුලේ තියෙන ඔන්නෝක තමයි. ඔය හමුදා පුහුණුව ඇතුලේ තියෙන ඔන්නෝවා.
0: කොරියාවෙත් ඒක තියෙනවා.
1: කොරියාවෙත් තියෙනවා. ගොඩාක් රටවල් වල අපේ රටෙත් මම හිතන්නේ කාලෙකට කලින් ඔය හමුදා පුහුණුව ගේන්න හැදුවා. කවුරු හරි මේ ඩෙඟා නැටුව එක ගේන්න එපයි කියලා. ඒකට ගෙනාවේ නෑ. පුළුවන් නම් ගේන්න. ඒ ඩිසිප්ලින් එක අවුරුද්දක් දෙකක් දෙන එක ළමයින්ට මාර වටිනවා.
0: යස් එක හරි.
1: සමහර පොඩි රටවල් ඔය හමුදා පුහුණුව කියන එක ඇතුලේ මාර රෙඩිනස් එකක් තියෙනවා. අපිට මේ හමුදා පුහුණුව කියන එක ඩේ ටු ඩේ කරන ජොබ්ස් කරන්න විතරක් නෙමෙයි. අදිසි අපේ රටට මොනවානේ ත්‍රෙට් එකක් ආවොත් හමුදා පුහුණුව කියන එක අපි හැම කොල්ලෙකුටම කෙල්ලෙකුටම තිබුණොත් අපේ රටට වෙනම ආරක්ෂාවකුත් තියෙනවා. ඔන්න ඕවා තමයි කල්පනා කරන්නේ.
0: හරි ඔකේ.
1: ඒකෙන් විනය හැදෙනවා විතරක් නෙවෙයි අදිසියක් වුණොත් අපිට පොඩි යුතුයකමක් තියෙනවා අපේ පොළොව බේරගන්න. රට බේරගන්න මේක ඔබට ලැබෙන අවස්ථාවයි මල්ලි කිව්වම ශ්‍රාම් දාලා ඉන්න
0: බෑ. ඒක දැන් එහෙම බෑනේ දැන් චුට්ටක් බයයිනේ. දැන් දන්නේ නෑනේ.
1: අනේ ඒකනේ.
0: ආ ඒකනේ.
1: හරි. ඉතින් මේ රටෙත් ඔය හමුදා පුහුණුව කියන එක
0: තියෙනවා.
1: මම දන්න විදිහට තියෙන රට.
0: යස් යස්.
1: තියෙන රට.
0: කෑම බීම ගත්තොත් අර කිම්චිනේ අරව.
1: දැන් වා කියන්නේ මේ මම වාට කිව්වේ දැන් අපි දැන් කියනනේ 1 2 3 චීස් කියනවනේ අපි.
0: හරි.
1: ඇත්තටම ඉතින් චීස්. චීස් කිව්වට අපිට මේ චීස් කා ගන්න විදියක් නෑනේ. චීස් කන්න බැරුණාට අපි ඒක කියනවා. දැන් මෙහි කියන්නේ 1 2 3 චීස් කියන හනා තුල් සෙන්
0: කිම්චි.
1: ගෝවා
0: වගේ පොඩි ස්ටයිල් එකක් තියෙනවා.
1: ඔවාගේ දෙක.
0: දිග ගෝවා එකක් වගේ නේ.
1: අමුතුයි ඒක නේ.
0: අමුතුයි අමුතුයි.
1: නේ නේ අමුතුයි අමුතුයි.
0: හ්ම්.
1: පොඩි චයිනීස් ගෝවා ගතියක් ඒකෙත් තියෙන්නේ.
0: තියෙනවා.
1: ඔව්. ඔව්. පටි පටි කපලා. ඒක හැදුවට පස්සේ නිකන් අමුතු පොඩි දුඹුරු තැමිලි පාටක් එනවා ඒකට.
0: පොඩි අච්චාරු ගතියකටත් ඒගොල්ල හදනවා.
1: අච්චාරු ගතියක් තමයි තියෙන්නේ. පොඩි නිකන් පිකල් එකක් කෑවා වගේ එනවා. ඇත්තට මෙහෙම එකක් කාපම පොඩි කෑම රුචියක් පොඩ්ඩක් වැඩි වෙනවා නේද? මම දැක්කා නම් පිංගම් පෙරලන් එහෙම කරනවා. අර මිනිස්සු සල්ලි වලින් කරනකොට හරිය බඩගින්න කෙල්ලක්. කපුටෙක් වාගේ වෙලා පුදුම ගින්නක් තියෙන්නේ. දෙන ඕන් දෙයක් කනවා.
0: කන්න නම් සත පහක්වත් තියදන්
1: ඕනේ. තියදන් ඕනේ. කියලා වැඩ රුපියලක් තියදන් වෙන්නේ නැහැ කන්න.
0: නැගේ හෙදි අරවින්ද දැන් අපි මේ චීස් ගැන කතා කරා. කවදා හරි දවසක මට ෂුව පැල්වත්තත් චීස් මාකට් එකට දානවා. කවදා හරි ළඟදීම හරි ඒගොල්ලෝ ඒකටත් එයි. හැබැයි දැනට
1: අපිට මත්තන් ඒකට මොනවත් කියන්න බෑ. මිනිසුන් එහෙම අදහසක් නැද්ද දන්නේ
0: නැහැනේ. හරි මම ඉතින් පොඩි රික්වෙස්ට් එකක් මගේ පුළුවන් නම් පැල්වත්ත චීස් වඩක් හදන්න.
1: චීස් හදන්න ඕනේ නැහනේ ඉතින් මේ හදිස්සියේ.
0: හරි.
1: කිරිපිටි ටික හදනවනේ.
0: ඔව් ඒකත් ඒකත්.
1: ෆුල් ක්‍රීම් මිල්ක් පවුඩර් එක හදලා ලංකාවේ කිරිගොවියන්ගේ කිරි ටික එකතු කරන එක වාහිතන සෙල්ලමක්ද?
0: නෑනේ.
1: අපේ රට සිටියේ පොඩි වුණාට අපේ රට ඇවිදලා බලන්න අපේ රට සෑහෙන ලොකුයි. ඒ සිටියේ පොඩ්ඩක් පොඩි. අර මර්කට ප්‍රක්ෂේපණය කියලා එකක් තියෙනවනේ. මර්කට ප්‍රක්ෂේපණය.
0: අනේ මං ගාව නෑ.
1: ඔයාගා මර්කට ප්‍රක්ෂේපණය වල සත පහක් තියෙනවා.
0: ෆෝන් එකක් තියෙන එච්චර.
1: මර්කට ප්‍රක්ෂේපණය කියලා එකක් තියෙනවනේ. ඒක පොඩ්ඩක් හොයලා බලන්න. ඒක අනුව කියනවා මේ ඇත්තටම මේ අපි ඔය දිතර දෙවිලේ දකින්න සිටීමේ වැරදි තියෙනවා කියලා. සමහර රටවල් උනාට වඩා පොඩි වෙලා සමහර රටවල වුණාට වඩා ලොකු වෙලා තියෙන සිටියෙම.
0: හරි, ඔකේ.
1: ඒක අඳිනකොට සිද්ධ වෙච්ච තාක්ෂණික දෝෂයක්.
0: හරි.
1: මර්කට ප්‍රක්ෂේපණය අනුව ඇඳපු සිටියන් තියෙනවා. නිකන් මර්කට මර්කට. ඒක චෙක් කරලා බලන්න. ඒ සිටියම මේ අපි නිතර දෙවෙල දකින්න සිටීමට වඩා වෙනස්. මම මේ කියන හදන්නේ සමහර රට අපේ රට ඔය අපි හිතන් ඉන්නවට වඩා සෑහෙන ලොකුත් ඇති මෙයා. තේනවද?
0: ඔව්, ඒක ඇත්ත.
1: විතාම තාම ජෝටියට ඇඳක් දන්නේ නැත්තේ.
0: වැරදීම් වෙන්න පුළුවන් ඉතින් දැන්. අපිට තේරෙනවනේ වැරදීම් වෙන්න පුළුවන් කියලා.
1: ඔව්. හැබැයි ටොලමි ඇඳ සිටීම ලොකුවටම. ටොලමි ලොකු වෙන්න ලොකුවට ඇඳනේ. ලංකාවේ සිටීම. මම ටොලමිට ආදරේ ඒකනේ.
0: ඔව් නේ.
1: ඔව්. පස්සේ ආපු උන්දල සම මේ රට පොඩියට ඇඳලා තියෙන්නේ. එනකොට පොඩි වුණා වගේ අපේ මානසිකව චූටි රටක් අහර මේ කියලා නේද?
0: හැබැයි මට නම් ඒකෙන් පොඩි කියුට් ගතියක් වගේ ආවේ.
1: නේද? රට. ඔහොමද?
0: රයිට්.
1: ඔමන්නේ හොඳයි.
0: ඉතින් දැන් මොකද්ද අපි දැන් අපි පැල්වත්ත ගැන කතා කරගෙන හිටි.
1: ඉතින් මේ රට පුරාම ඇවිදලා රට පුරාම ඉන්නේ කිරිගොවියන්ගේ කිරි එකතු කරන හන්දනේ අපි දේශීය නිෂ්පාදනයක් පැල්වත්ත කියලා කියන්නේ.
0: Yes.
1: ඉතින් මේක මාර අපි මාර ආරක්ෂිතයි. රට ඇතුලේ දෙයක් නිෂ්පාදනය කරන්න රටේ දෙයක් පාවිච්චි කරලා රට ඇතුලේ වැලිම් වැඩඩ් ප්‍රොඩක්ට් එක. එළ දෙනකින් දවා ගන්න කිර ටික පවුඩර් කරලා පැකට් එකක දාලා ග්‍රෑම් 400ව දාලා ලංකාවේ මිනිහෙකුට කිරි පිට පැකට් එකක් ගන්න පුළුවන්. අඩුම ගන්න. අඩුම අඩුම. අඩු අඩු අඩු
0: අඩු අඩු අඩු අඩු.
1: අඩුම ගන්න පුළුවන්. අපි ලංකාව ගැන හිතන්න ඕනේ එහෙම තමයි පුළුවන් හැම වෙලාවෙම. අවදාරි දවසක ඉතින් ඉගෙන ගන්න කාලේ හිතන්න. අපි ලංකාවේ දෙයක් පාවිච්චි කරලා ලංකාවේ ප්‍රොඩක්ට් එකක් හදනවා. ඒවා මේ අපේ පුංචි රටට ලොකු ආරක්ෂාවක් අරගෙන එනවා දවසක.
0: අනිවාර්යෙන්. ඔව්.
1: පිට රට සිරිතට දිවිද කරන අද සිංහල කළුසුද්දා කියන අපේ රට ගැන කිය එහෙම සින්දුකුත් තියෙනවා. එහෙම දිවිද කර කර ඉන්න ඕනේ. අනික දිව මැදලා නැත්තම් එන කතාවෙන් දික් කරන්නේ.
0: ඒක
1: නෙමෙයි. කරන් කරන්.
0: නත් මදින බැරි වුණා. ආ.
1: ආර්ම වගේ
0: බැලුවා. මේ අද මේ කොරියාවේ ඒගොල්ලන්ගේම ප්‍රොඩක්ට්ස් ගොඩක් තියෙනවා නේ අරවින්ද. දැන් අපිටත් සතුටු වෙන්න පුළුවන්. මොකද අපේ රටෙත් පැල්වත්ත තියෙනවා. එතකොට ඇලුමෙක්ස් තියෙනවා. එහෙම අපිට සතුටු වෙන්න පුළුවන් කාරණා තියෙනවා. කොරියාව ගත්තොත් දැන් බියුටි ප්‍රොඩක්ට්ස් ගත්තොත් ඒගොල්ලන්ගේ මේව මාර විදිහට තියෙනවා.
1: ඔය දැන් සාමාන්‍යයෙන් ලෝකේ පුරා ඇවිදලා ඔබ දැකපු ප්‍රොඩක්ට්ස් බලාගෙන කොරියාවට එන්න එපා. කොරියාව ඒගොල්ලන්ගේම සිස්ටම් එකක් හදලා තියෙනවා.
0: Yes.
1: දැන් ඔයාගේ වැඩේම ඔයාගේ ඔය තියෙන මේ ඔය කබර හම වෙනවා කරගන්න ඒක කබරහම කබර ඒ මිනිස්සු බලලා කියනවා මේ මිස් මේ ඔය හදනවා මිස් මේක මේ ඔක්කොම ගෑවත් හරියන්නේ නැතෝ හරියන්නේ නැතෝ මේ මිනිස්සු තමන්ගේ ප්‍රොඩක්ට් එක හදලා තියෙනවා.
0: Yes.
1: අද අපි කිලෝමීටර් 4500 ගෙවාගෙන ඇවිල්ලා ඒව ගෙදර අරන් යනවා. පෙත් හදන්න ඕනේ මොනවා හරි කමන්න ලාවුළු වලින් ඉන්න කාර කමන්නේ මොකක් හරි හදන්න ඕනේ.
0: Yes, ඒක ඇත්ත.
1: එයාලා ප්‍රසිද්ධ කරන්න.
0: Yes, ඒක ඇත්ත.
1: හරි ගියා නොගියා මේ මිනිස්සු ප්‍රොඩක්ට් එක හදන්නත් දන්නවා ඇඩ්වර්ටයිස් කරන්නත් දන්නවා මේ රටේ මිනිස්සු. ඒක තමයි මේ ගේම් ප්ලෑන් එක.
0: ඒක හරි.
1: ඉතින් මේවට ඇවිල්ලා බඩු ටික උස්සගෙන යනවට වඩා මං හිතන්නේ මේ රට මෙතනට ගෙනාවේ කොහොමද අවුරුදු 66කින් කියලා හොයාගෙන එන එක තමයි ඊටාම වැදගත් කියලා මං හිතනවා.
0: Yes.
1: සමහර දේවල් අපේ රටේම තියෙන්න ඕනේ නැහැ. අපි පැල්ලොත් ගැන කතා කරා ඒක නම් කිරි ටික රටේ තියෙනවා. ඇලුමික්ස් ගැන හිතන්නකෝ. ඇලුමික්ස් මොකද කරන්නේ? මොකද ඇලුමික්ස් කරන්නේ? අපේ රටේ ඇලුමිනියම් නැහැ. ඇලුමිනියම් රොඩ් එක අපේ රටේ හදන්නේ මන්දන එක බිලට් සරි මොනවා හරි කියලා තමයි කියන්නේ. ලොකු
0: කඳන්
1: වගේ ඇලුමිනියම් කඳන් මිඩ්ල් ඉස්ට් වලින් ගේන්නේ.
0: රයිට්.
1: ඒව ගෙනහැල්ලා ඒව උණු කරලා හොඳම ඒවානේ ගේන්නේ. මුල හොඳ වෙන්න ඕනේ මල හොඳ වෙන්න.
0: හරි.
1: මුල හොඳ නම්
0: මල
1: හොඳයි. හරි
0: මල හොඳ නම් ගෙඩි හොඳයි
1: ගෙඩි හොඳයි එහෙම තමයි සිස්ටම්
0: එක හරි ඔකේ
1: අපි මැද පෙර දිගින් ගේනවා අපි කියුවේ ඇලුමික්ස් මැද පෙර දිගින් ලෝකේ තියෙන හොඳම ඇලුමිනියම් රෝ ප්‍රොඩක්ට් එක අරන්
0: එනවා
1: අමුද්‍රව්‍යයක් විදියට අරගෙන ඇවිල්ලා ඇලුමික්ස් අද ලෝකේ රටවල් 17ක් හිස්බුදුනේ පිළිගන්න ප්‍රොඩක්ට්ස් හදලා තියෙනවා
0: yes
1: එකක් දෙකක් නෙමෙයි සම්පූර්ණ බිල්ඩිමක් ඇලුමිනියම් වලින් කරන්න උනොත් ඒ සියලුම සිස්ටම් එක ඇලුමික්ස් ළඟ තියෙනවා බලන්න හැම දෙයක්ම අපි ගාව තියෙන්න ඕනේ නැහැ
0: ඔව් නේද
1: මීටරේ වැඩනම් කොහොමත් ගේම ගහන්න පුළුවන් මීටරේ වැඩනම් චාටරේ කන්නතෝ ගේමක් ගහන විදිය ඇලුමික්ස් උගන්වලා තියෙනවා රටවල් 17ම මැලුවා සෙල්ලමක් නෙමෙයි රටවල් වලට මේ රටවල් වලට ඇලුමිනියම් නෙමෙයි පාන් රාත්තලක්වත් යවා ගන්න බෑ හරියට හැදුවේ නැත්තම්
0: ඒක හරි
1: ඇලුමිනියම් වලට මොන තරම් දේවල් හොයනවා ඇද්ද ඒගොලන්ට ලෝකෙ ඇලුමිනිියම් සම්බන්ධ ගණ්ඩ තියෙන හැම්ම සටිෆිකේෂන් එකම හැම තහවුරු කිරීමම හැම අගේ කිරීමම තියෙනවා. ඉතින් ඔළු ලෝකෙ මිනිස් අප ඇලුමෙක්ස් ගන්න ඕගොල්ල ගන්න ඇලුමෙක්ස් නෙමේද ඇයිඒ ගන්න ඇත්තේ ගන්න ඇද
0: ගන්නද
1: ඇලුමෙක්ස් ගන්නා වැඩේ හරියට කරගන්න
0: රයිට් මෙහෙ ඉන්න මේ මල්ලිල ගොඩක් මගෙන් ඇඩ්වයිස් අරගත්තා එක එක දේවල් සම්බන්ධයෙන් මමත් දන්න විදිහට ඒගොල්ලන්ට ඇඩ්වයිස් කරා
1: රස්සාවල් නැති තියෙනකත් නැතිවෙයි
0: ගොඩක් අය මගෙන් හව අක්කි ඔයා දැන් හිතන්න අපි දැන් අපි අපේ රටෙන් ශ්‍රී ලංකාවෙන් අපි තැනක් ගන්න වනං අක්කි ඔයා අපිපොඩි ඇඩ්වයිස් එකක් තමන්ට කියලා තැන ඉන්න තැනක් ගන්නවනම්
1: අලේති මෙහෙන්න කොල්ලගේ ලොකුම කැල්ලක්
0: ඒක ලොකු බලාපොරොත්තුවක්
1: ඒ ඕනත මෙහෙවල සෙට්ල් වෙච්ච මිනිස්සු තෝන් තරම් ඉන්නවා ලංකාවෙන් ඇවිල්ලා ඒ වුණාට ඉතින් no place like home puta
0: yes eka hari
1: ochchorona tankaye kakule podi mahapadengilla lankawa chuutta tiyagena inna mehe mona sapa windat
0: hari
1: lankawata yanda asai ayye kiyala thamai mata antiyota kiyuwe utta sapata inno mustang padagena inne
0: hari okay
1: loke thiyena onama wahanayak e deka pahata me rate ganna puluwa ladda hituna ape rate wahana ganna mata ari dukai ape rate minihek මේ හම්බ කරන එකින් වාහනයක් ගන්න දවසක් මේ අපි ජීවත් වෙලා ඉන්න කාලය තුළත් නම් සිද්ධ වෙද නැද්ද දන්නේ
0: නැහැ. ඒකනේ. ඔව්.
1: අපේ රටේ වාහන වලින් කරන්නේ ටැක්ස් ගහලා හම්බ කරගන්න එක මිසක් අර මිනිහෙකුට වාහනයක් වදින්න අතල් එකක් දෙන එකක් නෙමෙයිනේ. ඔය අවුරුදු 70 ගන්න අන්න ඒ සාපේ නම් මම එදා ඉඳලම
0: දැකලා
1: තියෙනවා. Yes. අනිත් ඒවා කිසිම. අනිත් ඒවා කොහොමද?
0: හරි.
1: ඉතින් මේ අපි කීකී හිටියේ
0: අපි දැන් ඒගොල්ලන්ට පොඩි මැසේජ් එකක් තමයි දෙන්නේ දැන් මෙහි ඉඳන් ප්ලෑන් එකක් ගහනවා නම් ගයක් දොරක් ගන්න ඕනේ ලස්සන තැනකින් මොකක් හරි තැනක් අපි වෙන් කරගන්න ඕනේ කියලා
1: අපිට කතා කරන්න මම ඔයාට මට කතා කරන්න අපි පොඩි ගාණක් තියලා ප්‍රයිම් ගෲප් එකකින් ගයක් අපි පොඩි
0: කවදාවත් කරන්නේ නැති වැඩ ඔව්වා මං කවදාවත් කරන්නේ නැති වැඩ මගේ මල්ලිලට කිව්වා හරි මල්ලි
1: ඒ මල්ලිලට කියලා තියෙනවා මෙයා අරවින්දාට කතා කරන්න එපා මල්ලි මට කතා කරන්න මම ගාණක් තියලා කරන්න
0: මං කිව්වා දැන් 88 residencies ගැන කිව්වා මං කහතුඩුව ගැන කහතුඩුව දන්නවා හැමෝම දන්නවා කහතුඩුව
1: ඉතින් එයාපෝට් එකට ගියා
0: යා
1: ඉතින් හයිවේ එකට ගියා
0: යා
1: කහතුඩුවෙන්
0: බැස්සා මෙන්න 88 residencies
1: ගෙදර ගියා
0: ඉතින් මේ දවස්වල විශේෂ වාසියක් අපිට ලැබිලා තියෙනවා ඒ තමයි අපිට ගිහිල්ලා බලන්න පුළුවන්
1: වයිෆ්ට කියන්න නැත්තම් ගර්ල් ෆ්‍රෙන්ඩ්ට කියන්න තාත්තට අම්මට කියන්න ඕගොල්ලෝ මෙහි ඉන්නවා නම් ගිහින් ගිහිල්ලා කියන්න එහෙ බලන්න
0: කියලා
1: මේ හම්බ කරන එක මම දන්නවා කාලා බීලා කුඩු කරන්න පුළුවන්. උඩේ කුඩු කරන්න ඕන තරම් දේවල් මේ රටේ තියෙනවා. හම්බ කරන එක ඉවර කළා යාළුවෙකුනුත් ඉල්ලගන්න වේදම් කරන්න තරම් දේවල් මේ රටේ තියෙනවා. නමුත් බ්‍රෝ මම දන්නවා ගේමක් ගාලා හම්බ කරන්නේ පොඩි කමිට්මන්ට් එකකට යන්න.
0: හරි ඔකේ.
1: මට දැන් ඕගොල්ලන්ගේ ලයිෆ් ස්ටයිල් එක තේරලා තියෙනවා. සැපට බරයි. මට තේරෙනවා. ඉතන නැති මෙච්චර දුක් විඳලා සැපකුත් ගන්න ඕනේ කියලා. ඔව්. දුක් විඳලා සැපක් ගන්න අතරේ ඔට ස්ටැබිලිටි චුට්ටක්
0: හදා ගන්න
1: මල්ලි ගන්න ගියත් දොරක් එහෙන් ගෙවල් හදන්න ඕගලන්ට මෙහි ඉඳලා වෙලාවක් නැහැ අපේ බාසුන්න එහෙලා දන්නවනේ අක්ක පෙන්නලා නංගිනේ දෙන්නේ
0: ඔව්
1: තේරෙනවද
0: දැන් ඕගොල්ලෝ ලංකාවේ නැහැ කියලා තේරෙනවද
1: ඒක තුනම කඩන් වැටෙන තමයි ගෙවල් හදලා තියෙන්නේ විශ්වාසෙන් තමන්ට ලස්සන තැනක් අරගෙන ලස්සන ගයක් හදා ගන්න දැන් මේ ලයිෆ් එකට මාර ආසයිනේ මේ ලයිෆ් එකට ළමයි මාර ආසයි මේ ලයිෆ් එකට ළමයි ඉතින් මේ ලයිෆ් එකම වගේ තැන් හරිය ලස්සනට හදලා තියෙනවා.
0: Yes.
1: හරියම ලස්සනට හදලා තියෙනවා මේ ලයිෆ් එක වගේම තැන්.
0: ඒ වගේ තැනක් තමයි අපි මේ කිව්වේ 88 residencies කහතුඩුවේ තියෙන 13:22 තමයි short code එක. ඒකට කතා කරන්න පුළුවන් ලංකාවේ අපිට කතා කරලා contact කරගන්න පුළුවන්. මිලියන 10ක් ගෙවන්න පුළුවන් නම් මිලියන 10ක් ගෙවලා පදිංචි වෙන්න ඉතුරු ටික ගෙවාගෙන යන plan එකක් තමයි prime හදලා දීලා තියෙන්නේ.
1: ඉතින් මේ ඒ ගෙවල් අපි දැකලා තියෙනවා. මෙව්ව මොනාද කියලා හිතෙන සමහරලාට එහෙම එකක් තියෙනවා.
0: ඔච්චර
1: ලස්සනයි. ඔච්චර ලස්සනයි 13:22 කතා කරලා ලංකාවෙ ඉන්න කෙනෙකුට කියන්න. එතනට ගිහිල්ලා බලලා වැඩේ කරන්න. හිතලා තියෙන ඒවාට වඩා කරලා තියෙන ඒවා අඩුයි. හිත ඉන්න එපා. දැම්මම කරන්න. 13:22 88 residencies කහතුඩුව.
0: දැන් වෙලාව ලංකාවේ වෙලාව උදේ 8:00 විනාඩි 40යි.
2: Oh, is it this one more? මේක නිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු. ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉතල පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න .112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
5: මුලින් මිලියන 10ක් ගෙවලා කහතුඩුවෙන් වටිනා ගයක් ගන්න ඔයත් කැමතිද? ඉතිරිය පදිංචි වෙලා ටික ටික ගෙවාගෙන යන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, කහතුඩුව හයිවේ එන්ට්‍රන්ස් එකට විනාඩි 10යි. ඉතින් මේ හැම දෙයක්ම දැනගන්න මේ 10 වෙනකන් තියෙන 88 රෙසිඩන්ස් ඕපන් හවුස් එකට ඔයත් එන්න. කතා කරන්න ප්‍රයිම් ගෲප් 13:22.

0: ගන්න සතුටයි ජීවිතේ.
1: සින්දරෙල්ල වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්
3: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
4: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා.
5: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
6: මුලින් මිලියන 10ක් ගෙවලා කහතුඩුවෙන් වටිනා ගයක් ගන්න ඔයත් කැමතිද? ඉදිරිය පදිංචි වෙලා ටික ටික ගෙවාගෙන යන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි කහතුඩුව හයිවේ එන්ට්‍රන්ස් එකට විනාඩි 10යි. ඉතින් මේ හැම දේම දැනගන්න මේ 10 වෙනකන් තියෙන 88 රෙසිඩන්ස් ඕපන් හවුස් එකට ඔයත් එන්න. කතා කරන්න ප්‍රයිම් ගෲප් 13:22.

0: අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මම තන්න 0112200යි.
1: වාර්තාතික වාර්තා තමන කෝටි 8 NLB තනට තහනිය දුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු
2: වන්න. 98.2 98.4
3: නෑවගේ කමු කොකේ
4: ඕ ෆ්‍රේක්
3: නෑවගේ
4: පතිමු රේ
5: සුන්ස් ෆ්‍රයිඩේ මචං
6: අද විතරයි සිකුරාදා
2: සියතා දිවයින පුරා

0: දන්න දැන් මේ මේ අපි දැන් අපේ රටේ කතා කරන 5G.
1: Yes.
0: 5G කතා කරනවා. 5G වලට අපි රිසර්ච් කරනවා.
1: හරි.
0: කොරියාවේ 6G හොයන්නේ.
1: 6G.
0: හැබැයි ඉතින් මෙහෙමයි. ඔය අතරේ තියෙන එක එක පොඩි පොඩි වෙනස්කම්.
1: හරි.
0: නමුත් ඔබ ඉන්නේ ඔබේ පැකේජ් එක අපි නිකන් හිතමුකෝ හච් කියලා. එච්චර කරදර වෙන්නේ නැහැ. ස්පීඩ් එක ඕනනත් වඩා වැඩි.
1: ඒක හරි.
0: තාමත් ඉතින් මේ මේ 5G 6G වලින් කරන්න දේවල් අපි තාම කරන්නේ TikTok එක බලා ගන්නද 5G වල. YouTube
1: එකක් බලන්න.
0: මේ ඉඳලා YouTube වීඩියෝ එකක් බලන්න මේ 5G ඕනේ. ඒ ඇති. 5G 6G එන්නේ ඊට වඩා වෙන තම ලෙවල් එකක. අපි දවසක මේ තාක්ෂණයෙන් ගන්න තියෙන මේ මේ හරිම ප්‍රයෝජනේ අපි ඉගෙන ගනි.
1: හරි.
0: තාම අපි නිකන් අතපත ගන්න ලෙවල් එකේ තමයි ඉන්නේ. දැන් උදාහරණයක් හැටියට හිතන්නේ අපි entertainment business එක අපිත් ඉන්නවා.
1: හරි.
0: ඔයා දන්නවද entertainment කියන එක real business එකක් global business එකක් කරපු රටක මේ අපි ඉන්නේ. Korean pop, Korean drama, K-drama, K-pop අද globalize වෙලා තියෙනවා.
1: Yes ඒක හරි.
0: ඒ එංගලන්ත එකත් බලනවනේ Korean drama. ඇමරිකාවේ කොච්චර ලොකු සීන් දැම්මත් ට්‍රම්ප් මොනවා හිතන් හිටියත් Korean drama, Korean pop songs කියන එක නිකන්
1: ඒක normal වෙලා තියෙන හැමෝම ඒක ආසයි.
0: ඒක පුදුම වැඩක්. මේ පුදුම දක්ෂයෝ ඉන්න රටක. ඔය අහලා තිනවද මේ දක්ෂයෝ හතරක් එක්ක ඔයා හිටියොත් එහෙම නිකම් ඔයා පස්වෙනි දක්ෂයා වෙනවා කියලා.
1: Right okay.
0: ඉතින් මම ඉගෙනගත්ත දේ තමයි හැම වෙලාවෙම හොඳ දක්ෂ මිනිස්සු ආශ්‍රය කරන්න. මේ රටවල වලට ආපුවම ටග් ගාලා චූන් වෙනවා. ටග් ගාලා මේ ෆ්‍රීකවන්සි එකට අපි ටියුන් වෙනවා. ඒකනේ අතපය බැඳගෙන කුසීතව ඉන්න ඕන එකෙක් කොරියාවට ආවොත් ගේම නම් ගහනවා. අනිත් එකයි ගේම ගහන එක කොහොමත් අපේ
1: ඇඟේ තියෙන කැලලක් නේ.
0: කොරියෝ කොර වෙනවා අපේ මිනිස්සුන්ගේ කැපවීම. මෙහෙට ආපු කොල්ලෙක් කෙල්ලෙක් ලේසියෙන් ආපු ගියා ඉන්නවා.
1: නමුත්
0: ලේසියෙන් අතහැරලා දාලා යන්නේ නැහැ ගේම. ඒගොල්ලන්ට පේනවා මේක ඇතුලේ අනාගතේ. අපිටත් ආසයි තින් කොරියාවේ ඇවිල්ලා කොල්ලෝ ටිකක් හම්බ කරගෙන මැච්චක් ගහන එකට ආසයි. මම ආසයි තින් අපේ මෙච්චර දක්ෂ කොල්ලෝ

0: පත්තුනොත් ඒක හරියට බල තමයි පාර පණ. ඩිසිප්ලින්
1: කිසිම නෑ, රතු මිනිහා වැටලා ඉන්නවා.
0: යස්.
1: අපේ රටේ නම් කොළ මිනිහා, රතු මිනිහා, දම් මිනිහා, පාට හතෙම මිනිහාවක් අපිට ඕනනම් අපිට පාර පයි.
0: අපිට වර්ණ වල එකක් කේස් එකක් තියෙනවනේ.
1: කිසිම මිනිහෙක් ෆෝන් එක කනේ ගහගෙන පාර පයින් නෑ.
0: යස්.
1: මෙහෙ නීතිය වාහන පදින මිනිසුන්ට විතරක් නෙමේ පදිකයන්ටත් නීතිය නීතියමයි. අපේ රටේ මේ අපේ රටේ සීලම මාර්ග නීති හදලා තියෙන වාහන එලවන අයටනේ. පාර පනින පාරේ ඇවිදින මිනිහට මේක රජකම බාර දීලානේ තියෙන්නේ. අර ලක්ෂ ගාණක් වාහනයක් වාහන නවත්තනවා පාර පනින තනි මිනිහට. අපේ රටෙත් එක් කරනවා.
0: හරි.
1: ලෝඩ් වගේ ෆෝන් එක කනේ ගහගෙන තමයි අපේ මිනිස්සු පාර පනින්නේ. අඩුම තරමේ තමුන් වෙනුවෙන් නවත්තපු වාහනයට රෙස්පෙක්ට් කරන්න ඕනනම් පාර පනින මේ කුද ගහ ගන්න කියලා වාහනට වලට යන්න පුළුවන්.
0: ඒකනේ ඒකනේ.
1: තාමත් අපේ වාහන පදින මිනිස්සුන්ට පොඩි ඩිසිප්ලින් එකක් තියෙනවා. අර පාරේ ඇයිනේ පාර පනින්න තටම තටම අපි ඉන්නකොට මේ
0: පොඩි අවස්ථාවක් දෙන්න ඒගොල්ලන්ට පොඩි නේ.
1: වාහනේ නවත්තලා තමන්ගේ යන ගමන නතර කරලා පාර පනින මිනිහට අර අයිනේ ඉඳන් බලන් ඉන්න මිනිහට ඉඩ දෙන්න ඩිසිප්ලින් එක අපේ රේදුරු මහත්තුරට තියෙන.
0: එතකොට අපි සමහරකට අපිට ඉඩ දුනම අපිට ඉඩ දෙන්න එපැයි.
1: ෆෝන් එක දාන්න. කහිර අපේ. ඔතාගෙන ගෙදර ඵලයක්.
0: මේ චූටි චූටි කැලි ටිකක් තියෙනවා. මේ වෙන රටකට ගියාම අපේ ජීවිත වලට එකතු කරගන්න පුළුවන් පොඩි පොඩි කැලි ටිකක් තියෙනවා. මම හැබැයි අරවින්ද මම මතකනේ සිංගප්පූරුවට ගිහිලා මම ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කරන්න තමයි මගේ බලාපොරොත්තුව.
1: දැන් කොරියා අපි සවුත් කොරියාවක් කරමු.
0: සවුත් කොරියාවක් කරන්න තමයි දැන් මගේ ටාගට් එක. ඉතින් බලමු try එකක් දෙනවා. try එකක් දෙනවා.
1: මං හිනාව නවත්තන් ඉන්නේ අමාරු.
0: දැන් ඉතින් අපි දැන් ඔය කතා කරානේ. අපි කතා කරා ඩිජිටල් ගැන කතා කරා. අපි පොඩ්ඩක් හච් ගැන කතා කරා. හච් 15 නම් බැලුවම මම දන්නේ මෙහෙත් එක එක පැකේජස් තියෙනවා. හැබැයි මේ තරම් අපිට ඩේටා දීලා තියෙන වැඩිපුරම යූස් කරන ඇප්ස් වලට ඩේටා දීලා තියෙන පැකේජ් එකක් අපි ලංකාවේ පොඩ්ඩක් හොයලා බැලුවොත් එහෙනම් හච් 15ම තමයි. ඇප්ස් 15කට unlimited ඩේටා දීලා තියෙනවා.
1: කොහමත් හච් එකට ලොකු කනෙක්ෂන්ස් තියෙනවනේ ලෝකේ පුරා. දැන් හච් කනෙක්ෂන් එකකින් ඔයා රෝමින් දාගත්තා නම් ලෝකේ යන ගාක් රටවල්වලදී ඔයාට කනෙක්ෂන් එක ඔටෝමැටිකලිම හම්බෙනවා.
0: යා ඔකේ.
1: හොඳ කනෙක්ෂන් එකක්, හොඳ ස්ටේබල් කනෙක්ෂන් එකක්. කනෙක්ෂන් එකක් කියන එක නෙමෙයි වැදගත්. ඔයාගේ කනෙක්ෂන් එක කොච්චර ස්ටේබල්ද කියන එක වැදගත්.
0: හරි.
1: සමහර වෙලාවට තියෙනවා, සමහර වෙලාවට නැහැ. ආස වෙලාවට තියෙනවා, ආස නැති වෙලාවට නැහැ. එහෙම කනෙක්ෂන් එකක් අපිට වැඩක් නැහැ. ඉතින් ඔබට ලෝකෙ පුරා රවුම් ගැහුවත්, ගියගෙනත කප් ගහලා,
0: ඔබ
1: ගෙදර ආවත්, හැම තැනටම හච් එක සුපිරිවට වැඩ. ලංකාවේ අපි ගත්තොත් එහෙම යූසර්ස්ලා 95%කට වැඩිය ආවරණය කරන ජාලයක් තියෙනවා. මං ආසයි ඒගොල්ලන්ගේ ඉලක්කමට. ගොඩක් අය කියන්නේ අපි නම්බර් 1. අපේ ආවරණයේ 100%යි. අනේ නිකන් මේ බොරු කියන්නේ. 100%ක් ආවරණය දෙන්නේ මේ රටේ මිනිස්සුන්ට.
0: ඕ ඒකනේ.
1: මෙතර මේ තාක්ෂණය තියෙන රටේ. ඔච්චර නියතමානීද හච් එක. ඇත්ත කියනවා ශ්‍රී ලාංකිකයෝ 95%කට වඩා ආවරණය කරන ලස්සන ඉලක්කම. ලස්සන ඉලක්කම. Keep it up.
0: Yes.
1: අන්නේ ජෙනුවින්නස් එකට තමයි අපි නම් ආස. අර 15කට රුපියල් 1199ට දෙන හච් 15 පැකේජ් එක දාගෙන ඕන පදන් YouTube බාන්න. ඕන පදන් TikTok
0: බාන්න.
1: WhatsApp යන්න, Instagram යන්න,
0: ChatGPT
1: යන්න. දෙයක් ඉගෙන ගන්න. ඒකෙත් ගිහිල්ලා ජොලියකුත් ගන්න. ජොලිය 30%ක් ගන්නකොට 70%ක් දේවල් ඔය දීලා තියෙන chance එකෙන් අර පැකේජ් එක දාගෙන ඉගෙන ගන්න. බිල් බල බල, ඩේටා බල බල මේ ඇප් පාවිච්චි කරපු කාලේ ඉවර කරන්න.
0: වියරයි.
1: වියර කරන්න. ඉවර කරන්න බැරි නම්
0: වියර කරන්න. මෙහි ඉන්න ශ්‍රී ලංකාව.
1: ඔය බ්‍රේක් එකට යන්න. ඔය බ්‍රේක් එකට යන්න. මේ කටකමසෙයි අනිත් කතාව. අපි මේ කුරියා විතර ඉන්නේ ශ්‍රී ලංකාව.
0: Okay, great.
2: You're a rowdy baby.

0: උස උසස්පලින් පසු ඔබගේ උස අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණය ලබා ගන්න හරිත සරසවියක අසිරිය විඳ ගන්න NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8 9 10 හොවාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011 544
1: විවාහය කියන්නේ මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව. හොඳට සැලසුම් කරලා අඩු වියදමින් ලස්සන පරිසරයක රසම රස කෑම වේලක් දෙන්න සුහදශීලී හොඳම තැන මටත් මුණ ගැහුණා.
2: සුන්දර මංගල සිහිනය දියවන්නා මිටියාවතේ සොඳුරු ඉසව්වක Opulent Riverface Hotel 166 කොස්පත්ත පාර නාවල රාජගිරිය දුරකථන 011-112-9994
3: Aluminium, aluminium mane.
4: Dansale fried rice ekai, hotel e fried rice ekai, quality wenasne. Aluminium uth e wage tamai.
5: Aluminium ona taram. Alumex nam is taram.
6: Million 10ක් ගෙවලා කහතුඩුවෙන් වටිනා ගයක් ගන්න ඔයත් කැමතිද? ඉතිරිය පදිංචි වෙලා ටික ටික ගෙවාගෙන යන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි. කහතුඩුව highway entrance එකට විනාඩි 10යි. ඉතින් මේ හැම දෙයක්ම දැනගන්න මේ 10 වෙනකන් තියෙන 88 residence open house එකට ඔයත් එන්න. කතා කරන්න Prime Group 13:22
7: Applicant got that touch 15 reload කරලා ගත්තත් touch 15 Applicant got that reload කරගත්තත් iPhone 17 Pro දිනනවා touch 15 touch 15 පිස්සු හැදෙන අවුරුදු වාසියක් වැඩි වැඩියෙන් touch 15 activate කරන්න දිනන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න අදම රුපියල් 1199ක් reload කර පිස්සුම අවුරුදු වාසිය ඔබේ
8: Hello sir මේ sir ගේ order එක confirm කරන්න මට පොඩ්ඩක් sir ගේ card details දෙන්න පුළුවන්ද
9: මොන details ද කවුද මේ
8: sir අපේ website එකෙන් order එකක් දාලා තිබ්බනේ
9: ඔව් දැම්ම තමයි මොකක්ද දැන් වෙන්න ඕනේ
8: sir ගේ card එක ඉස්සරහා තියෙන අංක ටිකයි කාඩ් එක පිටිපස්සෙන් තියෙන චූටි අංක තුනයි ඊට පස්සේ ෆෝන් එකට එන OTP එක දැනගත්තා නම්
9: ඒයි මගේ ඉනසයිස් එක දැනගන්න ඕනේ
8: මොකද්ද සර්
9: මගේ ඉනසයිස් එක දැනගන්න ඕන නැද්ද කියලා ඇහුවේ එනවා මෙතන ස්කෑම් කරන්න ස්කෑමරයා
8: නෑ සර්
9: නෑ මේ මම ගන්න එපා අපි ඕඩර් කරලා තෝඩ ගන්න කපුරුකෙන් විතරයි
8: එහෙමද
9: එහෙම තමයි විශ්වාසවන්තව Amazon eBay Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කපුරුක
8: එහෙමත් පුළුවන්ද
9: පුළුවන් නේ නැහ කපුරුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ ප්‍රොඩක්ට් URL එක ඒගොල්ලන්ගේ ප්‍රයිස් චෙකර් ටූල් එකේ පේස්ට් කරාම ඔයාට ෆුල් ප්‍රයිස් එක shipping and duty charges එකම පෙන්නනවා ඒ විතරක් නෙවෙයි දවස් 14 කටලා ගෙදර දොරේ පාපිස්ස ගාවට මට්ටු කෙනවා
8: අනේ අපේ ගෙදර පාපිස්සක් නැත්තම්
9: ඔය ස්කෑම් කර කර ඉන්න වෙලාවේ කපුරුකෙන් ඕඩර් කරලා පාපිස්සක් ගෙන්න ගනි
10: පුංචි කාර් නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචි කාර් නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචි කාර් නිවස
11: ලොකේ කොනේ කොහෙ හෝ ෆ්‍රයිඩේ වන ලිසන් සියතම
12: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
13: සියත දෙවයින පුරා
14: උදේ 9 විනාඩියකයි දැන්

0: టాటా టాప్ స్టోరీ.
1: శ్రీలంక వియట్నాం జనపతి వరుణ్ అతర ద్విపార్శ్విక సాకచ్చారంభి నిల సంచారక్ సదా దివెనటి పెమిని వియట్నాం జనాధిపతి టోలాం పిలికెనిమే నిల ఉత్సవ మిటసుల మొదకటి పెర జనాధిపతి కార్యాల పరిశ్రయది పెవత్తున ఈ జనాధిపతి అనురకుమార దిశానాయకగే ప్రధానత్వేన్ ජනාධිපති කාර්යාල පරිශ්‍රයට පැමිණි වියට්නාම ජනාධිපතිවරයා පිළිකනු ලැබුවේ ජනාධිපති ලේකම්වරයා විසින්. ජනාධිපති අනුරකුමාර දිසානායක විසින් වියට්නාම ජනාධිපතිවරයා ප්‍රධාන පීඨිකාව වෙත කැඳවාගෙන යනු ලැබුවා. ත්‍රිවිධ හමුදා සම්මාන මුරය පැවැතුනේ ඉන්නනතුරුවයි. යුද හමුදා කලතුවක්කු රෙජිමේන්තුව විසින් සම්මාන වෙඩිමුර 21ක් පිරිනැමීමද සිදුවුණා. පිළිගැනීමේ උත්සවෙන් පසු මෙවන විට දෙපාර්ශ්වය අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. රාජතාන්ත්‍රික සාකච්ඡාවලින් අනතුරුව විවිධ ශ්‍රේෂ්ඨවල සහයෝගීතාවය පුළුල් කිරීම සඳහා දෙනට පොදු කැපවීම පිළිබිඹු කරමින් අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද නියමිතයි. අනතුරුව දෙරටෙහි නායකින් විසින් ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශයක් සිදු කරන බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. වියට්නාම ජනාධිපතිවරයා අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතා විශේෂ දේශනයක්ද සිදු කරනු ඇති. ශ්‍රී ලංකා වියට්නාම ව්‍යාපාරික හමුවට සහභාගී වීමෙන් අනතුරුව අද රාත්‍රියේදී වියට්නාම ජනාධිපතිවර ඇතුළු දූත පිරිස රාජ්‍ය සංචාරය අවසන් කර දිවෙනින් පිටත්ව යාමට නියමිතයි.
0: සියට ටොප් ස්ටෝරී.

0: ආසයි මෙහි ෆැෂන් එකට ආරවින්දයි කියන්නේ ශ්‍රී ලංකන්ස්ලා මෙහි ඇවිල්ලා ඒගොල්ලෝ හරි ටී-ෂර්ට් එකක් අඳිනවා, ට්‍රවුසර් එකක් අඳිනවා, ලස්සන චේන් එකක් දානවා. මාර ගති බොයිස්, ඔයගොල්ලෝ මාර ගති.
1: ටී-ෂර්ට් එහෙත්
0: අඳිනවනේ. ටී-ෂර්ට් කල්සම හරි හැබැයි
1: ඒ ලංකාවේ ටී-ෂර්ට් කල්සම නේ පොඩ්ඩක්
0: නේ. මම ෆෝකස් එක තියෙන ටී-ෂර්ට් එක නේ, මම ෆෝකස් එක තියෙන ලස්සන හොඳට පේන ලස්සන චේන් එකක් දානවා.
1: කියනකොට කල්පනා කරලා කියන්නේ ටී-ෂර්ට් කලිසම් අපි වැද්දෝ
0: නෙමෙයි අපි ඒක නෙමෙයි.
1: ටී-ෂර්ට් කලිසම් අපි එහෙම අඳිනවා, අපිට එහෙ ලස්සන ෆැෂන් තියෙනවා. මෙහි ඉතින් ඔය ඇඳුම් කඩේකට ගියත් චූටි චූටි අමුතු අමුතු කෑලි තොග්ග පිටින් තියෙනවා.
0: ඔව් නේද?
1: ඉතින් ආපුවාම ඒව ඇඳලා බලන්න ආසයි.
0: හරියට හරි.
1: ඒකෙන් භාගයට භාගයක් ලංකාවට සෙට් වෙන්නේ. ඒ සමහර රෙදි පෙරදි ඉතින් ඒ රෙදි පෙරදි වල තියෙන මේ මටීරියල් එක ලංකාවට සෙට් නැහැ.
0: ඒ කියන්නේ මෙහෙ දැන් තියෙනවනේ. සමර් තියෙනවා, වින්ටර් තියෙනවා. ඒවට ගැළපෙන විදිහට තමයි මෙහෙ රෙදි තියෙන්නේ.
1: සමර් වින්ටර් කතා කරන වටවටම ගියා නේද?
0: හැබැයි අරවින්ද
1: වෙනයි ඉතින් මේ කොළඹට වෙලා
2: වහිනවනේ නේද? ආයෙනවා පානක
1: කිව්වා. දැන් සමර් වින්ටර්
0: අපි දැන් මේ ඉන්නේ වින්ටර් එක ඉවර වෙලා සමර් එකට අතවනන කාලෙක තමයි කොරියාවේ ඉන්නේ. ඉතින්
1: අපිට මේ එළියට බැස්සොත් පේනවා අතවනවන ඉන්නවා. අපි මොකද මේ අතවනන්නේ? මේ මේ සමයකට අතවන්නේ.
0: ඉතින් මට ආසාවක් ඇති වුණා. ඇත්තටම මම දැන් අපේ ලංකාවට ගිය ගමන් කෙලින්ම මම කියන්නේ ගිහිල්ලා ටික දවසක් ගිහිල්ලා වෝග් ජුවලර්ස් එකට යනවා. මොකද මම දැක්ක මෙහි තියෙන අමුතු අමුතු ස්ටයිල්ස් ටිකක් මම දැක්කා. මම ඒ ටික පොඩ්ඩක් නෝට් කරගෙන තියෙන්නේ. මට හිතෙනවා වෝග් ජුවලර්ස් වලට කියලා මම ඒක ඒ විදිහට හදා ගන්නවා. ඒ ඒ ස්ටයිල්ස් ටික.
1: ඔය තන වෝග් ජුවලර්ස් එකට ආ කියන්න ඕනේ කියලාද? එහෙම මේ ස්ටයිල්.
0: ඔය කියන්නේ දැන්ටමත්
1: වෝග් ජුවලර්ස් පුතා වා ගිහිල්ලා නැහැ. විශේෂයෙන්ම මට ඒක අයිතිකාර මහත්මයව හම්බ වෙනවනේ. එයා මේ ලෝකෙ පුරාම ඇවිදින කෙනෙක්.
0: වව්.
1: ඔකේ. සෝනු නිගම් ඇවිල්ලා සින්දු කියලා යන්නේ. සෝනු නිගම් ඇවිල්ලා සින්දු කියලා යන්නේ.
0: මංගල මුදු මාල බලලු
1: රම්ම බලන ලබගම්. විශ්වාසයි කල්පවති. වගකීමට බැඳී සිටි. ලේසින් මිනිහෙක් කියන්නේ නේ වගකීමට බැඳී සිටී කියලා.
0: ඒකනේ.
1: මොකද මේ එකම වෘත්තිය කරන ගොඩක් අය ලංකාවේ ඉන්නවා.
0: හරි.
1: ස්වර්ණාභරණ වෙළඳපළේ කී දෙනෙක් ඉන්නවද?
0: ඔව් නේද?
1: ලංකාවේ ජුවලරි ෂොප් කීයක් තියෙනවද? ඒ වුණාට මිනිස්සුන්ගේ කටේ තියෙන වෝග් ජුවලර්ස් නේ.
0: ඔව් නේද?
1: ඔයා පවුන් 10ක මාලයක් වෙන තැනකින් අරන් දෙනවට වඩා පවුන් 3ක මාලයක් අරන් දෙන්නක වෝග් ජුවලර්ස් එකෙන් කාට හරි වයි වරන් දෙන්නේ නැහැ මන්ද නැහැ ඒක දෙන්න තියන්නේ පවුන් 3ක මාලයක් දෙන්නේ මිනිහෙකුට තාත්තර අම්මටවත් අරන් දීලා දෙනවද මන් දන්නේ
0: නැහැ excuse me පොඩ්ඩක් මම කතා
1: කරන්න අරන් දීලා නැහැ කියලා කියන්නේ
0: දැන් ඒ උපන්දිනේදී මම යම් කිසි දෙයක් ප්‍රධානය කරා මතකද තමුන්ට
1: ජා ජා මේ පුදේවල් ඉතින් මෙහෙම කියන්නේ නැහැ හරි හරි සිරප්පු දෙයක් අරන් දුන්නා.
0: මේ
1: දෙන යා කතා විසරයි. මේ තියාගෙන මෙන්න සිරප්පු දෙක මේ රටරන් ඕනේ නැහැ මේ මේ මේ.
0: මේ තාතිර දෙනවා.
1: නේ නේ. ගත් සිරප්පු දෙක.
0: හරි.
1: රුපියල් 250ක් දුන්නා. රුපියල් කරන් දෙනවා. මේ තුිත නැති මෙහෙම වෙලා මට රටන් රාජ්‍යයක් කරන් දෙනවා.
0: රයිට් රයිට්.
1: යෝ ටැග්ගර් තෑන්ක් යූ ඈ.
0: සිරප්පු
1: දෙක. ඔයා විතරම මට ටැග්ගක් එහෙම දුන්නේ. බොරු කියන්න ඕනේ නැහැ. අවුරුද්දක් මට ටැග්ගක් දුන්නේ. මේ ඉන්න අය මට කේක් දුන්නා. කවුද අපි මේ කේක් හදන මේ නංගි කවුද?
0: එඩි.
1: ආ මෙහි ඉන්නවා එඩි කේක්ස් කියලා.
0: Yes okay.
1: පොඩි පුංචි ව්‍යාපාරයක් කරන් ඉන්නේ. ලස්සන නංගි කෙනෙක් ඉන්නවා අපි ආට thank you කියන්න ඕනේ. ලස්සන කේක් එකක් බර්ත්ඩේ එකට හදලා දීලා තිබුණා.
0: ඕ ඒකනේ.
1: ලංකාවේ හිටියා නැතිනම් ගෙදරින් මට මොකක් හරි එකක් කැවුමක් හරි හදලා දෙනවා.
0: කමල හැබැයි මෙහෙ තුන්දර සෙලිබ්‍රේට් කරා මෙහෙ හට්ටි ඔක්කොම නෞෂාඩ්ලා ඔක්කොම ෆුල් දුන්නා නේ ලස්සන සෑ
1: අරගෙන ගිහිල්ලා මහරය මාව සර්ප්‍රයිස් කළා. සර්ප්‍රයිස් උන්නේ මේ එකපාරට දොර කඩන් ගම මම බය වුණා. මම හිත සර්ප්‍රයිස් කරා සර්ප්‍රයිස් කරා නේ බය වුණා මම. එදලහට ඇවිල්ලා දොරවල් කඩාගෙන එතනට ආපම මිනිත්තු සර්ප්‍රයිස් කරනවා. සර්ප්‍රයිස් කරන නේ මගේ ඇඟේ ලේ වතුර මේ හැරිලා මම විනාඩි පහක් විතර බර්ත්ඩේ අමත කියලා මට නම පවා අමතක වුණා. ලස්සනට කරා එඩී කේක්ස් වලට thank you මේ ආදරයට thank you ඒවත් කියන මම ඒ අන්තිමට කියන්නේ ඔයා ගම කෑමනේ.
0: තුවානි පටන් ගත්තේ
1: බර්ත්ඩේ කිව්වනේ
0: ආ ඔකේ
1: ඉතින් අපි බර්ත්ඩේ ගැන මම කියන්න ගියේ නෑනේ කවුද බර්ත්ඩේ ගැදලා ගත්තේ
0: ඉට්ස් මී
1: ඇයි එහෙම කරේ තමගේ ඔක්කොම ප්ලෑන්ස් ඔය අවුල්
0: කරා මට ඔයාගේ බර්ත්ඩේ එකක් ගැන කතා කරන්න ඕනේ නෑ මට ඔයාට දුන්න දේ ගැන කතා කිරීම මම තමයි
1: දුන්න දේ සුවඳයි කෑදී ගඳයි ඔයා දීපු එකත් ගඳයි
0: රයි දැන් අපි වර්ජුරස් ගැන මතක් කරද්දි විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් ඔයා හොඳ පොයින්ට් එකකට ආවරවිනද. ඒ කියන්නේ රත්තරන් බඩු ගන්න ඕන තරම් තැන් තියෙනවා. හැබැයි හැම කෙනාම පොඩ හිත ඇතුලෙන් හරි දන්නවා වර්ජුරස් එකේ
1: නැත්තම් දැන් කවුරුද දෙනවා රත්තරන් චේන් එක.
0: හරි.
1: ජුබ්‍රියා ජුවලර්ස් වැඩක් තියෙනවා. ජුබ්‍රියා ජුවලර්ස් වැඩක් තියෙනවා.
0: අරවින්ද ජුවලර්ස් වැඩක් තියෙනවද? නැන්.
1: ඩග්ගල් හදන්න. ලංකාවට යන්න ඕන රස්තාව කරන්න ඕන. හදන්න හදන්න. ඩග්ගල් පොඩි වෙලාවක් තියෙන පොඩි වින්ඩෝ එකක් තියෙනවා. අරවින්ද ජුවලර්ස් ඕකේ වගේ නේ.
0: ඕකේ ඕකේ.
1: ඈ දිස්නා ජුවල්. දිස්නා ජුවල්.
0: යන්නේ බෝග් ජුවල්ස්.
1: මෙහෙම කුණු කුටි දා බීස් කරනවා.
0: දිස්නා. ෆයින්
1: දෙන්න. ෆයින් ගාඩ්. බෝග් ජුවල්ස්.
0: ෆූ.
1: අනේ බෝග් ජුවල්ස් එකින්ද ගත්තී. ඒ නම හදලා තියෙනවා. ඒ නම නිකන් හැදිච්ච එකක් නෙවෙයි.
0: හරි.
1: ඔයාට මෙහි තියෙන ඩිසයින් ෆොටෝ ගහලා එයාට පෙන්වන්න ඕනේ. එහෙ තියෙන වෝග් ජුවලර්ස් එකේ තියෙන ඩිසයින් වල ෆොටෝ ගහලා මෙහායට ගෙනල්ලා පෙන්නන.
0: ඇත්ත ඇත්ත කතාව.
1: බඩයි අදහසක් ඇතිනේ සවුත් කොරියාවේ ඉන්න.
0: තියෙනවා.
1: ඊනගේ මම හිතන්නේ පායන නම නෙමෙයි.
0: රයිට් හැබැයි මට ලොතරැයියක් ඇදුණොත්. ලොතරැයියක් ඇදුණොත් මම
1: ඉතින් මේ වෝග් ජුවලර්ස් එක වැඩ ඉවර කරා. ඉතින් මේ ලෝකේ තියෙන ඕන ඩිසයින් එකක් ගිහින් බලන්න ඒකේ තව පොඩ්ඩක් හොඳ එකක් වෝග් ජුවලර්ස් එක ඇති.
0: Yes okay.
1: අනිත් එක රත්තරන් කියන එක මේ විශ්වාසෙත් එක්ක කසාද බඳපු එකක්. රත්තරන් කියන විශ්වාසෙත් එක්ක. ඔයා දන්නවද කසාද බඳිනකොට පෝරුවේ තියලා අර සුලංගිලි දෙක ගැට ගන්නවානේ.
0: නූලකින් ගැට ගන්නවානේ.
1: ඔව්. ඒක සාමාන්‍ය නිකන් නූලකින් ගැට ගන්න. ඔයා කියන වෝග් ජුවලර්ස් එක අඳුරලා දෙනවානේ අර රත්තරන් නූලක්.
0: රන් කෙන්දක්.
1: රන් කෙන්ද දෙරියන්. අන්න ඒක තමයි ඇත්තටම මේක රන් කෙන්දකින් තමයි ඉස්සර ගැට ගහන්නේ.
0: හා හා.
1: ඒක නිකන් රජ පෙළපත්වල තිබිච්ච වැඩක්.
0: හ්ම් හ්ම්.
1: ඒක දැන් ආයි කරලියට ගෙනාවේ වෝග් ජුවලර්ස්.
0: ආ ඕකේ.
1: නේද? ඒ තමයි රන් කෙන්දෙන් බැඳ අත්ඇඟිලි එක්කල ආදරේ සින්දුවේ කියන කතාවේ තමයි කියන්නේ. ඔව් රන් කෙන්ද ඒ රන් කෙන්ද තියෙනවා.
0: හාව් නියමයිනේ.
1: වානේ සම්ප්‍රදාය ඕනනම් එහෙම. මොඩර්න් ඕනනම් එහෙම. දියමන්ති අල්ලපු ඕනනම් එහෙම.
0: රයිට්.
1: ප්‍රෙෂස් ස්ටෝන්ස්. ලෝකේ තියෙන හොඳම මැණික් තියෙනවා අපේ රටේ. ඒ මැණික් අල්ලපුවා නම් එහෙම. මොනවද ඕනේ කියන්නකෝ. ඒ ඔක්කොම එක ඔබට වෝග් ජුවලර්ස් එකේ නමත් එක්ක තමයි ඔබේ ප්‍රොඩක්ට් එක ඔබ ගන්නෙ. ඒකයි මේ ජුවලරි එකට තියෙන්නේ රත්තරන් වලටත් එහාගේ වටිනාකමක්. වෝග් ජුවලර්ස් එකෙන් ගත්තාම ඔබේ ස්වර්ණාභරණ වලට එනවා. එතනින් කරගන්න මේ. ලස්සනට වැඩේ කරනවා.
0: යා ඕකේ. මට ඇත්තටම මේ NLB ලොතරැයි මට මිස් වෙලා තියෙන මේ දවස්වල සාමාන්‍යයෙන් සතියකට දෙතුන් වතාවක් ලොතරැයියක් ගන්නවා පුරුද්දක් විදියට මම ඒක කරගෙන ආවිලා තියෙනවා. මම ඕක දැන් ඩිවලොප් කරගෙන යන්න ඕනේ අරවින්ද මොකද?
1: ඇදලා තියෙනවද මොනාරි?
0: ඇදලා තියෙනවා. 1000 500 5000 ඇදලා තියෙන එක සැරයක්. එහෙනම් පොඩි පොඩි ජයග්‍රහණ තියෙනවා.
1: මොකද්ද ඔයාට ඇදලා තියෙන ලොකුම දිනුම? 5000.
0: 5000. ඔයාට?
1: මට ඒ වගේ තමයි.
0: ඕකේ ඕකේ. කරගෙන යන්න ඕනේ දිගට. එහෙමයි අරවින්ද අපි ඉතින් යලට මහට ලොතරැයියක් අරගෙන අපි ඉතින් බලනවා.
1: අපිට ඉතින් ගන්න කැදෙන්නේ නැහැ.
0: ඒව ලොතරැයි.
1: ගන්න කැදෙනවා නම් මචං ඒව ලොතරැයි නෙමෙයි. වඩි නෙමෙයි ඒව ලොතරැයි. දිනුම් ඇදලා මේවා කරා.
0: Yes.
1: ඒක අපි කියන්නේ පහක් ගන්න එකක් ඇදෙයි. රුපියල් 40ක් හරි එනවා.
0: 100ක් ගන්න 20ක් ඇදෙන තිර සම්භාවිතාවේ තියෙනවා.
1: ඒ 20 තියෙන්න බැරිද? පළවෙනි දිනුම TV එක බලාගෙන ඉන්නකොට බලන බලන ඉලක්කම බලන බලන නොම්බරේ ඉංග්‍රීසි අකුර අරක මේක එහෙම එනවනේ ඉතින් ওই පළවෙනි තෑග්ග ඇදෙනකොට.
0: ඒකනේ අනේ.
1: ඒව ඔක්කොම විශ්වයේ සෙට් කරලා තියෙන දවසක් තියෙනවා.
0: Yes.
1: ඒ දවස කොහොමද හොයාගන්නේ? දිගටම ලොතරැයි අරන් තමයි හොයාගන්න වෙන්නේ. බිස්නස් අයිඩියාස් වලට වැඩ කරන්න, රස්සාවල් කරන්න, අම්බ කරන්න, ඔක්කොම කරලා අනිවාර්යෙන් මතක ඇතුව පුරුද්දකට ලොතරැයියකුත් අරන් බලන්න.
0: NLB ලොතරැයියක් අරන් බලන්න.
1: ආරදර වගේම තමයි. හොඳ කාලේ එනකොටත් ඇල් බැඳන් එන්නේ හොඳේ.
0: යා යා.
1: ඇල් බැඳන් එන්නේ.
0: Definitely definitely. මේ අපි අර බීච් එකක් බලන්න ගිය කොහෙද බූසායි නේද?
1: බූසාන්
0: බූසාන්
1: බූසායි කියන්නේ කොහෙද?
0: හරි. ඔයාලට මතකද බූසාන් වල යනකොට මගේ ෆෝන් එක වතුරට වැටිලා බූසාන් වලදී
1: මට මතක නැහැ. බූසාන් වලට බූසායි කියපු එකට බූසායි කියලා කියපු ගැන මේක මතක නම
0: නැහැ. බූසාන් හරි කමන්න නැහැ.
1: බූසායි.
0: බූසායි.
1: ඔව් අපි කෑම බත් එකට දාන්න.
0: ඔයාලට කියන්නේ ෆෝන් දැන් මං ඔයා දන්නවනේ අර ඉතින් ලක්ෂ ගණන් වියදම් කරලා ගත්ත ෆෝන් එක වතුරට වැටුණා. ඉතින්
1: ලක්ෂ ගණන් මේදන් කරලා මිනිස් වරන් දීපු ෆෝන් නේද?
0: ඉවරයි ඉතින්. ඒ කියන්නේ අප්සෙට් ඉතින් වතුරට වැටුණාට පස්සේ එහෙම ෆෝන් එකක් ආයි ෆෝන් එකක් ගැන හිතලා වැඩක් නැහනේ. ඒ වෙලාවේ මට හිතුණා මට Honor X9D ෆෝන් එකක් තිබ්බනම් කිසිම අවුලක් නැහැ. වතුරට වැටුණා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. වතුර ඇතුලේ
1: මංගාව එක ෆෝන් එකක් තියෙනවා ඕන X90 ෆෝන් එකක් තියෙනවා
0: දෙන්නකෝ
1: ඔයා කියන්නේ මම මේ වතුර පුරවලා මේ රෑට වතුර පුරවලා මේ වතුර වාදනේ දාලා තියෙනවා මම රාගින්නේ
0: බලාපොරොත්තු වෙන්නේ
1: නෑ ඔයාට තේරෙන විදිහට කිව්වා
0: වතුර ඇතුලේ
1: මමත් බලාපොරොත්තු වෙන්නේ වගේ මම
0: මීටරයක් ඇතුලට වතුරට වැටිලා
1: මීටරයක් ඇතුලට
0: වතුර මීටරයක්
1: ඇතුලට මීටරයක් ගැඹුර වතුරක මාසයක් තිබ්බත් X9D ෆෝන් එක ඔන X9D ෆෝන් එකට මෙලෝ සංගතියක් වෙන්නේ නැහැ කිය පල්ලක පුදුම ෆෝන් එකක් නේ ඔන එකේ නම
0: මීක් කියලා දෙයක් වෙන්නේ නැහැ මීක් කියලා දෙයක් වෙන්නේ
1: දැන් වෙන ෆෝන් එකක් ඔය වතුර වැටුනොත් එම කොහොම මීක් ගන්න නැහැ නේද
0: ඉතින් ගන්න X9D ඔගලට සිංගල් ෂෝරූම් වලට ගියොත් ගන්න පුළුවන් ගෙවන්න ගන්න පුළුවන් හොඳ වොරන්ටි එකක් එක්ක ඒ විතරක් නෙමේ බලෙලත් අලෙවි නියෝජිතවරු ඉන්නවා ලංකාවේ හැමදැනම X9D එකම නෙමේ තව ඒගොල්ලෝ ගාව ෆෝන්ස් ගොඩාක් තියෙනවා ජාති
1: සිරාවට
0: හරි එහෙනම් ඉතින්
1: හරි හරි
0: හරි හරි
1: හරිද
0: හරිද
1: X9D ෆෝන් හරිද
0: මාරු
1: කල්පනා කරලා බලන්න
0: මාරු
1: එල එල කිරි
0: එල ෆෞසි
1: එල ෆෞසි වෙලාව 9:17 එල

0: මන් තාම BTS ලව දැක්කේ නෑනේ. මට ඒක තමයි මගේ ඩ්‍රීම් එක. කොරියාවට ආපු ඩ්‍රීම් එක BTS ලා හරි, Black Pink හරි, කවරි බලන්න ඉතින්. No chance.
1: බලලති මොකද කරන්නේ?
0: මංගලට ආසයි.
1: ඉදර එක යන්න.
0: ඔකේ නයි ගලන්ට ඔගොල්ලෝ මේ වගේ සෙලිබ්‍රිටීස් ලා මම ශ්‍රී ලංකාවේ සෙලිබ්‍රිටි කෙනෙක්. යෝ යෝ හා හා හා. ඕ.
1: පවුනේවා.
0: ඈ?
1: සෙලිබ්‍රිටි ගියා මම බලන්නේ.
0: අයියෝ මිස් යූ BTS. මිස් යූ.
1: සෙලිබ්‍රිටි. මේ ලංකාවේ සෙලිබ්‍රිටි අද කොරියාවට. අනේ අර ස්පයින්ස් එක කොල්ලෙක් දෙන්නේ අර මනුස්සකමට ඇවිල්ලා ෆොටෝ දෙයක් විතර ගාගත්තාම
0: මේ ගිය උඩ ගිය උඩ
1: කොල්ලෝ ටිකක් අවුරුදු උත්සවයට ඇවිල්ලා අර අනේ ඉතින් අපේ ලංකාවේ උන්නේ මේ ඇවිල්ලා ඉතින් දුරකට ගෙවාගෙන මුන් මේ අවුරුදු උත්සවයට ඇවිල්ලා මෙතන හැ හැ ගකා ඉන්නවනේ කියලා අර ඒ ලව් එකට ගැහුවා සෙල්ෆි දෙක තුනක් දවසට දෙකට සෙලිබ්‍රිටි කොළඹදී පාරේ අපුණත් මිනිස්සු ගහනවා අපිට කොළඹ දිග ආගරේ පාරේ හැදලා වන්නු ගානම එලාගෙන නේද BTS පිටේ කොහෙන්ද සින්දුවක් දාන්න පුළුවන් නම් හොඳයි නේද
0: පුලක් පුලක් ඊළඟට ප්ලේ
1: කරන්න බලන්න බලන්න අපිට බලමු නිකන් අපි ඒවත් දාන්න ඕනේ ඉතින් අපිට මේ ජාත්‍යන්තර වශයෙන් මේ රට නිකන් ඔක්කොම නිකන් කනෙක් කරලා තියෙනවා නේද
0: මියුසික් කියලා කියන්නේ කොහොමත් ඒකේ භාෂාව අදාළ වෙන්නේ නැහැ මියුසික් වල ඕන කෙනෙකුට රස විඳින්න පුළුවන් සීන් එකක් නේ මියුසික් වල තියෙන්නේ නේ යා හරි අපි කාගිල්ස් ගැන පොඩ්ඩක් මතක් කරනවා කොහොමද ඉතින් කාගිල්ස් එක හොඳින් ඉන්නවද මේ පරිභෝගිකයෝ දෙන්නෙක් මේ දවස්වල නෑ කාගිල්ස් එකට අඩු වෙලා තියෙනවා රිවෝඩ් සමාජිකයෝ දෙන්නෙක් මේ දවස්වල ඉතින් එන්නේ නෑ බලන වැඩි සමරකට කාගිල්ස් එකත් නේ
1: අනේ මේ ඔයා මේ ඉඳලා කාගිල්ස් එකට ගිහලා ගන්න ගිනි පෙට්ටි එන්නේ මේ කාගිල්ස් එකට ගියත් ඔයා ඔය කියනකට ඔයාට මේ මට නැති පාර පරිභෝගිකයෝ දෙන්න නැති වෙලාද හැබැයි ඉතින් මෙහෙමයි ගත්තා ගත්තා අපි රිවෝට් සමාජිකත්වයේ තියාගෙන ඉන්න ඕනේ.
0: ඔව් ඒක හරි.
1: මස් මාළු නොකන එක වෙනයි. හැබැයි හිතුනහම කන් ෆ්‍රිජ් එකේ බඩු තියෙන්න ඕනේ.
0: හොදි කන එක වෙනයි.
1: ඒක ගැන නෙමෙයි මම මේ කියන්නේ.
0: ආ.
1: ඒ හොදි කන ඔයා ඔයා මස් මාළු කන්නේ නැහැ කියලා හොදි කන එක ගැන අපි වෙනම කතා කරමු. රිවෝට් සමාජිකත්වය නිකන් ඔබට දැනට මට රිවෝට් සමාජිකත්වය ඕනේ. හැබැයි රිවෝට් සමාජිකත්වය තියාගෙන ඉන්න ඒකට විශේෂ වාසි ඉති ගමන් එනවා.
0: හරි.
1: කොහොමත් රිවෝඩ් සමාජිකයෙකුට ඔය ගොඩක් තෝරගත්ත බහන්න ගොඩකට සාමාන්‍ය පාරිභෝගිකයෙකුට වැටෙන ගණන් වලට වඩා විශේෂ ගණන් මිනුම්
0: වැටෙනවා.
1: මම කියන්නේ මේ නිකම් පාරිභෝගිකයෙකුට 50 දෙනක අපිට 60 දෙනවා නේද? අනේ සමහරවිට 45ට
0: ලැබෙන්න පුළුවන්.
1: තියෙනවා.
0: Yes okay.
1: අපි කීප වතාවක් shop කරනවානේ මාසෙකට. ඒ ටික ඔක්කොම එකතු කරපු දවසර තමයි රිවෝඩ් සමාජිකෙක් වෙච්ච එකේ වාසිය ඔබට දැනෙන්නේ. අපි ඔක ගණන් හදනවා අඩුයි.
0: Yes okay.
1: අපි අරගෙන ගිහලා බිලවත් බලන්නේ නැහනේ අපිට අඩුනේ කීයද කියලා. අල්ලි කාර්ය වගේනේ හැසිරෙන්නේ. ඇත්තටම රිවෝඩ් සමාජිකෙක් වුණාම ඔබට සාමාන්‍යයෙන් ඔබේ වෙනදා යන බජට් එකට වඩා අඩුවෙන් ඒ වැඩේම කරගන්න පුළුවන්.
0: ඔව් ඇත්ත ඇත්ත.
1: කාගිල්ස් එකේ තියෙන පහසුවට අමතරව කාගිල්ස් එකෙන් අපිට දීලා තියෙන සෑහෙන වාසි ගොඩක්. සමාජිකත්වයේ දින එකෙන් පොඩ්ඩක් අර කොහොමද අපි කියන්නේ ලොයල්ටි පැත්ත පොඩ්ඩක් තියෙනවා නේද
0: හරි ඔකේ
1: දැන් ටිකක් කාගිල්ස් එකටම යන්නේ හිතෙන්නේ ඒ ටිකක් තියෙනවා ඒක කාගිල්ස් එකටත් ඒක හොඳයි
0: හරි
1: රිවෝඩ් සමාජිකත්වයේ ගන්න එක කාගිල්ස් එකට වඩා අපිට හොඳයි
0: ඔව් අපිට වාසි
1: ඉතින් ඒක අරගන්න ඒක මේ මිනිත්තු කීපයක වැඩක් මමත් ඔය අදිමදි කර කර ඉඳලා එන ලොකු සීන් එකේ ඔය මමත් අහන සට රිවෝඩ් මාත නෑ රිවෝඩ් ලොකු වැඩක් කොහොමද මාත නෑ රිවෝඩ් සමාජිකත්වයේ
0: ගන්න ඒව නෙමෙයි ලොකු වැඩ
1: කියන්නේ අරගන්න එක වාසි
0: දැන් අපේ තාත්ති හැමෝටම කියලා මම කොරිය අපේ දුව කොරියාවේ ගිහිල්ලනේ අපේ දුව ඉතින් එහෙ කතා කරලා එහෙ මෙහෙම කරලා ගිහිල්ලා ඉතින් ගග කොටම කියලා තියෙන්නේ දැන් ඊට පස්සේ තාත්ති මට කියනවා පුතා දැන් ඔක්කොටම කියලා තියෙන්නේ මොන මොනව හරි ගේන්න ඕනේ එහෙම
1: කියලා ගොඩේ නේ දවස් දෙක තුනක් රටකට ගියා වත්තවට ගිහින් එහෙම තමයි එහෙම තමයි ඉතින් රටවල් වල ජීවිතේ ගිහිල්ලා තමයි මම වෙනවා
0: ඊට පස්සේ දැන් තාත්ති මට කිව්වා පුතා මෙහෙමයි මේ චොක්ලට් ටිකක් දෙන්න තියෙනවා මෙහෙම මම කිව්වා
1: අයියෝ තාම චොක්ලට් බලාපොරොත්තු වෙනවද රටවල් වලින් අයියෝ කවුද අනේ ඔයගොල්ලෝ who is this who is it
0: අනේ අර බූස්සේ යන ලෑස්ති කරන් ඒ මං
1: බූස්සේ බූස්සේ නේ බූස්සා බූස්සා බූස්සා තියෙන ලංකා
0: මං ඉන්නේ
1: ඔහමත් කොළඹ ගියාට පස්සේ බූස්ට් යවන්න තමයි.
0: بس මං අයියෝ තාත්ති තාත්ති මං තාත්තට කිව්වා. තාත්ති කැන්ඩස් චොක්ලට් තියෙනවා. ඔයා ද කැන්ඩස් ෂොප් එකට යන්න.
2: කොහොමද කොහොමද යනවා?
0: කොහොමද ස්ටොප් තියෙනවා නම් තාතෝ තාතෝ.
2: තාතෝ ගේන්?
0: තාතෝ ගේන් තාත්තට.
2: වදන මේ තාත්තට කියන අප්පා නේද?
0: අප්පා කියලා කියනා නේ.
2: ඔව්.
1: මම කඩේකට ගිහලා අපේ මේ තාත්තට ටී-ෂර්ට් එකක් ගන්න ගන්න මම ෆාදර් ෆාදර් කියන.
2: ආ අප්පා අප්පා අප්පා.
1: අප්පා
0: මම සීයට ටී-ෂර්ට් එකක් ගන්න ගියා මං සීය සීය කියනකොට ඒගොල්ලෝ කිව්වා පප්පා කියලා.
1: අනේ මේ විකාර දෙන්න ඕන නරක කරන්න තියෙන මම ඔළුවක් එක්කමයි මේ මේ මේ
0: කීප එක මම කිව්වේ ඉතින්
1: පප්පා
0: පප්පා පප්පා ආ කියවන් කා
1: මේ මිනිස්සු අර ඇත්තද කියන එක සද්ද මෙහෙම
0: හැබැයි හැම එකටම සර්ප්‍රයිස් වෙනවා වගේ නේ
1: අපි පයින් හරි එන්නම් එයාපෝර්ට් එකේ
0: ඉඳලා හරි
1: චොක්ලට් නම් බලාපොරොත්තු වෙනවා කැන්ඩොස් තමයි අරන් දෙන්නේ
0: කැන්ඩොස් තියෙනවා ලංකාවේ අපිට
1: අනේ මේක චොක්ලට් බෙහෙත් නම් අරන් ගන්නේ අපි දැන් මෙහෙ තියෙන චොක්ලට් කාලා බලුවා මට කැන්ඩොස් වගේ
0: මටත් සෙට් නෑ සමහරක් ඒවා මට සෙට් නෑ බොරු කියන්නේ
1: බෝල බෝල කෙනි වට්ටක් වගේ හදලා තිනවා දිගට හදලා තිනවා පොට්ට හදලා තිනවා රවුමට උසට හදලා තිනවා ද කැන්ඩොස් ෂොප් එකට ගිහිල්ලා බලන්න ඔය මේ පොඩ්ඩක් වටේ ගහලා තියෙන කවර වෙනස් ඇති පැකේජින් වෙනස් ඇති
0: යස්
1: බඩු නම් බඩු තමයි කැන්ඩොස් චොක්ලට්ස් නම්
0: ඒ කියන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියටනේ හදන්නේ කැන්ඩොස් චොක්ලට් ඒ හින්දා තමයි මේ ටේස්ට් එකේ විදියට තියෙන්නේ
1: මං කියන්නේ චොක්ලට් ගේන්න තේරුම නැහැ
0: හරි
1: අපි හැමෝටම මේ එයා ෆ්‍රයර් එකක් බ්ලෙන්ඩර් එකක් ඒ වගේ අපිට දෙකයි හම්බුනේ
0: හැමෝටම එකක් හැමෝටම
1: හැමෝටම අපි එයා ෆ්‍රයර් එකක්
0: ගේනවා බ්ලෙන්ඩර් එකක් ගේනවා
1: ඔයගේ හැමෝගේ දෙකක් තියෙනවා අපි මේක බොක්ස් එකට දාන්න අපි ඔළුවේ තියන් යන්නේ මේ ඔඩක් කිරිලා යනවා කියන එකට ගෙනියන්න ඕනේ නේ
0: නැකනේ
1: එමු කියලා කොහොමද කියලා ලයින් කරලා ගෙනියන්න ඕනේ මේක නම්
0: රයිට් හර් ඊට පස්සේ අපි මතක් කරන්න ඕනේ අපේ කමර්ෂල් බැංක එක ගැන කමර්ෂල් බැංක එක මතක් කරනවා ක්‍රෙඩිට් කාඩ් වලට විතරක් නෙමෙයි ඩෙබිට් කාඩ්ස් වලටත් ඔන්න දැන් තෑගි දෙන සිස්ටම් එකක් හඳුන්වලා දීලා තියෙනවා
1: ඔන්න බලනවා දැන් අනිත් ඒවත් දැන් අපිට ඇහි අපේ ඩෙබිට් කාඩ් වලටත් තෑගි තියෙනවා උණු උණු අපේ තෑගි ගොඩු දෙනවා ඌම නෙමෙයි තෑගි
0: හරි
1: මීට වඩා තෑගි දෙන්න විදියක් නැහැ. ඕන් අහන ගන්න තෑගි ටික.
0: හරි. ඉතින්
1: තෑගි ටික අහන්න කරන්න තියෙන වැඩේ කියන්නේ ඊළඟට. කොම් බැංක් ඩෙබිට් කාඩ් එකක් තියෙනවා. ඕන කෙනෙකුට කමර්ෂල් බැංකුවේ account එකක් පටන් ගත්ත ගමන් ඩෙබිට් කාඩ් එකක් හම් වෙනවා. තෑගි ටික කියන්නම් වැඩේ ඊළඟට කියන්නම්.
0: හරි okay.
1: Smart TV, fridge, washing machine, air coolers, fan, microwave oven. iPhone.
0: Oh.
1: Laptop. ට්‍රිපල් ඩෝ ෆ්‍රිජස් ට්‍රිපල් ඩෝ
0: දොර තුනේ
1: අපි ඉස්සර තනි දොරක් තාසයිනේ දොරවල් තුනේ
0: ඉතනකො
1: දෙකක් එක තියලා එකක් දොරකට දාගන්න පුළුවන් ට්‍රිපල් ඩෝ ෆ්‍රිජ්
0: හරි
1: ෆ්‍රන්ට් ලෝඩින් වොෂින් මැෂින් අස්සනේ ස්මාර්ට් ටීවී ජයග්‍රාහකයෝ 1000කට වැඩියෙන් හදන්නයි යන්නේ ජයග්‍රාහකයෝ
0: 1000කට වැඩියෙන්
1: තෑගි කොච්චර ඇතිද කියලා හිතන්නකො 1000ක් ඒ නන් ටික කිව්වා තෑගි කොච්චර ඇතිද කියලා හිතන්න.
0: දැන් කොහොමද මේක ජයග්‍රහණය කරන්නේ?
1: ලොකු දේවල් කරන්න නෑ.
0: හරි.
1: ඔබ ඩෙබිට් කාඩ් එකෙන් ගෙවන්න පුරුදු වෙන්න. දැන් මිනිස්සු කෑෂ් අදිනවා ඇත්තටම අඩුයි. ඩෙබිට් කාඩ් එකත් ඔය වීසා ඩෙබිට් කාඩ් එකක් වගේ හම්බෙන්නේ. ඒකෙන් ඔබේ මාසික වියදම් කරන්න 20,000 පැන්න ගමන් මේ තෑගි ටිකට අයිතිවාසිකම් කියන්නේ ඔබ සුදුස්සෙක් වෙනවා. 20,000 පැන්න ගමන්.
0: 20,000.
1: හැරනකොට යන එකක් නේ මාසෙකට 20,000 පැන්න නම් ඔබ ඩෙබිට් කාඩ් එකෙන් කරන වියදම් මේ තෑගි ටික ලබන්න සුදුස්සෙක් වෙනවා ජයග්‍රාහකයෝ 1000කට වැඩිය හදනවා 1000න් එකෙක් වෙන්න බැරි නම් ඉතින් වැඩක් නැහැ නේද ලොවෙන් එකෙක් එක් දෙකකට වෙයි සමත දැන් මේකෙන් අපි ලංකාවෙම 1000ක් තෝරන එකෙක් නේ
0: 9:28
3: Rock with me. ඇතට
4: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: දශකායක විශ්වාසයෙන් ඔබ රසවත් කළ මෝතා ඉන්ග්‍රීඩියන්ට්ස් ජෙලටින්, කලරින් සහ ෆ්ලේවර්ස් හදට දැනෙන රසක මහිම.
6: රත්තරනින් බැබලෙන්න කොලිය නැතුව චේන් ගන්න ස්වර්ණමහල් ජුවෙලර්ස් නුගේගොඩ සහ ගම්පහ ශාඛාවන් වෙතින් මැයි මාස 8, 9, 10 යන දිනයන්හිදී නැවතත් රන්මිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබ පැමිණෙන්න. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
7: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
8: ඇප්ලිකන් ගත්තත් H15 රීලෝඩ් කරලා ගත්තත් H15 ඇප්ලිකන් ගත්තත් රීලෝඩ් කරගත්තත් iPhone 17 Pro දිනනනම් H15 පිස්සු හැදෙන අවුරුදු වාසියක් වැඩි වැඩියෙන් H15 ඇක්ටිවේට් කරන්න දිනන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න. අදම රුපියල් 1199ක් රීලෝඩ් කර පිස්සුම අවුරුදු වාසිය ඔබේ කරගන්න.
9: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩෙක් ඔට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩෙක් නෙති.
10: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
11: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
12: අපොස උසස් පෙළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණය ලබා ගන්න, හරිත සරසවියක අසිරිය විඳ ගන්න. NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8, 9, 10 හෝමාගම NSBM හරිත සරසවියේදී. අමතන්න 0111 544 5000.

0: ඇතුළති ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැඳල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ විඩෝ සීරිස්සක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
1: අතලිස් පසරක ඩේවිඩ් පිරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූට දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාකාර සහ ඩීල
2: ජාකරන පුදුමහත ඉතුරු කරන පුදුමහත
3: ඉතුරුන් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් සීමාවක් නොමැතිව මුදල් ආපසු ගැනීමේ හැකියාව ඇතුළු තවත් පුදුම හිතන වාසියෙක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0.112 200 Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
4: 98.2 98.4
5: පන්නේවගේ කමුකකේ
6: ප්‍රේක් නෑවගේ
5: පතිමුරේ සුන්ස් ෆ්‍රයිඩේ මචං
7: අද විතරයි සිකුරාදා
4: සියත දෙවයින පුරා

0: yaram annemit öyle yadi yadi.
1: හත්තනි
0: මේ
1: yes
0: ඔය දන්නද මේ රටේ 70%ක් 80%ක් අතර ප්‍රමාණයක් තියෙන්නේ අදටත් කඳු කියලා. රට දියුණු වුණා කියලා පරිසරය ඕනට වඩා දියුණු කරන්න ගියේ නෑ මේ මිනිස්සු.
1: ඔව් නේද? කඳුවල ගෙවල් හදලා එහෙම අපි දකින්නේ නෑ, පාරවල් හදලා අපි එහෙම දකින්නේ නෑ. ගස් ටික ලස්සනට පේනවා. කොරියාව කියලා කියන්නේ තනිකරම නිකන් ගස්
0: ලොකු නෝරෙලියක් වගේ.
1: හරියට හරි. ඕ.
0: හිතන්නකෝ අතිවිශාල නෝරෙලියක්. නෝරෙලියෙන් දැන් සීතල මදිනේ.
1: ඔව් හැබැයි කොරියාව නම් හොඳ සීතලක් තියෙනවා මේ දවස්වල. ඒ කියන්නේ මෙහෙමයි සමරකිට අපි දැන් මෙහෙම කිනුර අරවින්ද සමරකයි හිතන්න පුළුවන් දැන් අපේ රට මෙහෙම කරලා කතා කරන මෙහෙම කොරියාව හොඳයි කියලා තමයි මේ එම්ම නෙමෙයි ඉතින් මේක.
0: මේ කොරියාව හොඳයි. කොරියාව හොඳයි ඉතින්. මම කියන්නේ අපේ රටවල් වලට ලෝකෙ ගන්න උදාහරණ ගොඩාක් තියෙනවා.
1: ඔව් ඒක ඇත්ත. අපි හිතන් හිටියොත් අපේ එක තමයි හොඳම කියලා. එතකොට අපිට අර හොඳ කැල් ටික මිස් වෙලා යනවා.
0: අපිට වැරදිච්ච තැන මං කියන්නද? අපි දැන් කියන ලෝකෙන් උතුම් රට ලංකාවයි. සිරි
1: ලංකාවයි.
0: අපි එහෙම කියනවානේ.
1: හරි ඔකේ.
0: එහෙම කියන එකේ වරදක් නැහැ. නමුත් එහෙම කියලා S2 පියාගන්න එපා ලෝකෙ පේන්නේ නැති වෙන්න.
1: ඒක හරි.
0: ඒ අපි හරි ලොකුවට හිතාගෙන හිටියොත් එහෙම අපිට ගොඩාක් කෑලි මිස් වෙනවා.
1: Yes yes.
0: ලෝකෙන් උතුම් රට ලංකාවයි නම් ඒක දාලා වෙන රටවල් වලට රස්සාවල් වලට යන්න ඕනේ නෑ නේද මෙනිකේ?
1: නෑ ඒකනේ ඒකනේ.
0: ලෝකෙන් උතුම් රට ලංකාව නැති මෙහි නොක්කෝ බරන් අපි ලංකාවට
1: යන්න.
0: මෙහි මේ අපේ කොල්ල කෙල්ලෝ මන් දන්න විදිහට 30,000-40,000ක් ඉන්නවා. ඉතින් අපි සේරම ලංකාවට යන්න.
1: ඒකනේ. එච්චර මහන්සි වෙලා
0: උතුම් රට ලංකාව නම්. ඇයි පිට රට ගිහිල්ලා විශ්වවිද්‍යාලට ඉගෙනගෙන අපි යන්නේ? මම කියන්නේ අපි ලෝකෙ දකින්න ඕනේ. මට අතටත් පතක තියෙන මට මේ ගොඩාක් ඒවා සමහරවල් මම ලියාගෙන තමයි මතක තියාගන්නේ.
1: හරි.
0: හැබැයි මගේ මතකෙ විදිහට මේක බාතිය තමයි කිව්වේ.
1: හ්ම්
0: හ්ම්. මේක බාතිය සන්තුෂ් කිව්වේ.
1: හරි. බාතිය සන්තුෂ්.
0: ආ. ලෝකේ තියෙන හොඳම රටක් තමයි ලංකාව.
1: හ්ම්
0: හ්ම්. නමුත් ලෝකේ තියෙන හොඳම රට ලංකාව කියලා හිතන්න එපා.
1: හ්ම් හ්ම්. මයින්ඩ්. ලොජික් එකක් තියෙනවා නේ.
0: හැට්ස් ඔෆ් කතාවක්.
1: Yes definitely.
0: ලෝකේ තියෙන හොඳම රටක් ලංකාව. අපිට පොඩි පොඩි අතපසුවීම් වැරදීම් වෙලා තිබුණට. හැබැයි ලෝකේ තියෙන හොඳම රට ලංකාව කියලා හිතාගෙන ඉන්න එපා. තව හොඳ රටවල් තියෙනවා. ඒව බලලා හොඳ කැලේ ටික දාගන්න පුළුවන් නම් අපේ රටට සෙට් වෙන විදිහට මේ රටේ මන් දකින්නම වැඩ කරන එක. මේකේ රටේ ඇවිල්ලා වැඩ කරන්නේ ලංකාවෙන් ආපු අපේ මිනිස්සු විතරක් නෙමෙයි. මේකේ කොරියොත් ගේම ගහලා වැඩ කරනවා. ඔයා බලන්නකෝ ඇවිදින්නේ දුවනවනේ මේ මිනිස්සු.
1: ඒකනේ කතා කරන්නේ හයියෙන් ඇවිදින්නේ.
0: ආ අයියා සයෝ අනියා සයෝ නන්න මොනවා. සට්ට පඩි ගාලා වැඩ.
1: ආ ඇත්ත ඇත්ත.
0: අපිට මේක මෙතනින් අතන්ට අරන් තියන්න වරුවක් යනවානේ සමහරවල්. නේද? අපි බලන් ඉන්නවනේ සමහරවල්ලාට. වැඩ කරලා හම්බ කරන මිනිස්සුන්ගේ ටැක්ස් වලින් නිකන් හම්බෙනකක්. හ්ම් හ්ම් හ්ම්. නිකන් හම්බෙන එකක් තව ටිකක් වැඩි වෙනකක්. හ්ම්. අපි දෙනවනේ නේද?
1: හ්ම්.
0: වැඩි කර කර.
1: මේ අස්වැසුම නැතෝ?
0: ආසෝදෝ නැතෝ.
1: නැතෝ. ඔකේ.
0: මේ අවුරුදු 60-70 පැනපු මිනිස්සුන්ට තියෙන පොඩි ගාණක් ගෙවන ක්‍රමවේදයක් තියෙනවා.
1: හ්ම් හ්ම්
0: හ්ම්. ඔයා උදේ පාන්දර රවුමක් ඇවිද්දොත් මම මේ රටේ පාන්දරත් ඇවිද්දා.
1: හරි ඔකේ.
0: මට පේන වයසක මිනිස්සු මේ ගොඩාක් ෆැක්ටරිස් වලින් කම්පැනිස් වලින් කඩවල වලින් අයින් කරන කාඩ්බෝඩ් එකතු කරගෙන ගිහිල්ලා පොඩි ට්‍රොලි වලට දාගෙන උදේ පාන්දර 3-4 ඉඳලා එකතු කරනවා.
1: ඕනේ.
0: පොඩි ගානක් හම්බ වෙනවා.
1: හරි.
0: ඒත් මේ මිනිස්සු වැඩ.
1: මේ මිනිස්සු ආස නැලු නිකන් ඉන්න. නිකන් කාලා බීලා ඉන්න. වයසට ගියත් කැමති නැලු.
0: මේ ඝන සීතලේ.
1: ඕ.
0: රෑ වෙනකොට සාමාන්‍යයෙන් සෙල්සියස් 8ට 10ට අඩු වෙනවා. මේකේ තියෙන ප්‍රශ්නේ. සෙල්සියස් 8යි 10යි.
1: ඕ හිතන්නකෝ ඉතින්.
0: ඒ සීතලේ මට පේනවා ටෙලිෆෝන් බූත් අස්සේ ග්ලව්ස් ඇඳගෙන මෙහෙ තියෙනවා කුඩ රිදි වගේ නිකන් උඩින් දාන්න පුළුවන් ඇඳුම්.
1: කෝට්ස් වගේ තියෙනවා.
0: අපි ඒවා දින රේන් කෝට් හැදින්නේ.
1: හරි.
0: මේවා නිකන් සාමාන්‍ය තත්ත්වයක්. සීතල බහ ගන්න ඒවා අඳිනවා. ඒවත් ඇඳගෙන ගොලි වෙලා ඉඳලා අර පොඩි ට්‍රෝලියක් තල්ලු කරගෙන කාඩ්බෝඩ් ටික එකතු කරගෙන පාරේ යන එක ඉතාම සුලභ දර්ශනයක්. අවුරුදු 60-70 දී. අපි උණු වතුර නාන්නනේ හිතන් ඉන්නේ. උණු වතුර නාලා කකුල් දෙක උඩ තියාගෙන ඉඳලා අපේ තව සෙට් එකක් ඉන්නවනේ 60 වෙන්න ඕනේ. උණු වතුර නාලා කකුල් දෙක උඩ තියාගෙන නිකන් හම්බෙන එක කාලේ ඉන්න සෙට් එකක් එහෙම ඉන්නවා. ලැජ්ජයි මට නා.
1: ඕ ඒක.
0: ලැජ්ජයි. ඉතින් අපි ඒ කර්මේ ඒ නිකම්ම නඩත්තු කරන එක තමයි ඊළඟ ලැජ්ජ. වයසක මිනිසෙකුට කීයක් හරි දුන්නට ආබාධිත මිනිහෙකුට කීයක් හරි දෙන එක නෙමෙයි අපි මේ කියන්නේ.
1: නිකම්ම ඉඳලා හොඳට මේ
0: අතපය හතර තියෙන කී දෙනෙක් හිඟා කනවද බලන්නකෝ පාරේ.
1: ඔව් ඒකනේ ඉතින්.
0: කණෙන් අල්ලලා විසි කරන්න එපා. නේද? වාහනේ වීදුරුව වලට තට්ටු කළා. අපිත් ඉතින් නඩත්තු කරනවා. අපිත් ඉතින් අනේ හිත උණු වෙලා කීයක් හරි දෙනවා. අපි හිතනවා මේ උදව්වක්. නෑ උදව්වක් නෙමෙයි අපි කරන්නේ. අපි කරන්නේ සිස්ටම් එක නඩත්තු කරන එක. මෙහෙවා දැක්කද කිසිම පාරක අපි එක්කගෙන යද්ද මේ අපේ යාළුවෝ මිත්‍රෝ අපේ වාහන වල දාලා එක්කගෙන යද්දි ඔය දැකලා කල ලයිට්ස් වල දොරට තට්ටු කළා වීදුරු තට්ටු කළා අතපාන මිනිස්සු දැක්කද ඔයා? ඔයා මේ රටේ හිඟන්න දැක්කද?
1: නෑ දැක්කේ නෑ. දැක්කේ නෑ.
0: හැබැයි ලෝකෙන් උතුම් රට ලංකාව නේ.
1: ඊ ඇත්තටම හිඟන්නේක් දැක්කේ නෑනේ. පිනක්වත් කරගන්න හම්බුන්නේ නෑ මෙහෙ ආපු එකේ.
0: දැන් මේ මිනිස්සු කියනවා අපි හිඟන්න දැක්කා කියලා. අපි ආවනේ.
1: right right lesson lesson deval godak thiyena ithin samaragida oba travel karala athi dan me api kiyenawa magic wage nathuwa athi oba travel karala athi
0: kisa magic yanne meewa
1: nam man kiyanne kan api
0: share karana thamai magic share thamai magic ratakata nogiyata
1: hari
0: iya wageema ratawal bala ganna puluwanne
1: oh eka
0: athi api hot 15 gena kiwwe onama ratak koi wageida kiyala enna kalin parak parak gane google view dala wata gedara innawa wage baluwa eka
1: yes yes
0: කාලයක් ඇද්දි ඉතින් අපිට ඇත්තටම රටකට යන්න ඕනේ නැති වෙයි. අපි නිකන් අර virtual lens එකක් දාගෙන
1: ඔව් නේද? ගෙදර ඉඳගෙනම
0: පාරේ ඇවිදිනවා වගේ ඇවිදලා අපි රටවල් බලන දවසක් එයි. රටකට ගියා වගේ. තාක්ෂණය එතන හොඳේ තියෙන්නේ. ඒ තාක්ෂණය හදන රටක තමයි අපි මේ ඉන්නේ.
1: ඕකේ මම මෙහෙ දැකපු තවත් විශේෂ දෙයක් තමයි මෙහි තියෙන සමනි ස්කූටර්ස් එහෙම පාරේ දාලා තිනවා. ඒ දැන් ෆොරිනර්ස් ලා වගේ ආවම ඒගොල්ලන්ට එතන පොඩ්ඩක් සල්ලි දීලා එහෙම ස්කූටර් එකක් අරගෙන රටවටේ ඇවිදලා පොඩ්ඩක් එහෙම පොඩි ෆන් එකක් ගන්න පුළුවන් සිස්ටම්ස් තියෙනවා. මට එතකොට හිතුණා අපිට දැන් මේ චෙතක් තියෙනවා ඉලෙක්ට්‍රික් ස්කූටර් එක. හිතන්නකෝ අපේ හොඳට ඔය දැන් ටුවරිස්ලා එන පළාත් තියෙන්නේ. මට හිතෙනවා චෙතක් ස්කූටර්ස් දෙක තුනක් අරගෙන දාලා තියන්න. ඒකනේ අනේ.
0: දැන් මේ රටවල නම් දැන් ඔය තියෙන පාරේ අයින නතර කරලා තියෙන ඔය පොඩි ඉලෙක්ට්‍රික් ස්කූටර්ස් හැමතුම් පදින්න බෑ.
1: හරි.
0: ඒක පදින්න ලයිසන්
1: එකක් තියෙන්න ඕනේ.
0: හ්ම්. අපේ රටේ ලයිසන් එකෙන් ඒක පදින්න බෑ.
1: හ්ම්.
0: ඒ ඇප් එක දාගන්නත් ලයිසන් එකේ විස්තර ඉල්ලනවා.
1: හරි ඔකේ.
0: මෙහි අප්‍රූව් කරපු ලයිසන් එකක් තියෙන්න ඕනේ පාරේ තියෙන ඔය පොඩි ඔය ඉලෙක්ට්‍රික් ස්කූටර් එක අරගෙන යන්න. හ්ම්. අපේ රටේ ඉතින් නීති රීති ඒ තරම් දරුණු නැහනේ.
1: ඔව් නේ.
0: මැච්චක් ගහන්න පුළුවන්.
1: යස්.
0: අතර වා දුන්නේ සිරාම අයිඩියා එකක්.
1: හරි thank you.
0: චෙතක් ස්කූටර්ස් කීපයක් ගන්න. එකකින් පටන් ගන්නකො.
1: හ්ම්.
0: බිස්නස් එකක් කරන්න යද්දී පහක් ගන්න ඕනේ එකක් ගන්න.
1: හරි ඔකේ.
0: ඒක හය කරන්න. චාර්ජ් කරලා දුවන්න පුළුවන්. මේක චාර්ජ් කරන්න මේ විශේෂ චාර්ජින් පොයින්ට්ස් ඕනේ. ෆෝන් චාර්ජ් කරන ගෙදර අවුට්ලට් එක තියෙනවනේ මේක මේ මේ සොකට් එක තියෙනවනේ.
1: හරි.
0: ඒකට ගහලා චාර්ජ් කරන්න ඉන්නේ. හ්ම්. ඒකට ගහලා චාර්ජ් කරන්න.
1: හරි ඔකේ.
0: තාම අඩු පැය ගානකින් මේක චාර්ජ් වෙනවා.
1: මේකට හොඳ බැටරි එකක් දාලා තිනවා ලිතියම් අයන් බැටරි එකක් කිලෝවොට් 3.5ක ඒ වගේම මෝටර් එකත් හොඳ පවර්ෆුල් කිලෝවොට් 3.1ක
0: සාමාන්‍යයෙන් තින් ඔය කිලෝවොට් ගණන් කියවට අපේ ඔළුවට ඇත්තට මේ ඉලක්කමක් විතරයි. ඒකෙන් අපිට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. ෆුල් චාර්ජ් කරපුවාම කිලෝමීටර් 121ක් වෙඩි කෑව වගේ යන්න පුළුවන් කියලා හිතාගන්න.
1: හරි ඔකේ.
0: මේකේ තියෙනවා මෝඩ්ස් දෙකක්. ඩ්‍රයිව් මෝඩ්ස් දෙකක්. නෝමල් මෝඩ් එකයි
1: ස්පීඩ් මෝඩ් එකයි.
0: සුපිරි පරි මෝඩ් ඒ මෝඩ් එකේ ඒකේ දාන සුපිරි පරි මෝඩ්. සුපිරි පරි පරි පරි.
1: හරි.
0: පරි පරි යෝනි. සුපිරි පරි බම්මද?
1: හරි සුපිරි පරි.
0: ඒක ජෙට් මෝඩ් එකක්. ඒකේ ඊගෙන යන්න ඕනෙත් නැහැ. ඒක ඊතරම් අයියෙන් යනවා මේ මෝඩ් එක. දෙන්න දාලා වුණත් ඒ මෝඩ් එකේ අදිනව ඇදිල්ලක් මේක රිවර්ස් එකකුත් තියෙනවා. ඉස්සර බයිසිකල් වල රිවර්ස් ඉස්සරහට එතන ගියර්
1: දෙක.
0: මේක රිවර්ස් ගියර් එකක් තියෙනවා.
1: චූටි බටන් එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් වෙලා ප්‍රෙස් කරගෙන හිටපු ගමන් මෙන්න. පිටිපස්සට රිවර්ස්. පිටිපස්සට රිවර්ස්. හරිද?
0: මම අතරුම තමයි එකක් බොරු කිව්වේ ගත්තේ නැහැ කියලා ගත්තා එකක් ඒ කියන්නේ නේ.
1: චෙතක්ස්.
0: අද මේ මේ රිවර්ස් එකට මේ 80ට යන්නේ නැහැ හොඳේ.
1: රිවර්ස්
0: එකට 5 කිලෝමීටර 3ක වේගෙන් යන්නේ. ඉතාලම හිමින් එන්නේ.
1: හරි ඔකේ.
0: ඒක පොඩි අර ඩ්‍රයිව් ඇසිස්ට් එකක් ඒක. වාහනේ හදිස්සියේ බයිසිකලේ බයිසිකල් ගොඩක් මැද ගොඩක් ගන්න උනොත් එක පිටිපස්සට පොඩි කන්දක් වගේ තිබුණොත් කකුල් දෙකෙන් තාරාව පැදලා උඩට ගන්න අමාරුයිනේ නේද? පාත්තා වගේ දඟලන්න ඕනේ නැහැ. රිවර්ස් එකට දාලා පොඩි පොඩ්ඩක් ඇක්සලරේටරේ දුන්නාම රිවර්ස් එකට පොඩි සපෝට් එකක් එනවා.
1: මරු මරු.
0: බියුටිෆුල්.
1: යස්.
0: සියලු දේ ඩිජිටල් මීටර් එකේ පෙන්නනවා. මම ඔක්කොටම වඩා ආස මේ බයිකේ පෙනුමට. ඊටත් වඩා මං ආස මේකේ තියෙන සර්විස් එක පාට් එක.
1: හරි.
0: මොකද ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමනේ මේක ගෙන්නන්නේ. මං හිතන්නේ ඩේවිඩ් පීරිස් මෝට සමාගමට තරං අති විශාල නෙට්වර්ක් එකක් ලේසි කෙනෙකුට ඇති එක. 1400ක් විතර ඒගොල්ලන්ගේ පොයින්ට්ස් තියෙනවා ලංකාවේ පොඩි අල්ලක් විතර රටේ.
1: ජාලය හරිම ප්‍රබලයි.
0: හරි ලොකු නෙට්වර්ක් එකක්. 1400ක් කියලා කියන්නේ නිකමට කියනවා හැම කිලෝමීටර 20කටම සැරයක් ඒගොල්ලන්ට සම්බන්ධ ආයතනයක් තියෙනවා කියලා. ඉතින් බජාජ් වාහනයක් ගන්න ඔත්තර හිතන්න ඕනේ නෑ කියලායි මම මේ කියන්නේ.
1: අපි මේ රටෙත් කැම්පස් එකක් මං එනකොට අපේ අර ග්‍රවුන්ඩ් එක තිබ්බ තැන ලස්සන කැම්පස් එකක් තිබ්බා.
0: අවුරුදු උත්සවය
1: තිබ්බ තැන නිකම්ම නිකම් බිල්ඩින් එකක් නෙමෙයි. එතනත් හරි ලස්සනයි පරිසරය. ඉතින් ඒ කැම්පස් එකට අපේ ශ්‍රී ලාංකිකයෝ ළමයි ගොඩක් කට්ටිය යනවා. ඉතින් ඒගොල්ලෝ ඉතින් හරි බලන්න අක්කිලි ලස්සනයිනේ අපේ කැම්පස් එක එහෙම කියලා ඉතින් කියනවා. මට එතකොට ටග්ගාල මට මීටර් වුණා අපේ හොරයිසන් කැම්පස් එකත් ඒ වගේම ලස්සනයි. ඒ පරිසරය හදලා තියෙන්නේ දරුවෙකුට එක දවසක් යනවා කැම්පස් යනවා. ඊළඟ දවසෙත් යන්න හිතන පරිසරයක් තමයි හොරයිසන් කැම්පස් එකෙත් තියෙන්නේ. අනිත් එක නිදහස. මං ආසයි අරවින්ද ඉරිත.
0: දැන් ඉගෙන ගන්න නිකන් ඩෙස්පුටු බංකු බිල්ඩින් ජනෙල් දොරවල් විතරක් නෙමෙයි.
1: ඒක හරි.
0: කැම්පස් එකකට යන ළමයෙකුට ඊට වඩා ලස්සන පරිසරයක් ඉල්ලනවා.
1: අනිවාර්යෙන්. ඔව්.
0: ඔත කැම්පස් වල මේ ගහලා බැලලා උගන්නන්නේ නැහැ
1: නේ.
0: හ්ම් හ්ම්. තමන් ස්වේච්ඡාවෙන් දේශන වලට සහභාගී වෙනවා. ස්වේච්ඡාවෙන්.
1: යා.
0: තමන් තමයි තමන්ගේ ජීවිතය ඉස්සරහට හදා ගන්න.
1: හරි.
0: කැම්පස් එකේ උගන්නගෙන යනවා.
1: හරි.
0: ඒ ළමයින්ටත් බ්‍රේක් එකක් ඕනේ. ශිෂ්‍යයෝද මිනිස්සුයෝ.
1: ඒක හරි.
0: ඔයා කියන්නේ ලස්සන වැව් හදලා, කඳු හදලා, පිට්ටනි හදලා, ගස් වවලා, විශාල ගස් වවලා, ලස්සනට පාරවල් ටික හදලා. පේරා ගියා වගේ. අපි පේරාදෙනි කැම්පස් එකේ ගිහින් පේරා කියලා. පේරා ගියා වගේ ෆීල් එකක්. හැමෝටම පේරා යන්න බෑනේ. මොන නාට්‍ය පෙන්වුවත් 280,000 ගානක් විභාග ලිව්වට 40,000ක් විතර තමයි කැම්පස් යන්නේ.
1: හරි.
0: ළමයි පාස් වෙලා තියෙනවා 175,000ක් විතර. ඒකට පුරප්පාඩු තියෙන 40,000 නම් ඉතින් මොකද කියලා. කරේ නැගලා ඉන්නේ අනිත් ළමයි.
1: හැබැයි හොරයිසන් කැම්පස් එකට ඔබ ෆේල් වුණත් ඔබට හිතෙනවා නම් හරි මං ඉගෙන ගන්න ඕනේ මම මෙහෙම කරනවා කියලා.
0: ඒක කියන්න එපා. ෆේල් වෙච්ච ළමයටත් යන්න පාත්වේ එකක්
1: දෙනවා. Yes.
0: නැතු ෆේල් වුණත් හොරයිසන් යන්න පුළුවන් කියලා නෙමෙයි අපි මේ කියන්නේ.
1: හ්ම් හ්ම්.
0: වැඩ ටික ෆේල් වෙච්ච ළමයට
1: හරි
0: පාත්වේ එකක් තියෙනවා
1: හදලා දීලා තියෙනවා.
0: ඔව්. Yes. ආ ෆේල් වුණත් කැම්පස් ගන්නවා. එහෙම එකක් නෙමෙයි. ෆේල් වුණොත් ගමන ටිකක් දිගයි.
1: හරි ඔකේ.
0: මොකද සුදුසුකම් සම්පූර්ණ කරගන්න ෆවුන්ඩේෂන් එකක් තියෙනවා. Higher National Diploma එකක් තියෙනවා. ඊට පස්සේ ඩිග්‍රියට යනවා. ඒ ඩිග්‍රියට රට යන්න
1: පුළුවන්. හරි ඔකේ.
0: ඒ පාත්වේ එක තියෙනවා. එහෙම නැත්නම් අපි මේ ළමයි ෆේල් වෙන්න අපි උනන්දු කරනවා නෙමෙයි.
1: හ්ම් හ්ම්
0: හ්ම්. පාස් වුණොත් ගමන ඉක්මන්. සටපට සට්ටපටි ගාලා වරද ගියා.
1: අනිවාර්යෙන්ම.
0: ෆේල් වුණත් අතෑරෙන්නේ නැහැ. ගමන ටිකක් දිගයි. නමුත් ගමනක් තියෙනවා.
1: සතුටුයි. Horizon Campus එක 0111773700 කියන නම්බරයකට කෝල් එකක් දෙන්න විස්තර දැනගන්න. ඒ ගැන ආරංචිය අපි කිව්වා. අපි දැන් ඊළඟට මේ කලර් අප් වහල ගැන

0: වියදමකත් දුරු කරන්න ඕනේ. සමහරක් අය හිතනවා වහල එහෙම ගහලා පාට කරන එක වියදම අඩුයි අනේ, ඉතින් ඒක ෂෝක් කියලා එකකුත් අදහසක්
1: තියෙනවා. මම එනවා
0: එතන. ආ රයිට් ඕකේ.
1: අදිස්සෙන් නෑ ඔතන ඉඳගන්න ඉඳගන්න.
0: තුම
1: ගායක් ආවා.
0: අනිත් එක කියන්න දෙයි.
1: කියන්න දෙන්න අර තමන් මොකක් කරේ ගම් කෑල්ලක් වාගෙන අර ඒක මම කියලා මම ලකුණු මට වැටේ කියලා නේ හිතුවේ.
0: ශිල්ප දක්වන්න ඉඩ දෙන්න අරවින්දන්.
1: ශිල්ප දක්වන්න කලින් ඇවිදින්න කියලා. ශිල්ප දක්වන්න නම් පාස්ට්.
0: හරි ඕකේ.
1: දැන් ඒවට වියදම් යන්නේ නැද්ද? පොල්ලෙකුට ගෙවන්න ඕනේ, තීන්ත ගේන්න ඕනේ. අපි කොහොමද තීන්ත ගන්නෙ? තීන්ත බකට් එකක් දීලා මල්ලි උණු ගාලා දෙන්නු. ඉතින් මේක එක එක තැන්වල එක එක විදිහට ගන්න. දැන් කලර් අප් වහලේ ෆැක්ටරියනේ පේන්ට්
0: වෙන්නේ. හරි.
1: යන්ත්‍රානුසාරේ කවුරුවත් අතින් තීන්ත ගන්නව නෙමෙයි. හැම තැනකම එකම විදිහට ඊවන්ලි. හැම තැනකම එකම විදිහට කලර් එක ස්ප්‍රෙඩ් වෙලා
0: තියෙනවා.
1: මෙතන ටිකක් තදයි, අනන පොඩක් ලාපාටයි, තින්ත මදි වුණාම හරියක වැඩිපුර වතුර දාලා දී කරලා ඒ ඊළඟ ෂීට් එකේ ගාන පාට වෙන එක.
0: හරි ඔකේ.
1: රතු ගගා හිටියේ දැන් දුමුරුත් වාගේ. සමහර තැන්වල වතුර ගාලා
0: වත්.
1: එහෙමනේ අපි තින්ත හදන්නේ. ඒ කරදර නැහැ. අනිත් එක අපේ වගේ රටක මෙච්චර මේ ධර්ම කලාපීය රටවල් මේ තියෙන රස්නේට මොන තින්ත ගෑවත්. මොන තින්ත ගෑවත් වැඩක් නැහැ. අවුරුද්දට හමාරද? තින්ත ටික ගැලවිලා
0: යනවා. පොතු ගැලවිලා යනවා.
1: අවු දෙකයි වැහි තුනයි තින්ත ටික ගටරක දිගේ පල්ලෙහාට පෙරෙනවා. ඒ කියන්නේ පතුරු ගැලවිලා වැටෙනවා.
0: වැටෙනවා.
1: යස්. දැන් මම එතකොට ඇහුවා මේ කලර් අප් කට්ටියකින් ඕගොල්ලන්ගේ තින්තත් ඉතින් ඔයගොල්ලෝ ඕගොල්ලොත් ගන්නෙ තින්තනේ.
0: හරි.
1: ඕගොල්ලෝ ගන්නෙ පින්තලෙන්නේ.
0: හරි.
1: දිවෙන් තින්ත ගන්න නෙමෙයි.
0: හරි.
1: මෙෂින් වලින් ගන්න.
0: ආ ඔකේ.
1: ඒගොල්ලන්ගේ තියෙනවා බේස් ලේයර් එකක්, තින්ත ලේයර් එක, টොප් ලේයර් එක. ගැන මේ අවුවට වැස්සට ඔරොත්තු දෙන ෆයිනල් ලේයර් එකකුත් යනවා. අපි එහෙම ගන්නවද කියලා?
0: නෑ නේ, එකපාර තින්ත ටිකක් ගෑව ඉවරයි අපේ වැඩේ.
1: අවුරුදු 5ක් වොරන්ටි දෙන්න පුළුවන් වෙලා තියෙන කලර් අප් එකට ඒකයි.
0: ඕකේ.
1: ඒගොල්ලෝ කියනවා මං ඉතින් පහෙන් ඉවරද කියලා ඇහුවා. ඒගොල්ලෝ නෑ, මේක අවුරුදු 8ක් විතර තියෙනවා අල්ලගෙන. පොඩි වෙනසක්වත් දෙන්නේ නැතුව.
0: හැබැයි
1: අපි 5ක වොරන්ටියක් දෙනවා. 5ක වොරන්ටියක් දෙනවා. මොකද 5 කොහොමවත් ෂුවර් කියලා අපි දන්නේ
0: නෑ. ආ ඒක හරි.
1: ඒතර මං කිව්වා ඉතින් එහෙම කරන්නේ වැරදි නේද? හදිස්සියෙ ආයතින් පාට වෙනස් වුණත් අවුරුදු 8කින් හරි ඒතොන් පව් නේද කියලා. නෑ අපිට කෝල් එකක් දෙන්න කියලා. පොඩි වේදමක් තියෙයි, පොඩි වේදමක්. අවුරුදු 8කට විතර පස්සේ එන්නේ වේදම. අවුරුදු 8කට පස්සේ.
0: ඔව් ඒකනේ.
1: කම්පැනියෙන් කට්ටේ වෙලා ඇසස් කරලා යන වේදම කියලා කැමතිනම් ඒගොල්ලෝ ආයි පාරක් පේන් කරලා දෙනවා. ආයි තව අවුරුදු 8කට හරි. අන්න ඒකයි කලර් අප් වහලයක් ගන්න එකේ වාසිය. පාට 9ක් තියෙනවා තෝරගන්න. පාට 9ක්.
0: 9 colors.
1: ඒ ඒක ඉංග්‍රීසියෙන් කියවේ මොකටද ඉංග්‍රීසියෙන් කියන්නේ පාට නමයක් කියලා තේරෙන්නේ
0: නැහැ
1: 9 colors
0: මට හිතන ආරවින්ද මෙහි ඉන්න ශ්‍රී ලාංකික අපේ තරුණයෝ හරි ඒගොල්ලන් හරි හැංගුම් බරයි කියලා මට
1: හිතෙනවා.
0: ඒගොල්ලෝ හරියට ටග්ගල උණු වෙනවා ඒගොල්ලන්ගේ හදවත්. මම කතා කරන ඒගොල්ලන් හැමතිස්සම ගෙදර මතක් වෙනවා, අම්මලා තාත්තලා මතක් වෙනවා, මගේ මේ ආදරණීය කොරියාවේ ඉන්න අපේ මල්ලිලාට අයියලාට අපි මතක්
1: වෙනවා.
0: හරි.
1: නමුළු කොරියාව මතත් අහගෙන ඉන්නවා.
0: Yes.
1: මේ රටේ ෆැක්ටරිස් වල ඒ වගේම අනිත් ආයතන වැඩ කරන හැම කොල්ලෙක්ම හැම කෙල්ලෙක්ම
0: Yes.
1: මේ ෂෝ එක අහනවා. මේ ෂෝ එක අහන බව අපි දන්නවා. මොකද සුදු කොච්ච වෙන්නේ නැහැ.
0: ඇත්තට ලව් ආ
1: අහනවා.
0: හරි.
1: ඉතින් මල්ලි ෂෝ එක අහන එක ඇත්තටම හොඳයි.
0: හරි ඔකේ.
1: මේ මල්ලි මේ වගේ මේ ගෑනු කෙනෙක් මේ බටර් ගාලා තත ගලවන්න පොඩේ පොඩේ මනේ කියලා ඉවරනකම් පොඩ්ඩක් ඉන්න. අයියෝ අයියෝ ගන්න බා. මේ අහන්න මල්ලි. ෆැක්ටරි වැඩ කරලා අමාරුවෙන් ගන්න සල්ලි ටික තියෙනව නේද? ඒක රැක ගන්න මල්ලි හොඳේ. ඒක රැක ගන්න. මේ වගේ මේ දත් දොස් කරලා හරි ආදරේ හරි උණු වෙනවා. උණු වුණාට කමන්නේ නැහැ මල්ලි. බොරුවට කල්ගස් තියනවා. හිත උණු වුණාට කමන්නේ නැහැ. මේ වගේ සක්කර වට්ටම් වලට අහු වෙන්න පාරයි. අහු වෙන්න නම් එපාම. දහ දුක් දෙන අම්මෙන් සල්ලි ටික අන්ති යන මොහොතේ මේ පැය ගානට දෙන්න යනවනේ ආයි ගේව මේ තුරු පැය ගන්න.
0: මං කියන්නේ මේක නෙමෙයි. ඒගොල්ලෝ ගොඩක් ඒගොල්ලන්ගේ ගෙවල් වල ඉන්න අම්මලා තාත්තලා ගැන ගොඩක් ආදරෙන් කතා කරනවා.
1: මේ ගෑනු නෙමෙයි මල්ලි, මේ හූරිය.
0: මල්ලිලා අයියලා මදර්ස් ඩේ කේනවා. මේ මාසේ 10 වෙනිදා කියන්නේ මේ ඉරිදා එනවා.
1: අන්න අම්මට සලකන්න.
0: යස් අම්මට අපි ලස්සන තෑග්ගක් යවමු. කපුරුක හරහා ලස්සන තෑග්ගක් ඕඩර් කරමු. දැන් ඒ කපුරුක
1: එකේ යන්න බෑනේ හරියට මිස්සනා.
0: ආ ඒකනේ මිස්සනානේ දුකයිනේ නේද?
1: දැන් ලංකාවෙන් අපි ආපම අපිව බලන්න ආවිනම් එක හේතුවක් තමයි දැන් ලංකාවේ සුවඳ අරන් අපි ඇවිල්ලා තියෙනවා.
0: කවුරු හරි
1: ආ මේ කවුරු ලංකාවෙන් ඇවිල්ලා තියෙනවා පොඩ්ඩක් ගිහලා බලමු. සමානට අපිව ආහන්නෙත් නැතුව ඇති. ඒත් බලන්න එනවා ලංකාවෙන් ආව කෙනා ආරංචියට. ඊතර කොච්චර මිස් වෙනවා ඇතිද කියලා මට හිතෙනවා. අම්මට තෑග්ගක් යවන්න. පුදුම ලව් එකක් තියෙන මේ අම්මලට. අපිට ඉතින් අම්මලා ගෙදරින් ඉඳ අපිට ඔක සමානට ගන්න
0: නෑනේ. අන්න ඒකනේ අරවෙන්ද.
1: මේ ආපහම වෙන එකක්.
0: ඒක ඇත්තටම ගොඩක් මිස් වෙනවා. ඉතින් කපුරුක වලින් මේ පාර මදර්ස් ඩේ එකට ලස්සනම ලස්සන gift ටිකක් ලෑස්ති

0: කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි නැන්දම්මට දෙවනි අම්මා නැන්දම්මට තෑගක් යවන්න ඕන නම් ඒගොල්ලෝ හදලා තියෙන ලස්සන මග් එකක් ආදරේ නැන්දම්මා කියලා ලස්සනට දාලා ඒක හරියට මම වාක්‍ය කියන කොහොමද තියෙන්නේ කියලා නැන්දම්මට ආදරේ හරිද නැන්දම්මට ආදරේ කියලා ලස්සන කාඩ් එකක් තියෙනවා. ඉතින් ඔයගලන්ට යවන්න පුළුවන් කපුරුක හරහා කපුරුක සයිට් එකට ගියත් එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තත් මේ වැඩේ කරගන්න පුළුවන්. ලංකාවේ අපිට නම් තියෙනවා ඒගොල්ලන්ගේ ෂෝට් කෝඩ් එකක් 1337
1: වෙබ්සයිට් එකට යන්නේ කොරියාවට ආවට පස්සේ වෙබ්සයිට් එකට යන එක ඇප් එකක් ඩවුන්ලෝඩ් කරලා ගේමක් ගන්න එක නතින් මේකක් මමගේ දුවන ඇප්ස් වලින්
0: දුවන් ඒක හරි.
1: ඉතින් එහෙම මේවා කළා මේ අද හිටම කතා කරන්න වෙයි නේද?
0: ඔව් නේද? ඉක්මන් කරන්න වෙයි. මොකද මේ ඉරිදානේ මදර්ස් ඩේ.
1: ඒකනේ. ඉතින් අද සිකුරාදා. දැන් මම කතා කරන්න ඕනේ. අග්ගාල මේ කප්රුක මාර සපෝට් එකක් දෙනවා. මමත් කප්රුකෙන් එක එක දේවල් ඕඩර් කරලා තියෙනවා. තෑගි මට ගෙන්නගෙන තියෙනවා. තෑගි ආවලා තියෙනවා. අම්මා ලව්ලි සර්විස් මේ වැඩේට වඩා මට තාම වටිනේ කෙයාරින් පාට් එක මට මාර විදිහට වැදුණා. යනකම් කියනවා දැන් ඔන්න තෑග්ග අරන් යනවා. ඔන්න දැන් මෙතන ඉන්නවා. ඔන්න අපි තෑග්ග බාර දුන්නා. ඕක ලහන්න හම්බුණාද කියලා කියපු විදිහටම කළා.
0: Yes.
1: ඒ සර්විස් එක දෙන්න ලේසි නෑ. නමුත් ලස්සන වැඩ ලේසි නෑ කොහොමද?
0: හරි ඔකේ.
1: කප්රුකේ වැඩේ ඉතාම ලස්සනට කරනවා. ඉතින් බ්‍රෝ කෝල් කරන්න කප්රුකට කෝල් කරලා අම්මටයි නැන්දම්මටයි දෙන්නටම ලස්සන තෑග්ගක් හදලා යවන්න. අම්මට අපි කොහොමත් ආදරේ නැන්දම්මටත් ආදරේ කියලා ඕක යවලා දාන්න පුළුවන්.
0: හරි ඔකේ.
1: ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තාන ලේසි වෙබ්සයිට් එකත් ඉතින්
0: පුළුවන් නේ ලේසි. රයිට් අපි බජාජ් ත්‍රිවිල් ගැන කතා කරන්න ඕනේ. විශේෂයෙන්ම බජාජ් අලුත්ම ත්‍රිවිල් එක පෙට්‍රල් ත්‍රිවිල් එක 236cc මේකේ එන්ජින් කැපැසිටි එක වැඩි නිසා ඔයගලන්ට වාසි ගොඩක් හම්බ වෙලා තිනවා. එකක් තමයි හොඳ කාර්යක්ෂමතාවයක් තියෙන ත්‍රිවිල් එකක් තමයි බජාජ් අලුත්ම ත්‍රිවිල් එක පෙට්‍රල් ත්‍රිවිල් එක.
1: ඉස්සර 2 ස්ට්‍රෝක් ආවනේ.
0: 2 ස්ට්‍රෝක් එක.
1: ඇයි 4 ස්ට්‍රෝක් ආවේ? මොකද්ද?
0: 2ට වඩා 4 ලොකුනේ.
1: ලොකු එකක් නෙමෙයි බං කියන්නේ. හොඳට පෙට්‍රල් එක.
0: පෙට්‍රල් කරන. හොඳට පෙට්‍රල්.
1: දෙක හතර වුණාම ලොකුයි කියලා හිතන්නේ. ලොකුයි නෙමෙයි. හොඳට පෙට්‍රල් කරන.
0: හරි.
1: වෙනදා ලීටරෙන් දිව්වට වඩා දුරක් 2 ස්ට්‍රෝක් එකකින් ලීටරේට දුවනවට වඩා දුරක් 4 ස්ට්‍රෝක් එන්ජින් එකක් ලීටරේට දුවනවා. කාටද වාසි? කතා කරා.
0: ජනතාවට වාසි.
1: ත්‍රිවිල් එක අයිතිකාරට වාසි. ජනතාවට නෝ.
0: දැන් ජනතාවට ත්‍රිවිල් යන්නේ.
1: එතකොට මේ හයර් එකෙන් හම්බෙන ගතමන්ට් එක ටිකක් ලොකු ගාණක් හම්බෙනවා.
0: ඔව්නේ.
1: ඒයි ලාභේ වැඩි. ලියදම අඩු කරගත්තාම ලාභේ නිකන් වැඩි වෙනවා. ගාන වැඩි කරන්නේ නැතුව ලාභේ වැඩි කරගන්න පුළුවන් 4 ස්ට්‍රෝක් එකක් ගත්තා. අනිත් එක මේක 4 වැල්. ඒක මොකක්ද කියන්නේ? මොකද 4 වැල් වුණා අපිට හීතල. නේ නේ. හීතල පොඩි හීතලක් තියෙනවා. ඒ හීතල නේ මම කියන්නේ. මේ 4 වැල් වුණාම throttle response එක හොඳයි. ඒ කියන්නේ accelerator වහන්සේම කරකවනකොට හේ ගාලා මේ තියෙනවා මේ. වරේ.
0: නිකන් එක තැනක
1: ඉරිකගෙන අල්ලගෙන දත්ත විකාගෙන මල්ලේ මම අයියේ අල්ලන කොටම යනවා රයිට් අල්ලන කරව වැද්දලා ඕන කන්දක් අදිනවා හොඳ පවර්ෆුල් එන්ජින් එකක් ආවා ඒ ඇවිල්ලා එන්ජින් පැත්ත ඇහැට වදින පැත්ත ඩිජිටල් මීටර් ඩෑෂ්බෝඩ් එක ඩිජිටල් හලෝ
0: රේඩියෝ එකක් අලුත් එකක් හලෝ ලස්සන හයි කරලා ඇවිල්ලා තියෙන්නේ
1: කඩෙන් අරන් රේඩියෝ හයි කරන්න ඕනේ
0: හරි ඔකේ
1: අනේ එහෙම එක එක ළමයි මන් දැකලා තියෙනවා මේ හයි කරලා
0: දෙනවා
1: මම තනම හයි කරලා පොගේ හයි කරන්න කියලා තැනකුත් තිබුණේ නැහැ නේ ඉස්සර
0: හැම තැනම
1: රේඩියෝ දැන් එහෙම නෑ
0: හරි ඔකේ
1: රේඩියෝ එක ලස්සනට අර ඩෑෂ්බෝඩ් එකටම ඉන්ටග්‍රේට් කරලා සිරාවටම දීලා තිනවා ඔන්නියා රෝදාතරේ වාහනයක ලුක්ස් දැන් අරගෙන යනවා මේ ත්‍රිවිල් උනාට හොඳේ
0: හරි ඔකේ
1: ඇතුළත් ලස්සනයි ඉන්ටීරිය එකත් මරු පිටත පෙනුමෙත් පොඩි වෙනසක් තියෙනවා පොඩි ඉඩපාඩු වැඩි ගතියක් තියෙනවා
0: මම ආසම එක තමයි අර රිවර්ස් ගියර් එක වෙන්දට දාන්න ඉතින් පල්ලෙහාට නැමිලා නිකන් දෙකට හතරට
1: කපාට මලවට මේ මේ මේ ත්‍රිවිල් එක මල්ලි නෑ මල්ලි ආ නෑ අයියේ මම මේ රිවර්ස් එක දාරකම වගේ අයියේ මම මේ ඉන්නවා මම රිවර්ස් එක දාන්න මල්ලි මොකද බඩ ගාගෙන එහෙම තමයි ඉතින් පටන් ගන්න එහෙම පටන් ගත්ත විදිහට නෙමෙයි ඉවර කරන්න
0: ඕනේ ඔව් ඒකනේ
1: දැන් අර හෑන්ඩල් එකටම දීලා තියෙනවානේ මේ මේ දෙකට තුනට නෙමෙයි නේද ස්විච් එකක් දාලා රිවර්ස් කරන්න ඔන්නෝ තමයි වදාජ අදු මේ මේ
0: ත්‍රිවිලකේ තියෙන වාසි ටික. ඉතින් ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම නී බජාජ් ගෙන්නන්නේ. ඉතින් එතනින් ලැබෙන වාසි ටික අපි කතා කරලා තියෙනවානේ 1400කටත් වඩා ඉන්නවා අලෙවි නියෝජිතවරු සහ ඒගොල්ලන්ගේ මැදිස්ථාන තියෙනවා
1: හැම තැනම.
0: ඉතින් ත්‍රිවිල් එකක් බජාජ් ත්‍රිවිල් එකක් ගන්නවා කියලා කියන්නේ වාසිම තමයි. හිතේ නිදහසෙන් වාහනේ තියාගන්න පුළුවන්.
1: බජාජ් ත්‍රිවිල්
0: හැම තැනම.
1: අපේ මහේ මල්ලි කෙනෙක්ගෙන්
0: ඒ වචන ඉගෙන ගත්තනේ.
1: දනු මල්ලි තමයි අපිට හැම තැනම කියලා කියල දුන්නේ. උඹලත් මේ මොකක් හරි එකක් ඔයාලට දාන්න ඕනේ කිව්වා.
0: මම දෙකේ කඩවල යනවා.
1: ඔව්. හැම තැනම කියලා කිව්වා. ඉතින්
0: හරි නේද අපි
1: අද. ඉතින් කොරියාවේ වෙලාව දවල් 1:32. ලංකා වෙලාව 10:05 වෙලා විනාඩි 2යි.
0: හරි.
1: ඉතින් මේ තමයි අපේ මේ කොරියානු සංචාරයේ අවසාන දවස. මොනවා නොහම්බුණත් කොරියාවේද අපිට ඇති වෙන්න ආදරේ හම්බුණා.
0: හරියට හරි.
1: හැම නරක දෙයක් වගේම හොඳ දේවලුත් ඉවර වෙනවා. කතාවක් තියෙන ඕමාර් කයියම් මේක කියලා තියෙනවා. නාවොත් යෑමක් නැත නොගියොත් ඒමක් නැත.
0: හරි ඔකේ.
1: ඉතින් කොච්චර දුකින් වුණත් මේ ආදරයට සමුදීලා අපි තව පැය ගානකින් ලංකාවට යනවා. හැබැයි බ්‍රෝ අපිට කොරියාව ජීවිත කාලෙ මිස් වෙනවා.
0: අපිට හරි ආදරෙන් සැලකුවා. ගොඩාක් ස්තුතියි අපේ මේ රටේ ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන්ට. ගොඩාක් ස්තුතියි. ඉතින් ආයි දවසක හම්බෙමු.
1: අපි ආයි දවසක හම්බුණත් නැතත්
0: හරි
1: අපි කොරියාවට ආදරෙයි. කොරියාවේ ඉන්න අපේ කොල්ල කෙල්ලන්ට ආදරෙයි.
0: අනිවාර්යෙන්
1: අපිව බලන්න ආපු, අපිට කතා කරපු, අපිත් එක්ක සෙල්ෆියක් ගහපු හැමෝම ටික ටික හරි අපිට මතක තියෙනවා. ඒ මතකේ අරන් කොරියාවට සමුදෙන්න.
0: ලංකාවේදී හම්බුණත් අනිවාර්යෙන් කතා කරන්න.
1: මම ආරම්.
0: මම ආශාරයා. සුබ කොරියාව.
1: ආවනි කිස්තරි මොෂනල් කල්ලා මේ.
0: මේක කියුණා.
1: ගන්න මොලේ ලාභ කරන චෝක් කරන මොලේ ගන්න.
0: හැම තැනම නේ. සුබ දවසක්.
1: බයි. කඳුළුත් ආවම නේ. ගිනා.

0: සියතට හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීලිවිරන් නැදෙන ස්තරම් තැනක් රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද මොකද්ද මහත්තයා ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery ekmeledi gena warranty ek activate kara sama satyekama agal 55 LED TV ekak bina ganna.
5: Parampara gana kape rate hondama aluminium dunna. Vishwase parissan karapu quality maintain karapu guarantee ekkama warranty ek denne Alumex.
6: Aluminium ona taram. Alumex

0: ගත්තේ.
1: ඇප් එකෙන් ගත්තා touch 15 reload කරලා ගත්තා touch 15. ඇප් එකෙන් ගත්තා reload කරගත්තත් iPhone 17 Pro දිනන නම් touch 15. touch 15 පිස්සු හැදෙන අවුරුදු වාසියක්. වැඩි වැඩියෙන් touch 15 activate කරන්න දිනන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න. අදම රුපියල් 1199ක් reload කර පිස්සුම අවුරුදු වාසිය ඔබේ කරගන්න.
2: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්. අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම
4: අපස උසස් පෙළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණය ලබා ගන්න හරිත සරසවියක අසිරිය විඳ ගන්න NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8-9-10 හොවාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011-544-5000
5: කාලෙකින් මං හීනයක්වත් දැක්කේ නෑ මකලෝ.
6: නිින්ද යන්නද?
5: නිින්ද යනවා මේ දවස්වල හීන වැඩි පේන්නේ.
6: ආ මේ බලශක්තිය අ르බුදේනේ. බලශක්තිය අ르බුදේනේ. මේ හින්දව හීන පේන්නේ නැත්තේ. බලශක්තිය හොතර තියන කාලට හීන පේනවා අවුලක්.
7: ටාටං. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
8: අනුග්‍රහය.
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
10: 98.2 98.4 සියත

0: यह था टॉप स्टोरी।
1: කපිල චන්ද්‍රසේනගේ සිරුර රසවා ගැනීම. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මළ සිරුර හමු වී තිබෙනවා. පොලිසිය විසින් ඔහුගේ සිරුර රසවාගෙන ඇති කොළපිටිය පේද්‍රිස් ප්‍රදේශයේ පිහිටි නිවසකදී. ඔහු විසින් සියද විහානි කොටගෙන ඇති බවට කරුණු අනාවරණ වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුඩ්ලර් පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දකුණ අපරාධ කොටසේ මකින් විමර්ශන ක්‍රියාත්මකයි. කපිල චන්ද්‍රසේන ප්‍රශ්නගත එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ඇපලබා මුදාහැර සිටියේදී යළි අතරකුඩ ගන්නා ලෙස ඊයේ අධිකරණය විසින් නියෝගයක්ද නිකුත් කර තිබුණා. දැන් තවත් දේශීය පුවතක්. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අවබෝධතා ගිවිසුම් කීපයකට අත්සන් තබා තිබෙනවා. ඒ දිවිනට පැමිණ සිටින වියට්නාම ජනාධිපති ටෝ ලාම් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අනතුරුව දෙරටෙහි නායකින් විසින් ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. වියට්නාම ජනාධිපතිවරයා අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතා විශේෂ දේශනයක්ද සිදු කරනු ඇත.
2: සියත දිවයිනපුරා.

0: දසන 10 විනාඩි 8යි දැන්.
1: Rock with me, see you later.

0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: වැට් සඳහා ලියාපදිංචි සීමාව කලින් ඇත්තටම වාර්ෂික පිරිවැටුම මිලියන 60කට වගේ තිබ්බේ. මේක මිලියන 36 දක්වා අඩු කිරීමක් දක්නට ලැබෙනවා. කාර්තුවකට මිලියන 9ක් කියන එකෙන් අදහස් කරන්නේ දවසකට සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයක වගේ පිරිවැටුමක් තියෙන සෑම කෙනෙක්ම වැට් වලට රෙජිස්ටර් වීමේ අවශ්‍යතාවය තියෙනවා.
2: මෙතෙන්දී කරන සංශෝධනය තමයි මේ බැංකු සහ මුල්‍යායතන සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් ඉවත් කරනවා. එතකොට ජූලි 1 වෙනිදා ඉඳන් ඉදිරියට බැංකුව හා මුල්‍ය ආයතනයක් තමන් සපයුම් ලබන මුල්‍ය සේවා වෙනුවෙන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක් එහෙම නැත්නම් SSCL කියන බද්දක් ගෙව යුතු නැහැ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718 492 192 0718 132 77
6: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112 200 200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
7: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.
8: App එකෙන් ගත්තත් Hutch 15 reload කරලා ගත්තත් Hutch 15. App එකෙන් ගත්තත් reload කරගත්තත් iPhone 17 Pro දිනනවා Hutch 15. Hutch 15 පිස්සු හැදෙන අවුරුදු වාසියක්. වැඩි වැඩියෙන් Hutch 15 activate කරන්න දිනන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න. අදම රුපියල් 1199ක් reload කර පිස්සුම අවුරුදු වාසිය ඔබේ කරගන්න.
9: මම ලක් එක charge කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක් එක charge කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
10: Cinderella වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
11: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial credit.
12: රත්තරනින් බැබලෙන්න, කුලිය නැතුව චේන් ගන්න. ස්වර්ණමහල් ජුවෙලර්ස් නුගේගොඩ සහ ගම්පහ ශාඛාවන් වෙතින් මේ මාස 8, 9, 10 යන දිනයන්හිදී නැවතත් රන්මිලට පමණක් චේන්. මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබ පැමිණෙන්න. ස්වර්ණමහල්, ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.

0: ඇත හොට ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: අනුග්‍රහය
2: සිතා පෙරහර අලුතින් නුවරට පැමිණෙන්නා
3: මවුවරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවුවරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරනින් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලංසුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
4: ආරීජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
5: සියත ක්‍රේසි වෙන්දේසි අද හවස පහට.
6: Powered by Bid to Win.
7: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
8: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නේ.
9: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
10: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
11: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: සියත පොකට් මනි
1: අනුග්‍රහය
12: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
13: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
14: අංක 8.2 අංක 8.4
15: පන්නේවගේ කොමුකොකේ
16: ඕප්‍රේක්
15: නෑවගේ
16: පතිමුරේ
17: සුන්ස් ෆ්‍රයිඩේ මචං
18: අද විතරයි සිකුරාදා
19: සියත දෙවයින පුරා

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න. 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
1: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
3: මේ මාර හුට්ටපරේනේ මම වෙලා තියෙන්නේ.
4: ඇයි?
3: ඇයි නෙමෙයි හවසට නටවන්න වෙන්නේ නයි.
4: ආ නටු.
3: මේ විහිළු නෙමෙයි බං අද සුරම්යාගේ බර්ත්ඩේ එක මට තෑග්ගක් ගන්න අමතකුණා.
4: අයියෝ ප්‍රශ්නද මං ටග් ගාලා කප්පුරකින් ඕඩර් කරපන්කො.
3: අනේ මේ ඔන්ලයින් ලව් කර කර ඉන්න බෑ බං අනිත් එක මගේ ෆෝන් එක ඩිස්ප්ලේ එකක් ගිහින් තියෙනු ඔබ දන්නවනේ.
4: ඉතින් බං මේ තාත්තගේ බටන් ෆෝන් එක තියෙනවනේ. ඒකෙන් 1337 ගහපන්කො.
3: ඇයි සුරම්යා එන්න කලින් මාව ඇම්බියුලන්ස් එකකට පටවලා උඹට හොස්පිටල් යවන්නද ඕනේ?
4: මොන ඇම්බියුලන්ස් එකක්ද මං ඒ වෙන නම්බර් එකක්. මේ 1337 කියන්නේ කප්පුරකින් ඕඩර් කරන්න පුළුවන් නම්බර් එක.
3: ඈ එහෙමත් පුළුවන්ද?
4: ඔව් බං ෆෝම්ස් පුරවන්න ඇඩ්‍රස් දෙන්න කාඩ් ඩීටේල්ස් දෙන්න ඔය මොන මගුලක්වත් ඕනේ නෑ මං කතා කරා ටග් ගාලා ඕඩර් කරා.
3: ඕකේ ගන්න ගන්න කලබල ගන්න එපා. හෙලෝ කපුරුක
4: ඈ
5: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි උපන්

ඕන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.

0: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරිවුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
1: මේ පාර සේත ක්‍රේස් වෙන්නේ සීන් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
0: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංසු තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංසු තියමි.
1: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
2: Theater Crazy Win Desi at the Havas of Pahata.
3: Powered by Bid to Win.
4: Tati, minno yai yai yai kira sindhu viral vela.
5: Dwe ek Facebook ekata dammada.
4: Facebook itarak nevi. Man oya dennawa Seetha TV Voice of Family ekata register karanna.
6: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna. Pauli dennekta ekata sindu kiyanna Seetha TV tulin obata labena lokuma chance ekak.
7: Seetha Voice of Family.
8: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
9: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
1: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
9: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

දසනු දහය විනාඩි 48යි වෙලාව. දැන් අපි ගෑනු ළමෙක් දැක්කම සාමාන්‍යයෙන් කොහොමද කියන්නේ? ආයා ලස්සන ගෑනු ළමෙක් කියලා තමයි අපි දුරින් දැක්කත් ළඟට දැක්කත් කියන්නේ. එහෙමනේ ලස්සනයි කියලා තමයි කියන්නේ. මේ පිරිමි ළමෙක් දැක්කම අපි කියනවාද ලස්සනයි කියලා? සාමාන්‍යයෙන් කියනවා. හැබැයි ගොඩක් අඩුවනේ අපි පිරිමි ළමෙක්ව දැක්කම කියන්නේ ස්මාර්ට්. එයා හරිම ස්මාර්ට්. එයා ස්මාර්ට් විදිහට තමයි අඳින්නේ. එයාගේ වොච් එකේ ඉඳන් එයාගේ ෂර්ට් එක, ට්‍රවුස් එක, මේ හැමදේම ස්මාර්ට් ලුකින්. එහෙමනේ අපි කියන්නේ සාමාන්‍යයෙන් නේ. අන්න ඒ විදිහට ඔයාටත් අහගන්න ඕනේ නම් කාගෙන් හරි කැමති නම් කවුරු හරි Tamante එහෙම කියන ටම් ෂර්ට් එක ස්මාර්ට් නේ, කොහෙන්ද මේක ගත්තේ කියලා විස්තර ටිකක් අහන්නවට කැමති නම් අන්න එහෙම ඇඳුම් ගන්න තියෙන එකම තැන තමයි තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. යන පුළුවන් කිරිබත්ගොඩ නිට්ටඹුව ජායල, ඒ වගේම මහනුවර කුරුණෑගල. කිරිබත්ගොඩ නිට්ටඹුව ජායල මහනුවර කුරුණෑගල මෙන්න මේ රට වටේම තියෙන ශාඛාවකට වාර යන පුළුවන්කම තියෙනවා තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. ළඟම තියෙන ටවුන් එක මොකද්ද? අන්න ඒකේ තියෙන අනිවාර්යම තිලක වර්ධන ශාඛාවක්. අගියොතේම ලස්සන ඇඳුම් කලෙක්ෂන් එකක් තියෙනවා. කිඩ්ස් නම් කිඩ්ස් පුළුවන්, ලේඩීස්, ජෙන්ස්, ඒ වගේම ෂූස්, බෑග්ස්, පර්ෆියුම්ස්, මේ හැමදේම ඔයාට තිලක වර්ධනකින් ගන්න පුළුවන්කම තියෙනවා. ඇඳුම් ටික විතරක් අරගෙන එළියට ඇවිල්ලා වෙනම පර්ෆියුම් හොයන්න, වෙනම බෑග්ස් හොයන්න එහෙම චාටර් වෙන්න ඕනේ නෑනේ. එහෙම රස්තියාදු වෙන්න උවමනාවක් නෑ. තිලක වර්ධනකෙම සේරම ටික ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් වෙතට ළඟා වුණොත්. ඒ වගේම තිලක වර්ධන සෙලියුල ගැන මතක් කරන්න ඕනේ. දැන් තමන් ලස්සන වෙනම වගේම තමන්ගේ අතේ තියෙන ෆෝන් එක. ඒ ෆෝන් එක කැඩලා නම් අලුත් ෆෝන් එකක් ගන්නත් පුළුවන්කම තියෙනවා ඕන තිලක වර්ධන සෙලියුල වෙතින්. කිරිබත්ගොඩ කඩවත ජයන නිට්ටඹුව මහනුවර, ඒ වගේම විශේෂම වත්තලකේ තමයි මේ මොබයිල් ඩිවයිසස් තියෙන්නේ. ෆෝන් විතරක් නෙමෙයි, ෆෝන් චාර්ජර්ස් තියෙනවා, ඊට පස්සේ කේබල්, බැක් කවර්ස්, පවර් බැංක්, හෑන්ඩ් ෆ්‍රී ඉයර්බඩ්ස්, මේ හැමදේම ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා තිලක වර්ධන සෙලියුල වෙතින්. විශේෂයෙන්ම වත්තල බ්‍රාන්ච් එකේ තමයි මේ හැමදේම තියෙනවා කියලා කියන්නේ. ඔය මොන දේ ගත්තත් තමන් ඉන්න තැනත් ලස්සනට තියාගන්න ඕනේ නේ. තමන් ලස්සනට පිරිසිදුවට ඉන්නවා වගේම තමයි තමන් ඉන්න තැනත් ලස්සනටම තියාගන්න ඕනේ. ඒකක් දැක්කම කාට හරි ආස හිතෙන්න ඕනේ නේ. ආ මේ ගිනල්ල තියනවා වගේ අපිත් කියන්න ඕනේ. මේ වෝල්ලාට් එක්ක හොඳ දන්නේ ගත්තේ නේ. අපේ ගෙදරත් එකක් ගහන්න ඕනේ. කවුරු හරි ආවම නිකන් අන්න ඒ විදිහට හිතෙනවා නම් තමන්ගේ ගෙදර තියෙන බඩු ටික දැකලා නේ කොච්චර සතුටුද බලන්නකෝ නේ. එහෙමම ගන්න ඕනේ නම් ඔන්න යන්න පුළුවන් තිරක වර්ධන ලයිව් ස්ටෝ වෙතට. කිරිබත්ගොඩ සහ ජයල තමයි තිලක වර්ධන ලයිව් ස්ටෝ තියෙන්නේ. ඒක තියෙනවා ගෙදරට ඕන කරන හැම දෙයක්ම. ගෙදරට ඇතුළට විතරක් නෙවෙයි, කිචන්, බෙඩ්රූම්, වොෂ්රූම්, ලිවිං රූම්, ඩයිනින් රූම් විතරක් නෙවෙයි, ගාඩන් එකට ඕන කරන හැම දෙයක්ම ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා තිලක වර්ධන ලයිව් ස්ටෝ වෙතට ළඟා වුණොත්. කිරිබත්ගොඩ සහ ජයල තමයි මේ ලයිව් ස්ටෝ එක පිහිටලා තියෙන්නේ. ඒ වගේම තිලක වර්ධන බ්ලොසම් ගැන

0: සියතට හතර වටේම පත්තර තප්පරයට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීඩි විරන්න ඇදෙන ස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
5: මොකද්ද මහත්තයා
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න. Excite ගන්න ලක්කක charge කරගන්න. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.
6: Aluminium aluminium මනේ.
7: මහත්මයා දන්සලේ fried rice වෙනයි, හෝටලේ fried rice වෙනයි. දෙකම fried rice උනාට quality වෙනස්.
8: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් Alumex. Aluminium ඕනතරම් Alumex නම් ඉස්තරම්.
9: අපස උසස් පිළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණිය ලබා ගන්න. හරිත සරසවියක අසිරිය විඳ ගන්න. NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8-9-10 හොමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011-544-5000
2: CDB රන්න ඇදෙන ස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
1: ක්‍රිස් වෙන්නේසින් සන්න මහල් ජුවලර්ස් වෙතින් ලැබුණු රුපියල් 150,000ක වටින රන් කාසිය රුපියල් 260ක් වගේ අඩු ගානකට දිනාගත්තේ නා කියා දිනේ කනිෂ්ක සඳරුවන්
10: ඇත්තමට ගොඩක් සතුටුයි මේ වගේ වටිනා තෑග්ග හම්බුනෙක් ගැන ඇත්තම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනෙක් ගැන ගොඩක් සතුටුයි හැමදාම සියතැස්සෙම අහනවා සියතැස්සෙම එකටයි ස්වර්ණ මහල් ජුවලරි කියලා දෙකටම තැන්කියු කියනවා ඉතින්
11: අද ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණ මහල් ජුවලසටින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මම් පෙන්ඩන්ට් එකක් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න RG histana KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
12: Fiat Crazy Vendezi.
1: අද හවස 5ට සියත අහන්න.
13: Powered by Bid to Win.
14: කාලෙක මං හීනයක්වත් දැක්කේ නෑ මකලෝ.
15: නිින්ද යන්නද?
14: නිින්ද යනවා මේ දවස්වල හීන වැඩි පේන්නේ.
15: ආ බිල් බලශක්තිය අරපු දෙන්නේ. බලශක්තිය අර්බුදේදී එයින්ද හීට පේන්න ඇත්ත බලශක්තිය හොදර තීර කාලට හීට පේන අවුල
16: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
0: අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
0: සියත දිවයින

0: ప్రియతా టాప్ స్టోరీ.
1: ఇంతల మిలకన సంస్థావిందన దిమాక్ ලබන සැප්තැම්බර් මාසයේ පමණ වන තෙක් ඉන්ධන මිලෙහි සැලකිය යුතු ඉහළ යාමක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි කළමනාකරණ අධ්‍යක්ෂ මෛරන් නීතිකුමාර පැවසුවේ ලෝක බොරතෙල් මිල උච්චාවචනයන් අනුව සුළු සංශෝධනයන් පමණක් සිදුවිය හැකි බවයි.
2: ඇතැල් මිල මේ මට්ටමේ ස්ථාවරත්වයෙන් පවත්වාගෙන යන තමයි ගැන්තල් නීතිගත සංස්ථාව බලාපොරොත්තු වෙන්නේ. එසේ කිරීමට නම් වැදගත් වන කාරණය තමයි මේ දැනට සිදුවන සුළු වශයෙන් වන උච්චාවචනය ඒ විදිහට පවතින උපකල්පනය මත තමයි එහෙම අපි කරන්නේ. පහුගිය සතිය සති දෙක වගේ බලපුවාම නිරන්තරයෙන්ම තිබුණේ සාමාන්‍ය ප්‍රමාණයක් ඉහළට යනවා. ඒ වගේම සාමාන්‍ය ප්‍රමාණයක් පහළට යමින් ඇවරේජ් එකක් වශයෙන් ගත්තොත් සාමාන්‍ය එකම ස්ථානයක වගේ තියෙන තෙල් මිලක් තමයි තිබුණේ. ඒකට ඒ විදිහටම පවතිය කියලා අපි හිතනවා. සහ පොඩ්ඩක් ලෝකවලින් තෙල් සාසුළු වශයෙන් අඩුවේ කියන බලාපොරොත්තුව තියෙනවා. එතකොට ඒ අනුව ගත්තාම බොහෝ දුරට අපි විශ්වාස කරන එක තමයි තෙල් මිල වැඩි කිරීමකින් තොරව මේ මට්ටමටම දීර්ඝකාලීන පවත්වාගෙන යන්න පුළුවන් වෙයි කියලා ලෝකවලින් කොළේ මට්ටම පල්ලෙහාට එන දිනය දක්වා.
1: තවත් මාස එකහමාරකට පමණ ප්‍රමාණවත් ඉන්ධන සංචිත රට තුළ පවතින බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මෛර නීතිකුමාර සඳහන් කළේ. චීනෙන් සහ රුසියාවෙන් ඉන්ධන ගෙන්වීම කෙරෙහිද අවධානය යොමු ඇති බව ඔහු පැවසුවා. සියත මීළඟ ප්‍රධාන ප්‍රතිප්‍රකාශය 10:12.
0: සියත ටොප් ස්ටෝරි. අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත.

0: උදේ 11 විනාඩි 11 දැන්.
1: Rock with Mo, see you later.

0: පද්ධතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: 2026 වර්ෂයේ ඩෙංගු රෝගීන් 25,846ක් සහ මරණ 12ක් ජාතික ඩෙංගු මර්ධන ඒකකයට වාර්තා වෙලා තියෙනවා. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර සහ නුවර දිස්ත්‍රික්කවලින් තමයි වැඩිපුර රෝගීන් වාර්තා වෙන්නේ. මේ දිනවල යම්කිසි කෙනෙකුට තද උණ සමග හිසරදය, ඇස් යට වේදනාව, මස් පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය වමනය, සමෙහි රතු පැහැල පැහැට ගැනීම සහ රුධිර වහන තත්ත්වයන් ඇත්නම් සුදුස්කම් ලයිට් දෙවරේ හමු වෙලා තමන්ට තියෙන්නේ ඩෙංගු රෝගයේද නැද්ද කියලා සැකහැර දැන ගැනීම වැදගත්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති. මෙකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින්, මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතන ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු. ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි. ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා. ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
2: පිට්සා ෆැක්ටරි. ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
3: රත්තරනින් බැබලෙන්න, කුලිය නැතුව චේන් ගන්න. ස්වර්ණමහල් ජුවෙලර්ස් නුගේගොඩ සහ ගම්පහ ශාඛාවන් වෙතින් මැයි මාස 8, 9, 10 යන දිනයන්හිදී නැවතත් රන්මිලට පමණක් චේන්. මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබ පැමිණෙන්න. ස්වර්ණමහල්, ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
4: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
5: අම්මේ, මෙන්න ඔයාට මගේ තෑග්ගක්.
6: අනේ, රත්තරම් පෙන්ඩන්ට් එකක්. ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්?
5: අම්මා වෙතින් මට වටිනවනේ.
0: මවරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරනින් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
7: RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
8: සියත ක්‍රේසි වෙන්දේසි අද හවස පහට.
9: Powered by Bid to Win.
10: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
11: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
12: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
13: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම් වෙනවා.
3: දහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100 FM අහන්න.
8: සියත පොකට් මනි.

0: අනුග්‍රහය
1: රුපියල් 10000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
2: 2012 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
3: සියත දෙවයින්.

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
2: උදේ 11 විනාඩි 24යි වෙලාව. මම මතක් කරන්නේ ස්මාර්ට් ඇඳුම් ගන්න නම් කොල්ලෙක්ට ස්මාර්ට් ඇඳුම් ගන්න නම් යන්න ඕන තැනගෙන මම මතක් කරන්නේ තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ගැන. කෙල්ලෙකුට උනත් කොල්ලෙකුට උනත් ස්මාර්ට් හරි ලස්සන හරි හොඳම හොඳ ඩිසයින්ස් තියෙන අර අපි කියන්නේ සමහර ඇඳුම් දැක්කම නිකන් ඒක නම් කොහෙන් ගත්තොත් දන්නේ නැහැ. මම ඇඳුමක් ගන්න ගියාට මට ওই වගේව හම්බෙන්නේ නැහනේ. ඇයි එහෙම හම්බෙන්නේ නැත්තේ? අපි ගන්න ගියොත් එහෙම එක්ක සයිස් එක අවුල් වෙනවා නැත්තම් එක්ක පාට අවුල් ඔක්කොම හරියනකොට ගාන පොඩ්ඩක් එහෙම එහෙ වෙනවා. කීක දේවල් අපිට හිතෙනවා නේ ලස්සන ඇඳුමක් දැක්කම ස්මාර්ට් විදිහට පේන ඇඳුමක් පැළඳුමක් දැක්කම. අන්න එහෙම දැක්කම එම් කල්පනා කර කර ඉන්න ඕනේ නැහැ දැන්. යන තින තිරකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකට කිරිබත් ගොඩ නිට්ටඹුව ජයාල මහනුවර කුරුණෑගල රට වටේම උන ශාකා තියෙනවා තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකේ. කිඩ්ස් ලේඩීස් ඒ වගේම ජෙන්ස් ඒ වගේම දැන් ඔය ඇඳුම් විතරක් නෙමෙයි. ෂූස් බෑග්ස් පර්ෆියුම්ස් මේ හැමදේම ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් විතරට කියොත්. ඇඳුම් ටික විතරක් අරගෙන කඩෙන් එළියට බහලා ඇවිල්ලා ආපහු ටවුන් එක වටේ ඇවිදිනවා පර්ෆියුම් ගන්න වෙනම යනවා ඊට පස්සේ බෑග් ගන්න තව කොහෙවත් ඇවිදිනවා. එහෙම රස්තේ අදු වෙන්න උමනාවක් නැහැ තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකට ගියොත්. ඔන්න පළවෙනි මහලෙත් මේ පර්ෆියුම්ස් බෑග්ස් අරගෙන සේරම එක තියෙනවා. ඊට පස්සේ ජෙන්ස් එකට ගියා ඔයාට ඕන ඇඳුම් ටික ගත්තා. ලෙඩිස් එකට ගිහලා වයිෆ් ටෝන ටික ගත්තා. ඊට පස්සේ පොඩි බබාට ඕන ටිකත් ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකෙන්ම. උන්ට තෝරලා ඇඳුම් ගන්න පුළුවන්කම තියෙනවා. මොකද තෝරන්න ගියත් හරිම අමාරුයි. ඒකත් මතක් කරන්න ඕනේ එකකට එකක් ලස්සනයි. හිතා ගන්න බෑ මම මේක ගන්නවද මේක ගන්නවද. අතේ ඔක්කොම තියාගෙන ෆිට් ඔන් කරලා බලනකොට ඔක්කොම ගැලපෙනවා. මොකද කරන්න කියලා හිතා ගන්න බැරි මට්ටමට මාරුම ස්මාර්ට් ලුකින් තියෙන ඇඳුම් ටිකක් තමයි තියෙන්නේ. ඔන්න තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකට ගියොත් මේ අත්දැකීම විඳ ගන්න ඔයාට පුළුවන්කම තියෙනවා. ඒ වගේම දැන් තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් වගේම තිලකවර්ධන සෙලියුල ගැනත් මතක් කරන්න ඕනේ. කිරිබත්ගොඩ කඩවත ජයල නිට්ටඹු මහනුවර කියන මේ ශාකවන් වල ඔයාලට පුළුවන්කම තියෙනවා තිලකවර්ධන සෙලියුල වෙතින් විශේෂම වත්තල එකේ මොබයිල් ඩිවයිසස් තියෙනවා. ෆෝන් එකක් මිලදී ගන්නත් පුළුවන්. ඒ වගේම ෆෝන් චාර්ජර්ස් ෆෝන් කේබල් ඉයර්බඩ්ස් හෑන්ඩ් ෆ්‍රී පවර් බැංක් බැක් කවර්ස් මේ හැමදේම ඔයාලට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා තිලකවර්ධන සෙලියුල වෙතින් විශේෂම වත්තල ශාකාවෙන්. ඔය මොන දේ ගත්තත් ගෙදරත් ලස්සනට තියෙන්න ඕනෙනේ. දැන් සාමාන්‍යයෙන් නෑදෑ ගෙදර යනකොට පාටි එකට යනකොට වෙඩින් එකට යනකොට තමන්ට ලස්සන ඇඳුම් ටිකක් ගන්නවා වගේම තමන්ගේ ගෙදරටත් මොන හරි අනිවාර්යයෙන්ම චූටි දෙයක් හරි ගන්න පුරුදු වෙන්න. අනුමතරම පොඩි ඕනමන්ට් එකක් හරි පොඩි වෝල් ආර්ට් එකක් හරි පින්තූරයක් හරි ගන්න පුරුදු වෙන්න අනිවාර්යයෙන්ම. මොකද තමන් ඉන්න තැනත් තමන් ඉන්නවා වගේම ලස්සනට තියෙන්න ඕන.

ඒකට යන දින හොඳම තැන තමයි තිලකවර්ධන ලයිව් ස්ටෝ. කිරිබත්ගොඩ සහ ජායල තමයි මේ තිලකවර්ධන ලයිව් ස්ටෝ ශාඛාවල් පිහිටලා තියෙන එක තියෙනවා. ගෙදරට ඕන කරන හැම දෙයක්ම කිචන් එකට, වොෂ්රූම් එකට, ඒ වගේම බෙඩ්රූම් එකට විතරක් නෙවෙයි, ගාඩන් එකට ඕන කරන හැම දෙයක්ම ඔයාලට ගන්න පුළුවන්කම තියෙනවා තිලකවර්ධන ලයිව් ස්ටෝ වෙතට ළඟා වුණොත්. ඔන්නෝම තිලකවර්ධන ලයිව් ස්ටෝක පැත්තෙන් යනකොට හැම යන්න පුළුවන් ඔයාට තිලකවර්ධන බ්ලොසම් එකට. අනිවාර්යෙන්ම යන්න ඕන කියන ඔයා යන්න බෑ කිව්වත් වයිෆ් කියනවා නෑ නෑ නෑ නෑ, මේ මොන දේ ගත්තත් වැඩක් නෑ, මම තරහයි, කෑම හදන්නේ නිකන් අන්න ඒ වගේ මට්ටමකට එනවා. අර එන හැම තැනින්ම මොන දේ ගත්තත් තිලකවර්ධන බ්ලොසම් එකට යන්න වෙනවා. මොකද කිරිබත්ගොඩ වත්තර තියෙනවා මේ තිලකවර්ධන බ්ලොසම් ශාඛාවන්. ෆැන්සි අයිටම්ස් නේ, මේකප් වලට ඕන කරන දේවල්, සන්ග්ලාසස්, මේකප් කරන්න ඕන කරන හැමදේම, ඒක තියෙන හැමදේම, හැම බ්‍රෑන්ඩ් එකකින් ඔයාගේ සාක්කුවට ගැලපෙන විදිහට හොඳම මිලට තමයි තියෙන්නේ. අය නිකන් ලෝ ක්වලිටි දේවල් නෙමෙයි, බ්‍රෑන්ඩඩ් දේවල් තමයි ඔයාට තිලකවර්ධන බ්ලොසම් වෙතින් ලබා දෙන්න සූදානම් කරලා තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ තිලකවර්ධන වෙතින් දවසින් දවස වට්ටම් දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. එයාලගේ විශේෂ තෝරාගත්ත භාණ්ඩවලට විශේෂිත වට්ටම් ලෑස්ති කරලා තියෙනවා. ඔන්න තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් වගේම මේ තිලකවර්ධන සියලුම ශාඛාවන් වල යන්න ළඟම ටවුන් එකේ තියෙන තිලකවර්ධන එකට මිසින්ද තහන ගමන් ආදරය කරන එක්කෙනාවත් එක්කගෙන යන තිලකවර්ධන එකට. වෙලාව 11:28 දැන්නේ.

0: උදේ 11 විනාඩි 37යි දැන්.
1: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: ඉනවෙන්න මෙන්න වෙලාව.
4: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංසිත් දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං, උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං? මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මට.
5: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
6: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා ත්‍රිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් නැතිව.
8: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: මේරිම සතුටයි කැන්ඩල්ස් ජීවිතේ.
12: කැන්ඩල්ස්. මේරිම සතුටයි ජීවිතේ.
13: Prime Kalora අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22. Prime Lands.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ.
17: මහපාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ. හිතේ නිදහස නැති කරගන්න නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න.
18: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන්ම වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න.
19: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලයේ.
20: කිරි ගොවි දිවි සරුවේමයි
21: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කප්රුක.
22: ආ එහෙමත් පුළුවන්ද?
21: පුළුවන් නේ නං. කප්රුක සයිට් එකට ගිහලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්ස කවටම මට්ටු කරනවා.
23: ඩෙඩි හැටියට quality විසඳුම WD40 demo within. Original WD40 නම් demo hologram sticker යාලවා ඇත. මිල රුපියල් 1350 සිටිහලට කොන්දේසි සයිතයි.
24: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
25: මේ පාර සියත ක්‍රෙසිවෙන් මෙසින් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
26: ස්වර්ණමහල් ජුවලස් විතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංසු තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංසු තියන්නේ.
25: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
27: Theater Crazy Win Desi of the Havasa Pahata.
28: Powered by Bid to Win.
29: Tati, minno ayayay kiyana sindu viral vela.
30: Duweka Facebook ekata dammada.
29: Facebook itarak nevi. Man oy dennawa Sita TV Voice of Family ekata register karanna.
30: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna. Pauli dennekta ekata sindu kiyanna Sita TV tulin obata labena lokuma chance ekak.
31: Sita Voice of Family.
30: register wenna nama gama vistara 0712800800ට WhatsApp කරන්න.
32: සරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද එම් ආශ්චර්යා. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM
29: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
32: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්. අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
0: දෙකොළ හයි විනාඩි 42 වෙලාව. දැන් මැයි 10 වෙනිද කියන්නේ විශේෂ දවසක් නෙනේ, මව්වරුන්ගේ දිනය. අද විශේෂ දවසක්ද කියලා අහන්න දෙයක් නැහැ, ඒක සෑහෙන්න විශේෂ දවසක්. මව්වරුගේ දිනයට අම්මට මොනවද දෙන්න හිතාගෙන ඉන්නේ? සමහර අය හිතනවා වෙන්න පුළුවන් මේ මාසෙ ටිකක් වියදම් වැඩි වුණානේ, ගිය මාසෙ ටිකක් වියදම් වැඩි වුණානේ, මොන හරි පොඩි දෙයක් දෙනවා අම්මට. එහෙම හිතන්න ඕනේ නැහැ. සියත ක්‍රේසි වෙන්දේ සිංගොන්න අද දවසේ අපි දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එකක්. ස්වර්ණමහල් ජුවලස් වෙතින් තමයි වාට මේ පෙන්ඩන්ට් එක දෙන්න ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් කැරට් 22ක සුපිරිසිදු රත්තරණින් තමයි මේ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක හදලා තියෙන්නේ. විශේෂයෙන්ම මේක අපි මවුරුන්ගේ දිනයට තමයි ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔයාලට පුළුවන්කම තියෙන අඩුම ලන්සුවෙන් මේක ඔයාගේ කරගෙන ඔයාගේ අම්මට මේ තෑග්ග දෙන්න. මතක කරගන්න, රෙජිස්ටර් වෙන්න තියෙන විදිය RGHISTANA KW කියලා ටයිප් කරලා 3947ට SMS එකක් එවලා රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාලට පුළුවන් දිගටම බිත් තියාගෙන යන්න. මෙන්න මෙහෙම KW HISTANA ක අඩුම ලන්සුව ටයිප් කරලා 3947ට තමයි SMS කරගෙන යන්න තියෙන්නේ. අද හවස 5ට අනිවාර්යෙන් සියත අහන්න ඔයාලට පුළුවන්කම තියෙන, ඔයා බිත් කරපු කෙනෙක් නම් කාටද මේ ජයග්‍රහණය යන්නේ, ඔයාටද මේ ජයග්‍රහණය යන්නේ කියලා බලාගන්න. රුපියල් 150,000ක් වටින කැරට් 22ක සුපිරිසිදු රත්තරණින් හදපු ලව් මාම් පෙන්ඩන්ට් එක තමයි අද දවසේ අපි ක්‍රේසි වෙන්දේ සිං අඩුම ලන්සුවෙන් දෙන්න ලෑස්ති කරලා තියෙන්නේ. සෙන්ඩිත් එක මම ලෑස්තිලා ඉන්නවා. මේක කාටද යන්නේ, කවුද අද දවසේ ලව් මාම් පෙන්ඩන්ට් එකේ ජයග්‍රාහකයා කියලා කියන්න. බිඩ්රේන්ජ් එකත් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ, තව වෙලා තියෙනවා. අපි මතක් කරන්න බිඩ්රේන්ජ් එකත්. ඔන්න වටින පණවිඩයක් මතක් කරේනේ සිත ක්‍රේසි වෙන්දේ සිගෙන. එහෙනම් බිත් යන්න.

රයිට් ඔන්න බිඩ් රේන්ජ් එක මතක් කරන්න හදන්නේ. 1.70 අතර තමයි මේ වෙනකොට බිඩ් රේන්ජ් එක තියෙන්නේ. අප මතක් කරන්නම් 1.70 අතර රුපියල් 150,000ක් වටින ලව්මාන් පෙන්ඩන්ට් එක හොන්න ඔයාට ගන්න පුළුවන්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකොකේ
2: ප්‍රේක්
1: නැවගේ
2: පතිමුරේ
3: සුන්ස්්‍රයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයිනපුරා සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
4: සියත හෙඩ්ලයින් රිවියු
5: ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරියාගේ සිරුර කොල්ලපිටියේ නිවසකින් හමුවෙයි. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අවබෝධතා ගිවිසුම් පහකට අත්සන්. විශේෂඥ වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් දෙනියයට. ගෝඨාභයට යලි නොතිසි. බොරතෙල් මිල යලි ඉහළට.
0: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
6: Okay,
0: honey, go here,
6: Friday, wanna listen, see
0: you tomorrow. Anuwatai, dashma dekhen, anuwatai, dashma hataren.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනි විරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: අපොස උසස් පෙළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණිය ලබා ගන්න. හරිත සරසවියක අසිරිය විඳ ගන්න. NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8 9 10 කොමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011 544 5000.
5: ආ හෙලෝ සර්, මේ සර්ගේ ඕඩ එක කන්ෆර්ම් කරන්න මට පොඩ්ඩක් සර්ගේ කාඩ් ඩීටේල්ස් දෙන්න පුළුවන්ද?
7: මොන ඩීටේල්ස්? කවුද මේ?
5: සර් අපි වෙබ්සයිට් එකෙන් ඕඩ එකක් දාලා තිබ්බනේ.
7: ඔව් දැම්ම තමයි. මොකක්ද දැන් වෙන්න ඕනේ?
5: සර්ගේ කාඩ් එක ඉස්සරහා තියෙන අංක ටිකයි කාඩ් එක පිටිපස්සෙන් තියෙන චූටි අංක තුනයි ඊට පස්සේ ෆෝන් එකට එන OTP එක හදන ගත්තා නම්
7: ඒයි මගේ ඉනසයිස් එක දැනගන්න ඕනේ.
5: මොකද්ද සර්?
7: මගේ ඉනසයිස් එක දැනගන්න ඕන නැද්ද කියලා ඇහුවේ. එනවා මෙතන ස්කෑම් කරන්න, ස්කෑමරයා.
5: නෑ සර්.
7: නෑ මේ මම ගන්න එපා. අපි ඕඩර් කරලා තෝඩ ගන්න කපුරුකෙන් විතරයි.
5: එහෙමද?
7: එහෙම තමයි. විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කපුරුක.
5: ආ එහෙමත් පුළුවන්ද?
7: පුළුවන් නේ නං. කපුරුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price check tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි, දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්ස කවටම බට්ටු කෙනවා.
5: අනේ අපේ ගෙදර පාපිස්සක් නැත්තම්?
7: පාපිස්සක් නැත්තම් ඔය ස්කෑම් කර කර ඉන්න වෙලාවට කපුරුකෙන් ඕඩර් කරලා පාපිස්සක් ගෙන්න ගනි.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරියාගේ සිරුර කොල්ලුපිටියේ නිවසකින් හමුවෙයි. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අවබෝධතා ගිවිසුම් පහකට අත්සන්. විශේෂඥ වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් දෙනියයට ගෝතාභයට යලි නොතිසි. බොරතෙල් මිල යලි හැලට.
0: දේශීය සියත. Local news on Seetha.
1: ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මළ සිරුර හමු වී තිබෙනවා. පොලිසිය විසින් ඔහුගේ සිරුර සොයාගෙන ඇත්තේ කොල්ලුපිටිය පේද්‍රිස් පෙදෙසේ පිහිටි නිවසකදී. ඔහු විසින් සිය දිවි හානි කොටගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුඩ්ල පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දකුණු අපරාධ කොට්ටාසේ මගින් විමර්ශන ක්‍රියාත්මකයි. කපිල චන්ද්‍රසේන ප්‍රශ්නකත යාපස් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ඇප ලබා මුදාහැර සිටියදී යළි අත්අඩංගුවට ගන්නා ලෙස ඊ අධිකරණය විසින් නියෝගයක්ද නිකුත් කර තිබුණා. යාපස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට ලබා දී ඇතැයි අල්ලස් කොමිසම දැනුම් දී තිබුණේ පසුගිය මාර්තු 19 වනදායි. එම කොමිසම සඳහන් කළේ 2015 වසරේ කළ ඉල්ලීමකට අනුව රුපියල් මිලියන 20 පැකින් අවස්ථා තුනකදී රුපියල් මිලියන 60ක් මහින්ද රාජපක්ෂට ලබා දුන් බව සැකකරු ප්‍රකාශ කර ඇති බවයි. 2013 වසරේ ප්‍රංශ එයාබස් සමගමෙන් ගුවන් යානා මිලදී ගැනීමක් සිදුව ඇති බවයි අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේ. එහිදී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක නමින් බ්‍රූනාහි ලියාපදිංචි සමාගමක සිංගප්පූරුවේ පිහිටි ගිණුම්වලට අල්ලස් වශයෙන් ලබාගත් ඇමරිකා ඩොලර් මිලියන 2ක මුදලක් ලැබී ඇති බව අනාවරණය වුණා. එම මුදල් සැකකරුගේ බිරිඳගේ ගිණුමේ සිට සැකකරුගේ ඔස්ට්‍රේලියාවේ බැංකුවක ගිණුමකට අවස්ථා 4කදී ලැබී ඇති බවයි නිලධාරීන් සඳහන් කළේ. නිලධාරීන් කියා සිටියේ අල්ලස් කොමිසම විසින් සැකකරුගේ ප්‍රකාශ සටහන් කරගනු ලැබුවේ ඔහුගේ නීතිඥවරයා ආසන්නයේ තබා ගනිමින් බවයි. නීතිඥවරයා විමර්ශන භාරව කටයුතු කළ විමර්ශන නිලධාරී ගාමිණී අබේසිංහගෙන් එක් අවස්ථාවක ඉල්ලීමක් කළ බව කොමිසම පැවසුවා. සිද්ධිය පිළිබඳ සැකකරු දැනුමත් සියලු කරුණු ප්‍රකාශ කිරීමට සූදානම් බැවින් ඔහු සාක්ෂිකරුවෙකු ලෙස නම් කරන ලෙස ඉල්ලීමක් කළ බවයි අල්ලස් කොමිසමේ නිලධාරීන් කියා සිටියේ. කපිල චන්ද්‍රසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අරසකුලරත්නයි. සැකකරු අත්අඩංගුවට ගත් දින ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තම සේවාදායකයාට කළ තර්ජනයක් පිළිබඳ තමා කොටුව මහේස්ත්‍රාත්වරයා දැනුම්මත් කළ බවත් නීතිඥවරයා පැවසුවා. ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දිවා ආහාරය සඳහා ගිය අවස්ථාව ප්‍රයෝජනයට ගෙන මෙම තර්ජනය කර තිබෙන බවයි නීතිඥවරයා කියා සිටියේ. අල්ලස්

0: කොමිසම වෙනුවෙන් එහි සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් තනුචා බණ්ඩාර සඳහන් කළේ එයාබස් සමාගම සමග අත්සන් කළ ව්‍යාජ ගිවිසුම් දෙකක් කරහා මෙම මුදල් ලබාගෙන ඇති බවයි. විමර්ශනයට ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව යනාදී රටවල ආයතනයන් සහාය ලබා දීමට එකඟ වී තිබෙනවා. සකකරුට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තර්ජනය කළ බව පැවසීම පදනම් විරහිත බවද ඇය සඳහන් කළා. නඩුව යළි අප්‍රේල් 28 වනදා කැඳවූ අවස්ථාවේදී මැයි මාස 5 වනදා දක්වා කපිල චන්ද්‍රසේන තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. මෙම සිද්ධියෙන් අල්ලස් වශයෙන් ලබාගත් මුදල් සිංගප්පූරුවේ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ තැන්පත් කිරීමේ සිද්ධියට අදාළව මේ වන විට ඔස්ට්‍රේලියාවේ වෙසෙන WD නිමල් පෙරේරා නැමැත්තෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය වැතැයි ඒ දින ප්‍රකාශ කෙරුණා. තමන්ට මරණීය තර්ජනය පවතින බවත් ඒ නිසා තමන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි තත්ත්වයක් පවතින බව එම පුද්ගලයා විසින් ප්‍රකාශ කර තිබෙනවා. මේ හේතුවෙන් විමර්ශන කටයුතු වලට බාධා සිදු වී ඇතැයි සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරීන් ඒ අනුව සැකකරු නඩු විභාගයේ අවසන් වන තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඉල්ලා සිටියා. අනතුරු රිමාන්ඩ් භාරයේ පසුවන සැකකාර කපිල චන්ද්‍රසේන වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ හමුවේ කණු දක්වමින් කියා සිටියේ නිමල් පෙරේරා නැමැති පුද්ගලයාට තර්ජන එල්ල වී තිබෙන්නේ තම සේවාදායකයාගෙන් නොවන බවයි. ඒ අනුව සිය සේවාදායකයා ඕනෑම කොන්දේසියක් මත අපමත මුදා හරින්නයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ කණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර කපිල චන්ද්‍රසේනගේ ඇපැල්ලීම පිළිබඳ නියෝගය මැයි මාස 5 වනදා ප්‍රකාශයට පත්කන බව නියෝග කළා. මැයි 5 වනදා නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළේ කපිල චන්ද්‍රසේන අපමත මුදා හරින ලෙසයි. අනතුරුව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙම විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න සහ විලි ගමකේ යන අය අල්ලස් කොමිසමට කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු යොදා ඇති බවයි. අපමත මුදාහැර සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් නිකුත් කළේ ඊයේ දිනේදී. අල්ලස් කොමිසම ඊයේ අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ කපිල චන්ද්‍රසේනගේ ඇප අවලංගු කර නඩු විභාගයේ අවසන් වන තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර තබන ලෙසයි. නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි වියට්නාම ජනාධිපති ටෝ ලාම් පිළිගැනීමේ නිල උත්සවය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලය පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් වියට්නාම ජනාධිපතිවරයා පොලිස් අශ්වාරෝහක බලකාය පෙරටු කොට ගනිමින් ජනාධිපති කාර්යාලය පරිශ්‍ර වෙත කැඳවාගෙන එමින් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පිළිකනු ලැබුවා. උත්සවය ආරම්භ කෙරුණේ දෙරටේ ජාතික ගී වාදනින් අනතුරුවයි. ත්‍රිවිධ හමුදා සම්මාන මුරිය සහ යුද හමුදා කාලතුවක් රෙජිමේන්තුව විසින් සම්මාන වෙඩිමුර 21ක් පිරිනැමීමද සිදුවුණා. පිළිගැනීමේ උත්සවයෙන් පසු දෙපාර්ශ්වය අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳ දෙපාර්ශ්වක සාකච්ඡා පවත්වා තිබෙනවා. රාජතාන්ත්‍රික සාකච්ඡාවලින් අනතුරුව විවිධ ක්ෂේත්‍රවල සහයෝගතාව පුළුල් කිරීම සඳහා දෙරටේ පොදු කැපවීම පිළිබිඹු කරමින් අවබෝධතා ගිවිසුම් කිහිපයකටද අත්සන් තිබුණා. ඒ සංචාරක ආරක්ෂක කටයුතු සම්බන්ධතා ආගමික, සිවිල්, වාණිජ ප්‍රවාහන සහ ආර්ථික විද්‍යා සහ තාක්ෂණ යන ක්ෂේත්‍රවලට අදාළවයි. අනතුරුව දෙරටේ නායකින් විසින් ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශයක් සිදු කරන බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. ශ්‍රී ලංකා වියට්නාම් ව්‍යාපාරික හමුවට සහභාගී වෙමින් අනතුරුව අද රාත්‍රියේදී වියට්නාම් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස රාජ්‍ය සංචාරය අවසන් කර දිවයිනෙන් පිටත් යාමට නියමිතයි. රජය විසින් මිලාදික පොසිල ඉන්ධන සඳහා වැඩි ප්‍රමුඛතාවයක් ලබා දී ඇතැයි පළමන වාර්තා අසත්‍ය බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා. ඔහු සඳහන් කළේ පුනර්ජනනීය බලශක්ති මගින් විදුලි ජනනය කිරීම සඳහා වැඩි අවධානයක් යොමු ඇති බවයි.
1: මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා විදුලි බල මණ්ඩලය ආයතන කිහිපයකට වෙන් කිරීමත් එක්ක ඒකේ තියෙන මුදල් මේ තත්ත්වේ නිසා පුනර්ජනනීය බලශක්තියේ සමහර ආයතන සඳහා විශේෂයෙන් ওই සූර්ය විදුලි බලාගාරවලට පහුගිය ජනවාරි මාසයේ ඉඳලා ගෙවීම් කටයුතු කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. නමුත් මේ වෙනකොට අපි මේ පිළිබඳ සාකච්ඡා කරමින් ඉන්නවා. අපි විශ්වාස කරනවා ඇකීක්මනින් අවම වශයෙන් එය සඳහා කිසියම් ප්‍රතිශතයක් ඒ ආලට ලැබිය යුතු මුදලින් කිසියම් ප්‍රතිශතයක් ලබා දීම සඳහා කටයුතු කරන්නේ සඳහා අවශ්‍ය වන ඒ ආයතන සමග මූල්‍ය තත්ත්වයන් සහ මූල්‍ය ගලායන් පිළිබඳ ඔයලා බලන ඒ ආයතනවල මූල්‍ය ප්‍රදානින් සහ ආයතන ප්‍රදානින් එක්ක සාකච්ඡා කරමින් යනවා. අපි හිතනවා අපිට කිසියම් කොටසක් ඉතාමත් පිටකින් ගෙවන්න පුළුවන්කම ලැබේ කියලා.
0: පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්ගේ සම්මේලනයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ තෙරසර බලශක්තියට වඩා වත්මන් රජය විසින් මිල අධික පොසිල ඉන්ධන සඳහා ප්‍රමුඛතාව ලබා දී ඇති බවයි. ගල්ලංගුරු ඩීසල් සහ දැවිතෙල් බලාගාර හිමියන්ට ලබා දෙන ගෙවීම් ප්‍රමුඛතාවය පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්ටද ලබා දිය යුතු බවයි එම සම්මේලනයේ සඳහන් කළේ. මේ අතර ලබන සැප්තැම්බර් මාසයේ පමණ වන තෙක් ඉන්ධන මිලෙහි සැලකිය යුතු ඉහළ යාමක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි කලමනාකරණ අධ්‍යක්ෂ මෛර නිතිකුමාර පැවසුවේ ලෝක බොරතෙල් මිල උච්චාවචනයන් අනුව සුළු සංශෝධනයන් පමණක් සිදුවිය හැකි බවයි.
2: තෙල් මිල මේ මට්ටමේ ස්ථාවරත්වයට පවත්වාගෙන යන තමයි ගණිතන නීතිගත සංස්ථාව බලාපොරොත්තු වෙන්නේ. එසේ කිරීමට නම් වැදගත් වන කාරණය තමයි මේ දැනට සිදුවන සුළු වශයෙන් යන උච්චාවචනය ඒ විදිහට පවතී කියන උපකල්පනය මත තමයි එහෙම අපි කරන්නේ. පහුගිය සතිය සති දෙක වගේ බලපුවම නිරන්තරයෙන්ම තිබුණේ සාමාන්‍ය ප්‍රමාණයක් ඉහළට යනවා. ඒ වගේම සාමාන්‍ය ප්‍රමාණයක් පහළට යමින් ඇවරේජ් එකක් වශයෙන් ගත්තොත් සාමාන්‍ය එකම ස්ථානයක වගේ තියෙන තෙල් මිලක් තමයි තිබුණේ. ඒකට ඒ විදිහටම පවතී කියලා අපි හිතනවා සහ පොඩ්ඩක් කිලෝකවලද බලන තෙල් සුළු වශයෙන් අඩුවේ කියන බලාපොරොත්තුව තියෙනවා. ඒකට ඒ අනුව ගත්තාම බොහෝ දුරට අපි ඉස්සරහට යන එක තමයි තෙල් මිල වැඩි කිරීමකින් තොරව මේ මට්ටමටම දීර්ඝකාලීනව පවත්වාගෙන යන්න පුළුවන් වෙයි කියලා ලෝකල් පොලේ මට්ටම තල්නහට එන දිනය දක්වා.
0: තවත් මාස එකහමාරකට පමණ ප්‍රමාණවත් ඉන්ධන සංචිත රට තුල පවතින බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මෛර නිතිකුමාර සඳහන් කළේ. චීනෙන් සහ රුසියාවෙන් ඉන්ධන ගෙන්වීම කෙරෙහිදී අවධානය යොමු ඇති බව ඔහු පැවසුවා. මේ වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළි ඉහළ කුස් තිබෙනවා. බ්‍රෙන්ට් මාර්ගයේ බොරතෙල් බැරලේක මිල ඉහළ කුස් ඇත්තේ අමෙරිකානු ඩොලර් 101.2ක් දක්වායි. WTI බොරතෙල් බැරලේක මිල අමෙරිකානු ඩොලර් 95.66ක් දක්වා ඉහළ ගියා. දෙනියාය ප්‍රදේශයේ පාසල් සිසුන් අතර පැතිර යන මෙනින්ජයිටිස් රෝග තත්ත්වයේ දිවේනේ වෙනත් කිසිදු ප්‍රදේශයකින් වාර්තා වී නොමැති බව වසංගත රෝග විද්‍යායකකේ පවසනවා. එහි ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම සඳහන් කළේ දින කිහිපයක් පවතින උණ හිසරදේ සහ වමනය මෙම රෝගයේ රෝග ලක්ෂණ බවයි.
3: සෞඛ්‍ය අංශ විසින් අඳුරගෙන තියෙනවා වෛරස් මෙනින්ජයිටිස් තත්ත්වයක් හැටියට. මේ රෝගයේ ලක්ෂණ තමයි උණ, තද හිසරදය, ඒ වගේම වමනය යෑම වැනි රෝග ලක්ෂණ පිට දකින්න හම්බ වෙනවා. ඊයේ වෙන විට රෝගීන් 47ක් පමණ වාර්තා වෙලා තිබුණා. බොහෝ දුරට මේ හැම දෙනාම වගේ අවුරුදු 14ට 15ට අඩු වයසේ ළමුන්. මේක ව්‍යාප්ත වෙන විදිහට බැලුවොත් අපි සැක කරන්නේ බොහෝ දුරට අපවිත්‍ර වුණ ජලය හෝ ආහාර සමගින් තමයි. මේක අපි කියනවා ෆීකෝරල් රූට් එකකින් තමයි මේ වෛරස් එක වැතිරිලා තියෙන්නේ. මේක රෝගියාගෙන් රෝගයකට බෝ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඒ දේවල් පරිහරණය අපීමත් තුළින් තම ළඟ ආශ්‍රයකින් බෝ විය හැකි.
0: සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව කටයුතු කිරීමෙන් කඩිනමින් රෝග තත්ත්වය පාලනය කරගත හැකි බවයි වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම පැවසුවේ.
3: ඒ ප්‍රදේශයේ ජනතාවට අපි ඉල්ලනවා උණුකර නිවාගත් ජලය පානය, වගේම ස්වස්ථතාවය, ඒ වගේම පිරිසිදු ආහාර භාවිතයේ සීලමු දේම වැදගත්. ඒ වගේම මේ වගේ රෝග ලක්ෂණයක් තිබුණොත් උණ, ඒ වගේම තද ඉස්සරදය, වමනය වගේ රෝග ලක්ෂණ තිබුණොත් ඒ අදාළ ප්‍රදේශයේ වෛද්‍යවරුන්ට පෙන්වන්න රෝහලට යන්න. විශේෂයෙන් මේක මේ දෙනියාය ප්‍රදේශයෙන් පමණයි අපිට වාර්තා වෙන්නේ. ඒ නිසා මේක අනිකුත් ප්‍රදේශවල IBA යුතු කාරණයකුත් නෙවෙයි.
0: උණ රෝග ව්‍යාප්තිය හේතුවෙන් දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් 4ක්ද ඊයේ සහ අද වසා දැමුණා. දෙනියාය මධ්‍ය විද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහාවිද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් දීභාෂා විද්‍යාලය සහ පල්ලේකම සිද්ධාර්ථ විද්‍යාලය ඒ අතරට අයත්. වසංගත රෝග විද්‍යායකගේ නිලධාරින් 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද දෙනියාය ප්‍රදේශයට ගොස් ඒ පිළිබඳ සුවබැලීමක්ද සිදු කරන බවයි එම ඒකකය සඳහන් කළේ. පරිකණක අපරාධ සිදුකරන බවට සැකපිට විදේශ ජාතිකයින් 30 දෙනෙකු බොරලස්කමු ප්‍රදේශයේදී පිහිටි රෝහට හෝටලයකදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ ගල්කිස්ස කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සකකරුවන් අවුරුදු 20 50 අතර වයස්වල පසුවන චීන හා වියට්නාම ජාතිකයින්. සැකකරුවන් විසින් පරිගණක අපරාධ සඳහා යොදාගත් පරිගණක පහක්, ජංගම දුරකථන 26ක්, රවුටර් පහක් ඇතුළු උපකරණ රැසක් පොලිස් බහරයට ගැනුණා. මේ අතර ව්‍යාජ විදෙස් මුදල් සමග විදේශිකින් දෙදෙනෙකු හබරතුව ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් ව්‍යාපාරික ස්ථානයක් වෙත ගනුදෙනු සඳහා ව්‍යාජ ඩොලර් 400ක මුදලක් ලබා දුන් බවට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබුණේ හබරතුව පොලිසිය විසින්. ඒ අනුව ඔවුන් නවාතැන්ගෙන සිටි නවාතැන්පළට පැමිණ පරීක්ෂා කිරීමේදී එම විදේශිකින් සංචාරක වීසා මත මෙරට රැඳී සිටින අවුරුදු 26 හා 27 වයස්වල පසුවන චදිකිස්ථාන ජාතිකින් බව අනාවරණය වුණා. ඔවුන් සතු තිබූ තවත් ව්‍යාජ ඩොලර් 5200ක් සුවකත් බවයි පොලිසිය සඳහන් කළේ. 2022 වසරේ අරකල සමයේ සිදු නිවාස හානිවලට වන්දි ලබා ගැනීමේ සිද්ධියට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව යළි නොතීසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. ඒසිය නිවාස ගිනි තැබීම හේතුවෙන් සිදු හානිය වෙනුවෙන් නීතියට පටහැනි ලෙස වන්දි ලබාගත් හිටපු මැති ඇමතිවරුන්ගෙන් එම වන්දි මුදල් යළි අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණා. අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් කිහිපයකට පනවෑති 10%ක තීරුබද්ධද නීති විරෝධී බවට ජාත්‍යන්තර වෙළඳ අධිකරණය මගින් නියෝග කර තිබෙනවා. අමරිකානු ජනාධිපතිවරයා විසින් රටවල් කිහිපයකට විවිධ ප්‍රතිශතවලින් තීරු බදු පනවනු ලැබුවේ පසුගිය වසරේදී. පසුව එරට ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් එම බදු පැනවීම නීති විරෝධී බවට නියෝග කරනු ලැබුවා. එම නියෝගයෙන් පසු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් කිහිපයක් වෙත පනවැ ඇති සිය තීරුබදු ප්‍රතිශතය 10%ක් දක්වා අඩු කළා. ඒ 1974 වෙළඳ ප්‍රතිපත්තිය පදනම් කරගනිමින් ජාත්‍යන්තර වෙළඳ අධිකරණය මේ වන විට නියෝග කර ඇත්තේ එම වෙළඳ ප්‍රතිපත්තිය පදනම් කරගනිමින් 10%ක තීරුබදු හෝ පැනවිය නොහැකි බවයි. අමරිකානු ජනාධිපතිවරයාගේ තීරුබදු නියෝගය එම වෙළඳ ප්‍රතිපත්තියේ අවම කොන්දේසි හෝ සපුරා නොමැති බවට ජාත්‍යන්තර වෙළඳ අධිකරණය නියෝග කළා. යළි සිරස්තල ශ්‍රී ලංකන්න හිටපු ප්‍රධාන විධායක නිලධාරියාගේ සිරුර කොල්ලුපිටියේ නිවසකින් හමුවෙයි. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අවබෝධතා ගිවිසුම් 5කට අත්සන්. විශේෂඥ වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් දිනියයට ගෝඨාභයට යළි නොතීසි බොරතෙල් මිල යළි හැලට සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සඳරේණු විමුක්තිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රතිප්‍රකාශය පසරු 6:30ට එතෙක් රැඳී සිටින්න පෑන් පෙපුවත් සමග.
4: පුරා සෙරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති යළිත් බලාපොරොත්තු වන්න.

0: අපේ මත කෙරෙන්දෙන නිර්මාණ ගොඩක් කරපු සිංගර් කෙනෙක් මියුසිෂියන් කෙනෙක් තමයි ලක්ෂ්මන් හිල්මි.
1: සෙනෙහසේ මුට්ටියේ තම්බලා ආදරේ නිරතුරු ඔබට පොවන්නම්.
2: අද තමයි යාගේ බර්ත්ඩේ එක. හැපි බර්ත්ඩේ.
3: සුසීන් සීපෙත් කන්නේකට මම මතක් වෙන දැන් පොහොල් හැම දිනාටම මේ දොස් රෝග සුව ප්‍රාර්ථනා කරනවා මම.
1: හැපි බර්ත්ඩේ. හැපි බර්ත්ඩේ. හැපි බර්ත්ඩේ ටු යූ.
0: අද ඉතින් විශේෂ මොන හරි වෙනවද?
3: මම දවස් 365ම එකයි. ඒකද මම හිතන්නේ. ඔය මහලු මඩම් තියෙනවා අපේ ගෙදර දෙකක්. මම හුඟක් වෙලාවට යන්නේ නැහැ. ඒ වලට මම ඉතින් මේ මගේ ඩම්පින් කරන මගේ තාත්තාම වෙන්නේ.
2: හැමදාම ලැබෙන ෆෑන්ස්ලාගේ ආදරය කොහොමද ඔයාට දැනෙන්නේ?
3: අපිට ජීවිතේ ලැබිච්ච ලොකු වාසනාවක් ඒක. රසිකයන්ගේ ආදරේ මතනේ අපි අද මේ ඉන්නේ. රසිකයෝ කියන මහමුදක් නම් අපි කියන්නේ ජීවිතේ මාළු වෙන කල තමයි. ඒකින් මම මාළුම ආදරේ ජනතාවට මගේ රට ජාතියට මම මාළුම ආදරේ.
0: ආලකින් අලුත් වැඩක් දැක්කෙත් නැහැ.
3: මගේ YouTube channel එක හරහා මම ඉස්සරහට ගොඩක් වැඩ ටිකක් කරනවා. අවුරුදු 5ක් විතර තමයි මම මේ කීම ඔක්කොම කරා ඉන්නේ මම හිතන්නේ. ඊපස් සමහර මම දකින්න හම් වෙනවා නැති වෙයි මල්ලි. සාමාන්‍යයෙන් මේම කතා කරන්නේ නැති වෙයි. මං ආසයි ඒ දායක පැත්තට ළමයි පාඩේ ගිහින් ඉන්නේ. ඒක තමයි මම හිතන්නේ කලාකාරයෙකුට වෙන්න හොඳම දේ.
1: Happy birthday, happy birthday, happy birthday to you.
4: Talk of the town.
0: අධිකාරිය බලය රජකම මේ තුනම වෙනුවෙන් එකම පවුලක් එකිනෙකාට එරෙහිව යනවා.
2: ඒක සාමාන්‍ය කතාවක් නෙවෙයි. ඒ තමයි House of Dragon Season 3.
0: මේ සීසන් එකෙන් අපි බලන්න ලෑස්ති වෙන්නේ House of Dragon History එකේ දරුණුම සීසන් එක.
2: මේ පාරත් එපිසෝඩ්ස් 8ක් තියෙනවා. රිලීස් වෙන්නේ ජූනි මාසේ.
0: Game of Thrones ෆෑන්ස්ටත් බලාගෙන ඉන්නේ මේ සීරීස් එකේ බෑග්ග්‍රවුන්ඩ් ස්ටෝරි එකක් වුණු මේ House of Dragon Season 3 රිලීස් වෙනකම්.
4: Talk of the town.

0: අත්තේ මෙන්න ඔය අයියායි කියන සින්දුව වෛරල් වෙලා.
1: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි, මම ඔය දෙන්නව සීත ටීවී Voice of Family එකටත් register කරා.
2: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
3: සීත Voice of Family.
2: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
4: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. commercial credit.
6: Applicant got that touch 15 reload කරලා ගත්තත් touch 15. Applicant got that reload කරලා ගත්තත් iPhone 17 Pro දිනන නම් touch 15. touch 15 පිස්සු හැදෙන අවුරුදු වාසියක් වැඩි වැඩියෙන් touch 15 activate කරන්න දිනන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න. අදම රුපියල් 1199ක් reload කර පිස්සුම අවුරුදු වාසිය ඔබේ කරගන්න.
7: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
8: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
9: ෂනාලි, ලී වගේද ස්විස්ටෙක් ඇලුමිනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමන්ඩ් කරා.
8: ලව්ලි, ඊට පස්සේ සහිලි
9: ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා. කෑෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
10: මිලියන 2000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7178 වට්ස්ඇප් කරන්න.
11: ඉතුරු කරන පුදුමහත
12: ඉතුරුම් ගිනුමකට 7%ක් දක්වා ඉහළ පොලියක්. සීමාවක් නොමැතිව මුදල් ආපසු ගැනීමේ හැකියාව ඇතුළු තවත් පුදුම හිතන වාසියෙක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමගමකි.
13: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
14: මේ පාර සියත ක්‍රේසිවෙන් මෙසින් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
13: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංසු තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංසු තියන්නේ.
14: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
15: Theater crazy when desi of the harvest of pahata
16: powered by bid to win
17: wasari vadima shravaka aakarshanayak himi karagat radio nalikawa theater fm wasari vadima shravaka aakarshanayak sahita hondama vinodaswadaniya udasana wedasatahana aravinda m aasharya වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM
14: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍යාලය සම්මානිත වූවකයි.
17: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
18: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
19: සියත
18: දිවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන්නවගේ කමුකොකේ
2: ඕ ප්‍රේක්
1: නැවගේ
2: පතිමුරේ
3: ස්්‍රයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයින පුරා මෙන්න මේ පැයි ක්‍රේසි වෙන්දේසි ඔත්තුව
4: වෙලාව තවල් 12:43. මං හිතනවා මේ තමයි හොඳම වෙලාව. ඒ විතරක් නෙවෙයි අද තමයි හොඳම දවසනේ අර සිකුරාදා. සීත ක්‍රේසි වෙන්දේසිය තියෙන දවස. ඩිංගා සීත ක්‍රේසි වෙන්දේසියෙන් මේ සතිය ඔබට මොනාද ලැබෙන්නේ කියලා ඔබ මේ වෙනකොටත් හොඳටම දන්නව නේද? දැම්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙලා දැන් බලාගෙන ඉන්නේ අද හවස 5 වෙනකන් තමන්ට වටිනා කියන මේ ටැග් දිනා ගන්න නේද? ඉතින් මේ පාර සීත ක්‍රේසි වෙන්දේසියෙන් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලාමන් පෙන්ඩන්ට් එකකට. ඉතින් සාමාන්‍යයෙන් අපේ ජීවිතේ අපි වෙනුවෙන් වැඩිපුරම වගකීම් දරන්නේ කවුද? අපේ අම්මනේ නේද? ඉතින් අම්මට දෙන්න පුළුවන් හොඳ gift එකක් තමයි මේ පාර සීත ක්‍රේසි වෙන්දේසියෙන් ඔබට දෙන්නේ. රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න නම් ඔබට කරන්න තියෙන්නේ මුලින්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න REG හිස්තන KW කියලා ටයිප් කරලා 39:44 තමයි SMS කරන්න ඕන. ඉතින් මේ වෙලාවේ බිඩ් රේන්ජ් එක මම මතක් කරන්නම්. ඊට පස්සේ ඔබට පුළුවන් අඩුම ලන්සුව ටයිප් කරලා ඉක්මනට SMS කරන්න. මේ වෙලාවේ බිඩ් රේන්ජ් එක තියෙන්නේ 150,000-210,000 අතර. 150,000-210,000 අතර තමයි මේ වෙලාවේ බිඩ් රේන්ජ් එක තියෙන්නේ. ඉතින් KW හිස්තන අඩුම ලන්සෝ ටයිප් කරලා 39:44 ඉක්මනට SMS කරන්න. අදවස් 5ට අනිවාර්යයෙන්ම සියත අහන්න. එතකොට ඔබට පුළුවන් මේ වටිනා කියන ලාමන් පෙන්ඩන්ට් එක ඔබේම කරගන්න.
0: සියත ක්‍රේසි වෙන්දේසි අවවාදයයි. තදින් නැබැවෙන සුළු මේ ගේම් එකට ක්‍රේසි කියන්නේ නිකන් නෙවෙයි.

0: sehr dada.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ
1: උදේ 7:50ට අනුග්‍රහය
3: සීනි විරන් නැදෙන ඉස්තරම් තැනක් රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
5: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද මොකද්ද මහත්තයා ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද
6: Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
7: Chris Witnessin. සන්න මහල් ජුවලර්ස් වෙතින් ලැබුණු රුපියල් 150,000ක වටින රන් කාසිය රුපියල් 260ක් වගේ අඩු ගානකට දිනාගත්තේ නා කියා දිනේ කනිෂ්ක සඳරුවන්.
8: ඇත්තමට ගොඩක් සතුටුයි මේ වගේ වටිනා තෑග්ග හම්බුනේ ගැන ඇත්තම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ ගැන ගොඩක් සතුටුයි හැමදාම 100% අහනවා 100% එකටයි ස්වර්ණමාල ඩියුටි එකට දෙකටම thank you කියනවා ඉතින්
9: අද ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලසකින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මම් පෙන්ඩන්ට් එකක් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න REG histana KW kela type karala 3947 ta SMS karanna.
10: Siyata crazy vendezi.
2: Adahawasa pahata siyata ahanna.
11: Powered by bid to win.
12: Rapunzel wage man nan inne. Mawa beera gana kawuru tenaka.
13: Ape daruwan apata wada idirien. Itin age kathawa liyanna. Ayata ida harinna.
14: අපොස උසස් පෙළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණිය ලබා ගන්න හරිත සරසවියක අසිරිය විඳ ගන්න NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8-9-10 හොමාගම NSBM හරිත සරසවියේදී අමතන්න +1 1 1 544 5000
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
16: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි

0: අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
2: හෙට උදේ 8ට.
3: ඇයි
4: අනේ සර්, අවුරුද්දට වෙදි කෑල්ලක් ගන්න කීයක් හරි දෙන්න සර්.
3: මොකක්?
4: අවුරුද්දට වෙදි කෑල්ලක් ගන්න කීයක් හරි දෙන්න සර්.
3: අවුරුදු ඉවරයිද මනුස්සය දැන්? ඈ
4: මං කිව්වේ සර් ලබන අවුරුද්දට.
3: ඈ
5: ජින්තු පිටියේ මොබෙනෝ, ජින්තු පිටියේ මොබෙනෝ.
6: 98.2 98.4 සියත.

0: क्या था टॉप स्टोरी।
1: වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන්කමන් ඇමරීමට පියවර. වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන්කමන් කඩිනමින් ආරම්භ කිරීම සඳහා ගුවන් සමාගම් දිරිමත් කර ඇති බව වියට්නාම ජනාධිපති ටෝලාම් පවසනවා. වියට්නාම ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුව අමතමින්. ඔහු සඳහන් කළේ දෙරට අතර අධ්‍යාපන සංචාරක සහ සංස්කෘතික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා කැපවීමෙන් කටයුතු කරන බවයි. ශ්‍රී ලංකාවේ සිසුන්ට නව අධ්‍යාපන පාසුකම් ලබා දීමට වියට්නාමයේ සූදානම් බවද ජනාධිපති ටෝලාම් ප්‍රකාශ කළා. රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණි වියට්නාම ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්. එම උත්සවයෙන් අනතුරුව දෙපාර්ශවය අතර අවබෝධතා ගිරිසුම් හුවමාරු කර ගැනීමක්ද සිදුවුණා. වියට්නාම ජනාධිපති ටෝලාම් පාර්ලිමේන්තුව වෙත ගමන් කළේ ඉන් අනතුරුවයි. වසර 11කට පසු විදේශ රාජ්‍ය නායකයෙකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතු පළමු අවස්ථාවද මෙය වෙනවා. දැන් විදෙස් පුවතක්. අමරිකාව ඉරාන ඉන්ධන නෞකා තුනකට පහර දී තිබෙනවා. මෙම ප්‍රහාර එල්ල කර ඇත්තේ එක්සත් අරාබි රාජ්‍යයේ ෆුජෛරා, ඉරානයේ බණ්ඩාර කමීර් සහ කැශ්මීර් දූපත් අසල තිබූ නෞකා කිහිපයකටයි. හෝමු සමුද්‍ර සන්ධියේදී ඉරානය සහ අමරිකානු නාවික හමුදාව අතර ගැටුමක්ද හටගෙන තිබෙනවා. අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ ඉරානය සමග සටන් විරාමය තවමත් පවතින බවත් මෙම ප්‍රහාර හේතුවෙන් ඊට හානියක් නොවන බවයි.
0: Theater Top Story.

0: දැන් වෙලාව තමයි 1:11.
1: රොක් වෙමු සියතට.

0: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: Hi, මම ශේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මට තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.718 492 492 0.711 327 777.
3: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපි එකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0.115 93 93 93.
4: පිට්සා ෆැක්ටරි. ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන් පිට්සා.
5: 45ක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
6: ඔන සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න. රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: අතේ මිටේ තියෙන කාලෙට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නැති.
2: සරයි.

0: Theatre, hot and spicy with Sudhu Kochi. Anugrahaya.
1: මවුරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවුරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරන් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
2: RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
0: Theatre Crazy Vendesi. Of the Havasa Pahata.
3: Powered by Bid to Win.
4: 98.2 98.4
5: Pangne wage kamukke
6: break ne wage
7: patimure sun spine macham
8: adagitarai sikurana
9: siyata divaina pura.

0: Dieta de Vaina Pura. Mennä me päin kreisi vendeesi ottua.
1: සිගත ක්‍රේසි වෙන්දේසියෙන් මේ පාර මොනාද ලැබෙන්න කියලා ඔබ දන්න ඕනේ නේද? ඉතින් මේ සතියේ ඔබට ලැබෙන්නේ වටිනා කියන රත්තරන් පෙන්ඩන්ට් එකක්. ඉතින් ලව් මම් පෙන්ඩන්ට් එකක් තමයි මේ පාර සිගත ක්‍රේසි වෙන්දේසියෙන් ඔබට දෙන්න ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොටත් ඔබ ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙලා ඉන්නවා නම් ඔබට පුළුවන් අඩුම ලන්සුවෙන් මේ වටිනා කියන පෙන්ඩන්ට් එක ඔබේ කරගන්න. ඉතින් අද සිකුරාදා කියන්නේ ඔබ වැඩිපුර මාස කරන දවස, සිගත ක්‍රේසි වෙන්දේසිය තියෙන දවස. ඉතින් මේ වෙලාවේ මිඩ් රේන්ජ් එකම මතක් කරන්න, බිඩ් රේන්ජ් එක තියෙන්නේ 150-210 අතර. ඉතින් ෆෝන් එක ඉක්මනින් අතට අරගෙන KW හිස්තන අඩුම ලන්සර් ටයිප් කරලා 39.44 තමයි SMS කරන්න ඕන. ඉතින් ළඟ ළඟම එන අම්මාවරුන්ගේ දිනේ වෙනුවෙන් තමන් මේ ලෝකේ වැඩිපුරම ආදරය කරන අම්මට තෑග්ගක් දෙනවා නම් මේක හොඳ අවස්ථාවක්. රුපියල් 150,000 වටින මේ රත්තරන් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් තමන්ගේ අතට ගන්නවා නම් දැම්ම රෙජිස්ටර් වෙන්න ක්‍රේසි වෙන්දේසියට. ඉතින් අඩු බලන්සෙන් තමන්ගේ කරගන්න පුළුවන්. අයමත් මම මතක් කරන්නම් මේ වෙලාවේ බිඩ් රේන්ජ් එක 150-210 අතර තමයි තියෙන්නේ. ඉතින් දැන් බලන්ස තියලා මේ වටිනා කියන පෙන්ඩන්ට් එක ඔබේම කරගන්න.
0: අවවාදයයි තදින් නැබැවෙන සුළු මේකේ. මේකට ක්‍රේසි කියන්නේ නිකන් නෙවෙයි.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකොකේ
2: ඕ ෆ්‍රේක්
1: නැවගේ
2: පතිමුරේ
3: සුන් ස්පයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියතා දෙවයින පුරා
4: දැන් වෙලාව දවල් එකයි විනාඩි 29යි.

0: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් වෙනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
2: හිනා වෙන්න මෙන්න වෙලාව.
3: මට වාසනාව තිබුණ ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණ මගේ මිත්‍රයෙකුට පිංසි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තෙල නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
4: කඳුළු විලයි
5: ඔපෙරා හවුස් එකේ. ඔව්. මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අතික. සියතේ FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව්. අනුග්‍රහය.
6: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන
7: අඩුම මිලට කොහොමද දෙන්නේ?
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
11: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබාගත හැකි.
12: සුබ දවසක්.
13: අලුත් වෙලා.
12: පහසු වෙලා.
13: තෑගි වැඩි වෙලා.
14: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
15: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
16: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
17: Prime Kalora අභිමානවත් කලුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එක්තු වෙන්න අලුත් වෙන කලුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
18: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
19: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
1: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
2: මහපාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ. හිතේ නිදහස නැති කරගන්න නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන්ම වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න.
4: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලයේ
3: කිරි ගොවි දිවි සරුවේමයි
9: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කප්රුක.
5: ආ එහෙමත් පුළුවන්ද?
9: පුළුවන් නේ නැහ. කප්රුක සයිට් එකට ගිහලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14කට කලින් ගෙදර දොරේ පාපිස්ස කවට මට්ටු කරනවා.
8: දෙඩි හැටියට quality විසඳුම WD40 demo within. Original WD40 නම් demo hologram sticker යාලවා ඇත. මිල රුපියල් 1350 සිට ඉහළට කොන්දේසි සයිතයි.
6: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑ වගේ. ඒත් ඉතින් ඕ ලෙවල් දෙපාරක් කරන්න උනා. අපරාධ කියන්න බෑ. ඒ ලෙවල් උත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ. අන්තිමට මම නැවතුනේ ඩිග්‍රි දෙකක් අරන්. රස්සා දෙකක් කළා, වාහන දෙකක් ගත්තා.
11: ගිහන්. හැබැයි එකක්
6: ආ, ඒ ගැන බය වෙන්න එපා. එකම අඩිස්ගේ. හැබැයි සින්දු දෙකක්.
3: ඔයනු බැසිනකන් කගේද
0: සතියේ දවස් පහේම උදේ 10ට
6: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
1: මේ පාර සේත ක්‍රෙස් වෙමසින් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව්මාම් පෙන්ඩන්ට් එකකට.
0: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංසු තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංසු තියමි.
1: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
2: Theater Crazy Win Desi of the Harvest of Pahata
3: powered by Bid to Win.
1: Tatte menno ayayay kiyana sindu viral vela
4: duwe ek Facebook ekata dammada
1: Facebook itarak nevey man oy dennawa Seetha TV Voice of Family ekata register karanna
5: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna Pauli dennekta ekata sindu kiyanna Seetha TV tulin obata labena lokuma chance ekak
6: Seetha Voice of Family
7: register wenna namagama vistara 0712 800 800 ට WhatsApp

0: We taking over.
1: Света, давай.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනි විරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෑ.
7: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
8: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
7: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
9: අපොස උසස් පෙළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණිය ලබා ගන්න හරිත සරසවියක අසිරිය විඳ ගන්න NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8, 9, 10 හොමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011 544 5000.
10: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 011 222 200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
11: ක්‍රිස්වෙන්දේසියෙන් සන්නමහල් ජුවලර්ස් වෙතින් ලැබුණු රුපියල් 150,000ක වටින රන් කාසිය රුපියල් 260ක් වගේ අඩු ගානකට දිනාගත්තේ නාකියා දිනේ කනිෂ්ක සඳරුවන්.
12: ඇත්තටමට ගොඩක් සතුටුයි මේ වගේ වටින තෑග්ග හම්බුනෙක් ගැන. ඇත්තටම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනෙක් ගැන ගොඩක් සතුටුයි. හැමදාම සියතෙස්ෙම අහනවා. සියතෙස්ෙම එකටයි ස්වර්ණමාල ජුවලරිය දෙකටම තැන්කියු කියනවා ඉතින්.
13: අද ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලසකින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මම් පෙන්ඩන්ට් එකක්. අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. REG histana KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
14: Fiat Crazy Wendezi.
1: අද හවස 5ට සියත අහන්න.
15: Powered by Bid to Win.
16: ලොකේ කොනේ කොහේ හෝ Friday වන listen සියතම.
17: අනුවතයි දශම දෙකෙන් අනුවතයි දශම හතරෙන්
18: සියත සිකුරාදා
17: සියත දිවයින පුරා.

0: था टॉप स्टोरी।
1: පෞමක වෙළඳපළ අගය 438ක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර්ගේ කම්කරු පක්ෂයේ මැතිවරණ ඉදිරියෙන් පසු වෙනවා.
0: සියතා ටොප් ස්ටෝරි.
2: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
3: පාන්නේ වගේ කමුකොකේ
4: ඕප්‍රේක්
3: නෑවාගේ
4: පති මුරේ සුන්ස් ෆ්‍රයිඩේ මචං
3: අද විතරයි සිකුරාදා
2: සියතා.

good afternoon. හවස දෙකයි විනාඩි 11යි. මම වෙලාවට ආවා. කතා කරන්න පොඩක් පරක්කු වුණාට. එහෙනම් මේ සතියට අපි හම්බ වෙන අන්තිම දවස. ඉමි ඉමි ඉමි ඉමි. අඬනවා හිනා වෙනව නේද? ඔම තමයි ඉතින් ජීවිතේ. ඉතින් ඉල්ලගන්න තියෙන සින්දුවක් අද ඉල්ලගන්න ඕනේ බබාලා. WhatsApp එකක්. WhatsApp එකක් නෙවෙයි WhatsApp message එකක්. වචන හැලෙනවානේ. හදිසිය හදිසිය. හරි හදිසියක් නැතුව කියන්නම් හරි. WhatsApp message එකක් දාන්න හවස පහට කලින්. 0711 982 984 මොකද වෙන්නේ ඉතින්? ඉස්තර කතා කරමු අපි. chat කරන්න ආවහම ඔක්කොම ඕපදූප ටික කියාගමු හොදේ. එන්නකෝ එන්නකෝ chat කරන්න එන්නකෝ. අද සියත ක්‍රේසි වෙන්දේසිය තියෙන දවස. ඒ ගැනත් කියන්න වැඩි විස්තර තව චුට්ටකින්.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: වැට් සඳහා ලියාපදිංචි සීමාව කලින් ඇත්තටම වාර්ෂික පිරිවැටුම මිලියන 60කට වගේ තිබ්බේ. මේක මිලියන 36 දක්වා අඩු කිරීමක් දක්නට ලැබෙනවා. කාර්තුවකට මිලියන 9ක් කියන එකෙන් අදහස් කරන්නේ දවසකට සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයක වගේ පිරිවැටුමක් තියෙන සෑම කෙනෙක්ම වැට් වලට රෙජිස්ටර් වීමේ අවශ්‍යතාවය තියෙනවා.
2: මෙතනදී කරන සංශෝධනය තමයි මේ බැංකු සහ මුල්‍ය ආයතන සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් ඉවත් කරනවා. එතකොට ජූලි 1 වෙනිදා ඉඳන් ඉදිරියට බැංකු හා මුල්‍ය ආයතනයක් තමන් සපයුම් ලබන මුල්‍ය සේවා වෙනුවෙන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක් එහෙම නැත්නම් SSCL කියන බද්දක් ගෙව යුතු නැහැ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති. නිත දිව යන නිකරට හද පුරවන රස හැඟුම් මෝතා කලසන් ෆ්ලේවර්ස් සිත සනසන වර්ණ සහ රස මිහිර.
3: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0711 492 492 0711 132 77
6: එන්න 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙක.

0: එකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.
1: අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 011 4 700 550
2: අමතරව ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
3: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112 200 200 Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
6: උපන්

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
1: අම්මේ මෙන්න ඔයාට මගේ තෑග්ගක්.
2: අනේ රත්තරම් පෙන්ඩන්ට් එකක්. ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්?
1: අම්මා වෙතින් මට වටිනවනේ.
3: මවුරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවුරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරනින් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
1: RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
4: සියත ක්‍රේසි වෙන්දේසි අද හවස පහට
5: powered by bid to win.

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක.
1: යුකෙවලින් ඉන්නවා.
2: ඕදාත් අට් ද රේ ෂෝ ලෝකෝ චේ.
1: ඉතාලියෙන් ඉන්නවා.
3: සෝ ෆස්ට් ටයිම් අපිට හන්න සීත.
1: එතකොට කොරියා?
4: සුදු කොච්චි මානි තරංගේයෝ.
1: ජපාන්,
5: රොමේනියා, එවැගේම ඩුබායි.
0: ලෝකෙටම එකයි. සනකෙලියක් තමයි. සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
1: කටේ දවස්වල හවස දෙකට
4: සුදු කොච්චි මරු.
1: අද මේ 8. හෙට මේ 9. එතකොට අනිද්දා මේ 10. මේ 10 කියන්නේ විශේෂ දවසක්. එදාට තමයි මදර්ස් ඩේ එක. සාමාන්‍යයෙන් අවුරුද්දේ මේ මාසේ දෙවෙනි ඉරිදට තමයි මදර්ස් ඩේ එක යෙදෙන්නේ. ගොඩාක් කලාවට වැඩට යන අම්මලා වුණත් එතකොට ඉරිදට ගෙදරනේ නේද? ඉතින් මොනවද හිතාගෙන ඉන්නේ අම්මිට දෙන්න? සාමාන්‍යයෙන් මදර්ස් ඩේ කියලා එක දවසක් විතරක් වෙන් කරනවාට ඉතින් නේද? සමහර පෞද්ගලිකව කැමති නෑ. මගෙත් එහෙම කැමැත්තක් නෑ. මොකද හැම දවසකම නේද අපිට ඉතින් අම්මා ළඟින් ඉන්නව නම් තමයි හොඳ නේද? මම වුණත් ඉතින් හැම වෙලේම මොනවා හරි දෙයක් හොයාගන්න බැරුණාමත් අම්මේ එහෙම තමයි නේ. ගෙදරට එන්නෙම අම්මේ කියාගෙන. තාත්තා කොච්චර හිටියත් අපේ තාත්තට අවුලයි දන්නේ මේක කිව්වේ පස්සේ. තාත්තා හිටියත් පේන්නේ තාත්තගෙනුත් අහන්නේ අම්මකෝ කියලා. එහෙමනේ ඒක තමයි. ඉතින් හැමෝගෙම ගෙවල් වල ඔය කතාව ඔහොමම තමයි. කොහොම වුණත් අම්මලාගේ වටිනාකම ඉතින් කවදාවත් අපිට කිරලා මැනලා මෙච්චරයි කියලා කියන්න බෑ. ඒ වුණාට අපිට පුළුවන් ඔන්න මදර්ස් ඩේ එක වෙනුවෙන් එයාට තෑග්ගක් දීලා එයාගේ හිත සතුටු කරන්න. ඔබට මේ අවස්ථාව අපි ලබා දෙනවා අද හවස සියත ක්‍රේසි වෙන්දේසිය හරහා. මොකද අද අපි දෙන්නේ ඔබට ලන්සු තියලා අයිති කරගන්න ලව් මාම් පෙන්ඩන්ට් එකක්. හරිද? අම්මට හොඳම තෑග්ගක් මේක. ඉතින් ඔබට ලොකු ගාණක් වියදම් කරන්න බැරුව ඇති. හැබැයි ඔබේ අතේ තියෙන ගාණට ඔබට පුළුවන් ලන්සු තියලා අදවස හයා මාර වෙනකොට කොහොම හරි අඩුම ලන්සුවෙන් මේක අයිති කරගන්න. මේකේ වටිනාකම රුපියල් 150,000ක්. සර්ණමහල් ජුවෙලර්ස් ඉදින් තමයි මේක ලබා දෙන්නේ. කැරට් 22 සුපිරිසුදු රත්තරණේ. ඉතින් මේ රුපියල් 150,000 පෙන්ඩන්ට් එක ලව් මාම පෙන්ඩන්ට් එක සමහර විට රුපියල් 100ට 200ට 120ට 143ට ඔය වගේ චූටි ගානකට අද කාට හරි අයිති වෙන්න ඉඩ තියෙනවා. කාටම හරි අයිති වෙනවා. අපි බලමු ඉතින් නේද? සමහරට මේ වෙලාවේ මේ අහගෙන ඉන්න ඔබ වෙන්න පුළුවන් අයිති කරගන්නේ. එනිසා ඔබටයි මම මේ කියන්නේ තාමත් ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙලා නැත්නම් ඔක්කොටම කලින් රෙජිස්ටර් වෙන්න. ඒක වෙන්න මෙහෙමයි. නෝමල් මෙසේජ් එකක් ටයිප් කරන විදිහට මෙසේජ් එක ටයිප් කරලා සෙන්ඩ් කරන්න තියෙන්නේ. හරිද? මෙසේජ් එකේ තියෙන්න ඕනේ REG. ඊට පස්සේ ස්පේස් එකක් තියලා KW කියලා ටයිප් කරලා 1:39:47 සෙන්ඩ් කරන්න. 39:47. ඊට පස්සේ ඔබට පුළුවන් ඒ විදිහට එකපාරක් රෙජිස්ටර් වුණායින් පස්සේ ආයිතින් ෆෝන් එකේ සල්ලි තියෙන තාක්කල්, හරිද? SMS එවන්න ක්‍රෙඩිට් තියෙන තාක්කල්, ඒ වගේම ඒ SIM එක පාවිච්චි කරන තාක්කල් හැමදාටම මේ ලන්සු තියන්න පුළුවන් එකපාරක් රෙජිස්ටර් වුණායින් පස්සේ. ලන්සු තියන්න මෙහෙමයි KW හිස්තනක්. අඩුම ලන්සුව දැන් මේ වෙනකොට අඩුම ලන්සුව තියෙන්නේ 150,210 අතරේ. හිතන්න ඒ අතර ගණන් තැන් තැන් වලින් හිත හිත තියන. හොඳේ ලන්සු තියල්දි 150 නා අපි කියමු 152, 165, 170. ඊට පස්සේ ආයෙ ටිකක් තව එහාට ගිහිල්ලා 208. ඔය වගේ තැන් තැන් වලින් ලන්සු තියන්න. ඔබ තියෙන ලන්සුව අද හවස හයා මාර වෙනකොට අඩුම සහ එකම ලන්සු වුණොත් ඔබ තමයි මේ පෙන්ඩන්ට් එක අයිති කරගන්නේ. රුපියල් 100,000ක් වටින මේ පෙන්ඩන්ට් එක අයිති කරගන්නේ ඔබ. ඉතින් ඒකට ට්‍රයි කරන්න අම්මට ලොකු ගිෆ්ට් එකක් දෙන විදිහට ඔබට එතකොට දෙන්න පුළුවන්. හරිද? එයත් සතුට වෙයි, ඔබේ හිතටත් සතුටක් ලැබෙයි අනිවාර්යෙන්. අදවස පහට අනිවාර්යෙන් සියත අහන්න. මොකද අපේ සැන්ඩී රවිෂ්කයි දෙන්නම එනවා ලොකු සපෝට් එකක් දෙන්න, මේ වැඩේ ගොඩ දාගන්න. ඉතින් දිගටම අහගෙන ඉන්න තියෙන්නේ. අවස පහ වෙනක එක දිගටම මාව අහගෙන ඉන්නවා, මහෙන් පස්සේ ඊට පස්සේ ක්‍රේසි වෙන්දේසි අහගෙන ඉන්නවා. හරිද? වැඩේ ගොඩ දාගන්න බලන්න ඔන්න කිව්වා. හා, දැන් මම බලනවා WhatsApp messages එවුවේ කවුද කියලා. ඉස්සර වෙලාවම නොයල් ආඩ්ස්ගෙන් පටන් ගන්නවා. මෝනි ෂෝ එකේ ඩබල් අද සුදු කොච්චිව මතක් කළා කියලා කියලා තියෙනවා. ඔව් ඔව් ඔව්, මට ආරංචි. උම්ම එකක් දීලා නේද? අපේ ආශ්චර්ය. උම්ම එකක් දුන්නාම බොසාට මාව මතක් වුණා. බලන්න නේද මගේ උම්ම එක ගිහිල්ලා තියෙන දුරක්. නේ, උම්ම එකක් වෙන කවුරු හරි දුන්නාමත් මතක් වෙන්නේ මාව කියන්නේ. ලේසි නෑ, ලේසි නෑ. ඊළඟට මේ නොයිලාට්ස්ගේ කටි ඔක්කොම ආදරෙන් එකතු කරගන්නෝ. මෙන්න වැරදි හදාගෙන ලස්සන්ට සූර්ය මංගල්‍යය කියලා හදලා, අර මේ පුලාවක දීපු පොරොන්දුව ලස්සන්ට ඉෂ්ට කරලා තියනවා. රාපඩා ඉතාලියෙන්ද? අර ගොල්ලු ගියානේ කොරියා. මම එන්නේ හිතාගෙන ඉන්නේ ඉතාලියට. ආවොත් මොකද කරන්නේ? රාපඩා මාව කරේ තියාගෙන යන්න ඕනේ. හරිද? ඉතාලිය පෙන්නන්න. අම්මෝ, ආස වේ කොල්ල නේද? ඊළඟට සුදු කොච්චි කෙල්ලේ අපේ චන්දන කොල්ලට මල් සරා ඕනෙලු. අනිතර මං ඊයේත් ප්ලේ කළාද කොහෙද නේද? හරි හරි, ඉන්නකෝ ඉන්නකෝ බලන්න. අම්මලංගුඩ ගවේෂ් සීයා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ.

ආදරේ ටිකක් නෙවෙයි ගොඩක් ගොඩක් ආදරේ. දැන් ගන්නවා චුටි බ්‍රේක් එකක්. වෙලාව හවස 2:00 වෙනාඩි 41.

0: මුලින් මිලියන 10ක් ගෙවලා කහතුඩුවෙන් වටිනා ගයක් ගන්න ඔයත් කැමතිද? ඉතිරිය පදිංචි වෙලා ටික ටික ගෙවාගෙන යන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, කහතුඩුව හයිවේ එන්ට්‍රන්ස් එකට විනාඩි 10යි. ඉතින් මේ හැම දේම දැනගන්න මේ 10 වෙනකන් තියෙන 88 රෙසිඩන්ස් ඕපන් හවුස් එකට ඔයත් එන්න. කතා කරන්න ප්‍රයිම් ගෲප් 13:22.
1: රැපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.

0: ජුලියට් වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: සමග 5G revolution එකට එකතුවන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන්න ශ්‍රී ලංකාවේ 5G නායකයා.
3: finishing වහලක් ලෙස color upload වැජබෙනා. සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. finishing වහලක් නම් color up තමයි.
4: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආශ්චර්යා. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
1: 2026 ප්ලැටිනම් එක්සලන්සිස් සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
4: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
5: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLV තනට තහනේ දුතරයිය රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාද ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
6: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
1: මේ පාර සියත ක්‍රෙසිවෙන් මෙසින් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
6: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංසු තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංසු තියන්නේ.
1: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
2: Theater crazy when desi of the Havas Pahata
7: powered by bid to win
8: anuwatai dashma deken anuwatai dashma hataren theater

රොමාන්ස් කරන්න හිතෙනවා මට. ඒ වගේ සිද්ධ ඇහෙති නේද? නොනටා ඉන්න කොහොමද? නොනටා බියගමී දන් ඔන්න වසන්ත කුමාර සිරි අහගෙන ඉන්නවා. හල්ලෝ, ආදරෙන් එකතු කරගන්නවා ඉල්ලඟට ගෝනපල කුඹුකේ ගීතාරි, හස්බන් මැන්ඩිස්, දුව රේකා, දිනීෂා පුතාලා ඉන්නවා, රුචිර, රුවන්, සුරාජ් උණුගුරු සෙට් එකත් ඉන්නවා, තවිෂ්, රිෂ්ණී, ජෙස් ඔක්කොම එකතු කරගන්නවා.

ඇයි මගේ මෙසේජස් වලට රිප්ලයි නැත්තේ? ජපෑන් වල මදු වහන්නේ. ඒ දුක හිතුනද ඔයාට? ඔන්න රිප්ලයි කළා. හරිද? දැන් සතුටුද? ඊගාල හිනාවෙලා ෆොටෝ එකක් එවන්න ඕනේ. බැරිද? හරි, ඉමෝජි එකක්, ස්ටික එකක් අඩිතරමේ මොකක් හරි එකක් එවන්න ඕනේ. හරි, බොර්ලස් ගමුවේ දිනිත. දිනිත කියලා තියෙනවා විමුක්ති, හර්ෂයි, කමලුයි, හසනුයි. ඈ, කමල් හසන්? කමල් හසන් ඉන්නේ ඔගලොත් එක්කද? ඈ, අපිට එන්ටර්ටේන්මන්ට් වලට පොඩි වොයිස් කට්ටයක් ගන්න බැරි වෙයිද නැනේ? හේමචන්ද්‍ර ඉන්නවා, ඊළඟට මල්කාන්ති, රොෂාන්, ශාමා, සෙනුක, සරච්චන්ද්‍ර, රුෂිකා, ඒ ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා.

0: थिएटर टॉप स्टोरी
1: පදන මායතනයට බෙන් කළ මිලියන 75ක් යලි භාණ්ඩාගාරයට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා 2025 අයවැය මගින් වෙන් කළ රුපියල් මිලියන 135ක මුදලින් රුපියල් මිලියන 75ක මුදලක් යලි මහා භාණ්ඩාගාරයේ වෙත ලබා දී තිබෙනවා. ඒ සභාපති මහාචාර්ය සීතා බණ්ඩාර විසින් ඊට අදාළ චෙක්පත බාර දී ඇත්තේ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යපිරම වෙතයි. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ 2025 වසර තුලදී රුපියල් බිලියන 416ක සමස්ත ආදායමක් රැස් කරගෙන තිබෙනවා. එම වසරේ වියදම ලෙස වාර්තා වී ඇත්තේ රුපියල් බිලියන 340. පසුගිය මාර්තු මාසයේ පැවති කල්පනාකරන බණ්ඩල රැස්වීමේදී ඉතිරි මුදල වූ රුපියල් මිලියන 75ක් නැවත භාණ්ඩාගාරය වෙත ලබා දීමට අනුමැති හිමි වුණා. අයවැය මගින් ලබා දුන් පුනරාවර්තන වියදමක් භාණ්ඩාගාරය වෙත යළි ලබා දීමක් සිදු කර ඇත්තේ ශ්‍රී ලංකා පදනම් ආයතන ඉතිහාසයේ පළමු වරටයි. ජර්මනි රයින් ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමග භාණ්ඩ ප්‍රවාහන නෞකා ගමනාගමනය අත්හිටුවා තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ භාණ්ඩ ප්‍රවාහන ගාස්තුද ඉහළ ගොස් ඇති බවයි. විදෙස් මාධ්‍ය පැවසුවේ අධික වර්ෂාව හේතුවෙන් ජර්මනි රයින් ගඟ පිටාර මට්ටමට ළඟා වී ඇති අතර අවට පිරිස් ඉවත් කිරීමට කටයුතු කළ බවයි.
0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත.

0: தட்ட කිව්වහම ඇත්තටම පැත්ත යනවාද
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ
2: එල්බෝට් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා
3: මේ දියසැලිය නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද
1: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
4: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
5: තලලේ ගහන්න ඕන හැම එකකින් පතමදියට හොරු කියලා.
2: උඩු රවුල තිබ්බට වැඩ නැහැ නම කියන්නේ කියලා. මොකටද ගෑකවන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්නේ ඒක නෙදෙන්න බෑ.
6: sorry.com ඒ වටිනක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
7: Gentlemen, welcome to Bangkok, Thailand.
8: Hi, මම ශේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මට තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
9: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 8 492 492 0.7 1 1 327 77
10: නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපි එකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න දැන්ම කෝල් කරන්න 0115 93 93 93
11: පිට්සා ෆැක්ටරි ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා
12: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම්
14: ඉස්තරම්. විශ්වාසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින්. වැඩි විස්තර සඳහා 0.114 700 550 අමතන්න.
15: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.112 200 200. ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
16: රත්තරන්ින් බැබලෙන්න. කුලිය නැතුව චේන් ගන්න. ස්වර්ණමහල් ජුවෙලර්ස් නුගේගොඩ සහ ගම්පහ ශාඛාවන් වෙතින් මැයි මාස 8, 9, 10 යන දිනයන්හිදී නැවතත් රන්මිලට පමණක් චේන්. මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබ පැමිණෙන්න. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සදා.

0: අභියෝගයට අභියෝගයක් වෙමු.
1: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
2: අම්මේ මෙන්න ඔයාට මගේ තෑග්ගක්.
3: අනේ රත්තරම් පෙන්ඩන්ට් එකක්. ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්?
2: අම්මා වෙතින් මට වටිනවනේ.
1: මවුරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවුරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරනින් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
2: ආරීජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
4: සියත ක්‍රේසි වෙන්දේසි අද හවස පහට.
5: Powered by Bid to Win.
6: සියත දිවයින.

පීටී ඔයත් දන්න ඇති දෙයක් තියෙනවා. මම මේක කියන්න හදන්නේ. ඔයාටත් ගොඩාක් ආදරය කරන කෙනෙක් ඉන්නවා. දන්නවද? ඔව්ද? දන්නව දන්නේ නෑ වගේත් ඉන්නව සමහර ගෑනු ළමයි. ඔයා කොහොමද? දන්නවා? දන්නවා වගේ ඉන්නවා. නැත්තම් දන්නේ නෑ වගේ ඉන්නවා. නැත්තම් ඒ කොල්ලත් කෙලින්ම කියන්නේ නැතුව ඉන්නවද? එහෙමද? මොකක් හරි මේකෙන් දෙකේ එකක් වෙන්න ඕනේ. නැත්තම් මට හරි ක්‍රොදරයි. ක්‍රොදරයි. හරිද ක්‍රොදරයි. හරි කොමාරි, අද මේ ලස්සන ගෑනු ළමයාගේ ජනම්දින් මුබාරක් එක. හේයි ට්විටි. ගොඩාක් ආදරේ. ඔන්න උම්මා එකකුත් දීලා ඔයාට විශ් කරනවා. මම නෙවෙයි, මම නෙවෙයි. සවුත් කොරියාවල ඉන්න හන්සම් කොළු පැටියෙක්. ඇත්තටම කොළු පැටියෙක් තමයි. නේද? නවා. ආදරෙන් නවා විශ් කරන්න කියලා කිව්වා ට්‍රීටිට. අපි දන්නේ ඉතින් මේගොල්ලෝ යාළුවෝද නැත්තං ආදරවන්තයෝද? මන්නම් දන්නේ මුකුත්. මම දන්නේ ට්‍රීටිට ගොඩාක් ආදරෙන් නවා විශ් කරනවා කියන එක විතරමයි. හරිද? එතනින් එහාට මේ කතාව දිගට යනවනම් මම සතුටුයි. ඒක එහෙම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද මං ආසයි කවදා හරි දවසක ඔය දෙන්නගේ කසාදෙටත් මගේ මේ කටින්ම විශ් කරන්න. හරි? මම දකින හීන බර වැඩිද දන්නේ. ඔගොල්ලෝ එහෙම හීන දකින්න නැද්ද දන්නේ? මන් දන්නේ මගේ හිතේ මගේ අවංක ඇගේම මං ඔය කිව්වේ. හරිද? ඉතින් කෙල්ලේ නිදුක් නිරෝගී සුව දීර්ඝාෂ සපිරි සුපිරිම බර්ත්ඩේ එකක් වෙන්න ඕනේ. ජනම්දින් මුබාරක් කියලා විශ් කරනවා. අද ඉතින් බර්ත්ඩේ එක නිසා ඔයාට පුළුවන් ඔයාට ආදරය කරනවා කියලා කියන අයගෙන් ඔයා ආස ආස දේවල් කියලා ඉල්ල ගන්න. තෑගි තෑගි, ඒ කියන්නේ මේ පොඩි පොඩි තෑගි නෙමෙයි, ලොකු ලොකු තෑගි කියන්න. නිකන් හිමීට කියන්න, මම මේ තෑග්ගට ආසයි, මේ වගේ එකක් බර්ත්ඩේ එකට හම්බවෙනවා නම් මං කැමතියි. ආ, ඉහළම ගණේ වටිනාකමින් වැඩි තෑගි ලිස්ට් එකක් අනික කියලා දාන්නක බලන්න. මෙන්න මම පොඩි පොඩි ට්‍රික්ස් ටිකක් කිව්වා. හරිද? මේ අයියෝ, එයා නම් කියලා එවන කඳානි විජි. ඇයි? මම හොඳ දේවල් ලිකියන්නේ මේ කෙල්ලොන්ට. අම්මෝ විජි, අද නම් ලිස්ට් එකක් මෙවල තියෙනවා. මට මේ ඔක්කොම කියන්න බැරි වෙයි. මං කියන්නම් මෙහෙම, ඊගල් ඇපරල් එකේ කටියවම ආදරෙන් එකතු කරගන්නවා. එතකොට හරිනේ. මේ මැයි 10 සමරයි ආදර අම්මා, අප කුස පෙරෙව්වා කුසගින්නේ අම්මා, ඇතිද එක් දිනක් සමරන්නට අම්මා මදි මදි, වේවා ඔබට සැමදා සම්බුදු සම්මා. තව කවියක් තියෙනවා, එක්කෙනාම තමයි මේ දෙක මෙවල තියෙන්නේ. මල්පෙති වලට පැහැය ගෙනෙන්නේ හිරුය, ලොවට සෙනෙහේ බෙදුවේ සැමදා මවය, ලොවම හැර ගියත් ළඟ ඉන්නේ මවය, සුදු අම්මියෙක් වෙන්නට දෙන්නේ මිසා. මොකද අන්තිමට එවල තියෙන්නේ? අනේ අනේ දමිත්, ඒක මම හොඳ වෙලාවට මෙච්චර සීරියස් කියාගෙන නැතර මට අන්තිම හරිය පෙවුණ මේක පොඩ්ඩක් නිකන් අවසාන හරිය පොඩ්ඩක් නිකන් ඕන නැති එකක් කියලා තියෙන්නේ කියලා. නෝටියා නෝටි බෝයි මූඩ් එක කෑවා. කොමාරි, හෙට නෙවෙයි අනිද්දා මදර්ස් ඩේ එක. ඉතින් තමන්ගේ අම්මට මොන හරි තෑග්ගක් දෙන්න හිත හිත බල බල ඉන්නවනම් අද ක්‍රේසි වෙන්දේසිය කීටවත් මිස් කරගන්න එපා. මොකද අද ක්‍රේසි වෙන්දේසියෙන් ඔබට හම්බ වෙන්නේ රුපියල් 150,000 වටින ලව් මාම් පෙන්ඩන්ට් එකක්. මේක හම්බ වෙන්නේ ස්වර්ණමහල් ජුවලර්ස් වෙතින්. කැරට් 22 සුපිරිසුදු රත්තරණින් හදපු රුපියල් 100,000 වටින පෙන්ඩන්ට් එකක් අම්මට දෙන්න ආස නැද්ද?
මන්දන්න ගොඩක් අය ආසයි කියලා එනිසා මතක් කරනවා. ලන්ස තියාගෙන තියාගෙන යන්න. ඔක්කොටම කලේ රෙජිස්ටර් වෙන්න REJ histana KW කියල ටයිප් කරලා 3947ට මෙසේජ් එක සෙන්ඩ් කරන්න, නෝමල් මෙසේජ් එක. ඊට පස්සේ ඔබට පුළුවන් දිගටම ලන්ස තියන්න. දැන් මේ වෙනකොට අඩුම සහ එකම ලන්සෝ තියෙන්නේ 50යි 110යි අතරේ. ඒ අතර ගණන් තැන් තැන් වලින් හිතන හිතන ගණන් ලන්ස තියෙනවා වගේම ඔබට හිතනවා නම් 200, 300, 1000 ගණන් 600, 700 ගණන් ඒ වගේ යුනික් බිඩ් එකක් වුණත් හිතලා තියන්න. එකත් හොඳයි, වැඩේ ගොඩ දාගන්න පුළුවන්. ලන්ස තියන්න මෙහෙමයි. එකත් නෝමල් මෙසේජ් එකක් ටයිප් කරන විදිහට KW histanak අඩුම ලන්සෝ ටයිප් කළා 3947ට ඒ මෙසේජ් එක සෙන්ඩ් කළා. පුළුවන් තරම් බිඩ්ස් තියන්න, වැඩේ ගොඩ දාගන්න. අද හවස පහෙන් පස්සේ අනිවාර්යෙන් සිය තහගෙන ඉන්න සැන්ඩි රවිෂ්කයි එනවා සපෝට් එක දෙන්න. බලමුනේ කවුද ජයග්‍රහණය කරන්න කියලා. ලව් මාම් පෙන්දන්ට මේ සින්දු අර බර්ත්ඩේ ගර්ල්ටයි විෂ් කරපු බොයිටයි නවාටයි ට්‍රීටිටයි.

0: ගුරුවරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
1: මේ පාරසියත ක්‍රේසි වෙන්නේ සීන් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
0: ස්වර්ණමහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරන්ින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංස තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංස තියන්නේ.
1: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
2: Theater Crazy Win Desi of the House of Pahata
3: powered by Bid to Win.
4: මේ මාර හුට්ටක් ප්‍රහඳි බං වෙලා තියෙන්නේ.
5: ඇයි?
4: ඇයි නෙවෙයි හවසට නටවන්න වෙන්නේ නයි.
5: ආ නටු නටු.
4: මේ විහිළු නෙවෙයි බං අද සුරම්යාගේ බර්ත්ඩේ එක මට තෑයක් ගන්න අමතකුණා.
5: අයියෝ ප්‍රශ්නද බං ටක් ගාලා කපුරුගෙන් ඕඩර් කරපන්කෝ.
4: අනේ මේ ඔන්ලයින් ලව් කර කර ඉන්න බෑ බං. අනිත් එක මගේ ෆෝන් එක ඩිස්ප්ලේ එකක් ගිහින් තියෙනු ඔබ දන්නවනේ.
5: ඉතින් බං උඹේ තාත්තගේ බටන් ෆෝන් එක තියෙනවනේ. ඒකෙන් 13:37 ගහපන්කෝ.
4: ඇයි සුරම්යා එන්න කලින් මාව ඇම්බියුලන්ස් එකකට පටවලා උඹට හොස්පිටල් යවන්න දෝනේ.
5: මොන ඇම්බියුලන්ස් එකක්ද බං? ඒ වෙන නම්බර් එකක්. මේ 13:37 කියන්නේ කපුරුගෙන් ඕඩර් කරන්න පුළුවන් නම්බර් එක.
4: ඈ එහෙමත් පුළුවන්ද?
5: ඔව් බං ෆෝම්ස් පුරවන්න ඇඩ්‍රස් දෙන්න කාඩ් ඩීටේල්ස් දෙන්න ඔය මොන මගුලක්වත් ඕනේ නෑ බං. කතා කරා ටක් ගාලා ඕඩර්
4: කරා. ගානම කලබල කරන්න එපා. හෙලෝ කපුරුක.
5: හෑ?
6: ඇප් එකෙන් ගත්තා touch 15 reload කරලා ගත්තා touch 15. ඇප් එකෙන් ගත්තා reload කරගත්තත් iPhone 17 Pro දිනන touch 15. touch 15 පිස්සු හැදෙන අවුරුදු වාසියක් වැඩි වැඩියෙන් touch 15 activate කරන්න දිනන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න. අදම රුපියල් 1199ක් reload කර පිස්සුම අවුරුදු වාසිය ඔබේ කරගන්න.
7: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
9: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
10: දුවේක Facebook එකට දැම්මද?
9: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරන්න.
10: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
11: Theater Voice of Family.
10: Register වෙන්න නම ගම විස්තර 0712 800 800ට WhatsApp කරන්න.

0: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
2: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
3: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද ඇන් ආශ්චර්යා. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
4: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
3: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
5: 98.4
6: පන්නේවගේ කමුකොකේ
7: ප්‍රේක් නෑවගේ
6: පතිමුරේ
7: ස්පයින මචං
6: අද විතරයි සිකුරාදා
5: සියත දෙවයින පුරා.

0: ලෝකෙ වටේම ෆේම සුදු කොච්චගේ දවල් ෂෝයක
1: යකෙවලින්ගන්නවා
2: ගොදත් අදරේ සුදකෝචේ
1: ඉතාලියගන්නවා
3: සාස්තයි අපිත්ත හන්න සේත
1: එතකොට කොරිය
4: සුදුකච්චි මනි හරංයෝ
1: ජැපන් රොමේනිය
0: ලෝකෙටම එකයි සැම කෙලියක් තමයි සියත හොට ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්සල හවස දෙකට
4: සුදු කොච්චි මරු

අවසරයි විනාඩි 46යි වෙලාව. අර කවිය දිනෝෂ් කර්ටන්ස් එකේ දමිත් එවපු කවිය, ඒකට සෑහෙන හොඳ ප්‍රතිචාර තියෙනවානේ. සමහරු මට හකහක ගාලා හිනා වෙලා දමිත්ගේ කවි තමයි කවි කියලා සමහරු කියලා. කට්ටිය බලන් ඉන්නේ මට හිනා වෙන්න නේද? කමන්න මට හිනා වෙලා හරි කොහොම හරි ඔය මූණයට හිනාවක් යනවා නම් මට එච්චරයි. දිනේෂ් ඔයානම් මට හිනා වෙන්නේ මන් දන්නවනේ. මේ රුමේනියාවේ දිනේෂ් නේද? කියලත් නෑ අද නමවත් ඉන්න තැනවත් කොහෙවත් මුකුත් විස්තරයක් නැහැ. හැබැයි මට චුට්ටක් දිනේෂ් මතකයි, එනිසා මම මතකින් කිව්වේ. ගොඩ දවසකින් අහන්න උනේ ඔයාව කවුද මේ? ඕ මයි බෝයි දිමිත්‍ර, හයි. කොහමද ජීවිතේ? හොඳින් ගෙවෙනවාද? සතුටින් ගෙවෙනවාද? ඔයාගේ නම ඔය විදිහට තියෙන එක ගැන මම සතුටුයි. තව අකුරක් වෙනස් වුණා නම් එහෙම මම සතුටු නෑ. හරිද? ආදරෙන් එකතු කර ගන්නවා. ඊළඟට දම්මි කියනවා රාගම ඔෆිස් එකේ සෙට් එක මහනවලු. ෆොටෝ නැද්දාද දෙන්න කියලා අහලා තියෙනවා. එහෙම හැමදාම ෆොටෝ දෙන්න. මොකද මේක දවස ගානේ වෙනස් වෙන මූණක් කියලා හිතුවද? වෙනස් වෙනවා. ඒ වුණාට ඒක ලොකුවට පේන්නේ නැහැනේ. සතියේට දවසක් විතර ෆොටෝ එකක් එවුවම ඇති මම නම් කියන්නේ නේද? මොරුටේ වර්ජිනියා තහගෙන ඉන්නවා. ෆොටෝ එකක් එවුවට තෑන්ක් කළා දෙනවා. ඊයේකද මම ෆොටෝ එකක් දුන්නානේ ආ නැහැ. මදාදනේ. එයා කියලා තේනවා මේ එයා හීන මැව්වලු මාව බලන්නානේ. ඉතින් හිතන් හිටපු විදිහමද? නැත්තම් කැතයිද? නැත්තම් හිතන් හිටියට වැඩි ලස්සනයිද? කියන්න මං ආසයි දැනගන්න. ඊළඟට හොමග මාන්ටි දයානි. ඔ වහිනවලු ඒ පැත්තට හොඳ ටෝම. ඊළඟට ඩිකේ දිනේ ශම්බෝ මෙන්න ඇවිල්ලා. ඉස්සු කොල්ලා කොහෙද හිටියේ? කටාවලනේ දැන් ඉන්න නේද? කොමහරි ලංකාවෙන් ගියාට පස්සෙත් මට මෙසේජස් එවන යාළුවෙත් තමයි. හැබැයි ලංකාවේදී හැමදාම මෙසේජස් දැම්මා. දැන් පොඩක් බිසි නේද කොල්ලා? හරි කමන්නේ පුළුවන් වෙලාට මෙසේජ් එකක් දාන්න. බොස් නම් කොරියාව පැත්තේ රවුමක් දැම්මා. මෙයා ආස නැද්ද දන්නේ නැනේ කියලා තියෙනවා. ආසයි ආස හැමදේම වෙන්නේ නෑනේ නේද? ඒගොල්ලෝ මේ පාර ගියා, සමහර විට ඊළඟ පාර මම යන්න ඉඳ තියෙනවා. හරිද? දැන් කොහොමත් මේ අපිටත් පොඩ්ඩක් නේද? ඊයේ අදයි දවස් දෙකේම එහෙ ඉඳන් ප්‍රෝග්‍රෑම් කරලා පොඩක් නිකන් නේ මට කාලයක් තිබ්බ හොඳටම කොරියන් සින්දු අහන පිස්සුව එව තිබ්බා. හැබැයි ලොකුවටම නෙමෙයි මට ලොකුවටම තිබ්බ නම් තිබ්බේ හින්දි පිස්සුව. හැබැයි BTS ලට මහත් ආසයි, Blackpink ලට ආසයි. මම තියෙනවා ඉතින් අත උදේ පොඩ්ඩක් නේද? මට නිකන් ඒ පිස්සුව පොඩ ඇවිස්සුව වගේ එකක් වුණා. මට හිතුණා මේ BTS ලගේ සින්දුවක් මමත් ප්ලේ කරන්න ඕනි කියලා. ඔන්න දෙන්නද? ඒගොල්ලන්ට විතරක් ඒ කොරියන් සින්දු ප්ලේ කරන්න පුළුවන් නේද?

කොරියාව කොල්ලොන්ගේ රවුල වලන්න යනේ. මම අස්සනත් ඒකට නේද මූණනික ප්ලේන් ආප්පේ වගේ

සමහර කොල්ලෝ රවුල නැතුවත් ලස්සන අය. SRK ලස්සනයි, රවුල නැතුව අපේ බොස් ලස්සනයි නේද? ඒගොල්ලන්ට අමුතුවෙන් ලස්සන වෙන්න කියලා රවුල ඕනේ නෑ. ආව්.

0: ධර්මය කෙරෙහි විශ්වාසය තියාගත්තොත් කර්මය කෙරෙහි බියක් ඇති කරගන්න ඕනේ නෑ.
1: පුද්ගලයන් කෙරෙහි නෙමෙයි බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ හිත පහදවා ගන්නට කියලා ධර්මය කෙරෙහි.
0: පවට බිය ඇති කරගන්න තරමට පිනට හිත යොමු කරගන්න පුළුවන්.
1: පවක් කරලා පව හෝදන්න බෑ. පවෙහි විපාකය අනිවාර්යෙන් ලැබෙනවා. හැබැයි පව යටපත් කරන්නට පුළුවන්.
0: සසර ගමනක අවසන නිවන හොයාගන්න මේ ඉරිදා උදැස්සන හතට සිය තහන්න.
2: සියත බණමඩුව
0: මෙවර දේශකයානෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමින් වහන්සේ.
3: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.

0: visit all abiyogeta abiyogayak
1: දැන් බලන්න මේ මගේ බර වැඩි ඔයාගේ බර හරිනේ
2: ඔව් මගේ ගාන
1: ඔයාගේ ඔළුවේ බරක් නැහැ ඇතුළ හිස්නේ මහන්සි නොවි යන් බර අඩු කරගන්න එක්ක මම ඔයා වගේ ඔළුවේ බර හිස් කරගන්නවා

0: අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස. ක්‍රිස්වෙන්දේසියෙන් සන්න මහල් ජුවලර්ස් වෙතින් ලැබුණු රුපියල් 150,000ක වටින රන් කාසිය රුපියල් 260ක් වගේ අඩු ගානකට දිනාගත්තේ නාකියාදිනියේ කනිෂ්ක සඳරුවන්.
2: ඇත්තමට ගොඩක් සතුටුයි මේ වගේ වටින තෑග්ගක් හම්බුනේ ගැන. ඇත්තම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ ගැන ගොඩක් සතුටුයි. හැමදාම 100% වහනවා. 100% එකටයි ස්වර්ණ මහල් ජුවලර් දෙකටම තැන්කියු කියනවා මම.
0: අද ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණ මහල් ජුවලසකින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එකක් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. REG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
3: ක්‍රේසි වෙන්දේසි
1: අද හවස 5ට සියත අහන්න.
4: Powered by Bid to Win.

දවස පහට වෙනාඩි දෙකයි තියෙන්නේ. හේ මං යන්න හදන්නේ. හේ කැතයිනේ අනේ මං එහෙම කෑ ගහනකොට

ඇතකින කැලුම් ශෂියක්කා එවගේම කුමාරයියා කානුත් ඉන්නවද මොන කාන්ද පාංකාන් කොමාරි සෙට්ටක මාදරය එකතු කරගන්න.

ෂේර බබාගේ අයත් ඉන්නවා. මට යාගේ නම නෂෝන්ද කොහෙද? හරිනේ ඩබුල්ලි තාදු. ශාමර ජයසේකර ඔක්කොම එකතු කරගන්න.

එහෙනම් මන්ඩේ හම්බෙමු. බයි. මං වාගේ සුදු කොච්චියා. ගොඩක් ආදරේ.

0: theater top story
1: හේමරත්න හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙතු. අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරත්න හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඒ අනුරාධපුර ප්‍රධාන මෛස්ත්‍රාත් සසිඳු වික්‍රමරත්න විසින් අපයෝජනයට ලක් වූ දැරියගේ බවද අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙහිදී වරෙන්තු නිකුත් කළා. සැකකාර ස්වාමීන් වහන්සේට සහ අදාළ කාන්තාවට විදෙස් ගමන් තහනමක්ද පැනවීමටයි අධිකරණය නියෝග කළේ. දැන් විදෙස් පුවතක්. ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලොනි අමෙරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ අතර සාකච්ඡාවක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ එහිදී ලියෝපාප් වහන්සේ හට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කරන අපහාසාත්මක චෝදනා පිළිබඳවද සාකච්ඡා වූ බවයි. අමෙරිකා ඉරාන යුද්ධය වහම අවසන් නොකළහොත් යුරෝපයේ ආර්ථිකය බිඳ වැටෙනු ඇති බවයි ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලොනි එහිදී අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා වෙත ප්‍රකාශ කර ඇත්තේ. සියත ප්‍රධාන පුවත් රාත්‍රී 7ට බලාපොරොත්තු වන්න.
0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත

0: සුභ සන්ධ්‍යාවක් රවිෂ්ක.
1: සුභම සුභ සන්ධ්‍යාවක් කන්නේ.
0: ඉතින් කොහමද ඔයාට?
1: හොඳින් ඉන්නවා.
0: ඉතින් මොකද සතුටද?
1: මට සතුටක් තියෙනවානේ.
0: රත්තරන් වලින් පිරිලා වගේ වගේ මූණ.
1: රත්තරන් වලින් පිරිලා තියෙන. ඒ කියන්නේ දැන් මේ දවස්වල ටිකක් හොඳයිනේ නේපි.
0: හොඳයි කියන්නේ.
1: ඒ කියන්නේ දැන් දෙන්නේ අපි ලව් මාම් පෙන්ඩන්ට් එකක් ඉන්නේ මව් වරුන්ගු දිනේ
0: ඉඳන්. ඒක දුන්න කියලා ඔයාට මොකද්ද ලැබෙන හොඳේ? ඔයාද ගන්නේ?
1: නෑ මම පුරුදු. මවුරුන්ගු දිනේ නේ.
0: ඒකනේ ඒකනේ දැන් මව් වරුන්ගු දිනේ කවදද? දහය වෙනදා. ඉතින් ඒකත් එක්ක තමයි ඔන්න අපි තීරණය කළා ක්‍රේසි වෙනස් ටීම් එක අපි දෙමු ලස්සන ලව් මාම් පෙන්ඩන්ට් එකක්. මේක හදලා දෙන්නේ අපේ සර්ණමහල් ජුවලර්ස්. සර්ණමහල් ජුවලර්ස් එකෙන් තමයි මේක අපිට ලබා දීලා තියෙන්නේ. ඉතින් 150,000 වුණාට ඔයා දැනටමත් දන්නවා මේක අඩු ගානකට ගන්න පුළුවන් කියලා. ඉතින් අම්මලාට ආදරේ කැට්ටේ කොනකට වෙලා ලංසු තියන තමයි තියෙන්නේ.
1: හරියට හරි දැන් සෑන්ඩිත් ඉතින් හැමදාම වෙන්ඩ හස්බන්ඩ් කියනවා වෙන්ඩ හස්බන්ඩ්ගේ නංගිට අරන් දෙනවා කියන ඕවා දැන් පොඩ අතහැරලා මගේ අම්මට මොන හරි අරන් දෙන්න
0: මේ මගේ මමීට මම අරන් දෙනවා දැන් මට ගන්න වෙන්නේ නැහනේ
1: මේක සල්ලි දීලා ගන්නවද
0: මේක සල්ලි දීලා ගන්න
1: නියමයි
0: සල්ලි මහල් එකට ගියා අනිත් එක නියම රත්තරන් වලින් හදන්න කැරට් 22 කියන්නේ ඉතින් සුපිරිනේ ඕන වෙලාවක අපිට ආපහු සල්ලි කරගන්න උනත් පුළුවන් ඉතින් 150,000 මමත් හිතුවා මගේ අම්මට මම සල්ලි දීලා අරන් දෙනවා ලස්සන ලව් මම් පෙන්ඩන්ට් එකක් ඉතින් ඔයාට සල්ලි දීලා අරගන්න ඕනේ නැහැ නිකන් වගේ මේක ගන්න පුළුවන් ලංසු තිබ්බොත් අදවස 6:00 වෙනකම් මේ රත්තරන් පෙන්ඩන්ට් එකට ලව් මම් පෙන්ඩන්ට් එකට ආලංසු දීලා වගේ ආදරණීය අම්මා වෙනුවෙන් උත්සාහයක් දරන්න නේද
1: හරියට හරි මතක් කරන්න ඕනේ දැන් රෙජිස්ටර් වෙන විදිහ මුලින්ම මතක් කරන්න රෙජිස්ටර් කරන KW කියලා ටයිප් කරලා 39:47 තමයි SMS එකක් එවන්න තියෙන්නේ ඊට පස්සේ terms and conditions ටික හරියට කියවලා ඉවර වෙලා තමයි register වෙලා bit කරන්න ඕන අපි මතක් කරමු bit කරන විදිය KW histanak අඩුම ලංසු ටයිප් කරලා 39:47 තමයි SMS කරගෙන යන්න තියෙන්නේ
0: right එහෙනම් වැඩි කතා බහක් නැතුව අද දවසේ අපි දෙන්නගේ වැඩේ පටන් ගමු හවස 6:00 වෙනකන් ලංසු තියන්න right මේ පටන් ගන්න ලංකාවේ ලක්ෂ ගණන් වල දේවල් අඩුම ලංසින් වාගේ කරලා දෙන ලංකාවේ එකම රේඩියෝ ගේම් ෂෝ එක සියතෝ ක්‍රේසි වෙන්වෙසි
2: සියතෝ ක්‍රේසි වෙන්වෙසි අවවාදයයි තදින් නැබැවෙන සුළු මේකේ මේකට ක්‍රේසි කියන්නේ නිකන් නෙවෙයි

හවස පහයි විනාඩි 12යි දැන්. රොක් වෙමු සියතට.

0: ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: වැට් සඳහා ලියාපදිංචි සීමාව කලින් ඇත්තටම වාර්ෂික පිරිවැටුම මිලියන 60කට වගේ තිබ්බේ. මේක මිලියන 36 දක්වා අඩු කිරීමක් දක්නට ලැබෙනවා. කාර්තුවකට මිලියන 9ක් කියන එකෙන් අදහස් කරන්නේ දවසකට සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයක වගේ පිරිවැටුමක් තියෙන සෑම කෙනෙක්ම වැට් වලට රෙජිස්ටර් වීමේ අවශ්‍යතාවය තියෙනවා.
2: මෙතනදී කරන සංශෝධනය තමයි මේ බැංකු සහ මුල්‍ය ආයතන සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් ඉවත් කරනවා. එතකොට ජූලි 1 වෙනිදා ඉඳන් ඉදිරියට බැංකු හා මුල්‍ය ආයතනයක් තමන් සපයනු ලබන මුල්‍ය සේවා වෙනුවෙන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක් එහෙම නැත්නම් SSCL කියන බද්දක් ගෙව යුතු නැහැ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: මෙකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.
5: ලොවම රසින්ම විත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපි එකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්නව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
6: පිට්සා ෆැක්ටරි. ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
7: අපොස උසස් පිළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණ ලබා ගන්න. හරිත සරසවියක අසිරිය විඳ ගන්න. NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8, 9, 10 හොවාගම NSBM හරිත සරසවියේදී. අමතන්න 0111 544 5000.
8: මූතා ජෙලි, හදට දැනෙන රසක මහිම.
9: ඇලුමිනියම්මනේ
10: මාත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
11: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තර.
12: 45 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.

0: తిలకవర్ధన టెక్స్టైల్స్
1: තායිලන්ත යන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777
4: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට. 13:19ට දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නෙති.
5: සියත දිවයින පුරා.

0: මොනාද වෙස්සයි වෙලාවා මේ වෙද්දිත් ලන්ස තියාගෙන තියාගෙන යන්න මැටි.
1: උනේ.
0: ඉතින් හේ අතරතුරේ අපි ඔබට කියනවා.
1: ඔව්.
0: අපි දෙන්නේ මොනවද කියලා ආයෙ ඔබට මතක් කරනවා.
1: අපි දෙන්නේ පෙලෙක් 150,000ක් වටින ලව්මාම් පෙන්ඩන්ට් එකක්. සැන්ඩි විශේෂයෙන්ම අපේ මව්වරුන්ගේ දිනයට තමයි අපි මේ gift එක දෙන්න කියලා හිතුවේ. ලව්මාම් පෙන්ඩන්ට් එකක් දෙනු පෙලෙක් 150,000ක් වටිනවා. කැරට් 22ක සුපිරි සිදුර අත්තරණින් තමයි හදලා තියෙන්නේ. ස්වර්ණ මහල්ලකින් දෙන්නේ නේ.
0: ආය
1: මොනවද කතා කරන්නේ?
0: වගකීම විශ්වාසයේ තියෙන પરම්පරා ගානක් තිස්සේ ඉතින් ලංකාවේ රත්තරන් විශ්වාසයේ දිනාගත් තැනක් තමයි ස්වර්ණ මහල් ජුවලර්ස් කියලා කියන්නේ. ඉතින් මේ රත්තරන් පෙන්ඩන්ට් එක ඔබේ වෙනවා කියන්නේ ඔබට වරදින්නේ නැහැ.
1: අනිවාර්යයෙන්.
0: ඉතින් ඔබට තෑගක් විදිහට මේක අම්මට දෙන්නත් පුළුවන්. නැත්නම් ඉතින් ඔබ අම්ම කෙනෙක් නම් ඔබට කරට දාගන්න
1: පුළුවන්. අන්න හරි.
0: කැමති එකක් කරගන්න පුළුවන්.
1: හරියට හරි. අපි මතක් කරමු මේ register වෙන විදිහ. හරි ජීස්තන KW කියලා type කරලා 3944 SMS එකක් ඒවා register වෙන්න තමයි තියෙන්නේ. අපි bit කරන විදිහත් මතක් කරමු. KW හිස්තන කඩබලන්සෝ type කරන්න 3944ට SMS එකවත්.
0: Right, okay. පුංචි කාර් නිවස ගැන මතක් කරන්න ඕනේ. දැන් පුංචි කාර් නිවසෙන් ඔබ දන්නෝ හොඳ වාහන ගන්න පුළුවන්. ඒගොල්ලෝ කියන්නේ. ඔව්. ඒගොල්ලෝ කියන්නේ රවිෂ්ක අපි ඔබට තෝරාගත් හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්න වැරදි නාමට ඒක නේ අපි ඔබට මොනවාද හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නේ
1: අන්න
0: එහෙම තමයි ටැග් එකේ ඉන්නේ හරිද ඉතින් ඒ විදිහට තමයි ඒගොල්ලෝ කියන්නේ ඉතින් ඒක ඒගොල්ලෝ ඔප්පු කරලා තියෙනවා මොකද දැන් අපිට වාහනයක් විකුණන්න ඕන වුණා කියමුකෝ අපි වාහනේ පාවිච්චි කරා අපිට ඒක විකුණ ගන්න ඕනේ අපි ගියා මාළබ්බේ පුංචි කාර් නිවසට අපි ගිය ගමම අපේ වාහනේ ගන්නෙ නෑ ඒගොල්ලෝ ඒගොල්ලෝ වාහනේ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරයක් ගන්නවා සහ වාහනේ චෙක් කරනවා මේ වාහනේ ඇක්සිඩන්ට් වෙලාද එතකොට එකලස් කරපු වාහනයද මේ ડોකියුමන්ට්ස් මොනවාද හොරේවද ත්‍යානුකූල හරි ඒවද කියලා ඒගොල්ලෝ චෙක් කරලා බලලා තමයි මාළඹේ පුංචි කාර් නිවස ඇතුළට වාහනේ ගන්නෙ. අපි නිකන් ඇඳුරුම් කමිට ගියත් ඒව කරගන්න බෑ.
1: දැන් අපි මෙච්චර දැන් බැරි වුණා නේ.
0: බෑ බෑ බෑ මං ගියේ නෑ. දැන් අපි මේ අනේ අපි මේ ක්‍රේසි වෙන්දේසිට කියනවා ලාඩන් ගහද්දි
1: කරි
0: කරලාද එහෙම බෑ. ඇඳුරුම් කමිටවත් බෑ. ඉතින් ඒ වගේ විනිවිදභාවයක් තියෙන තැන තමයි මාළඹේ පුංචි කාර් නිවස කියලා කියන්නේ. අනිත් පැත්තෙන් ගත්තොත් අපි වාහනයක් ගන්න යනවා. එතකොට ඒගොල්ලෝ වාහන එතන චෙක් කරලානේ තියෙන හැම දෙයක් අනිත් එක තමයි රවිෂ්කේ ගුලංගේ තියෙන ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකයක්. ඒගොල්ලන්ගේ හොයිස්ටර්ස් වලින් උස්සන වාහනේ. අර පැත්තෙන් බලනවා, වමෙන් බලනවා, දකුණෙන් බලනවා, යටින් බලනවා, උඩින් බලනවා, ඇතුළ බලනවා, මෙහෙන් බලනවා, මෙහෙන් බලනවා. හැම පැත්තෙම බලලා තමයි වාහනේ වාහනේ නියමයි විකුණන්න පුළුවන්. ඔන්න දැම්ම මාළඹේ පුංචි කාර් නිවසට කියලා. ඉතින් අපිට බය වෙන්න දෙයක් නැහැ නේ වාහනයක් ගන්න යන කෙනෙක් විදිහට. විශ්වාසයෙන් යුතුව යන්න පුළුවන්.
1: හරියට හරි. දැන් ওই ටික ඔක්කොම චෙක් කරලා ගත්තら අපි ගන්න යනකොට අපිට ওই ටික බලන්න ඕන වෙන්නේ නැහැ නේ. අර සමහර ඉතින් ඉන්නවනේ අර පඬිතුයෝ කියලා කියන්නේ
0: පිළි නිකන්. පුළුවන්. මම දන්නවා මම වාහන ගැන දන්නවා මට ඕනේ කියලා කිව්වා. හරි. සබ් හොයිස්ටර්ස් දාලා ඔයගලන් වාහනේ
1: තියෙනවා.
0: හරිද සර්? ඕකේ. වාහනේ ගන්න සර්. කොහොමද සර් ගාන කතා කරගන්නේ කොහොමද? කොහොමද ගණන් කියලා කිව්වට පස්සේ හරි වාහනේ අයිතිකාරයා ඉන්නවා මං ඔයාට නම් එක දෙන්නම් එයාත් එක්ක කතා කරගන්න කියලා. අපිටම තමයි මේ වාහනේ හිමිකරුවත් එක්ක කතා කරගන්න තියෙන්නේ. මාළඹේ පුංචි කාර් නිවස මේ පැත්ත බලා තින්නේ නැහැ.
1: අම්මෝ
0: ඇහෙනවා කියලාත් අර කෝල් එක ඇහෙනවා කියලාත් බලා තින්නේ නැහැ. ඈතට යනවා. ඈතට යනවා. ඉතින් ඒ වගේ විනිවිදභාවයක් තියෙනවා. ඉතින් ඇත්තටම ඒගොල්ලේ නිදහස දීලා තියෙන්නේ ගාන කතා කරගන්න යද්දිත්. ඉතින් වාහනයක් ගන්න යනකොට ඒ පූර්ණ නිදහසෙක් අපිට වාහනයක් ගන්න පුළුවන් මම ඇඩ්‍රස් එක මතක් කරන්නම් පුංචි කාර් දිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දිය පුංචි කාර් පාර මාළඹේ
1: රයිට් ඔන් ඔය විදිහට ලව් මාම් පෙන්ඩන්ට් එකක් අද ලෑස්ති කරලා තියෙන්නේ
0: ලෑස්ති කරලා තියෙන ඉතින් අදවස හය අමාර වෙනකන් ඔයාලට ලන්ස තියන්න පුළුවන් සනමාල් ජුවලර්ස් එක ගැන ලස්සන පණිවිඩයකුත් තියෙනවා මම ඒක ඊළඟට කියන්නම් එතකොට ඊළඟට තව කියන්න තියෙනවා රවිෂ්ක කොහොමද මේ සෙල්ලම් කරනකොට සෙල්ලම් කරන්නේ හරි විදිහට කියන
1: නීති රීති
0: ටික ඒ ටිකත් කියනවා මේ බ්‍රේක් එකෙන් පස්සේ අපි යලි කතා කරමු.

සියතම 98.2 94 සියත දිවයින පුරා

0: අත්තේ මෙන්න ඔය අයියායි කියන සින්දුව වෛරල් වෙලා.
1: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි, මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
2: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
3: සීත Voice of Family.
2: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
4: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න. ඇයට ඉඩ හරින්න. commercial credit.
6: finishing වහලක් ලෙස color of flow වැජබෙනා. සිත් බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. finishing වහලක් නම් color of තමයි.
7: මුලින් මිලියන 10ක් ගෙවලා කහතුඩුවෙන් වටිනා ගයක් ගන්න ඔයත් කැමතිද? ඉතිරිය පදිංචි වෙලා ටික ටික ගෙවාගෙන යන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, කහතුඩුව හයිවේ එන්ට්‍රන්ස් එකට විනාඩි 10යි. ඉතින් මේ හැම දෙයක්ම දැනගන්න මේ 10 වෙනකන් තියෙන 88 Residence Open House එකට ඔයත් එන්න. කතා කරන්න Prime Group 13:22.
8: ලොතරැයියේ පෙරලි කරන NLB Mega Power, දැවැන්ත Mega Super Tag-කට අමතරව රුපියල් කෝටියක පව Super Tag සහ Grand Super Tag-කට සුපිරි රිමෝට් රථයක්. දිනන ලොකුම Super Tag දෙන එක මලොතරැයිය NLB Mega Power ඔබත් අදම මිලදී
9: රත්තරනින් බැබලෙන්න කුලිය නැතුව චේන් ගන්න. ස්වර්ණමහල් ජුවෙලර්ස් නුගේගොඩ සහ ගම්පහ ශාඛාවන් වෙතින් මේ මාස 8, 9, 10 යන දිනයන්හිදී නැවතත් රන්මිලට පමණක් චේන්. මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබ පැමිණෙන්න. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
10: හෙලෝ සර්, මේ සර්ගේ ඕඩර් එක කන්ෆර්ම් කරන්න මට පොඩ්ඩක් සර්ගේ කාඩ් ඩීටේල්ස් දෙන්න පුළුවන්ද?
11: මොන ඩීටේල්ස්ද? කවුද මේ
10: සර්? අපි වෙබ්සයිට් එකෙන් ඕඩර් එකක් දාලා තිබ්බනේ.
11: ඔව්, දැම්ම තමයි. මොකක්ද දැන් වෙන්න ඕනේ?
10: සර්ගේ කාඩ් එක ඉස්සරහා තියෙන අංක ටිකයි, කාඩ් එක පිටිපස්සෙන් තියෙන චූටි අංක තුනයි, ඊට පස්සේ ෆෝන් එකට එන OTP එක දැනගත්ත නම්
11: ඒයි මගේ ඉනසයිස් එක දැනගන්න ඕනේ.
10: මොකද්ද සර්?
11: මගේ ඉනසයිස් එක දැනගන්න ඕනේ නැද්ද කියලා ඇහුවේ. එනවා මෙතන ස්කෑම් කරන
10: ස්කෑමරයා.
11: නෑ නෑ නෑ සර්. නෑ නෑ මෑ මෑ ගන්න එපා. අපි ඕඩර් කරලා තෝරගන්න කපුරුකෙන් විතරයි. එහෙමද? එහෙම තමයි. එකම සයිට් එකනේ කප්රුක.
10: එහෙමත් පුළුවන්ද?
11: පුළුවන්නේ නැහැ. කප්රුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ ප්‍රොඩක්ට් URL එක ඒගොල්ලන්ගේ ප්‍රයිස් චෙක ටූල් එකේ පේස්ට් කරාම ඔයාට ෆුල් ප්‍රයිස් එක ෂිපින් ඇන්ඩ් ඩියුටි චාර්ජස් එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි, දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්සක් ආවට මට්ටු කෙනවා.
10: අනේ, අපේ ගෙදර පාපිස්සක් නැත්තම්?
11: පාපිස්සක් නැත්තම් ඔය ස්කෑම් කර කර ඉන්න වෙලාවේ කප්රුකෙන් ඕඩර් කරලා පාපිස්සක් ගෙන්න ගනි.
12: ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
13: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
14: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
13: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
14: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
15: 98.2 98.4
16: පන්නේවගේ කමුකොකේ
17: ඕ ෆ්‍රේක්
16: නෑවගේ
17: පතිමුරේ
16: සුන්ස් ෆ්‍රයිඩේ මචං.

0: පනවගේ සුරකින්න පුළුවන් පෙන්ඩන්ට එකක් තමයි ඉතින් අපි දෙන්නේ නේද?
1: පෙන්ඩන්ට් එක සුරකින්න කලින් අම්මව සුරකගෙන ඉන්න බෑ.
0: අම්මා ඉතින් කොහොමද ඔල්රෙඩි ආව සුරකිනවනේ?
1: Yes yes yes.
0: ඒ හින්දා තමයි අම්මට පෙන්ඩන්ට් එකක් අරන් දෙන්නේ. ආදරේ වෙනුවෙන්.
1: පෙලෙක් ලක්ෂ 50,000ක් වටින ලවමාම් පෙන්ඩන්ට් එකක් තමයි රැස්ති කරලා තියෙන්නේ. අඩුම ලන්සුවෙන් ගන්න පුළුවන් තව සෑහෙන වෙලාවක් තියෙනවා නේ.
0: සෑහෙන වෙලාවක් නෑ දෙයියනේ. තව පොඩි වෙලාවයි තියෙන්නේ.
1: ඔයි නාලි. ඔච්චර තියෙනවා.
0: තව විනාඩි 30යි. තව විනාඩි 30යි. එළිය 50ක්. ඔව්.
1: වගේ තියෙනවානේ.
0: ඔව් 55ක් වගේ තියෙනවා. ඉතින් කොහොම හරි මේ මොකද්ද පෙන්ඩන්ට් එක අදම ලන්සු තියලා ගන්න හවස 6:00 වෙනකන් chance එක තියෙනවා. කොහොම වුණත් අපි ඔබට කියන්නේ පුළුවන් තරම් ලන්සු තියන්න කියලා. ඊළඟට අපි කතා කරන්න ඕනේ මේ ලන්සු තියෙනකොට ඔගොල්ලෝ දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා.
1: නීති රීති ටික.
0: Terms and conditions තියෙනවා. ඉතින් සෙල්ලමක් නේ මේක හැමෝම සෙල්ලම් කරන සෙල්ලමක් නේ. ඉතින් ඒකත් එක්ක අපි ඔබට කියනවා දැන් register වුණාම ඔයාට ආපහු message එකක් එනවා. මං හිතන්නේ ලන්සු range එක වෙනස් වෙලා තියෙනවා.
1: ඔව් අපි terms and conditions කියන කලින් mid range එක මතක් කරලෙමු. මේ වෙනකොට range එක තියෙන්නේ 70 110යි අතරේ. 70 110 අතරේ තමයි මේ වෙනකොට mid range එක තියෙන්නේ. සෙන්ඩි මතක් කරේ දැන් අපේ
0: විස්තර ටිකනේ. දැන් ඔබ crazy vendors site register වුණාට පස්සේ ඔබට reply message එකක් එනවා. ඒකේ අටවම තියෙනවා terms and conditions කියලා. අන්න ඒ link එක click කරලා බලන්න. ඒකේ තියෙනවා සිංහලෙන් දෙමළෙන් ඉංග්‍රීසියෙන් හැම භාෂා, ඒ කියන්නේ භාෂා තුනෙන්ම තියෙනවා. කොහොමද මේ game එක සෙල්ලම් කරන්න ඕනේ කියන කාරණාව. හොඳට කියවන්නේ. ඊට අමතරව අපි ඔබට කියන්න අර range පිටින් bid කරන්න බෑ. ඔබ සෙල්ලම් කරන number එක තියෙනවා නේ, telephone number එක. ඒක ඔයාගේ නමට register කරලා තියෙන්න ඕනේ. ඉතින් ඔය වගේ මූලික කාරණා ටිකක් ඔළුවේ තියාගෙන සෙල්ලම පටන් ගන්න බැරි වෙලාවත් අපි කියන දේවල් වලට අමතරව, ඒ කියන්නේ නීති රීති උල්ලංඝනය කරලා තිබ්බොත් ඔයා ජයග්‍රහණය කරත් ඒක අපිට දෙන්න වෙන්නේ නෑ කියන එක මතක් කරනවා. දැන් මේ bid සෙල්ලම් කරනකොට bit තියෙනකොට range පිටින් සෙල්ලම් කරන්න එපා කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට 1 ඉඳන් 10 වෙනකන් ඉලක්කම් ටික 1 2 3 4 5 6 7 8 9 10 එහෙම කියලා එක්කෙනෙක් bit කරන්න එපා. එහෙම අපිට නිකන් හිතුණොත් තාමයා මේ කරන්නේ වංශාවක් කියලා හිතනවනේ. අනිත් අයටත් මේ ගේම් එක සෙල්ලම් කරන්න අවස්ථාව දෙන්න ඕනේ. පුළුවන් තරම් තැනින් තැන අඩුම අපි 1යි 10යි අතර කියමුකෝ. 1යි 10යි අතර උදාහරණයක් විදිහට 5 තියෙනවා 8 තියෙනවා ඔය වගේ ලක්කම් දෙකක් විතරක් bits තියන්න. ඉතින් ඒ වගේ තියන්න තැනින් තැන පුළුවන් තරම් තැනින් තැන bits තියන්න. එතකොට අපිට හිතෙනවා මෙයා තැනින් තැන හිත හිතා තමයි මේක වංශාවක් නෙමෙයි මේ කරලා තියෙන්නේ කියලා. අනිත් එක අපේ කණ්ඩායමක් ඉන්න අධීක්ෂණ කණ්ඩායමක්. ඒගොල්ලෝ හැම නම්බ එකක්ම අධීක්ෂණය කරනවා කොහොමද bit තියලා තියෙන්නේ කියලා. ඊට පස්සේ තමයි ජයග්‍රහණය දෙන්නේ. දැන් මං හිතනවා යම් තාක් දුරට මේක හොඳට පැහැදිලි වෙන්නේ නැති. අදවස 6:00 වෙනකන් අපි මේ කිව්ව විදිහටම ලන්සු තියාගෙන යන්න කියලා අපි ඔබට කියනවා. අපි ආය පාරක් ලන්සු range එක මතක් කරමු.
1: ලන්සු range එක තියෙන්නේ 70 110යි අතරේ. මේ වෙනකොට තියෙන 70 110 අතර අපි මතක් කරමු. register වෙන විදිය rghisthana kw කියලා type කරලා 39:44 තමයි message එක එවන්න තියෙන්නේ. ඊට පස්සේ register වුණාට පස්සේ ඔයාලට පුළුවන් sms කරන්න, bit කරන්න, kw histana කඩුම නංසෝ type කරන්න 39:44 තමයි bit කරගෙන යන්න තියෙන්නේ.
0: දැන් ස්වර්ණමහල් ජුවලර්ස් එකෙන් මේ රත්තරම් pendant එක ලැබෙන්නේ. ඉතින් પરම්පරා ගානක් තිස්සේ රත්තරම් විශ්වාසය රැකපු ආයතනයක් තමයි ස්වර්ණමහල් ජුවලර්ස් කියලා කියන්නේ. ඉතින් මේ දවස්වල ඒගොල්ලන්ගේ promotion එකක් තියෙනවා. නුගේගොඩ සහ ගම්පහ ශාඛාවලට ගියොත් ස්වර්ණමහල් ජුවලර්ස් ශාඛාවලට ගියොත් 8, 9, 10 දැන් අද දවස් ඉවරයි කමක් හෙටයි අනිද්දායි තියෙනවා. මේ දවස් දෙකේ ඔයා ගියොත් ස්වර්ණමහල් ජුවලර්ස් නුගේගොඩ සහ ගම්පහ කියන ශාඛාවන් වලට ඔයාට ගන්න පුළුවන් රත්තරන් චේන් රන් මිලට පමණක්. ඒ කියන්නේ ඒගොල්ලෝ වැඩකුලිය නැතුව ඔන්න චේන් දෙනවා. එතකොට මිලදී ගන්න පුළුවන් වැඩකුලිය නැතුව රන් මිලට පමණක්. අනිත් එක තමයි මාස 24ක් යනකම් ගෙවාගෙන යන්නත් රත්තරන් වහන්න මිලදී ගැනීම හැකියාව තියෙනවා. මතකයින දවස් ටික හෙටයි අනිද්දායි 9, 10 මේ දවස් ටික යන්න නුගේගොඩ සහ ගම්පහ ස්වර්ණමහල් ජුවලර්ස් ශාඛා විතට.
1: රයිට්. අද දවසේ ලෑස්ති කරලා තියෙන්නේ රුපියල් 150,000ක් වටින ලවමාම් පෙන්ඩන්ට් එකක් කැරට් 22 සුපිරි සිදු රත්තරන්ින් තමයි සැන්ඩි හදලා තියෙන්නේ. තව වෙලා තියෙනවා ට්‍රයි කරන්න පුළුවන්. මේ වෙනකොට bid range එක තියෙන්නේ 70 110යි අතරේ.

0: හවස 5යි විනාඩි 50යි වෙලාව. මේ වෙද්දි ලන්සු තියාගෙන තියාගෙන යන ගමන් කියලා අපි දන්නවා. ඉතින් පුළුවන් තරම් ලන්සු තියන්න. ඔබ මේ ලන්සු තියන්නේ
1: රුපියල් 150,000ක් වටින ස්වර්ණ මහල් එකෙන් ලැබෙන ලව් මාම් පෙන්ඩන්ට් එකකට අපේ අම්මවරුගේ දිනේටනේ විශේෂයෙන්ම දෙන්නේ අද මේ gift එක.
0: ආ විශේෂයෙන් දෙන්නේ. ඉතින් විශේෂයෙන් ගන්න ඕනේ.
1: විශේෂයෙන් ගන්න ඕනේ.
0: ඉතින් ලන්සු රේන්ජ් එක අපි ආයෙ පාරක් මතක් කරනවා. මේ රේන්ජ් එක ඇතුළේ පුළුවන් තරම් ලන්සු තියන්න.
1: මේ වෙනකොට mid range එක තියෙන සැන්ඩි 70යි 110යි අතර.

0: தியேட்டர். හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනි විරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් කොමඩ ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න. Excite ගන්න ලක්කක චාර්ජ් කරගන්න. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
5: අපස උසස් පිළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණිය ලබා ගන්න. හරිත සරසවියක අසිරිය විඳ ගන්න. NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8 9 10 හොවාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011 544 5000.
6: ටී ඉස්කෝලේ ඩ්‍රාමා එකේ රපුන්සල් මම.
7: ෂා, එහෙනම් දිග කොණ්ඩෙකුත් තෝනේවි.
6: තාත්තී, කුමාරයා කොණ්ඩෙ දිගේ උඩට නගිනකොට රපුන්සල්ට ගොඩක් රිදෙන්නේ නැතිනේ.
7: ඉතින් දුව, එයාවේ රපුන්සල්ව බේරගන්නනේ.
6: මං

0: අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB leasing වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම leasing මුදල අඩුම පොලියට. දැන් මම තන්න 0112200.
1: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slimline door සහ window series එක Swiss Tech slimline.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
3: අම්මේ මගේ පොඩි ටික කොහෙද?
4: අම්මේ කොහමගේ බෙල්ට් එක?
3: අම්මේ කොහොනේ ඇඳුම?
4: අම්මේ මේ වාහනේ අතුරු?
3: අම්මේ
4: අම්මේ
2: දෙයකටම අම්මව නේද මතක් වෙන්නේ. අම්මගේ වටිනාකමයි අම්මගේ තරහ ගැනීමයි අපිට වචන කරන්න බැරි වුණත් අපිට පුළුවන් අම්ම කෙනෙක් එක්ක කතා කරන්න. ඒ හින්දම තමයි සියත T20ට අපි කේසුජිවට එන්න කිව්වේ. එයාගේ දුව රෝස් එයත් එනවා හෙට උදේ 10ට සියතට.
5: සියත 2020.

0: යන්නේ නැතුව. මොකද මොකද මේ ඔයා මට මට හිතනවා නේ මොකක් හරි කියන්න හදන කියලා. මොකද්ද මොකද්ද මේ අඹරි අඹරි කියන්න හදන්නේ?
1: ඔත්තුවක් දෙන්න හදන්නේ.
0: හරි.
1: හරිද බිඩ්රේන්ජ් එක මතක් කරනවා කියන්නේ ඔත්තුව තමයි විශේෂ මතක් කරන්න ඕනේ.
0: ඔත්තුවක් දෙන්නයි යන්නේ.
1: බිංදුවත් 50ත් අතර කවුරුත්

0: තියපු ලංසු තාමත් ඉතුරු වෙලා තියෙනවා. කවුරුත් තියපු නැති ලංසු ඉතුරු වෙලා තියෙනවා. try කරන්න පුළුවන් 0.54 තමයි තියෙන්නේ.
1: අපි ආයෙ පාරක් කියමු.
0: 0.50 අතරේ කවුරුත් නොතියපු ලංසු ඉතුරු වෙලා තියෙනවා. try කරන්න පුළුවන් තව සෑහෙන වෙලාවක් තියෙනවා.
1: සෑහෙන වෙලාවක් නෑ. තව විනාඩි 29 ක කාලයක් විතරයි.
0: මේ භාගයක්.
1: ඉතුරු වෙලා තියෙන විනාඩි 29. පුළුවන් තරම් මේ විනාඩි 29 උපරිම ප්‍රයෝජන ගන්න. අපි එහෙනම් අනිත් පැයට යන්නේ. දැන් වෙලාව 6:06 වෙනාඩි 1.

0: දවස 6යි විනාඩි 6යි වෙලාව මං හිතන්නේ ඔත්තුව තාම වැඩ කළා නැහැ. අපි ඔත්තුව වැඩ කපහු කියමුද?
1: බින්දුවත් 50ත් අතර කවුරුත් නොතියපු ලංසු තියෙනවා සෙන්ඩි. try කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි bid range එක තාමත් තියෙන 70 110යි අතරේ.
0: හවස 6:00 වාර වෙනකන් chance එක තියෙනවා පුළුවන් තරම් ලංසු තියන්න. තවත් විනාඩි 23ක් කාටිතර වෙලා තියෙනවා.

0: වැඩ කරාද?
1: ඔත්තුව තාම වැඩ කරේ නැහැ.

0: මං හිතන්නේ ඔත්තෝ වැඩ කරලා.
1: ඕනේ අපි බින්දුවත් 50ත් අතර තමයි ඔත්තෝ තිබුණේ. මේ මේ වෙනකොට ඔත්තෝ වැඩ කරලා තිනවා. බිඩ් රේන්ජ් එක අප මතක් කරන්නම් 150යි 200යි අතර තමයි මේ වෙනකොට බිඩ් රේන්ජ් එක නැදිලා තියෙන්නේ.
0: බිඩ් රේන්ජ් එක වෙනස් වෙලා තියෙන්නේ.
1: අපි බිඩ් රේන්ජ් ඕ
0: දැන් ඔත්තෝ වැඩ කරපු හින්දා බිඩ් රේන්ජ් එක පොඩ පහලට ඇවිල්ලා මං හිතන්නේ නේද?
1: ඔව් බින්දුවයි 50යි අතර තමයි මේ වෙනකොට බිඩ් රේන්ජ් එකත් ඇඳලා තියෙන්නේ. මොකද සෑහෙන බිට්ස් වදිනවා. බිඩ් රේන්ජ් එක පොඩ්ඩක් අඩු වුණා. බින්දුවයි 50යි අතර තමයි මේ වෙනකොට බිඩ් රේන්ජ් එක තියෙන්නේ.

0: FM。
1: ලන්සුරේන්ජික අයිපාරක් වෙනස් වෙලාද?
2: ලන්සුරේන්ජික වෙනස් වෙලා තියෙනවායි 90යි 140යි අතර තමයි මේ වෙනකොට බිට් රේන්ජ් එක තියෙන්නේ 90යි 140යි අතරේ අංක දෙක තිබුණා මේ යුනික් බිට් එකක් අපේ. බිට් එක තිබුණා දෙක විදිහට එකක් නැති වෙලා ගියා කැන්සල් වුණා.

0: Rockwemos 7. හවස 6 විනාඩි 13යි දැන්. ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
1: 2026 වර්ෂයේ ඩෙංගු රෝගීන් 25,846ක් සහ මරණ 12ක් ජාතික ඩෙංගු මර්ධන ඒකකයට වාර්තා වෙලා තියෙනවා. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර සහ නුවර දිස්ත්‍රික්කවලින් තමයි වැඩිපුර රෝගීන් වාර්තා වෙන්නේ. මේ දිනවල යම්කිසි කෙනෙකුට තද උණ සමග හිසරදය, ඇස් යට වේදනාව, මස්පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය වමනය, සමෙහි රතුපැහැ ලපහැට ගැනීම සහ රුධිරවහන තත්ත්වයන් ඇත්නම් සුදුස්කම් වෛද්‍යවරයෙක් හමු වෙලා තමන්ට තියෙන්නේ ඩෙංගු රෝගයේද නැද්ද කියලා සැකහැර දැන ගැනීම වැදගත්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ දේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0711 327 777. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
1: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
2: පිට්සා ෆැක්ටරි, ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
3: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. ෆිච් රේටින්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න, විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
5: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
6: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තර. ඕන සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
7: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
8: රත්තරනින් බැබලෙන්න, කුලිය නැතුව චේන් ගන්න. ස්වර්ණ මහල් ජුවෙලර්ස් නුගේගොඩ සහ ගම්පහ ශාඛාවන් වෙතින් මැයි මාස 8, 9, 10 යන දිනයන්හිදී නැවතත් රන්මිලට පමණක් චේන්. මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබ පැමිණෙන්න. ස්වර්ණ මහල්, ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
9: මේ මාර හුට්ට ප්‍රහඳි බං වෙලා තියෙන්නේ.
10: ඇයි?
9: ඇයි නෙවෙයි, හවසට නටවන්න වෙන්නේ නයි.
10: ආ, නටුම් නටුම්.
9: මේ විහිළු නෙවෙයි බං, අද සුරම්මියාගේ බර්ත්ඩේ එක මට තෑග්ගක් ගන්න අමතකුණා.
10: අයියෝ ප්‍රශ්නද බං, ටක් ගාලා කපුරුගෙන් ඕඩර් කරපන්කෝ.
9: අනේ මේ ඔන්ලයින් ලව් කර කර ඉන්න බෑ බං, අනිත් එක මගේ ෆෝන් එක ඩිස්ප්ලේ එකක් ගිහින් තියෙනවා දන්නවනේ.
10: ඉතින් බං මේ තාත්තගේ බටන් ෆෝන් එක තියෙනවනේ, ඒකෙන් 13-37 ගහපන්කෝ.
9: ඇයි සුරම්මියා එන්න කලින් මාව ඇම්බියුලන්ස් එකකට පටවලා උඹට හොස්පිටල් යවන්න ඕනේ?
10: මොන ඇම්බියුලන්ස් එකක්ද බං, ඒ වෙන නම්බර් එකක්. මේ 13-37 කියන්නේ කපුරුගෙන් ඕඩර් කරන්න පුළුවන් නම්බර් එක.
9: ඈ, එහෙමත් පුළුවන්ද?
10: ඔව් බං, ෆෝම්ස් පුරවන්න, ඇඩ්‍රස් දෙන්න, කාඩ් ඩීටේල්ස් දෙන්න, ඔය මොන මගුලක්වත් ඕනේ නෑ බං, කතා කරා ටක් ගාලා ඕඩර් කරා.
9: ඕක ගෑනම ගෑනම කලබල කරන්න එපා. හෙලෝ කපුරුක.
11: ඈ, 98.2 98.4 සියත.

0: හවස 6යි විනාඩි 18යි අපේ ලන්සු රේන්ජ් එක තමයි මතක් කරන්න හදන්නේ.
1: ලන්සු රේන්ජ් එක මේ වෙනකොට තියෙන්නේ 91144 අතර. try කරන්න පුළුවන් තව පොඩිම පොඩි වෙලාවයි තියෙන 91144 අතර තමයි මේ වෙනකොට බිඩ් රේන්ජ් එක තියෙන්නේ. හැබැයි දැන් අඩු වුණා. 0.50 අතර තමයි මේ වෙනකොට බිඩ් රේන්ජ් එක ඇඳලා තියෙන්නේ. අඩුමඩු ගානට ගන්න පුළුවන් 150,000ක ලව් මම් පෙන්ඩන්ට් එක 0.50 අතර තමයි මේ වෙනකොට බිඩ් රේන්ජ් එක තියෙන්නේ.

0: අවස 6යි විනාඩි 22යි වෙලාව. ලන්ස තියෙන ගමන් ඉන්නේ. මං හිතන්නේ මිඩ්රේන්ජ් එක තාම වෙනස් වෙන්නේ නැහැ.
1: මිඩ්රේන්ජ් එක තාමත් තියෙන සැන්නේ 0.50යි 4යි. පුළුවන් තරම් බිට් කරන්න අවසාන විනාඩි 8 විතර තමයි අපි ඉන්නේ. 7 විතර ඉන්නේ. 0.50යි 4යි තමයි මේ වෙනකොට මිඩ්රේන්ජ් එක රැඳිලා තියෙන්නේ. රුපියල් 150,000 අඩුම අඩු ගන්න තමයි ගන්න පුළුවන්කම තියෙන්නේ.

0: අවසහය හමාර වෙන තවත් විනාඩි 5ක කාලයක් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. පුලුවන් තරම් ලන්සු තියන්න, ලන්සු තියෙන තරමට තමයි ඔබට ජයග්‍රහණය හිමි වෙන්නේ. මං හිතන්නේ ලන්සු රේන්ජ් එක තාමත් 0-50 අතර තමයි තියෙන්නේ. ඉතින් මේ රේන්ජ් එක ඇතුළේ පුලුවන් තරම් ලන්සු තියන්න. ඉතින් මේ රේන්ජ් එක ඇතුළේම තියෙන අංකයකින් ඔබට ජයග්‍රහණය කරන්න පුළුවන්.
1: අනිවාර්යයෙන්ම. ජුවලස් වෙතින් තමයි මේ පෙන්ඩන්ට් එක හදලා තියෙන්නේ.

0: ඔබ මේ ලන්සු තියාගෙන තියාගෙන යන්නේ 150,000ක් වටින ලව් මාම රත්තරම් පෙන්ඩන්ට් ටිකකට.
1: අන්තිම මිනිත්තු යොන්න බිඩ් රේන්ජ් එක වෙනස් වෙලා තියෙන්නේ 20යි 60යි අතර තමයි මේ වෙනකොට බිඩ් රේන්ජ් එක රැඳිලා තියෙන්නේ 20ත් 60ත් අතරේ.
0: මේ රේන්ජ් එක අතර ලන්සු තියන්න තව තප්පර කිහිපයක් ඔබට ඉතුරු වෙලා තියෙනවා ලන්සු තියන්න. ඉතින් මේ රත්තරම් පෙන්ඩන්ට් ටික ඔයාගේ අම්මගේ අතට නේද? අම්මේ මම ලන්සු තියලා ගත්තේ අඩුම ගන්න ගත්තේ කියලා ඒ ඇත්ත කියන්න ඕනේ
1: හැබැයි. බෙල්ලට දැම්ම ලන්සු.
0: බෙල්ලට දාන චේන් එකක් ඕනේ.
1: හරි බිඩ් රේන්ජ් එක අපව වෙනස් වුණා 40100 අතරේ තමයි මේ වෙනකොට බිඩ් රේන්ජ් එක රැඳිලා තියෙන්නේ 40100 අතරේ.
0: 40100 අතරේ පුළුවන් තරම් ලන්සු දෙන්න තව තප්පර කිහිපයක් ඔබට ඉතුරුලා තිනවා ලන්සු තියන්න. මං හිතන්නේ ඔව් ඔබට ලන්සු තියන්න ලබා දුන්න කාලය මෙතනින් අවසානයි.
2: ලන්සු තැබීමට ලබා දුන් කාලය අවසානයි.
0: අන්නහම තමයි. ඉතින් අද දවසේ ලන්සු තැබීම අවසන් වුණේ. පුළුවන් තරම් ලන්සු තිබ්බා, අපිට ටිකක් අමාරු වුණා. අපේ අධීක්ෂණ මණ්ඩලෙ මෙහෙම වෙනවා, මෙහෙම වෙනවා, මෙහෙම වෙනවා, බලනවා බලනවා. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ තෙවෙනි ඇස දාලා තිබ්බේ.
1: තෙවෙනි ඇස. ආ
0: තෙවෙනි ඇස දාන්නේ නේ නේ. ඇස් දෙක දාලා තෙවෙනි ඇස දාලා හොඳට බලාගෙන හිටියේ ලන්සු තියෙන කට්ටිය දිහා. ඉතින් අපි බලමු කවුද ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාව කියලා.
1: ඔව් ෆෝන් එක අතේ තියාගෙන ඉන්න දැන් බිට් කරා නම් එහෙම සමහරට ජයග්‍රාහකයා වෙන්නත් පුළුවන්. අද දවසේ අපි දෙන ලෑස්ති කරලා තියෙන ලව් මාම් පෙන්ඩන්ට් එකක් රුපියල් 150,000ක් වටිනවා. කැරට් 22ක සුපිරිසිදු රත්නණින් තමයි ස්වර්ණමහල් ජුවලර්ස් එකෙන් ඔයාට මේ පෙන්ඩන්ට් එක හම්බෙන්නේ.
0: ඉතින් අපි ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාවට කතා කරන බ්‍රේකකින් පස්සේ ෆෝන් එක ළඟ තියාගෙන ඉන්න. ඉතින් පළවෙනි කෝල් එක ආන්සර් කරන්න නැත්නම් අපි ඊළඟ කෙනාට අවස්ථාව දෙන්න පුළුවන් කියලා අපි මතක් කරනවා. රයිට්. එහෙනම් අපි බ්‍රේක් එකකට ගිහිල්ලා එමු. දැන් වෙලාව මතක් කරන්න නම් හවස 6:00 වෙනාඩි 36

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවිය.
1: කපිල චන්ද්‍රසේනගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට. ඇපදුන් පුද්ගලයන් ගැන පොහොට්ටුවට සැකයක්. වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් පහකට අත්සන්. විදුලි බිල සංශෝධනය ගැන කොප්සමේ තීරණය හෙට. ඉරානයට සරදමක් කළ බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශය.
2: වැඩිවිස්තර රාත්‍රී 7 සියත ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න. 98.2 98.4 සියත.

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සියත
1: සිකුරාද සියත දිවයින පුරා

0: හවස 6යි විනාඩි 46 දම්ම කෝල් එක ගන්නවද මංගාවනම් නම් දෙක තියෙනවා
1: ඊට කලින්
0: ඔකට කරන්නේ
1: පණිවිඩයක් වෙන මතක් කරන්න අපිට නේ
0: කද්ද දැන් අපි මුලින්ම මතක් කරන පණිවිඩේ
1: ඔයා කියන් බලන්න
0: මං කියන මාළඹේ පුංචි කාර් නිවස හරිද ඉතින් මාළඹේ පුංචි කාර් නිවස කියලා කියන්නේ ඉතින් හොඳ වාහන තියෙනවා සුපිරි දේවල් තියෙන ඉතින් සුපිරි වාහන
1: චීස් කන්ඩිෂන්
0: චීස් වාහන තියෙන්නේ මාළඹේ පුංචි කාර් නිවසේ. ඉතින් එතන ඇඩ්‍රස් එක මුලින්ම මතක් කරන්න. මාළඹේ පුංචි කාර් නිවසට යන ඇඩ්‍රස් එක පුංචි කාර් නිවස වාහන උද්‍යානය පුංචි කාර් හන්දිය පුංචි කාර් පාරට ගියා. ඔන්න පුංචි කාර් නිවස තියෙනවා. රයිට්. ඔන්න ඔහම තමයි ඇඩ්‍රස් එක තියෙන. ඉතින් ඇයි මෙතන විශේෂත්වය? මොකද්ද මේ අපි නිතරම කියන්නේ මෙතෙන්ට යන්න කියලා. හේතුව තමයි අපිට සාමාන්‍යයෙන් වාහනයක් ගන්න ගියාම සෑහෙන ප්‍රශ්න ඇති වෙනවා. විශේෂයෙන් රෙජිස්ටර් කරපු වාහනයක් ගන්න යනකොට අපි එක්කෝ වාහනේ හොයන්න බලන්න යනකොට තව අපි බාස් කෙනෙක් අරන් යනවා. එයාට අපි ගාණක් දෙන්න ඕන උදේ කෑම, දවල් කෑම, රෑ කෑම මේ ටිකක් දෙන්න. එතකොට අපේ දවසත් ඉවරයි. මුළු දවසම ඉවරයිනේ. එකකින් අපිට සෑහීමකටපත් වෙන්නත් බෑනේ. අරකට යනවා ඒක හොඳ නෑ. ආ වෙන තැනකට යනවා ඒකත් හොඳ නෑ. හොම කිහිල්ල සමහරවිට අපිට වාහනයක් හම්බෙන්නේ නැහැ. හම්බුනාම කියමුකෝ. ඔය බාස්ටත් හොයාගන්න බැරි ලෙඩ තියෙන වාහනයක් තමයි සමහර වෙලාවට හම්බ වෙන්නේ. ඉතින් ඔය කිසි ප්‍රශ්නයක් නැතුව මාළඹේ පුංචි කාර් නිවසට ගිහිල්ලා කෙලින්ම ගියා නම් වාහන තියෙනවා 400ක් විතර. හිතේ තියෙන වාහනේ කිව්වා මට මේ වාහනේ ඕනේ කිව්වා. වාහනේ ගත්ත ගෙදර ආවා.
1: අම්මාරි.
0: ඒ තරම් ලේසි පහසු කරලා තියෙන හැම දෙයක්ම. ඉතින් ඔබේ කාලය, ශ්‍රමය, මුදල් මේ හැම දෙයක්ම ගාන්ට ඉතිරි කරලා දීලා තිනවා මාළඹේ පුංචි කාර් නිවසෙන්. වාට හොඳ වාහනයක් ගන්නවා නම් යන්න තියෙන හොඳම තැන මාළඹේ පුංචි කාර් නිවස.
1: රයිට් එතක මතක් කරන්න ඕනේ අපේ ස්වර්ණ මහල් අපිත් එක්ක ඉන්නවා සෑහෙන කාලයක් තිස්සේ සැන්ඩි අපි ක්‍රිස් වෙන්දේ සිට එකතු වෙනවා. විශේෂයෙන්ම ඒගොල්ලන් තියෙන ප්‍රොමෝෂන් එකක් නේ මේ දවස්වල නුගේගොඩ සහ ගම්පහ ශාඛාවන් වලට ගියොත් එහෙම වැඩකුලි නැතුව චේන් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අර හිතේ තියෙන රත්තරම් බාණ්ඩේ තියෙනවා ස්වර්ණ මහල් ජුවලස් එකේ යන්න පුළුවන් විශ්වාසයේ වගකීම ගැනයි කතා කරන්න දෙයක් නැහැ. රත්තරම් කියපු ගමන් අපිට මතක් වෙන ස්වර්ණ මහල් ජුවලස්. ඉතින් යන්න නුගේගොඩ සහ ගම්පහ ශාඛාවන් වලට මේ වැඩකුලි නැතුව චේන් එකක් මිලදී ගන්න. ඉතින් මේ චාන්ස් එක ගන්න පුළුවන් නේ.
0: අනෙත් එක තමයි මාස 24ක් යනකම් ගෙවාගෙන යන්නත් ඔබට රත්තරම් බාණ්ඩේ මිලදී ගන්න පුළුවන් මේ දවස්වල. ඒ කියන්නේ හෙට යන්න, අද යන්න, අනිද්දා යන්න. අද හෙට අනිද්දා. මේ දවස් තුනේ තමයි මේ ප්‍රොමෝෂන් එක තියෙන්නේ. කොහෙද දන්නවද? නුගේගොඩයි ගම්පහයි ස්වර්ණ මහල් ජුවලස් ශාඛාවල. රයිට්. අපි දෙන්නා තේ නම්බර් එක තියෙනවා. හැබැයි එහෙමයි කියලා අපි කෝල් කරනවද? අපි කෝල් කරන්නේ
1: නැහැ.
0: ඒ මොකද? ඔයාට පොන්ද?
1: ෆෝන් එක තියාගෙන ඉන්න. ඇස් ලයින් අපි
0: තියෙනවා. අපි මේ බ්‍රේක් එකෙන් පස්සේ කෝල් කරනවා.

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: කෙරෙහි විශ්වාසය තියාගත්තොත් කර්මය කෙරෙහි බියක් ඇති කරගන්න ඕනේ නෑ.
1: පුද්ගලයන් කෙරෙහි නෙමෙයි බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ හිත පහදවා ගන්නට කියලා ධර්මය කෙරෙහි.
0: පවට බිය ඇති කරගන්න තරමට පිනට හිත යොමු කරගන්න පුළුවන්.
1: පවක් කරලා පව හෝදන්න බෑ. පවෙහි විපාකය අනිවාර්යෙන් ලැබෙනවා. හැබැයි පව යටපත් කරන්නට පුළුවන්.
0: සසර ගමනක අවසන නිවන හොයාගන්න මේ ඉරිදා උදැස්සන හතට සිය තහන්න.
2: සියත බණ මඩුව.
0: මෙවර දේශකයානෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමින් වහන්සේ.
3: හෙලෝ සර්, මේ සර්ගේ ඕඩ එක කන්ෆර්ම් කරන්න මට පොඩ්ඩක් සර්ගේ කාඩ් ඩීටේල්ස් දෙන්න පුළුවන්ද?
4: මොන ඩීටේල්ස්ද? කවුද මේ
3: සර්? අපි වෙබ්සයිට් එකෙන් ඕඩ එකක් දාලා තිබ්බනේ.
4: ඔව්, දැම්ම තමයි. මොකක්ද දැන් වෙන්න ඕනේ?
3: සර්ගේ කාඩ් එක ඉස්සරහා තියෙන අංක ටිකයි, කාඩ් එක පිටිපස්සේ තියෙන චූටි අංක තුනයි, ඊට පස්සේ ෆෝන් එකට එන OTP එක දැනගත්ත නම්
4: ඒයි මගේ ඉනසයිස් එක දැනගන්න ඕනේ.
3: මොකද්ද සර්?
4: මගේ ඉනසයිස් එක දැනගන්න ඕනේ නැද්ද කියලා ඇහුවේ. එනවා මෙතන ස්කෑම් කරන ස්කෑමරයා.
3: නෑ සර්.
4: නෑ මේ මම ගන්න එපා. අපි ඕඩ කරලා තෝඩ ගන්න කපුරුකෙන් විතරයි.
3: එහෙමද?
4: එහෙම තමයි. විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කපුරුක.
3: එහෙමත් පුළුවන්ද?
4: පුළුවන්නේ නැහැ. කපුරුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ ප්‍රොඩක්ට් URL එක ඒගොල්ලන්ගේ ප්‍රයිස් චෙක ටූල් එකේ පේස්ට් කරාම ඔයාට ෆුල් ප්‍රයිස් එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි, දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්සක් ආවට මට්ටු කෙනවා.
3: අනේ අපේ ගෙදර පාපිස්සක් නැත්තම්?
4: පාපිස්සක් නැත්තම් ඔය ස්කෑම් කර කර ඉන්න වෙලාවේ කපුරුකෙන් ඕඩර් කරලා පාපිස්සක් ගෙන්න ගනි.
5: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ. දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: තාත්තේ මෙන්න ඔය අයියායි කියලා සින්දු වෛරල් වෙලා.
8: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකට රෙජිස්ටර් කරා.
9: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
10: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
9: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
11: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
0: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
11: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
12: සියත දිවයින පුරා

0: FM。
1: අවස 6යි විනාඩි 52යි.
2: දැන් තමයි වෙලාව.
1: වෙලාව හරි කියලාද කියන්නේ?
2: වෙලාව හරියටම හරි.
1: හරියටම වෙලාව බැලුවද?
2: බැලුවා.
1: එහෙනම් අපි නමෝ විත්තිං කියලා මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් ගමු.
2: මොකද දිග්ග කොලේක ලියාගෙන ඉන්නේ නම්බර් එක. හරි. ඔය කෝල් එක ගන්න මම එතක මතක් කරන්නම් අපි අද දවසේ ලෑස්ති කරලා තියෙන රුපියල් 150,000ක් වටින ලවමාම් පෙන්ඩන්ට් එක. ඉතින් කැරට් 22ක සුපිරිසිදු රත්තරන්ින් තමයි මේ පෙන්ඩන්ට් එක හදලා තියෙන්නේ. ස්වර්ණ මහල් ජුවලර්ස් විසින් තමයි ඔයාට මේ පෙන්ඩන්ට් එක දෙන්න ලෑස්ති කරලා තියෙන්නේ. විශ්වාසයේ වගකීම එක. ස්වර්ණ මහල් කිව්වම රත්තරන් ලෝකේ තියෙන හොඳම සන්නාමය.
1: ෆ්‍රෙන්ස් යනවා.
2: බලමු.
3: හලෝ.
1: චූටි අක්කා නේද මේ කතා කරන්නේ?
3: චූටි අක්කා කියන්නේ කවුද?
1: චූටි අක්කා කියන්නේ මම යාළුවලා ඉන්න සඳරු අයියාගේ අක්කා නේද? සඳරු අයියාගේ අක්කනේ මේද? මම සඳරුගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කතා කරන්නේ. කතා කරද්දි මගේ ඇස්වලට කඳුළු එනවා. අයියනේ මේ අක්කේ. අනේ තියන්නපා. අනේ චූටි අක්කේ තියන්නපා. අනේ පින් සිද්ධ වෙයි. මට සඳරු අයියා ඉන්න තැනක් කියන්න. මම එයාට කවදාවත් වැරද්දක් කරලා නැහැ. එහයි මට මේ වැරද්ද.
3: අනේ ඔයාට මේ රෝන් නම්බර් එකක් කියලා රෝන් පොඩ්ඩක් නම්බර් එක චෙක් කරන්න.
1: අම්මෝ සැර මෙයාගේ.
3: පොඩ්ඩක් නම්බර් එක චෙක් කරන්න. ඔයා මේ කවුද දන්නේ නම්බර් එක වැරදිලා වෙන්නේ. පොඩ්ඩක් නම්බර් එක චෙක් කරලා බලන්න.
2: අපි නම්බර් එක චෙක් කර හරියටම.
1: ආ සඳරු අයියේ. ඔයා කොහෙද? මේ
2: හරි.
1: කවුද මේ අපිට කියන්න පුළුවන් දාගේ නම? ඔයාට හිතෙන්නේ නැද්දානේ මේ ලස්සන වොයිස් දෙකක් ඇහෙනවා?
2: හරි
3: හරි හරි හරි සියත එප්පම්
1: ඉතින් මේ ඔයාගේ නම කියන්න.
3: මම සුභාෂණී කල්යාණි.
1: සුභාෂණී කල්යාණි.
3: මොකක්
1: හරි වෙලා ඇති නේද?
3: මම කෝල්යක් දෙයි කියලා හිතාන හිටියේ. මම හිතන්නේ
1: ඕ මයි හංගනේ. කවුද මේ? සුභාෂිනී. ඔයා තමයි ඔන්න අද මේ රුපියල් 150,000ක් වටින සන්නමාල් ජුවලර්ස් එකෙන් ලැබුණු මේ රත්තරම් පෙන්ඩන්ට් එක ජයග්‍රහණය කරලා තියෙන්නේ. අපි ඔන්න චී එකක් දෙනවා ඔයාට.
2: මේමයි සුභාෂිනී. මේ ඔන්න දැන් මේ වැඩේම ආදරේ අම්මටද තාත්තටද?
3: මම දැක්ක සියතේකේ දාලා තිනවා. ඉතින් මං

0: අර පොකට් මනි සියත පෙවේ උදේ තියෙන පොකට් මනිකට ගොඩාක් ළමයි සම්බන්ධ කරාම ඒ වගේම සියත පෙම් දවස මහගෙන ඉන්නවා. ඉතින් මම මේ වෙලාවේ මව්වරුන්ගේ දිනය වෙනුවෙන් මම කියන්නේ සිදු කිසිම මවකට කැස්සක්වත් හැදෙන්න එපා. ඇත්තරම මව්වරුන්ගේ දිනයට
1: සුබපතනවා.
0: මේ කරපු දේ ඇත්තටම සියත පෙම් එකේ කාර්ය මණ්ඩලයටත් ඔයාලා දෙන්නටත් බෙහෙවින්ම ස්තුති. මේවැනි වැඩසටහන් තව තවත් කරන්න, සියත පෙම් මහන්න. ඇත්තටම
1: සතුටුයි.
0: ඇත්තටම සතුටුයි මට.
1: අනේ ඉතින් අපිටත් සතුටුයි. ඉතින්
2: සතුටුනේ.
1: ඔව්, අපේ හැම ප්‍රෝග්‍රෑම් එකක්ම අහන ශ්‍රාවිකාවක් මේ විදිහට ජයග්‍රහණය කරපු එක ගැන ඉතින් සුබ පතනවා සුභාෂිනී ඔයාට. අපි
2: නේද,
1: අපි සුබ පතනවා.
2: අපි හම්බෙමුනේ.
1: එදිම හම්බෙමු. තෑගි දෙන්නනකොට හම්බෙමු. හරි, ඊළඟට අපේ ඊළඟ කාර්යය කුමක්ද? කියන්න ඕනේ මට මේ මෙතන කියන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා. මේ බිඩ් එක මෙයාගේ 65, කියන්නේ මේ 150,000ක මේ රත්තරන් ලව්මන් පෙන්ඩන්ට් ටික මෙයා ජයග්‍රහණය කළේ රුපියල් 65කට. එයා තිබ්බ යුනික් බිට් එක 65. ඉතින් ඒකත් එක තමයි ජයග්‍රහණය හිමින්. ඉතින් සුබ පතනවා සහ අපි දැන් බලමු ඊළඟට අපි දෙන්නේ මොනවද කියලා. මෙන්න සර්ප්‍රයිස් එක දෙන්නයි හදන්නේ. ඊළඟට තියෙන්නේ බන්ඩල් ඔෆ් එකක්. හරිද? ටැබ්ලට් එකකුත් තියෙනවා, ෆෝන් එක මොනවාද වොච් එකකුත් තියෙනවා. රයිට්, මං කියන්නම් මේ ටැබ්ලට් එක හොට් වේව් පෑඩ් 13 Pro tablet එකක්. එතකොට Skyki GT smart watch එකක්. බන්ඩල් ඔෆ් එකක් තියෙන මේ දෙකේ වටිනාකම රුපියල් 61,000යි. ඉතින් මේ කඩම ගන්නට ගන්න පුළුවන්. ඉතින් අද රාත්‍රී 7 ඉඳන් අපිට පුළුවන් ලන්සු තියන්න පටන් ගන්න. ලබන සිකුරාදා හවස 6:00 වෙනකන්. රයිට්, register වෙන අය මෙන්න මේ විදිහට register වෙන්න ක්‍රේසෙන්දේසියට.
2: register KW කියලා type කරන්න 39.44 තමයි SMS එකේ වන්න තියෙන. ඊට පස්සේ terms and conditions බලලා තරඟ කරන්න පුළුවන්, බිට් කරන්න පුළුවන්. KW හිස්තනක් අඩුම ලන්සෝ type කරන්න 39.44 දිග්ගටම බිට් කරගෙන යන්න අදරය 7 ඉඳන්.
1: අන්නහමයි ඉතින් ක්‍රේසෙන්දේ සිවරුනේ.
2: ශානිමයිනේ.
1: yes, හෙට එනවා මම T20 chat show එකත් අරගෙන. ඉතින් අපි ආයේ හම්බෙමු. රවිෂ් කයිමා එනවා සිකුරාදා.
2: කෙස් වෙන්දේ සිත් එක ලැබුණ සතිය මම එනවා ආපහු සඳුදා. පොකට් මනි අරගෙන.
1: මමත් එනවා සඳුදා. වාඩි. අන්න. ගින්න නම මම සන්නේ.
2: මම රවිෂ් කයිමා.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: කපිල චන්ද්‍රසේනගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට. වියට්නාමේ හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් පහකට අත්සන්. විදුලි කාසු සංශෝධනය ගැන කොමිසමේ තීරණය හෙට. ඉරානයට සරදමක් කළ බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශය. ශ්‍රී ලංකන් ප්‍රීමියර් ලීග් තරගාවලියට ක්‍රීඩකයන් ලියාපදිංචි ආරම්භයි.
0: දේශීය සියත. ලෝකල් නිවුස් ඔන් සියත.
1: ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට උදෑසන සිදු කිරීමට නියමිතයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුඩ්ල සඳහන් කළේ කොළඹ ජාතික රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන බවයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට කොල්ලුපිටිය පොලිසිය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද කරුණු වාර්තා කළා. කොල්ලුපිටිය පේද්‍රික් මාවත ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී කපිල චන්ද්‍රසේනගේ මලසිරුර පොලිසිය විසින් සුවාගනු ලැබුවේ අද පෙරවරුවේදී. අදාළ නිවසේ කාමරයක ගෙලවැළලාගෙන සිටියදී ඔහුගේ සිරුර හමු වූ බව පොලිසිය සඳහන් කළා. අදාළ ස්ථානයට අද පෙරවරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාද පැමිණ තිබුණා. ස්ථානීය පරීක්ෂණය සිදු කරනු ලැබුවේ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින්. සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ සැකකටයුතු මරණයක් ලෙස සලකා සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කරන බවයි. සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්තගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිසා බහර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසාගේ උපදෙස් මත ක්‍රියාත්මකයි. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඒ පිළිබඳ නිශ්චිත ප්‍රකාශයක් සිදු කරන බවයි.
2: ඒ මරණය සම්බන්ධයෙන් මේ වෙනකොට විමර්ශන ආරම්භ වෙලා තියෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පස්සේ තමයි මම හිතන්නේ ඒ පිළිබඳව විශේෂයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරීවරුන් ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරાવી පොලිසිය පැත්තෙන් සියලු විමර්ශන පොලිසිය මේ වෙනකොටත් ආරම්භ කරලා තියෙනවා.
1: 2023 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයා බස් 330 ගුවන් යාන 6ක් සහ ඒ 350 වර්ගයේ ගුවන් යාන 8ක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත්තේයයි එවක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහෝගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල වුණා. අනතුරු ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවේ මුදල් විශුද්ධීකරණ පනත ප්‍රකාරවයි. ඒ යටතේ 2020 වසරේදී සැකකරුවන් අත්අඩංගුවටගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අපවත උදාහරණ ලැබුවා. එම විමර්ශනයේදී අල්ලස් පනත සහ දූෂණ විරෝධී පනත යටතට ගැනෙන වරද අනාවරණය වී තිබූ බැවින් ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවද විමර්ශනයක් ආරම්භ කළා. ඊට අදාළව කපිල චන්ද්‍රසේන යළි අත්අඩංගුවට ගැනුණේ පසුගිය මාර්තු මස 12 වනදායි. අධිකරණයට කරුණු වාර්තා කරමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේ ප්‍රශ්නගත ගනුදෙනුවේදී තමන්ට ලද ඇමරිකානු ඩොලර් මිලියන 2ක මුදලින් රුපියල් මිලියන 20ක් එවකට සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නටද රුපියල් මිලියන 60ක මුදලක් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂටද ලබා දුන් බවට කපිල චන්ද්‍රසේන සිය කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දෙමින් පැවසූ බවයි. ඊට විරෝධය දක්වමින් කපිල චන්ද්‍රසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අරසකුලරත්න චෝදනා කළේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සිය සේවාදායකයාගෙන් තර්ජනය කර ප්‍රකාශ ලබාගෙන ඇති බවයි. එම විමර්ශනයට අදාළ ප්‍රකාශ ලබා ගැනීමට එළඹෙන 12 වනදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසද එම කොමිසම දැනුම් දී තිබෙනවා. මෙතර රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කපිල චන්ද්‍රසේන දින 54කට පසු අපමත මුදාහැරීමට පසුගිය පස්වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ඒ රුපියල් ලක්ෂ 5ක මුදල් ලැපයක් සහ ළඟම ඥාතීන් 3 දෙනෙකුගේ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප තබන ලෙස කොන්දේසි පනවමි. කපිල චන්ද්‍රසේන අප කොන්දේසි සම්පූර්ණ කිරීමේදී ඥාතීන් බවට ව්‍යාජ ලෙස අඟවමින් පුත්කලෙන් 2 දෙනෙකු ඉදිරිපත් කර ඇති බව පසුව අනාවරණය වුණා. ඇපකොන්දේසි උල්ලංඝනය කරමින් අධිකරණයේ විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේන යළි අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වරින් තුනිකුත් කළේ ඊයේ දිනේදී. අල්ලස් කොමිසම මෝසමක් මාර්ගයෙන් සිදු කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් කොළඹ ප්‍රධාන මයස්රත් අසංගෙස් බෝතරගම එම නියෝගය නිකුත් කළා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට ඇප ලබා දීමට ඉදිරිපත් වූ ව්‍යාජ පුද්ගලින් දෙදෙනා පිළිබඳ අනාවරණයක් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ ප්‍රධාන ලේකම් සාගර කාර්ය වසම් සඳහන් කළේ කපිල චන්ද්‍රසේනට ඇප ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ ගැටලුවක් පවතින බවයි.
3: අපි ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා කරුණා කළා කපිල චන්ද්‍රසේන කියන පුද්ගලයා රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉඳිද්දී ඔහුට ඇප ලැබෙන්නේ. එතකොට මේ ඇපකරුවන් දෙදෙනා ඔහුට හොයලා දුන්න කෙනා කවුද කියන කාරණේ. ඇපකරුවන් දෙදෙනා දැන් බොරු ඇපකරුවන් කියනවා. රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්න පුද්ගලයෙක්ට ඇපකරුවන් හොයන්න බැහැ. එතකොට රිමාන්ඩ් බන්ධනාගාරයේ හිටපු පුද්ගලයාට මේ ඇපකරුවන් දෙදෙනා සපයා දුන්නේ කවුද කියන කාරණේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන්න. මොකද අපිට තියෙන ආරංචි හැටියට නම් ඇපකරුවන් දෙදෙනාවත් සබා දීමත් මේ කාරණේම යම්කිසි කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්.
1: විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනා ලබන පුද්ගලයන් සියදිවි විනාශා ගැනීම බැරිති පූර්වාදර්ශයක් බවට පත් ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා පවසනවා.
4: දැන් කපිල චන්ද්‍රසේන මහත්මයාට මහා බරපතල චෝදනාවක් තිබ්බා. ඒ කියන්නේ රාජපක්ෂවරුන්ගේ සමයේදී ඒ වගේම යාලංකා ගනුදෙනුවක් සම්බන්ධව මේ නඩුව සම්බන්ධ යම්කිසි මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියන්න හිටපු එකම සාක්ෂිකාරය හැම නැත්තම් අදාළ පුද්ගල හැටියට හිටියේ කපිල චන්ද්‍රසේන මහත්මයා. ඉතින් දැන් මෙතනදී අද සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? එතුමත් අභිරහස් සම්බන්ධයෙන් මිය ගිහිලා තියෙනවා. අපි දන්නේ එතුමාගේ මරණය කොයි ආකාරයෙන් සිද්ධ වුණාද කියලා. ඉතින් අපිට දැන් මේ රටේ සිද්ධ වෙන දේවල් දිහා බලනකොට අපිට එකපාරට කියන්න බෑ දැන් මේවා සියදීන නසා ගැනීමද එහෙම නැත්තම් සියදීන නසා ගැනීමේ මාර්ගයෙන්
1: පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යාරච්චි සඳහන් කළේ පරීක්ෂණයකින් තොරව මෙම සිද්ධිය පිළිබඳ ප්‍රකාශ නිකුත් කිරීම සුදුසු නොවන බවයි.
5: තමන්ට එල්ල වෙන චෝදනාවන් අවසන් කරගන්න ඒවා එතනින් යටපත් කරන්න ඇතැම්ම විවිධ උත්සාහයන් දරනවද කියන එක පිළිබඳව අපි තාම කියන්න කලබල විය යුතු නැහැ. නමුත් විවිධ සැකයන් සමාජයට මතුවෙන්න පුළුවන්කම තියෙනවා. මේ නිශ්චිත කාරණාව ගත්තත් විශේෂම රාජපක්ෂ පාලන කාලයේ ඇතිවෙච්ච එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගනිමින් මේ පිළිබඳව ප්‍රශ්න කරමින් හිටපු තැනැත්තෙක් තමයි මේ ආකාරයෙන් අනතුරකට ලක් වෙලා තියෙන්නේ. ඉතින් ඒ හා සැඹැඳි යම් යම් කාරණාවන් කාටද අදාළ කවුද ඒකෙන් ඊළඟ අභියෝගයට ලක් වෙන්නේ කොයි ආකාරයෙන්ද කියනවා පිළිබඳව විවිධ අය කොයි ආකාරයෙන් විවිධ කතා කිව්වත් අපි කිසිවක් මේ මොහොතේ හරි කියලා අපට කියනවට වඩා ඒවා ඉදිරි පරීක්ෂණ කටයුතු වලට බාර දීම තමයි වඩා සුදුසු වෙන්නේ.
1: මෙම මරණ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ සඳහන් කළේ.
6: පසුගිය මාස කිහිපය තිස්සේ අපිට සැක්කටුතු මර රැසක් වාර්තා වුණා. අද කපිල චන්ද්‍රසේන මහත්මයාගේ මරණය, පහුගිය දිනවල රංග රාජපක්ෂ මහත්මයාගේ මරණය, එතුමා මිය ගියේ බලනහර තුනක් කපාගෙන. අධිකරණ වෛද්‍ය විද්‍යා වාර්තා අනුව ලෝකයේ එවැනි සිදුවුණු ඉතාම දුර්ලභ විරල මරණයක්. සැකිතම් සැක්කටුතු මරණයක්. අද චන්ද්‍රසේන මහත්මයා සිදි විනාසාගෙන කියලා වාර්තා කරලා තිබෙනවා. අපි දන්නේ කොහොමද ඒක උනේ කියලා. කෙසේ වුවත් ඔවුන්ට මේ තත්ත්වයට පත්වෙන තැනට තවත් සැක්කරුවෙක් ඝාතන, ඒ වගේම කේල රමුකල් මහත්මයාගේ නඩුවේ ඒ විදිහට විවිධ ආකාරයේ සැකකටුතු මරණ රසක් සිදු වෙනවා. අපිට කියන්න තියෙන්නේ මේ පිළිබඳව අපිට සෑමකටම විවෘත මනසකින් බලන්න අවශ්‍යයි.
1: නියෝජ්‍ය අමාත්‍ය රංග ගුණසේකර පැවසුවේ අපරාධකරුවන්ට දඬුවම් ලබා දීමේ රජයේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.
7: ඒ පිළිබඳ අපිට කම්පණයක් තියෙනවා. නමුත් ඔබ දන්නවා කපිල චන්ද්‍රසේන සම්බන්ධයෙන් ආපු සාකච්ඡා මොකද්ද කියලා. විශේෂයෙන්ම ආබස් ගනුදෙනුවට අදාළව ප්‍රධානම සැකකරුව බවට ඔහු පත් වෙලා තිබුණා. නමුත් අපි ඔහුගේ මරණය පිළිබඳ ඒක මම හිතන්නේ විමර්ශන කණ්ඩායම් වලට බාර දෙමු. විශේෂයෙන්ම අපේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය පිහිටෙන්නත් ඕනේ. ඒ වගේම අපේ රටේ අපරාධකරුවන්ට නීත්‍යානුකූලව දඬුවම් දෙන්නත් ඕනේ. ඒක තමයි අපේ ජනවරම. ඒ වෙනුවෙන් ඉදිරියට අපි වැඩ කටයුතු කරමින් යනවා.
1: ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර වෙළඳාම අමරිකානු ඩොලර් බිලියන දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරන බව වියට්නාම ජනාධිපති ටෝ ලාම් පවසනවා. ඔහු සඳහන් කළේ දෙරට අතර කෘෂිකර්මාන්තය සහ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ අත්දැකීම් බෙදා ගැනීමට අපේක්ෂා කරන බවයි. සංචාරක කර්මාන්තය සහ බෞද්ධ සබඳතා ශක්තිමත් කිරීමට කටයුතු කරන බවද වියට්නාම ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු අමතමින්. රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණි වියට්නාම ජනාධිපතිවරයා පිළිගැනීමේ නිලෝත්සවය අද පෙරවරුවේ පැවැත්වුණේ ජනාධිපති අනුරකුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්. එම උත්සවයෙන් අනතුරුව දෙපාර්ශ්ව අතර අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනීමක්ද සිදු වුණා. ඒ සංචාරක ආරක්ෂක කටයුතු සම්බන්ධතා ආගමික සිවිල් වාණිජ ප්‍රවාහන සහ ආර්ථික විද්‍යාව සහ තාක්ෂණ යන ශ්‍රේෂ්ඨවලට අදාළ බයි. වියට්නාම් රජයේ විසින් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කරන මෙට්‍රික් ටොන් 100ක පොහොර තොගය නිල වශයෙන් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කිරීමද එහිදී සිදු වුණා. වියට්නාම් ජනාධිපති ටෝලාම් පාර්ලිමේන්තුව වෙත ගමන් කළේ ඉන් අනතුරුවයි. වසර 11කට පසු විදේශ රාජ්‍ය නායකයෙකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඇමතු පළමු අවස්ථාව මේ වනවා. එක් දින රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාම් ජනාධිපති ටෝලාම් ශ්‍රී ලංකාවට පැමිණි ඊයේ රාත්‍රියේදී. මෙරට ව්‍යාපාරික සංසදයේ හමුවකට සහභාගී වීමෙන් අනතුරුව වියට්නාම් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස දිවයිනෙන් පිටත් යාමට නියමිතයි. අනීතික ලෙස විදුලි බිල වැඩි කිරීම වහාම නතර කළ යුතු බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා. එහි ජාතික ලේකම් සංජීව ධම්මික පැවසුවේ මෙමගින් කර්මාන්ත ශාලා අකර්මණ්‍ය වනු ඇති බවයි.
8: එවන සහ තුන්වෙනි තාක්ෂණයට අදාළ විදුලි බල සංශෝධනය පිළිබඳ තීරණය දැනුම් දීම හෙට දින මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ විසින් තීරණය කිරීමට නියමිතයි. නමුත් අපි පාරිභෝගිකයේ හැටියටත් අපි අද විපක්ෂයත් එක්ක එකතු වෙලා අද කොළඹ මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඉදිරිපිට විශේෂයෙන් විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ සහභාගිත්වය නොතිබුණත් ඔහුගේ සහයෝගය අද අපි කරේ සියලුම ජනතාව වෙනුවෙන්. මොකද අපි දන්නවා මේ ගල්ලංගුරු වංචාව නිසා මහජනතාවට සිදුවන පාඩුව සහ ඉදිරියේදී කර්මාන්ත ශාලා වලට වෙන හානිය බරපතල. විශේෂයෙන් අපි කිව්වොත් ත්‍රිකෝෂකයේ ඉඳලා ඉහළ යනවා මේ විල වැඩි වුණා. ඒ නිසා මේක අනීතිකයි. දැන් බිලියන 27ක පාඩුව පියව ගන්න තමයි මේ කොමිෂන් සභාව මෙවල කටයුතු කරන්නේ. අපි කොමිෂන් සභාවට තදින් කියා හිටියේ මේක කුණු කූඩේට දාන්න.
1: හෙට මහජන උපයෝගිතා කොමිසම විසින් මහජන අදහස් විමසා බැලීම සැලකිල්ලටගෙන විදුලි බිල සංශෝධනය පිළිබඳව අදහස් දැක්වීමට නියමිතයි. මෙතර ගල්ලංගුරු ආනයනය සම්බන්ධයෙන් සුවා බැලීමට පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ මූලික විමර්ශන කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. 2009 සිට 2026 අප්‍රේල් 16 දක්වා වන සියලු වංචා පිළිබඳව මෙමගින් විමර්ශනය කරනු ඇති. කොමිෂන් සභාවilla සිටියේ ගල්ලඟුරු ආනයනය සම්බන්ධයෙන් මහජනයා හෝ ආයතන සතු තොරතුරු ලබන 22 වනදාට පෙර කොමිසම් වෙත යොමු කරන ලෙසයි. දෙනියායි ප්‍රදේශයේ පාසල් සිසුන් අතර පැතිරී යන මෙනින්ජයිටිස් රෝග තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අදම ප්‍රදේශයේ බලාපිටත්ව ගිය විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් විසින් පරීක්ෂණය සිදු කරන බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ පැවසුවේ. ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම සඳහන් කළේ දින කිහිපයක් පවතින උණ හිස රදේ සහ වමනය මෙම රෝගයේ රෝග ලක්ෂණ බවයි.
9: සෞඛ්‍ය අංශ විසින් අඳුරගෙන තියෙනවා වෛරස් මෙනින්ජයිටිස් තත්ත්වයක් හැටියට. මේ රෝගයේ ලක්ෂණ තමයි උණ, තද හිසරදය, ඒ වගේම වමනයෑම වැනි රෝග ලක්ෂණ පිට දකින්න හම්බ වෙනවා. ඊයේ වෙන විට රෝගීන් 47ක් පමණ වාර්තා වෙලා තිබුණා. බොහෝ දුරට මේ හැම දෙනාම වගේ අවුරුදු 14ට 15ට අඩු වයසේ ළමුන්. මේක ව්‍යාප්ත වෙන විදිහකට බැලුවොත් අපි සැක කරන්නේ බොහෝ දුරට අපවිත්‍ර වුණ ජලය හෝ ආහාර සමගින් තමයි මේක, අපි කියනවා ෆීකෝරල් රූට් එකකින් තමයි මේ වෛරස් එක වැතිරිලා තියෙන්නේ. ඒක රෝගියාගෙන් රෝගයකට බෝ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඒ දේවල් පරිහරණය කිරීමත් තුළින් තම ළඟ ආශ්‍රයකින් බෝ විය හැකියි.
1: අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඒ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සසිඳු වික්‍රමරත්න විසින්. අපයෝජනයට ලක් වූ දැරියගේ මවද අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙහිදී වරෙන්තු නිකුත් කළා. සැකකාර ස්වාමීන් වහන්සේට සහ අදාළ කාන්තාවට විදෙස් ගමන් තහනමක්ද පැනවීමටයි අධිකරණය නියෝග කළේ. මේ අතර රාජාංගනයේ සද්ධාරතන හිමියන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ වෙසෙන අත්අඩංගුවට ගනු ලැබුවා. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට සමාජ මාධ්‍ය හරහා තර්ජනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. සියත ක්‍රේසි වෙන්දේසි වැඩසටහනින් රුපියල් 150,000 වටිනා ස්වර්ණමහල් ජුවලස් වෙතින් පිරිනමන ලව්මාම් රන්පෙන්ඩනේ දිනා ගැනීමට මයංගනී සුභාෂිනී කල්යාණි සමත් වුණා. ඒ රුපියල් 65ක අවම ලන්සුවකටයි. ශ්‍රී ලංකේ රේඩියෝ ඉතිහාසයේ වෙනස් කළ අදාහගත නොහැකි ගේම් ෂෝ එක සියත ක්‍රේසි වෙන්දේසිය සෑම සිකුරාදා දිනකම සවස 5ට 98.2 98.4 සියත FM හරහා ඔබට ශ්‍රවණය කළ හැකි. වැඩසටහනින් සතිපතා ලක්ෂ ගණනින් වටිනා භාණ්ඩ සීත ශ්‍රාවකයන්ට පිරිනමනු ලබනවා. අඩු මුදලකට ලැබෙන භාණ්ඩ දිනා ගැනීමට සිදු කළ යුත්තේ අදාළ භාණ්ඩය වෙනුවෙන් අඩුම සහ එකම ලංසුව තැබීමයි. ඒ සඳහා කෙටි පණිවිඩයක් යොමු කර ලියාපදිංචි වීමට අවස්ථාව ලබා දී තිබෙනවා. ආරීජි හිස්තනක් KW ලෙස ටයිප් කර 3947ට කෙටි පණිවිඩයක් යොමු කර ලියාපදිංචි වී අනතුරුව ලංසු තැබිය හැකි. CTFM හා සී මැසෙන්ජර් සහයෝගයෙන් ශ්‍රී ලාංකික රේඩියෝ ශ්‍රාවකයන් වෙත මෙම නවමු අත්දැකීම පිරිනමනු ලබනවා. අමෙරිකාව ඉරාන ඉන්ධන නෞකා තුනකට පහර දී තිබෙනවා. මෙම ප්‍රහාර එල්ල කර ඇත්තේ එක්සත් එමිර රාජ්‍යයේ ෆුජෛරා ඉරානයේ බණ්ඩාර් සහ කෙෂ්මි දූපත් අසල තිබූ නෞකා කිහිපයකටයි. හෝමු සමුද්‍ර සන්ධියේදී ඉරානය සහ අමෙරිකානු නාවික හමුදාව අතර ගැටුමක්ද හටගෙන තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ ඉරානය සමග සටන් විරාමයක් තවමත් පවතින බවත් මෙම ප්‍රහාර හේතුවෙන් ඊට හානියක් නොවන බවයි. පවතින යුද ගැටුම් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට ආසන්න බවට පළවන වාර්තා මැදේ යුද්ධය අවසන් කිරීම සඳහා වන අමෙරිකානු යෝජනාව තවමත් සලකා බලමින් සිටින බව ඉරානය සඳහන් කළා. දෙදස් විසිහය ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ඔන්ලයින් හරහා විදෙස් ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකන් ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවියට පිවිසීමෙන් විදෙස් ක්‍රීඩකයන්ට ලියාපදිංචි විය හැකි බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීම ලබන 18 වෙනිදායින් අවසන් වීමට නියමිතයි. 2026 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ජූලි සහ අගෝස්තු මාසවලදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. යලි සිරස්තල කපිල චන්ද්‍රසේනගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට. වියට්නාමයේ හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් පහකට අත්සන්. විදුලිකාසු සංශෝධනය ගැන කොමිසමේ තීරණය හෙට. ඉරානයට සරදමක් කළ බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්. ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට ක්‍රීඩකයන් ලියාපදිංචි ඇරඹේ. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබ රාත්‍රියක්.
0: ලොව පුරා සැරිසර සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Town.
1: අපේ මතකෙරෙන්දෙන නිර්මාණ ගොඩක් කරපු සිංගර් කෙනෙක් මියුසිෂියන් කෙනෙක් තමයි ලක්ෂ්මන් හිල්මි.
2: සෙනෙහසේ මුට්ටියේ තම්බලා ආදරේ නිරතුරු ඔබට පොවන්නම්.
3: අද තමයි යාගේ බර්ත්ඩේ එක. හැපි බර්ත්ඩේ.
4: 2023 කන්නේකට මම මතක් වෙන දැන් පොහොල් හැම දිනාටම මේ දුක් රෝග සුව ප්‍රාර්ථනා කරනවා මම.
2: Happy birthday, happy birthday, happy birthday to you.
1: අද ඉතින් විශේෂ මොන හරි වෙනවද?
4: මම දවස් 365 එකයි. ඒකද මම හිතන්නේ. ඔය මාළු මඩම් තියෙනවා අපේ ගෙදර කොටස් මම ගොඩක් වෙලාවට යන්නේ නැහැ. ඒ වලට මම ඉතින් මේ මගේ ඩම්පින් කරන මගේ තාත්තා මම වෙන්නේ.
3: හැමදාම ලැබෙන ෆෑන්ස්ලාගේ ආදරය කොහොමද ඔයාට දැනෙන්නේ?
4: අපිට ජීවිතේ ලැබිච්ච ලොකු වාසනාවක් ඒක. රසිකයන්ගේ ආදරේ මතනේ අපි අද මේ ඉන්නේ. රසිකයෝ කියන මහමුදක් නම් අපි කියන්නේ ජීවිතේ මාළු යන කර තමයි. ඒකින් මම මාළුම ආදරේ ජනතාවට මගේ රට ජාතියට මම මාළුම ආදරේ.
1: ආලකින් අලුත් වැඩක් දැක්කෙත් නැහැ.
4: මගේ YouTube channel එක හරහා මම ඉස්සරහට ගොඩක් ටිකක් කරනවා. අවුරුදු 5ක් විතර තමයි මම මේ කීම ඔක්කොම කරා කියලා මම හිතන්නේ. ඊපස් සමහර මම දකින්න හම් වෙනවා නැති වෙයි මල්ලි. සාමාන්‍යයෙන් මේම කතා කරන්නේ නැති වෙයි. මං ආතල් ඒ දායක පැත්තට ළමයි පාඩේ ගිහින් හිටියේ. ඒක ළමයි මම හිතන්නේ කලාකාරයෙකුට වෙන්න හොඳම දේ.
2: Happy birthday, happy birthday, happy birthday to you.
0: Clock of the town.
1: අධිකාරිය බලය රජකම මේ තුනම වෙනුවෙන් එකම පවුලක් එකිනෙකාට එරෙහිව යනවා.
3: ඒක සාමාන්‍ය කතාවක් නෙවෙයි. ඒ තමයි House of Dragon Season 3.
1: මේ සීසන් එකෙන් අපි බලන්න ලෑස්ති වෙන්නේ House of Dragon History එකේ දරුණුම සීසන් එක.
3: මේ පාරත් එපිසෝඩ්ස් 8ක් තියෙනවා. රිලීස් වෙන්නේ ජූනි මාසේ.
1: Game of Thrones ෆෑන්ස්ටත් බලාගෙන ඉන්නේ මේ සීරීස් එකේ බෑග්ග්‍රවුන්ඩ් ස්ටෝරි එකක් වුණු මේ House of Dragon Season 3 රිලීස් වෙනකම්.
0: Talk of the town.
5: ඔබ නොදන්න මෙඩිසින්.
6: ඔබ නොදන්න මෙඩිසින්.
7: විටමින් බහුල ආහාර මොනවාද?
5: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
7: අපේ දේහයේ ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වාගෙන යාමටත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහාත් විටමින් කියන්නේ අත්‍යවශ්‍ය සංඝටකයක්. ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා විටමින් A, B, C, D, E සහ K කියන විටමින් වර්ග. ඔබ ගන්න ආහාර මගින් දිනපතාම මේ විටමින් වර්ග ලබා ගත හොත් ඔබට පිටතින් ඖෂධයක් විදිහට විටමින් ලබා ගන්න සිදුවන්නේ නැහැ. විටමින් A අඩංගු ආහාර විදිහට කැරට්, බතල, නිවිතිය, ගොටුකොළ සහ බිත්තර කහමදේ වගේම සත්ව ආහාරවල අක්මව සඳහන් කරන්න පුළුවන්. විටමින් B අඩංගු ආහාර තමයි රතු සහල් වර්ග, ධාන්‍ය වර්ග වගේම පරිප්පු, කිරි, යෝගට් සහ බිත්තරත් කොළපාට එළවලු වර්ගත් සඳහන් කරන්න පුළුවන්. දෙහි කුලයට අයත් පළතුරු වලින් විටමින් C වර්ගත් මාංශමය මාළු ආහාරයට ගැනීමෙන් විටමින් D ඔබට ලබා ගන්න පුළුවන්. විටමින් E බහුල ආහාර තමයි ආමන්ඩ්, සූර්යකාන්ත ඇට, අලිපේර, ඔලිව් තෙල් සහ රටකජු කියන්නේ. බ්‍රොකලි, ගෝවා, පාස්ලි වල තමයි වැඩිපුර විටමින් K තියෙන්නේ. ඉතින් මේ ආහාර වැඩිපුර ඔබේ ආහාරයට එකතු කර ගැනීමෙන් ඔබට කවදාකවත් විටමින් ඌනතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ඔබට කිසි විටකත් විටමින් බෙහෙතක් විදිහට පිටතින් ලබා ගන්න සිදුවන්නේත් නැහැ. මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් ලබන සඳුදාත් අපි හමු වෙමු.
5: ඔබ නොදන්න මෙඩිසින්.
6: ඔබ නොදන්න මෙඩිසින්.
3: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
8: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 011 5 93 93 93.
9: පිට්සා ෆැක්ටරි. ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
10: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද?
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
13: හයි, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා, ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
14: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 1 2 0 2 0 7 1 1 3 2 7 1 1 3 7 7.
15: App එක එකෙන් ගත්තත් H15 රීලෝඩ් කරලා ගත්තත් H15 ඇප් එකෙන් ගත්තත් රීලෝඩ් කරගත්තත් iPhone 17 Pro දිනනනම් H15 H15 පිස්සු හැදෙන අවුරුදු වාසියක් වැඩි වැඩියෙන් H15 ඇක්ටිවේට් කරන්න දිනන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න අදම රුපියල් 1199ක් රීලෝඩ් කර පිස්සුම අවුරුදු වාසිය ඔබේ කරගන්න
16: මේ මාර හුට්ට අපරණ බව වෙලා තියෙන්නේ
17: ඇයි
16: ඇයි නෙමෙයි හවසට නටවන්න වෙන්නේ නයි
17: නටු
16: මේ විහිළු නෙමෙයි බං අද සුරම්යාගේ බර්ත්ඩේ එක මට තෑග්ගක් ගන්න අමතකුණා
17: අයියෝ ප්‍රශ්නද බං ටග් ගාලා කප්පුරකින් ඕඩර් කරපන්කෝ
16: අනේ මේ ඔන්ලයින් ලව් කර කර ඉන්න බෑ බං අනිත් එක මගේ ෆෝන් එක ඩිස්ප්ලේ එකක් ගිහින් තියෙනු ඔබ දන්නවනේ
17: ඉතින් බං මේ තාත්තගේ බටන් ෆෝන් එක තියෙනවනේ ඒකෙන් 13:37 ගහපන්කෝ
16: ඇයි සුරම්යා එන්න කලින් මාව ඇම්බියුලන්ස් එක පටවලා උඹට හොස්පිටල් යවන්න දෝනේ
17: මොන ඇම්බියුලන්ස් එකක්ද බං ඒ වෙන නම්බර එකක් මේ 13:37 කියන්නේ කප්පුරකින් ඕඩර් කරන්න පුළුවන් නම්බර එක
16: ඈ එහෙමත් පුළුවන්ද
17: ඔව් බං ෆෝම්ස් පුරවන්න ඇඩ්‍රස් දෙන්න කාඩ් ඩීටේල්ස් දෙන්න ඔය මොන මගුලක්වත් ඕනේ නෑ බං කතා කරා ටග් ගාලා ඕඩර් කර
16: ඕක ගෑගන්න කලබල කරන්න එපා හෙලෝ කප්පුරක
17: ඈ
18: Finishing wahala kese color up blow wage bena Sit padagani kal pavati avalakshana novi oyat wahalata washi wenna Finishing wahala nam color up samai
19: Ituru karana puduma hata
20: Ituru karana puduma hata
19: Iturun ginumakata 7% dakwa ihala poliyak සීමාවක් නොමැතිව මුදල් ආපසු ගැනීමේ හැකියාව ඇතුළු තවත් පුදුම හිතන වාසියෙක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0.112200 Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
21: සරයි ඉතයි යවකේ

0: ಅಂತ ಹಾಟ್ ಅಂಡ್ ಸ್ಪೈಸಿ ವಿತ್ ಸುದು ಕೊಚ್ಚಿ
1: ಅನುಗ್ರಹ
2: ಉಪಕರಣಿತ ಪಹಸು ಗವಿಮೆ ಕ್ರಮ
3: ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
1: අනුග්‍රහය
3: රුපියල් දහසක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැංචා ඉතුරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
4: 2012 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල්
5: අවුට්ලුක් 98.2 98.4 සියත.

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංචි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවකෝ මචං, උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං? මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඇයි ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මට.
2: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
3: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
4: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගන්නේ. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
5: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus සීක ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබා ගත හැකි.
6: සුබ දවසක්.
7: අලුත් වෙලා.
6: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
10: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
11: Prime Kalora අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ.
15: මහපාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ. හිතේ නිදහස නැති කරගන්න නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන් වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න.
16: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලයෙන්.
17: කිරි ගොවි දිවි සරුවේමයි උපන්දිමෙන් මේ සැම ඔබටයි පැල්වත්ත නාමය අපේ කිරිසන් නාමයයි.
18: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කප්රුක.
19: ආ එහෙමත් පුළුවන්ද?
18: පුළුවන්නේ නැහැ. කප්රුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්ස ගාවට මට්ටු කියනවා.
0: ඩෙඩේ හැටියට quality විසඳුම WD-40 demo within. Original WD-40 නම් demo hologram sticker යාලවා ඇත. මිල රුපියල් 1350 සිටි ඉහළට කොන්දේසි සයිතයි.
20: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නැහැ.
21: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
22: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
21: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
23: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
24: දුවේක Facebook එකට දැම්මද?
23: Facebook විතරක් නෙවෙයි, මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
24: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
25: සීත Voice of Family.
26: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
27: සරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. සරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආශ්චර්ය. සරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
28: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
27: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
1: අනුවටයි
2: දශම දෙකැන් අනුවටයි දශම හතරැල්
1: සියත
2: දිවයිනපුරා.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීඩී විරන් නැදෙන ස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
5: මොකද්ද මහත්තයා
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
5: ආ හෙලෝ සර් මේ සර්ගේ order එක confirm කරන්න මට පොඩ්ඩක් සර්ගේ card details දෙන්න පුළුවන්ද?
6: මොන details ද? කවුද මේ?
5: සර් අපේ website එකෙන් order එකක් දාලා තිබ්බනේ.
6: ඔව් දැම්ම තමයි. මොකක්ද දැන් වෙන්න ඕනේ?
5: සර්ගේ card එක ඉස්සරහා තියෙන අංක ටිකයි card එක පිටිපස්සෙන් තියෙන චූටි අංක තුනයි ඊට පස්සේ phone එකට එන OTP එක දැනගත්තා නම්
6: ඒයි මගේ insights එක දැනගන්න ඕනේ නැත්ද?
5: මොකද්ද සර්?
6: මගේ insights එක දැනගන්න ඕනේ නැද්ද කියලා ඇහුවේ. එනවා මෙතන scam කරන්න scammer.
5: නෑ සර්.
7: ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
2: CDB රන් නැදෙන ඉස්තරම් තැනක්. රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
9: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑවකි. ඒත් ඉතින් ඕ ලෙවල් දෙපාරක් කරන්න උනා. අපරාධ කියන්න බෑ. ඒ ලෙවල් උත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ අන්තිමට මම නැවතුනේ ඩිග්‍රි දෙකක් අරන් රස්සා දෙකක් කළා වාහන දෙකක් ගත්තා
10: ගිහන් හැබැයි එකක්
9: ආ ඒ ගැන බය වෙන්න එපා එකම අඩිස්ගේ හැබැයි සින්දු දෙකක්
8: සතියේ දවස් පහේම උදේ 10ට
9: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක

0: අම්මේ මගේ පොඩ් ටික කොහෙද?
1: අම්මේ කෝ මගේ බෙල්ට් එක?
0: අම්මේ කෝ අනේ ඇඳුම?
1: අම්මේ මේ වාහනේ අතුරකෝ?
0: අම්මේ
1: අම්මේ
0: හැම දෙයකටම අම්මව නේද මතක් වෙන්නේ.

0: පහත
1: අනුග්‍රහය
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
1: 98.2 98.4
3: පන්නේවගේ කමුකොකේ
4: ඔප්‍රේක්
3: නෑවගේ
4: පතිමුරේ
5: සුන්ස් ෆ්‍රයිඩේ මචං
3: අද විතරයි සිකුරාදා
1: සියත දෙවයින පුරා

දැන් තමයි හොඳම වෙලාව. රෑ 8යි විනාඩි 7යි. ඉතින් කොහොමද? අදත් පුරුදු විදිහටම අපි ලස්සන සින්දු ටිකක් එක්ක වැඩේට ලෑස්තිලා ඉන්නේ. මේ අද කොළඹට පොඩ්ඩක් වහිනවා. කොළඹ විතරක් නෙමෙයි ගොඩක් පැතිවලට වහිනවා කියලා තමයි ආරංචිය. කොහොමනත් සිකුරාද කියලා කියන්නේ. ඉතින් හොඳ දවසක් නේ. වැස්සත් නැතත් කොහොමත් වැඩ ටික සතියෙම ඉවර කරලා ටිකක් විතර රිලැක්ස් එකක් හම්බ වෙන වෙලාව. හැබැයි ඉතින් සෙනසුරාදා ඉරිදා වැඩ තියෙන අයත් නම් ඉතින් සිකුරාද කියන්නේ අනිත් දවස් වගේම තමයි, කිසිම වෙනසක් නැහැ. රයිට්. ඉතින් ඔයාගේ දවස කොහොම වුණත් ලස්සනම ලස්සන සින්දු ගොඩක් එක්ක අපි ඉන්නවානේ රෑ 10 වෙනකම්. 0711982894ට WhatsApp message එකක් දාන්න. ලෝකෙ කොහේ හිටියත් මම ඔයාට හුඟක් ආදරේ කරන ඔයාගේ නිශාන්.

0: රෑටයි විනාඩි 12යි දැන්. රොක් වෙමු සියතට. තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නෑ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777. ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
3: පිට්සා ෆැක්ටරි. Family, friends and pizza.
4: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
5: වැට් සඳහා ලියාපදිංචි සීමාව කලින් ඇත්තටම වාර්ෂික පිරිවැටුම මිලියන 60කට වගේ තිබ්බේ. මේක මිලියන 36 දක්වා අඩු කිරීමක් දක්නට ලැබෙනවා. කාර්තුවකට මිලියන 9ක් කියන එකෙන් අදහස් කරන්නේ දවසකට සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයක වගේ පිරිවැටුමක් තියෙන සෑම කෙනෙක්ම වැට් වලට රෙජිස්ටර් වීමේ අවශ්‍යතාවය තියෙනවා.
6: මෙතනදී කරන සංශෝධනය තමයි මේ බැංකු සහ මුල්‍ය ආයතන සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් ඉවත් කරනවා. එතකොට ජූලි 1 වෙනිදා ඉඳන් ඉදිරියට බැංකු අක්කා මුල්‍ය ආයතනයක් Taman සපයුම් ලබන මුල්‍ය සේවා වෙනුවෙන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක්, එහෙම නැත්නම් SSCL කියන බද්දක් ගෙවිය යුතු නැහැ.
4: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
7: අම්මේ, මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
8: නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
9: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
8: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
11: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
12: සියත දෙවයි

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින.

රෑටයි විනාඩි 23යි. කල්පනීමන මෙසේජ් එකක් කියවලා තියෙනවා. රොටුවේ ඉඳලා හයි නිෂාන් කොහොමද? ඔයා වහගෙන ඉන්නේ 101මයි හැමදාම තින්නේ. ගෝල් පෙන්ඩන්ට් එකට අදත් බිට්ස් තිබ්බා. රයිට්. එතකොට මේ කවුද මෙසේජ් එකක් කියවලා තියෙන්නේ? බලමු. අපි හැමදාම 100 තහනවා මෙල්බර්න් වල සේල තමයි මේ මෙසේජ් එක කියවන්නේ. අපිවත් එකතු කරගන්න සින්දුවකට වයිෆ් ශිහාරා ලොකු දුව කියාරා පොඩි දුව මලීසා කට්ටියවත් එකතු කරගන්න හුඟක් ආතරින් ලෝකෙ කොහේ හිටියත් අපේ කට්ටිය සියක ළඟම ඉන්නේ කියලා අපි දන්නවා. 0711 982 4ට මේ දැම්මම WhatsApp message එකක් දාන්න.

0: මතක සේප්පු.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියාමන් අහන් ඉන්නවා.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
3: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
4: දුවේක Facebook එකට දැම්මද?
3: Facebook විතරක් නෙවෙයි, මම ඔය දෙන්නව සියත TV Voice of Family එකටත් register කරා.
5: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සියත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
6: සියත Voice of Family.
7: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
8: අසරි වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. අසරි වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආශ්චර්ය. අසරි හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
9: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍ය ජාලය සම්මානිත වූවකයි.
8: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

0: Siirtomaa.
1: Anua tai tasma teken. Anua tai tasma hatren. Sieltä divaina puraa.
2: බලමු කවුද අපි මේ වෙලාවේ අහගෙන ඉන්නේ කියලා. රයිට් තරු අතරේ සුපිරිම තරුවක් තමයි කවදත් නිශාන් අම්මෝ. අහසින් තරුවක් කඩා වැටෙනවා වගේ එකක් වෙයි තරිනේ. ලසන් සිද්දකෝනේ අල්බෝමලි ජගත් තමයි මුසෙච්ච කියවන්නේ. කලිදු නිදුක නෙත්සඳ චන්දන සන්ධ්‍ය දමයන්ත ප්‍රේමලාල් පියුමංජලි රොස්සඳු විශ්මවත් ගීතයකට කරගන්න කියලා කියනවා. මම හිතනවා විශ්මිත හරිනේ නැති. රයිට් විශ්ම විතරක් තියෙන සුදු කොච්චරක් එකතු කරගන්නවා. විශ්ම විතරක් එකතු කරගත්ත ප්‍රශ්නයක් වෙන්න බොහෝ දුරට ඉඩ කරතියි. රයිට් එහෙනම් අහගෙන ඉන්න 0711982984ට ඉක්මනට WhatsApp කරලා මේ වගේ ලස්සන සින්දුවක් මොකද්ද වෙන්නේ? ලස්සන සින්දුවක් අහමුද අපි?

0: Rockwimu 7. හතර වටේම පත්තර තප්පරේට 7ට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට. අනුග්‍රහය.
2: සීඩී විරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: ධර්මයේ කෙරෙහි විශ්වාසය තියාගත්තොත් කර්මයේ කෙරෙහි බියක් ඇති කරගන්න ඕනේ නෑ.
7: පුද්ගලයන් කෙරෙහි නෙමෙයි බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ හිත පහදවා ගන්නට කියලා ධර්මයේ කෙරෙහි.
6: පවට බිය ඇති කරගන්න තරමට පිනට හිත යොමු කරගන්න පුළුවන්.
7: පවක් කරලා පව හොදන්න බෑ. පවෙහි විපාකය අනිවාර්යෙන් ලැබෙනවා. හැබැයි පව යටපත් කරන්නට පුළුවන්.
6: සසර ගමනක අවසන නිවන හොයාගන්න මේ ඉරිදා උදැසන හතට සියත අහන්න.
8: සියත බණමඩුව.
6: මෙවර දේශකයානෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමින් වහන්සේ.
9: අම්මේ මගේ පොට්ටික කොහෙද?
10: අම්මේ කෝ මගේ බෙල්ට් එක?
9: අම්මේ කෝවනේ ඇඳුම?
10: අම්මේ මේ වාහනේ අතුරු?
9: අම්මේ
10: අම්මේ
6: දෙයකටම අම්මව නේද මතක් වෙන්නේ. අම්මගේ වටිනාකමයි අම්මගේ තරහ ගැනීමයි අපිට වචන කරන්න බැරි වුණත් අපිට පුළුවන් අම්ම කෙනෙක් එක්ක කතා කරන්න. ඒ හින්දම තමයි සියත T20ට අපි කේසුචිවට එන්න කිව්වේ. එයාගේ දුව රෝස් එයත් එනවා හෙට උදේ 10ට සියතට.
11: සියත 2020.
10: දැන් බලන්න මේ මගේ බර වැඩි, ඔයාගේ බර හරිනේ.
6: ඔව් මගේ ගාන.
10: ඔයාගේ ඔළුවේ බරක් නෑ. ඇතුළ හිස්නේ. බර අඩු කරගන්න එක්ක මම ඔයා වගේ ඔළුවේ බර හිස්
12: කරගන්න.
13: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
0: අනුග්‍රහය.
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
14: 98.2 98.4
15: පන්නේවගේ කොමුකොකේ
16: බ්‍රේක් නෑවගේ
17: පතිමු රේස්
18: ෆ්‍රයිඩේ මචං
19: අද විතරයි සිකුරාදා.
20: සියත දිවයින පුරා

රෑ 9 පහු වෙලා විනාඩි 9යි. සිතුම් පැතුම්. එදෙන්නම වහගෙන ඉන්න එදෙන්න ට්වින්ස්ලා. රයිට්. ඉතින් අදරින් එකතු කරගන්නවා. එතකොට අංජනා, දේවිකා, නිසල්, කමල්. මේ කට්ටියත් අපි වහගෙන ඉන්නවා. කොහෙද කියලා නෑ. අපි ඔයාල වහගෙන ඉන්නවා. මේ කට්ටිය මතක් කරන්න පුළුවන්ද? ඒක තමයි තියෙන්නේ. රයිට්. 0711 98 2 98 4 සමසේ චිකක් ටක් කාලේ වන්නෝ.

රැනවේ විනාඩි 13යි. රොක් වෙමු සියතට.

0: සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: 2026 වර්ෂයේ ඩෙංගු රෝගීන් 25,846ක් සහ මරණ 12ක් ජාතික ඩෙංගු මර්ධන ඒකකයට වාර්තා වෙලා තියෙනවා. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර සහ නුවර දිස්ත්‍රික්කවලින් තමයි වැඩිපුර රෝගීන් වාර්තා වෙන්නේ. මේ දිනවල යම්කිසි කෙනෙකුට තද උණ සමග හිසරදයේ ඇස් යට වේදනාව, මස්පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරයේ වමනය, සමෙහි රතු පහල පහට ගැනීම සහ රුධිර වහන තත්ත්වයන් ඇතනම් සුදුසුකම් වෛද්‍යවරේ හමු වෙලා තමන්ට තියෙන්නේ ඩෙංගු රෝගයේද නැද්ද කියලා සැකහැර දැන ගැනීම වැදගත්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති. ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍යයේ හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492, 0711327477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
2: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
3: පිට්සා ෆැක්ටරි. ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
4: සරයි. ඉතින් යවන්නේ.

0: සියත හොට ඇන් ස්පයිසි විත් සුදු කොච්චි අනුග්‍රහය
1: සිතා පෙරහන අලුතින් නුවරට පැමිණෙන්නා
2: ගැලපෙන නම ගැලපෙනම තැනට කැන්ටි නුවරට
3: අයබන්ස්.com ඔන්ලයින් අවුරුදු සේල් එක අප්‍රේල් 30 දක්වා දීර්ඝ කළා ඉක්මන් කරලා ඔන්ලයින් ඕඩර් කරලා ගෘහවිදුලි උපකරණ ඇතුළු භාණ්ඩ රසකට 60% දක්වා දෙවන්ත වට්ටම් සමග පොලි රහිත පහසුක වීමේ ක්‍රම ලබා ගන්න
4: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
2: සියත පොකට් මනි අනුග්‍රහය.
6: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
7: අද විතරයි සිකුරාදා
2: සියත දිවයින පුරා

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එක පාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංසිත් දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං? මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
2: අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
3: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
4: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
5: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B+ සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවිනියෝජිතෙන් විතින් දැන් ලබාගත හැකි.
6: සුබ දවසක්.
7: අලුත් වෙලා.
6: පහසු වෙලා.
7: තෑගි වැඩි වෙලා.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
8: මේරිම සතුටයි කැන්ඩල්ස්
9: ජීවිතේ.
10: Prime Kalora අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ.
14: මහපාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ. හිතේ නිදහස නැති කරගන්නේ නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න.
15: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන්ම වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න.
16: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලයෙන්.
17: කිරි ගොවි දිවි සරුවේමයි උපන්දි මෙන් මේ සෑම ඔබටයි පැල්වත්ත නාමයේ කිරිසන් නාමයයි.
18: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කප්රුක.
19: ආ එහෙමත් පුළුවන්ද?
18: පුළුවන් නේ නැත්නම් කප්රුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්ස ගාවට මට්ටු කෙනවා.
20: දෙඩි හැටියට quality විසඳුම WD40 demo within. Original WD40 නම් demo hologram sticker යාලවා ඇත. මිල රුපියල් 1350 සිටි හැලට කොන්දේසි සයිතයි.
21: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෝයි.
22: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
23: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
22: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
24: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
25: දුවේක Facebook එකට දැම්මද?
24: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
25: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
26: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
25: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
26: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
24: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
26: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
0: 98.1 98.4 සියත

0: හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීනි විරන් නැදෙන ස්තරම් තැනක් රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
5: මොකද්ද මහත්තයා
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery ability gain. Warranty activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: ධර්මයේ කෙරෙහි විශ්වාසය තියාගත්තොත් කර්මයේ කෙරෙහි බියක් ඇති කරගන්න ඕනේ නෑ.
7: පුද්ගලයන් කෙරෙහි නෙමෙයි බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ හිත පහදවා ගන්නට කියලා ධර්මයේ කෙරෙහි.
6: පවට බිය ඇති කරගන්න තරමට පිනට හිත යොමු කරගන්න පුළුවන්.
7: පවක් කරලා පව හොදන්න බෑ. පවෙහි විපාකේ අනිවාර්යෙන් ලැබෙනවා. හැබැයි පව යටපත් කරන්නට පුළුවන්.
6: සසර ගමනක අවසන නිවන හොයාගන්න මේ ඉරිදා උදැසන හතට සියත අහන්න.
8: සියත බණමඩුවා.
6: මෙවර දේශකයානෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමින් වහන්සේ.
9: අම්මේ මගේ පොට්ටික කොහෙද?
10: අම්මේ කෝ මගේ බෙල්ට් එක?
9: අම්මේ කෝ අනේ ඇඳුම?
10: අම්මේ මේ වාහනේ අතුරුකෝ?
9: අම්මේ.
10: අම්මේ.
6: මදේකටම අම්මව නේද මතක් වෙන්නේ අම්මගේ වටිනාකමයි අම්මගේ තරහ ගැනීමයි අපිට වචන කරන්න බැරි වුණත් අපිට පුළුවන් අම්ම කෙනෙක් එක්ක කතා කරන්න ඒ හින්දම තමයි සියත T20ට අපි කේසුජේවට එන්න කිව්වේ එයාගේ දුව රෝස් එයත් එනවා හෙට උදේ 10ට සියතට
11: සියත 2020
10: දැන් බලන්න මේ මගේ බර වැඩි ඔයාගේ බර හරිනේ
6: ඔව් මගේ ගාන
10: ඔයාගේ ඔළුවේ බරක් නෑ ඇතුළ හිස්නේ බර අඩු කරගන්න එක්ක මම ඔයා වගේ ඔළුවේ බර හිස්
12: කරගන්න ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
0: අනුග්‍රහය
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
13: හෙට උදේ 8ට
14: ඇයි
15: අනේ සර් අවුරුද්දට රෙදි කෑල්ලක් ගන්න කීයක් හරි දෙන්න සර්
14: මොකක්
15: අවුරුද්දේ වෙදි කෑල්ලක් ගන්න කීයක් හරි දෙන්න සර්
14: අවුරුදු ඉවරයිනේ මොනසේ දැන් ඈ
15: මං කිව්වේ සර් ලබන අවුරුද්දට
14: ඈ
16: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
17: ලොකේ කොනේ කොහේ හෝ ෆ්‍රයිඩේ වන ලිසන් සියතම
18: අනුවතයි දශම දෙකෙන් අනුවතයි දශම හතරෙන්
19: සියත
18: සිකුරාදා සියත දිවයින පුරා

එමනම් ඉතින් අපිත් යනවා ගෙල්ලෙන්නම්. හෙට හවස 3ට අනිවාර්යෙන් සියත හන්න අපි ලෝකෙ වටේ රවුම ගහන වෙලාවනේ නේද? සුභ රාත්‍රියක් ඔබට. එනම් ජයෙන් ජයම වේවා. මම නිශාන්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකොකේ
2: ඕ
1: ප්‍රේක් නැවගේ
2: පතිමුරේ
3: සුන්ස් ෆ්‍රයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියතා දිවයින පුරා

0: සියතම
1: 98.0 දශම දෙකෙන් 98.4 දශම 4
2: සියත
1: සිකුරාද සියත දිවයින පුරා

ராத்திரி கொலாய் வினடினாவே. Rock with Moves, yeah, that.

0: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: Hi, මම ශේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7111 0.7111 0.7177777.
3: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න, නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0.115 93 93 93.
4: Pizza Factory. Family, friends and pizza.
5: ඉතින් යවන්නේ

0: ಅಂತ ಹಾಟ್ ಅಂಡ್ ಸ್ಪೈಸಿ ವಿತ್ ಸುದು ಕೊಚ್ಚಿ
1: ಅನುಗ್ರಹ
2: ಉಪಕರಣ

0: සියතම
1: 98.0 දශම දෙකෙන් 98.4 දශම හතරෙන් සියත දිවයින පුරා

0: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑවක්. ඒත් ඉතින් ඕ ලෙවල් දෙපාරක් කරන්න උනා. අපරාධ කියන්න බෑ. ඒ ලෙවලුත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ. අන්තිමට මම නැවතුනේ ඩිග්‍රී දෙකක් කරන්. රස්සා දෙකක් කළා, වාහන දෙකක් ගත්තා.
1: ගිහන්. හැබැයි එකක්.
0: ආයි ඒ ගැන බය වෙන්න එපා. එකම අඩිස්ගේ. හැබැයි සින්දු දෙකක්.
2: සතිය දවස් පහේම උදේ 10ට.
0: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක.

0: textiles.
1: තාත්තේ මෙන්න ඔය අයියා කියන සින්දුව වෛරල් වෙලා.
2: දුවේක Facebook එකට දැම්මද?
1: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකට රෙජිස්ටර් කරා.
3: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
4: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
3: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
5: සරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. සරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආශ්චර්යා. සරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
6: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍යාලය සම්මානිත වූ වගයි.
5: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
7: සියත දිවයින පුරා

0: රාත්‍රී 11 විනාඩි 52. රොක් වෙමෝ සියතට.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ.
1: උදේ 7:50ට. අනුග්‍රහය.
3: සීනි විරන් නැදෙන ඉස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද?
6: මොකද්ද මහත්තයා?
5: ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද?
7: Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.
8: හෙට උදේ 8ට.
9: ආ. හෙයි.
10: අනේ සර්. අවුරුද්දට වෙඩි කෑල්ලක් ගන්න කීයක් හරි දෙන්න සර්.
9: මොකක්?
10: අවුරුද්දට වෙඩි කෑල්ලක් ගන්න කීයක් හරි දෙන්න සර්.
9: අවුරුදු ඉවරයි නෝ මොනසේ දැන්. ඈ?
10: මං කිව්වේ සර්. ලබන අවුරුද්දට
9: ඈ
11: ජින්තු පිටියේ මොවෙනෝ ජින්තු පිටියේ මොවෙනෝ
12: වටයි දශම දෙකෙන් අනු වටයි දශම හතරෙන්
13: පාන් නෑවගේ කමු කොකේ ප්‍රේක් නෑවගේ
14: පති මුරේ සුන් ස්පයිඩර් මචං
15: අද විතරයි සිකුරාදා
12: සියත දෙවයින පුරා

0: බේබි කෑවද?
1: ඔව් කෑවා. ඇයි බබා?
0: බේබිට මහන්සිද?
1: නෑ මොකද?
0: එහෙනම් පොඩ්ඩක් ළඟට එන්නකෝ.
1: චී නැචනන්ද බාරින් ඉන්නේ.
0: වැරද්දක් නෑ. පොඩ්ඩක් ළඟට එන්නකෝ.
1: හා හරිද?

සදහම් සියත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීම.

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් ඔබේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසිවිටකත් බියක් තැති ගැනීම

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

සුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයන් විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ ආනුභාවයෙන්

සුළු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය. සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම

ස්වභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කුල පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යාපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

කැමුණු රජතුමාණන් විසින් රන්පතිකලියා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නාලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ